ඒ සීවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදයන් හා භාවිතා කරන්නට, එසේ නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: මේ භාවිතා කරන ඔබ හැමට මේ තුළින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පානදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සර්වඥ විශාරද පූජ්‍ය නීගස්වැවේ සෝමරතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.

0: අයිබෝවන් සුබ දැස්සනක් එම නොතනය දශම පහෙන් අනොතනය දශම හතෙන් ලක්හඩ හගෙනන්න වෙලවදේ පහ විනාඩි තිී සටයි.
1: මෝට සයිකල් ලොවේ පෙරලිකාරයා ටීවස් ලංකා වෙතින් නවීන තාක්ෂණයනා ඉහළම ඉන්දන කාර්යක්ෂමතාවෙන් නිපද වන TVSXL 100 නවීන උපාන්ග සහිත මෝට සයිකලය පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට්වෙන ගමනට වැඩට TVSXL 100 මෝට සයිකලය පැදලම බදන්න. TVSXL 100 මෝට සයිකලය වැඩිම දුරදුවන ලංකාවේ මෝට බයිසිකලේ TVSXL 100.

0: ලකඩ හගෙනින් වෙලාව දෙපහයි විනාඩි 52යි.
1: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබර 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS Agri Business within Sonalika Tractory Mahapulavata Mahabalaya Lakhanda Radio ITN

0: ජීවිතය දිනන්නට positive vibes with charge
1: අයිබෝවන් සුබ දවසක්. දවසක් අඩ කවයකට වාඩි වෙලා හිටපු සිසුන්ගෙන් සෙන් ගුරුතුමෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. ඔහුගේ අතේ තිබුණේ වතුර වීදුරුවක්. ඔයාලට කියන්න පුළුවන්ද මේ වීදුරුව කොච්චර බරයිද කියලා? සිසුන් ඒ වීදුරුව දිහා බලලා එක එක උත්තර දෙනවා. ග්‍රෑම් 200ක්, ග්‍රෑම් 250ක්, ග්‍රෑම් 300ක් වගේ එක එක උත්තර. ගුරුතුමා ඒ හැම දෙයක්ම අහගෙන ඒ ළමයන් ළඟින්ම වාඩි වෙලා මෙහෙම කියනවා. දරුවනේ, මේක බර වැදගත් වෙන්නේ නැහැ. වැදගත් වෙන්නේ මම මේක මෙහෙම කොච්චර වෙලාවක් අල්ලගෙන ඉන්නවද කියන එක. විනාඩියක් මේ වීදුරුව අල්ලගෙන හිටියොත් ඒක හරිම සැහැල්ලුයි. ඒක පැයක් අල්ලගෙන හිටියොත් මගේ අත රිදෙන්න පටන් ගන්න පුළුවන්. මම මේ වීදුරුව දවසක් මල්ලන් ඉන්නවා කියලා හිතන්න. එතකොට මගේ අත හිරිවැටිලා අඩපණ වෙලා යන්නත් පුළුවන්. දන්නවද? ඔයාලගේ ප්‍රශ්න, කරදර, මානසික ආතතියත් මේ වතුර වීදුරුව වගේ තමයි. ඒ ප්‍රශ්න ගැන ඔබ ටිකක් වෙලා හිතුවට කමක් නැහැ. හැබැයි තවත් ටිකක් වෙලා හිතන්න පටන් ගත්තොත් ඔබට රිදෙන්න පටන් ගන්නවා. දවසක් පුරාම ඒ ගැනම හිත හිත ඉන්න සිද්ධ වුණොත් ඒ සිතවිලිම ඔබව අඩපණ කරලා දාන්නත් පුළුවන්. කිසිම වැඩක් කරගන්න හිත හදාගන්න බැරි වෙන්නත් පුළුවන්. ඒ නිසා මතක තියාගන්න, වීදුරුව වගේම ඔයාගේ හිතේ තියෙන බරත් අවශ්‍යම වෙලාවෙදී පැත්තකින් තියන්න. සමහර වෙලාවට ඔබට එන හැම ප්‍රශ්නයකටම උත්තර ඒ මොහොතෙම හොයාගන්න බැරි වෙන්න පුළුවන්. හැම විටම ඔබට ලැබෙන කරදර සැහැල්ලු වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. හැබැයි මේ ප්‍රශ්න පොඩ්ඩක් පැත්තකින් තියලා දැනෙන විවේකයක් ගත්තාම ඒ එන බර උසුලගන්න ඔබ ශක්තිමත් වෙනවා. ඒ නිසා ප්‍රශ්න වලට ඔබව යටපත් කරලා නැගී සිටින්න ඉඩ දෙන්න එපා. ඒ ප්‍රශ්න පතින් නැගිටලා උත්තර හොයාගන්න මහන්සි වෙන්න. ඒක ඔබට කරන්න බැරි දෙයක් නෙවෙයි. උත්සාහ කරලා බලන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: positive vibes with charmy.
0: Lakhanda Radio ITN
3: වෙලාව 2:00 විනාඩි 2යි.
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරම
5: ලඛන මොඩින් ඒ සැලුට්.

0: ග්‍රහි වාසනාවන්ත සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අද මැයි මාසයේ පස්වෙනි දාංගහරුවාදා දවසේදී අපි මේ විදිහට උදෑසනෙන් හමුවන්නේ. අද සූදානම් ජාතික ධාරාවේ පුවත්පත්වල වාර්තා කරලා තියෙන ප්‍රධාන ප්‍රවෘත්ති වගේම අනෙකුත් ප්‍රවෘත්ති වලට අවධානය යොමු කරන්න අපේ හද අවධානය යොමු කරනවා දිනමින පුවත්පතට. අයිබෝන් සුබ දවසක් මේකලා.
1: අයිබෝන් ගයන් සුබ දවසන.
0: දිනමින පුවත්පත හද සටහන් කළ තිබුණා ප්‍රධාන සරස්තලයේ ඡායාරූප සහිතව සෞඛ්‍ය ක්‍රීඩා සංචාරක අධ්‍යාපන ආරක්ෂක ශ්‍රී ලංකා මානදෙවින් ගිවිසුම් හතකට අත්සන් දෙරටටම වාසි කියලායි අද පාලිකාරුණාරත්න ගෙනන සටහනේ අද වාර්තා කරලා තියෙන මම දැක අනිකුත් පුවත්පත්වලත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිබුණා.
1: Yes, again, let's move to the Daily News newspaper. Sri Lanka Maldives signed 7 MOUs covering several key sectors. For the more in detail, Sri Lanka and Maldives signed 7 memoranda of understanding covering several key mutual sectors which were formally exchanged yesterday at the Presidential Secretariat in the presidency of President Anurakumara Dissanayake and Maldivian President Dr. Mohamed Moizu. Let's see more details about it in Sinhala Gihan.
0: අපේ ලක්ෂණ ප්‍රවෘත්ති අංශයත් අදවසදී මේ සම්බන්ධයෙන් මේකලා තොරතුරු සටහන් කළ තිබුණා. අපි ලක්ෂණ ප්‍රවෘත්ති අංශයට තමයි අවධානය යොමු කරන්න සූදානම් වෙන සිටින්නේ. කලපිය ආරක්ෂාව සහ ස්ථාවරත්වය සඳහා ශ්‍රී ලංකාව මෙන්ම මාලදිවයිනේ කැපවීම නැවත තහවුරු කළ බව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා සඳහන් කරනවා. දෙරටේ සබඳතා තහවුරු කරමින් මාලදිවයින මහකුම සාරිස් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටවන බවයි ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ. ඒ ශ්‍රී ලංකා මාලදිවයින ජනාධිපතිවරුන් සහභාගී වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්
2: සාගරේ නිවහන කරගත් දූපජාතීන් ලෙස අපගේ ජීවන රටාව සහ ප්‍රවර්ධනය සාගරයේ මතම බොහෝ සේ නඳා පවතින බව සිහිපත් කළ යුතුයි. මෙම සන්දර්භය තුළ ධීවර ශේත්‍රයේ අපගේ රටවල් දෙක අතර සහවිතාව වැඩිදියුණු කිරීම අරමුණු කරගත් යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මම ජනාධිපති මුයිසු මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. මාලදිවයින කාර්මික ධීවර සමාගම යටතේ නිෂ්පාදනය කරන ලද ධීවර නිෂ්පාදන කොළඹදී දියත් කිරීම උත්සවයට ජනාධිපති මුයිසු මැතිතුමා නායකත්වය දෙනවා. ශ්‍රී ලංකාව සහ මාලදිවයින ඉන්දියන් සාගරයේ මන්සන්ධිවල පිහිට රාජ්‍යන් දෙකක් අප දෙරටම බොහෝ විට පොදු බලපෑම් වලින් මුහුණ දෙන රටවල් විවිධ ජාරම්මට තරජවලට අපගේ රටවල් සහ අපගේ මුහුදු සීමා පත්කර ගැනීමට ඉඩ නොදීමට සාමික ක්‍රියාමාර්ග ගත යුතු තිබෙනවා. ශ්‍රී ලංකාව මාලදිවයින මහකොමසාරිස් කාර්යාලය සඳහා කොළඹින් ඉඩමක් වෙන්කර ඇති බවත් ඊට ප්‍රතිචාර වශයෙන් මාලදිවයින විසින් මාලෙහි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සඳහා ඉඩමක් වෙන්කර ඇති බවත් මම නිවේදනය කිරීමට කැමැතියි. අදාළ ගිවිසුම් අවසන් කිරීමට රජයන් දෙකම කටයුතු කරමින් සිටිනවා.
0: එතකම ඒ සම්බන්ධයෙන් අද දිනමින පුවත්පත දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු වාර්තා කළ තිබුණ මේකලා තුල් පිටුවල අපි ඒ සම්බන්ධයෙන් තව දහන යොමු කරන සූදානම් ආරක්ෂකංශ සහයෝගිතාවේ සහ මාලදිවයින ජනරජයේ ජාතික ත්‍රස්තවාදී මර්ධන මධ්‍යස්ථානයේ සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආරක්ෂක අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුම් ශ්‍රී ලංකාවේ මාලදිවයින මහකොමසාරිස් මසූඩ් එමද් මහතා සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ගේ අබයිස් මාෂල් සම්පත් තුයකුන්තා මහතා විසින් හුවමාරු කරගන්න ලැබුවා කියලත් අද වැඩිදුරටත් දිනමින පුවත්පත සටහන් කරලා තිබුණා. දිනමින පුවත්පතේම තවත් ප්‍රවෘත්තියකට මේ අවධානය සෞඛ්‍ය සේවය තාක්ෂණයෙන් බලගන්වන රුසියානු සහාය ඇමති වෛද්‍ය නලින්ද ජාතිස කියන කතාවකුත් අද දවසේදී සංදේශ කරුණාරත්න දිනමින පුවත්පතට සටහන් කරලා තිබුණා.
1: මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙනවා. සෞඛ්‍ය සේවාව AI තාක්ෂණය ඇතුළු නවීන තාක්ෂණයෙන් බලගැන්වීමට මෙරට වෛද්‍යවරුන්ට ඉහළ වෛද්‍ය අධ්‍යාපනයක් ලබා දීමට රුසියාව එකඟ වූ බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරනවා. මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය ඇතුළු සෞඛ්‍ය පද්ධතිය නංවාලීමටද රුසියාවෙන් පූර්ණ සහාය ලැබී ඇතැයි අමාත්‍යවරයා පැවසුවා කියලා තමයි සඳහන් වෙන්නේ. තෙදින නිල සංචාරයක් සඳහා පෙරේදා මෙරටට පැමිණි රුසියානු සමුහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා ඇතුළු නියෝජිත පිරිස ඊයේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන නිලධාරීන් හමුවේ මෙරටේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සහ තාක්ෂණික කරුණු කිහිපයක් පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා කියලත් සඳහන් කරලා තිනවා. ඒ අවස්ථාවේදී අමාත්‍යවරයා කරපු ප්‍රකාශයක් තමයි අද මේ විදිහට දිනමින පුවත්පතේ සටහන් කරලා තියෙන්නේ.
0: එතකම අපි ලක්කන ප්‍රවෘත්තිංශයට අවධානය යොමු කරන සූදානම් අර ඒ දවස්වලදී සටහන් කළ තිබුණ මේ එකතු කරන විට එකතු කළ අගේ මත පනවන බද්ද සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර මතුවලා තිබුණා.

0: අවධානය යොමු කරන්න සූදානම්. අද දිනමින පුවත්පත් සඳහන් කළ දුන වැට් බද්ද වැඩි කර දැහැ සමාජ මාධ්‍ය තොරතුරු අසත්‍යයි අසත්‍යයි නියුක්ත මත නිශාන්ත ජයවීර කියන කතාවකුත් අද දවසේදී දිනමින පුවත්පතේ සටහන් කළ දුන අපි දිනමින පුවත්පතේ සටහන්ට අවධානය යොමු කරන්න කලින් ඩේලි නිවුස් පුවත්පතට අවධානය යොමු කරනවා මේකල.
1: Yes, again, VAT revision is simplified tax system, Deputy Minister said, will consolidate multiple levies into a single system. Let's see more details about it in English. Economic Development Deputy Minister Nishant Jayawardene stated that the value-added tax revision from 1st of July 2026 is intended to simplify to tax system. Let's see more details about it in Sinhala.
0: මෙලඛන ප්‍රවෘත්ති අංශයේ දවස් දෙකකින් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබුණා. අපි අවධානය යොමු කරමු ලඛන ප්‍රවෘත්ති අංශයට. එකතු කළ අගය මත 20% දක්වා වැඩි කර ඇති එකතු කළ අගය මත බද්ද 20% දක්වා වැඩි කර ඇති බවට සමාජ මාධ්‍ය පළවෙන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව නියෝජ්‍ය මාත්‍ය නිශාන්ත ජයවීර මහතා සඳහන් කරනවා. කෙසේ වෙතත් වැට් බද්ද සංශෝධනය වන ආකාරය පිළිබඳව නියෝජ්‍ය මාත්‍යවරයා පැහැදිලි කරා.
2: මෙතෙන්දි සිදු කරලා තියෙනවා වැට් බද්ද අය වෙනවා සාමාන්‍ය සේවා සහ මුල්‍ය සේවා වෙනුවෙන්. එතකොට මුල්‍ය සේවා වෙනුවෙන් අයවන වැට් බද්ද ගෙවිය යුතු වෙන්නේ බැංකු සහ මුල්‍ය ආයතන. එතකොට මෙතෙන්දි සංශෝධනයක් ගේනවා බැංකු සහ මුල්‍ය ආයතන වෙනුවෙන් අය කරනු ලබන වැට් බද්ද 2026 ජූලි 1 ඉඳන් 25.5% කරනවා කියලා. නමුත් එතෙන්දි මෙහෙමයි වෙන්නේ. බැංකු සහ මුල්‍ය ආයතන තුකලාගේ මත් බද්දට 18% අනුපාතයට යටත් වෙනවා. ඊට අමතරව 2.5% සමාජ ආරක්ෂණ බද්දක් එහෙම නැත්නම් SSCL බද්දට යටත් වුණා. ඒතකොට මේ දෙකම එකතු කරපුවාම 22.5% එකතුවක් එනවා. කරන සංශෝධනය තමයි මේ බැංකු සහ මුල්‍ය ආයතන වැට් බද්දෙන් මුල්‍ය සේවා කියන එක ඉවත් කරනවා. ඒතකොට තවදුරටත් ජූලි 1 ඉඳන් ඉදිරියට බැංකුවක් හා මුල්‍ය ආයතනයක් Taman සපයනු ලබන මුල්‍ය සේවා වෙනුවෙන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්දක් ගෙවිය යුතු නැහැ. මේ අයවැය යෝජනාව අනුව සිදු කරලා තියෙන්නේ මේ 22.5% මුදල අර මුල්‍ය සේවා මත බද්දට එකහු කරනවා. එතකොට ඒ ආයතනයට මුල්‍ය සේවා වෙනුවෙන් ගෙවන්න තිබුණා 18%ක්. ඊට අමතරව සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ගෙවන්න තිබුණා 2.5%. 22.5% ගෙවන්න තිබුණා වෙන වෙනම බදු වර්ග දෙකක් විදියට. නමුත් මෙතෙන්දි මේ සංශෝධනය කියන්නේ සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් ඒගොල්ලන්ව නිදහස් කරලා වැට් බද්දට ඒ අනුපාතය එකහු කරනවා.
0: ලකන මෝර්නින් නිවුස් වලට හංගන වෙලාව මතක් කරනම් වෙලාව 6:06
3: විනාඩි 15යි.

0: ලෞදස්න හැ වෙනඩ විස්සයි අපි සූදනම් තවත් පවෘති කිහිපයකට අවධානය යොමු කරන අද වාර්තා කරල තිබෙනවා. මේකලා මේ සම්බන්ධින් පළමු මෙට්‍රෝ බස් ඩිපෝව නිලවශයෙන් නැරඹේ කියලාද ක්‍රමීරැල්ල දිනිය ගෙන වාර්තාව දින වෙන පුවත්පත වෙනුවෙන් අපි අවධානය යොමු කරමු. ඇතුල් පිටුවලට මේ සම්බන්ධයෙන් වාර්තා කරල තියෙන තොරතුරු මොනවද කියලා හොයලා බලන්න. අද දින වෙන පුවත්පතයි මේ සටහන් එක්කල තිබුණේ ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රයේ නවම අවතකට යොමු කරමින් ආරම්භ කරන ලද මෙට්‍රෝ බස් සේවාවේ ප්‍රථම බස් ඩිපෝව ඉදිකිරීමේ කටයුතු ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත ගණේමුල්ල ප්‍රධාන මාර්ගයේ ආසන්නයේදී ඒ නිලවශයෙන් ආරම්භ කර තිබෙනවා. මෙම නව ඩිපෝව ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 102ක මූල්‍ය පිරිවැයක් දරන අතර එහි වැඩ කටයුතු එළඹෙන 2026 ජූලි මාස 30 වන දින වන විට නිම කිරීමට සැලසුම් කර තිබෙනවා. ශ්‍රී ලංකා රාජ්‍ය අරමුදල් මගින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ඍජු මෙහෙයවීම යටතේ සිදු කරන අතර දැනට බස් රථ 10ක් යොදා ගනිමින් නියම ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මෙම මෙට්‍රෝ බස් සේවාව ලබන අගෝස්තු සිට වඩාත් පුළුල් කිරීමට නියමිතයි. එය අනුව ප්‍රධාන මාර්ග 6ක බස් රථ 122ක් යොදා ගනිමින් සිය සේවා ධාරිතාවය එහෙර නැන්වීමට කටයුතු සූදානම් කර ඇති අතර මේට අමතරව බස් නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් ඒකල රත්මලාන සහ තලංගම යන ප්‍රදේශවලද නව මෙට්‍රෝ ඩිපෝ පරිශ්‍ර ඉදිකිරීමට රාජ්‍ය සැලසුම් කර තිබෙනවා කියලයි අද දිනමින පුවත්පත සටහනක් එක්කලා තිබෙන්නේ.
1: දෙවෙනි පුවත්පතේ සටහන් වෙනවා ගිහන් දිට්වා ඇවිස් ගිහින් මාස 5යි මේමුරේට තාමත් බස් නැහැ, ගමන් නැහැ, දිවි රැකගත් සංචාරක කර්මාන්තයටත් බාධා කියලා තමයි චමින්ද සිල්වා ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙන්නේ. දිට්වා සොලිකොනාටුවෙන් බලපෑම් ඇතිවි මාස 5ක් ඉක්ුත ගොස ඇතත් උඩුදුම්බර මේමුරේ ගම්මානයට යෑමට බස් රථ සේවාව මේවනතෙක් ආරම්භ වී නැහැ කියලා තමයි අද දිවෙනි පුවත්පතේ සටහන. මේ නිසා මීමුරේ ගම්වාසීන් දැඩි අපහසුතාවයට පත්ව ඇති අතර දිට්වා නිසා හානියට පත් මාර්ගයේ යලි ගමනාගමනය සඳහා සකසා දෙන ලෙසද ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිනවා කියලත් සඳහන් කළ තියෙනවා. පවුල් 400ක පමණ පිරිසක් ජීවත් වන මෙම ප්‍රදේශයේ ජනතාව සංචාරක ව්‍යාපාරයෙන් යම් ප්‍රතිලාභයක් ලැබූ අතර මාර්ගයේ නිසි ලෙස යථා තත්ත්වයට පත්ව නැති නිසා සිය ව්‍යාපාරයට බලපෑමක් එල්ල වී ඇති බවද ඔවුන් සඳහන් කරනවා කියලා තමයි ගිහනඳ වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ.
0: දිනවෙන පුවත්පතේ මහින්ද අලුත්ගෙදර ගිරණ වාර්තාවකටයි අපි අවධානය යොමු කරන්නේ. වියට්නාම් ජනපති අනිද්දා මෙරටට අද මේ සම්බන්ධයෙන් ඉංග්‍රීසි පුවත්පත තොරතුරු සටහන් කළ තිබුණ අපි අවධානය යොමු කරමු. ඩේලි නිවුස් පුවත්පතර මේකලා.
1: Yes, again, Vietnam's president on state visit to Sri Lanka on 7th and 8th of May. For the more in detail, Vietnam's president Tho Lam is scheduled to pay a state visit to Sri Lanka from 7th to 8th of May. President Tho Lam is also General Secretary of the Communist Party of Vietnam. Let's see more details about it in Sinhala.
0: ශ්‍රී ලංකා වියට්නාම් සහයෝගිතාවේ තවදුරටත් ශක්තිමත් කරමින් දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා වියට්නාම් ජනාධිපති ටෝ ලාම් මහතා අනිද්දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 55ක් සපිරීම නිමිත්තෙන් පසුගිය 2025 වසරේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ කළ රාජ්‍ය සංචාරයෙන් පසුව සිදු කළ ආරාධනයකට අනුව මෙම සංචාරය සිදුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා. මෙම සංචාරය අතරතුර ජනාධිපති ටෝ ලාම් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතවරුන් අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වන පරිදි ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා කියලත් අද දිනමින පුවත්පත සටහන් කර තිබෙනවා.
1: අපි අවධානය යොමු කරමු ගිහන් අද ලක්හඬ ප්‍රවෘත්ති අංශයෙන් එන තොරතුරු වලට. ජූලි පළමු වනදා වන විට සියලුම පෙර පාසල් යාපදිංචි කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍ය සරෝජා සාවිත්‍රී පොල්රාජ් මහත්මිය පවසනවා. එසේ ලියාපදිංචියට කටයුතු නොකරන පෙර පාසල් වල නම් ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව තමයි අමාත්‍යවරිය සඳහන් කළේ. ඒ ලියාපදිංචි කරන ලද පෙර පාසල් වලට පමණක් තම දරුවන් යොමු කරන ලෙස දෙමාපියන්ටද දැනුම් දෙමින්.
2: දැනට තියෙන පෙරපාසල් සියල්ලම අපි එළඹෙන ජූලි පළවෙනිදා වන විට නැවත අපි ලියාපදිංචි වෙලා තිබෙන පෙරපාසල් ලියාපදිංචි අලුත් කර ගැනීම සඳහා, ලියාපදිංචි නොවී තිබෙන පෙරපාසල් ලියාපදිංචි වීම සඳහා අපි ජූලි පළවෙනිදා වන විට අපි ඒ සියලු පෙරපාසල් වලට අපි ආරාධනා කරනවා තමාගේ ලියාපදිංචි අලුත් කරගන්න. ලියාපදිංචි නොවුණු පෙරපාසල් තමාගේ පවත්වාගත යුතු අවම ප්‍රමිතීන් සම්පූර්ණ කරගෙන ලියාපදිංචි ආරම්භ කරන්න කියන එක. එහෙම ලියාපදිංචි නොවූ පෙරපාසල් සම්බන්ධව, එහෙම නැත්නම් ලියාපදිංචි විලා නැති පෙරපාසල් සම්බන්ධව අපි ප්‍රසිද්ධ කරනවා මේව රජයේ ලියාපදිංචි නොවුණු පෙරපාසල් හැටියට. එතකොට අපි දෙමව්පියන්ගෙනුත් ඉල්ලනවා ඔබේ දරුවා ඇතුළත් කිරීමේදී අන්නේ විධිමත් ප්‍රමිතීන් තියෙන ලියාපදිංචි පෙරපාසලකටම ඇතුළත් කරන්න කියන ඉල්ලීම අපි කරනවා. එතකොට අපි සියලුම මාධ්‍ය වලින්, ඒ වගේම තමයි අපේ පුවත්පත් වලින්, ඒ වගේම වෙබ් අඩවිය හරහා ඔබට පුළුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අපි ප්‍රසිද්ධ කරනවා මේ ලියාපදිංචි පෙරපාසල් මේවා කියන එක. ඉදිරියට ආරම්භ කරාට පසුව ලියාපදිංචි කිරීම නෙමෙයි අපේ ක්‍රමවේදය. අදාළ ප්‍රමිතීන් සහ සුදුසුකම් සම්පූර්ණ කරලා ලියාපදිංචි කිරීමෙන් පසුව තමයි පෙරපාසලකට ළමයි බඳව ගන්න පුළුවන් වෙන්නේ. දැනට පවත්වාගෙන යන පෙරපාසල් වල අපි අපේ ලියාපදිංචියෙන් තොරව විශේෂයෙන්ම තමයි ව්‍යාපාර නාම ලියාපදිංචිය යටතේ ආරම්භ කරන වාණිජ පරමාර්ථයෙන් පවත්වාගෙන යන ලබන පෙරපාසල් සහ අධ්‍යාපන ආයතන අපිට හමු වෙනවා. ඒවා තුල දිවාසු රැකුම් මධ්‍යස්ථානත් පවත්වාගෙන යනවා. ඉතින් අපිට තිබෙන දේ තමයි මේකේ අසීමිත මුදල් එකතු කිරීම. ඒ වගේම තමයි නොයෙකුත් විදිහේ උත්සව සඳහා දෙමව්පියන් මත අසීමිත බරපැන පැටවීම් වැනි දේවල් ගොඩක් වාර්තා වෙනවා. ඉතින් මේ සඳහා වන නියාමනයක්, ඒ වගේම තමයි ප්‍රමිතියක් ඉදිරියේදී හඳුනා දීම සඳහා අපි කටයුතු කරනවා.
1: දිවාසු රැකුම් මධ්‍යස්ථාන සම්බන්ධයෙන්ද අමාත්‍යවරිය අදහස් දැක්වුවා.
2: විශේෂයෙන්ම මෙන්න මේ පෙරපාසල් සහ දිවාසු රැකුම් යන ආයතන දෙකම එකම ස්ථානයේ පවත්වාගෙන යන අවස්ථාත් අපිට හමු වෙලා තිබෙනවා. ඉතින් නමුත් මේකෙදී අපි පැහැදිලිවම රටට අවධාරණය කළ යුතු කාරණාවක් තමයි පෙරපාසල කියන එක ලියාපදිංචි වීම එක් අවශ්‍යතාවක්. දිවාසු රැකුමක් සඳහා දරුවෙක්ව නවත්වා ගැනීම, දරුවෙක්ගේ ආරක්ෂාව සැපයීම, දරුවාගේ සනීප ආරක්ෂාව හා පෝෂණය පිළිබඳව සලකා බලා දිවාසු රැකුමක දරුවෙක් රඳවා ගැනීම කියන එක වෙනත් අවශ්‍යතාවක්. අපි හඳුනාගෙන තිබෙන විශේෂ තත්වය තමයි පෙරපාසල් ලියාපදිංචිය තිබෙන ආයතන, එහෙම නැත්නම් පෙරපාසල් පවත්වාගෙන යන ආයතන දිවාසු රැකුම් පවත්වාගෙන යනවා. හැබැයි ඒවා ලියාපදිංචියකින් තොරව. මේ දිවාසු රැකුම් මධ්‍යස්ථානත් නිසි නියාමනයක් අවම ප්‍රමිතීන් පවත්වාගෙන දරුවන්ට ආරක්ෂාව හා උපරිම ආරක්ෂාව සලසන්න පුළුවන් විදිහට තියෙන්න ඕනේ. ඒ නිසා අපි විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා තමයි අපි මේ සාකච්ඡා පැවැත්වුවේ.
0: එතකම අපි අවධානය යොමු කරන දිනමින පුවත්පතට දුරගමන් බස් රථ ආසන වෙන් කිරීම ඔන්ලයින් ක්‍රමයට කියලා සුභාෂිනී සේනානායකයි වාර්තාවගෙන තිබෙනේ දිනමින පුවත්පත වෙනුවෙන්. අපි යමු දිනමින පුවත්පතේ ඇතුල් පිටුවලට මේ සම්බන්ධයෙන් තොරතුරු මොනවද වාර්තා කරලා තියෙන්නේ කියලා. දුරගමන් බස් රථ සඳහා ඔන්ලයින් ආසන වෙන් කිරීමේ නව සේවාවක් නියමු වැඩසටහනක් ලෙස ආරම්භ කිරීමට ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. මෙම සේවාව යටතේ මාකුර, ගාල්ල සහ මහනුවර වැනි ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථාන තෝරාගෙන ඇති අතර එය සාර්ථක වූ පසු දිවයින පුරා ව්‍යාප්ත කිරීමට නියමිතයි. එම සේවාව ලබා ගැනීමට ජනතාව www.busticket.gov.lk වෙබ් අඩවිය හරහා හෝ 0112-1266 දුරකථන අංකය මගින් සම්බන්ධ වී ආසන වෙන් කර ගැනීමේ හැකියාව පවතින බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවාහන හා මහාමාර්ග මාත්‍ය බිමල් රත්නායක මහතා පෙරේදා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර තිබෙනවා. එසේම මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ඍජුවම උපදෙස් ලබාගෙන ආසන වෙන් කර ගැනීමේ පහසුකම් ලබා දී ඇතැයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා කියලයි දිනමින පුවත්පත සටහන් කර තිබෙන්නේ.
1: එතෙකම අපි දෙවයින පුවත්පත්ට අවධානය යොමු කරමු. මැයි දිනේ නඩු තීන්දුව ප්‍රකාශ කිරීම ඒකාබද්ධ විපක්ෂයෙන් අගවිනිසුරුට සංදේශයක්. අවශ්‍ය වුණොත් ජාත්‍යන්තරයටත් ගෙන යනවා කියලා මහාචාර්ය ජී.එල්. පීරිස් කියන කතාවක් අද පුවත්පත් ගණනාවක තොරතුරු සටහන් කළා තිබුණා. අරුණ බෝගහවත්තයි අද දෙවයිනට මේ වාර්තාව අරගෙන ඉන්නේ. අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු කටයුතු අවසන් වීමටත් පෙර ජනාධිපතිවරයා ඒවායේ තීන්දුව මැයි දිනේදී ජනතාව හමුවේ ප්‍රකාශ කිරීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් අගවිනිසුරුවරයා වෙත සංදේශයක් බාර දීමට තීරණය කළ බව මහාචාර්ය ජී.එල්. පීරිස් ඊයේ සඳහන් කළා කියලා තමයි අද දිවයින පුවත්පත සටහන් කරලා තියෙන්නේ. ඒත් එක්කම ලංකාදීප පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිබුණා.
0: අපි යනවා ලංකාදීප පුවත්පතේ තවත් ප්‍රවෘත්තියක් වාර්තා කරන්න. මන්ත්‍රී අර්චුනා බෝල්ටෝ කියන්නේ ගිහිනුත් බාල්දියක් පෙරලා රූපරාමු පෙලක් සමාජ මාධ්‍යයට කියලා දවස්සේදී සටහන් කරලා තිබුණා මේ සම්බන්ධයෙන් තොරතුරු. අපි යනවා ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවලට අද දවස්සේදී සඳහන් කරලා තිබෙන ආරක්ෂිත ජැකට්ව පැලඳ නොගෙන පැයක් පමණ ගමන පවා වෙලා ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරියයි අද වාර්තාව ගෙනෙන්නේ. යාපනයේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුන මහතා ආරක්ෂිත ජැකට් එකක් නොපැළඳ මුහුදේ බෝට්ටු සංචාරයක නිරත වීමට ගිය අවස්ථාවේ එම බෝට්ටුවේ සිටි පිරිසක් ඊට විරෝධය දැක්වීම නිසා මන්ත්‍රීවරයා සහ එම පිරිස අතර දැඩි උණුසුම්කාරී තත්වයක් උද්ගත වීමෙන් සිද්ධිය සම්බන්ධයෙන් රූපරාමු පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය සැරිසරනවා කියලා අද වැඩිදුරටත් ලංකාදීප පුවත්පත සටහන් කර තිබෙනවා. අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරුව නැවත හමුවෙමු ලක්කන මෝනින් නිවුස් වලට. එක්ක ලක්කන මෝනින් නිවුස් වලට හංගන වෙලාව මතක් කරන්නම්. වෙලා බුදස්සන 6යි
1: විනාඩි 30යි.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්කඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කඬ.

0: වලවදසන 6 විනාඩි 31යි අපි සූදානම් මේ දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් මදිල්ල දොලතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන්නේ මේ මාසේ 4 වෙනිදා සඳුදා දවසේ. ඒ දවසේදී මහජන සම්පත ක්‍රියාත්මක වන ජයග්‍රහි 6179 වන දිනුම් වාරය විදිහට ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුනේ R ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහි අංක 8 අංක 1 අංක 8 නැවත අංක 8 අංක 9 සහ අවසානයේට අංක 6.
1: ගොවිසෙත 4421 වන ජයග්‍රහ දෙනුම් වරේ දවසේදී ක්‍රියාත්මක වුණා F ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුනේ. ජයග්‍රහි අංක 9 අංක 23 අංක 48 සහ අවසානයේට අංක 61 විදිහටයි සටහන් වෙන්නේ.
0: මෙගපව ජයග්‍රහි 2527 වන දිනුම් වාරය ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුනේ K ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහි සුපිරි අංකය බවට පත් වුණ අංක 10 ජයග්‍රහි අංක 79 අංක 19 අංක 22 අංක 70 සහ අවසානයේට අංක 79.
1: දන නිධානයේ 2209 වන ජයග්‍රහ දිනුම් වාරයේ ඒ දවසේදී ක්‍රියාත්මක වුණේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය Q ඉංග්‍රීසි අක්ෂරය විදිහටයි සටහන් වෙන්නේ. ජයග්‍රහි අංක 11 අංක 13 අංක 52 සහ අවසානයේට අංක 79 විදිහටයි සටහන් වුණේ.
0: හඳහම ජයග්‍රහි 1488 වන දිනුම් වාරයේ බලනව ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මිලදීගත්තු හඳහන ලොතරැයියේ සටහන් වෙලා තිබෙන ලග්න සංකේතය බවට පත් වෙලා තිබෙන්නේ මිතුන ලග්න සංකේතයද කියලා. එතකම ජයග්‍රහි අංක විදිහට අංක 5 අංක 13 අංක 29 සහ අවසානයේට අංක 50යි හඳහන ලොතරැයියේ ජයග්‍රහි අංක බවට පත් උනේ.
1: අද සම්පත 754 වන ජයග්‍රහ දෙනුම් වාරයේ ආර් ඉංග්‍රීසි අක්ෂරයේ වාස්තනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රහී අංක බවට පත් වෙනවා. අංක 8 නැවතත් අංක 8 අංක 9 සහ අවසානයේට අංක 6.
0: NLB 447 වන ජයග්‍රහී දිනුම් වාරයේ අය දවසේදී ක්‍රියාත්මක වන ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුනේ G ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 2 අංක 3 අංක 4 සහ අවසානයේට අංක 0.
1: සුබ දවසක්. 295 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා ධනු ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතය බවට පත් වුනේ ජයග්‍රහී අංක 12 අංක 40 සහ අවසානයේට අංක 42. එතකම සුබ දවසක්. 295 වන දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය 9829 විදිහටයි සටහන් වෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩිවැඩියෙන් මිලදී ගන්න. Good morning, news and a time in the Velamada Karanang Velavudasan Hayai.
1: Vinadi Tistunai.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
3: කළුතර සැවොන්මා ප්ලාස්ටික් පුද්ගලික සමාගමෙන් ඔබට 25% වාසියක්. නිවසට අවශ්‍ය හැම දෙයක්ම පරණ මිලටම. සැවොන්මා කළුතර උතුර පළාතට පාර කටුකුරුඳ හන්දිය සහ පයාගල.

0: රාත්‍රියේ දින බලා රාත්‍රී 7ට ලක්කනේ
1: සංගතිය දහ සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011767979
1: ලක්කනේ සිත නිවන බුදුබණ සිත නිවන බුදුබණ
3: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: සතර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ධන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් ගේවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනසෙ

0: ආදරේ බෙදා ගන්න ඕනම නම් සතියේ දිනවල දවල් 1 ඉඳන් 4 වෙනකන්
1: ඕල් ටයිම් බීට්ස් විත්

0: බලවදසන හය විනාඩි 42ක එපිසෝදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන අද ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරන්නේ මාස 4ට ඩෙංගු රෝගීහු 26,000ක් මරණ 12ක් කියලා තත් දවසේදී සටහන් කළ තිබුණා ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවලට රංජන් කස්තුරිය දවසේදී වාර්තාව ගෙනෙන්නේ මේ වසරේ ගත වූ කාල තුල ඩෙංගු රෝගීන් 25,846 දෙනෙකු වාර්තා වී ඇති අතර මරණ 12ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ සඳහන් කරනවා මියගිය පිරිස අතර වයස අවුරුදු 12ට අඩු කුඩා ළමයි දෙදෙනෙකු සිටින බවද ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රචා විශේෂ ශක්න වෛද්‍ය ප්‍රශීලා සමරවීර මහත්මිය සඳහන් කළා. කුඩා ළමයි දෙදෙනාගේ මරණයේ වාර්තාවියේ කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික් වලින් බවද වෛද්‍යවරිය සටහන් කළා. කඩින් කඩ ඇතිවන වර්ෂාපතනයෙන් සහවට පරිසරයේ කුණු කසල තිබීම නිසා මදුරුවන් බෝ වීමේ හැකියාව ඉහළ බවද වෛද්‍යවරිය වැඩිදුරටත් සටහන් කරා කියලයි අද ලංකාදීප පුවත්පත සටහන් කළ තියෙන්නේ.
1: එතෙකම ගියන අපේ අවධානය යොමු කරමු දෙවෙනි පුවත්පතට. දෙවෙනි පුවත්පතේ අද සටහන් කළ තියෙනවා මේ වසරේ අපනයන ආදායමට වඩා ආනයන වියදම් වැඩි වෙයි. ශ්‍යාම් නුවන් ගණේවත්තයි වාර්තා වරගෙන ඉන්නේ මේ වසරේ අපනයන ආදායමේ වර්ධනය අභිබවා ආනයන වියදම් ඉහළ යනු ඇතැයි මහබැංකුවේ පුරෝකථනය කර තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ හේතුවෙන් මූලික වශයෙන් වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය අපනයන ආදායම් අභිබවා ගිය ආනයන වියදම විදිහටයි සටහන් වෙන්නේ. මේ වසරේ පුළුල් වනු ඇතැයි අපේක්ෂා කරන බවද මහබැංකුව පුරෝකථනය කරලා තියෙනවා. පසුගිය දා නිකුත්ව මහබැංකුවේ නවතම ආර්ථික විවරණ වාර්තාවේ මේ බව දීර්ඝ විස්තරයක් සහිතව සටහන් කරලා තියෙනවා කියලා තද දිවයින පුවත්පත තොරතුරු සටහන් කරනවා.
0: අනුරපුර අතවර සිද්ධිය නඩු බහඳ රස පරීක්ෂකට උසාවි නියෝග හිමිනමගෙන් පොලිසිය පැය තුනක් ප්‍රශ්න කරලාද සටහන් කර තිබෙන්නේ උපාලි ආනන්දයි වාර්තාව ලංකාදීප පුවත්පත වෙනුවෙන්. අනුරාධපුර පොදුබිමේ විහාරස්ථානයක හිමිනමක සහ තවත් දෙදෙනෙකු විසින් වරින් වර අවස්ථා ගන්නාවකදී 15 බාල වයස්කාර දැරියකට අතවර කරලදයි කියන සිද්ධියට අදාළ නඩු බහඬ රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා රස පරීක්ෂක වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්සේපත් සසිඳු වික්‍රමරත්න මහතා ගම්පහ කොට්ටාස පොලිස් ළමාහා කාන්තා කාර්යාංශයට ඊයේ නියෝග කර තිබෙනවා කියලයි අද ලංකාදීප පුවත්පත සටහන් කළ තියෙන්නේ.
1: ශ්‍යාම්නුවන් ගණේවත දිවයිනට ගෙනෙන වාර්තාවේ මේ විදිහට තොරතුරු සටහන් වෙලා තියෙනවා. පිරිපහදු කළ තෙල් ආනයනයෙන් මාර්තුවේ තෙල් වියදම නහුතෙටම නැගලා මේ වසරේ මාර්තු මාසයේදී ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත්තේ පිරිපහදු කරන ලද ඉන්ධන ආනයන වියදම විශාල ලෙස ඉහළ යෑම නිසා බව මහබැංකුව සඳහන් කරනවා. ගිය වසරේ මාර්තු මාසයේ පිරිපහදු කළ පෙට්‍රෝලියම් නිෂ්පාදිත ආනයන වියදම ඩොලර් මිලියන 258.4ක් වූ අතර 2026 වර්ෂයේ මාර්තු මාසයේදී ඩොලර් මිලියන 568ක් දක්වා 119.8 කින් ඉහළ ගොස් තිබෙනවා කියලා තමයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ.
0: ලයිට් බිල නැන් බීම මහජන අදහස් ගැනීම හේතයි යොහන් බහසුරයි වාර්තාව ගෙනෙන ලංකාදීප පුවත්පත වෙනුවෙන්. ජාතික පද්ධති මෙහෙයුම් පුද්ගලික සමාගම මෙම වසරේ දෙවන සහ තෙවන කාර්තු සඳහා විදුලි ගාස්තු ඉහළ දැමීමට ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් වාචික අදහස් දැක්වීමේ සැසිය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී හෙට පැවැත්වීමට නියමිතයි. එම සැසියේදී මහජන උපයෝගිතා කොමිසමේ ලියාපදිංචි වූ වෘත්තිකයන් සහ වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු ජනතාවට අදහස් ඉදිරිපත් කළ හැකි බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරනවා. විදුලි ගාස්තු ඉහළ දැමීම පිළිබඳව අවසන් තීරණය මේ මාස 9 නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බවද මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාථේරත් මහතා ලංකාදීප පුවත්පතට සටහන් කරා කියලා අද ලංකාදීප පුවත්පත සටහන් කළා තියෙනවා.
1: රුපියල පිරිහීමෙන් ඖෂධ සැපීමේ ජාලයක් බිඳ වැටිලා විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මෙහෙම කියනවා කියලා සුජීවිත අත්සරයි අද වාර්තාව අරගෙන ඉන්නේ දිවයින පුවත්පතට. රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් ඖෂධ යාන්ත්‍රණය බිඳ වැටී බාහිර උසසල් වලටද ප්‍රධාන පෙළේ රෝගාබාධ සඳහා භාවිතා කරන ඖෂධ රසක හිඟයක් පවතින බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරනවා. පවතින ආර්ථික තත්ත්වය මත බාහිර සැපයුම්කරුවන් නිසි පරිදි ඖෂධ සැපීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක නොකිරීමෙන් මෙම තත්ත්වය උද්ගතව තිබෙන බව තමයි ඔහු සඳහන් කරන්නේ. මේ හේතුව නිසා පිළිකා රෝගීන්, වකුගඩු රෝගීන්, අක්මා රෝගීන්, ශල්‍යකර්ම බලාපොරොත්තුවෙන් සිටින රෝගීන්, බෝ නොවන රෝගවලට ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් ඇතුළු විවිධ රෝග කාණ්ඩ රැසක් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේදී දුෂ්කරතා මතුව ඇතැයිද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා කියලා තමයි අද දිවයින පුවත්පත තොරතුරු සටහන් කරලා තියෙනවා.
0: මෙලංකාදීප පුවත්පතේ අද ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරියගේ ප්‍රධාන සිරස්තලය ඩොලර් ලක්ෂ 25 කැකරුන්ට යාමේ සිද්ධිය භාණ්ඩාගාරයට CID පණි පරිගණක ලැප්ටොප් සමග සිම්පත් පෙන් ඩ්‍රයිව් අරන් යයි මියගිය නිලධාරියාගේ දුරකථන යත්තේ අතර ජාත්‍යන්තර පොලිසිය සහයත් ගන්නවා 15කගෙන් ප්‍රකාශ අරන් කියලාද ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කළා. අපි මේක අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට.
1: ඕස්ට්‍රේලියාවට ගෙවිය යුතු ඇමරිකන් ඩොලර් ලක්ෂ 229ක ණය මුදලකින් ඇමරිකන් ඩොලර් ලක්ෂ 25ක් හැකරුන් විසින් ලබා ගනු ලැබී යයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවේ තිබූ පරිගණක යන්ත්‍ර සහ ලැප්ටොප් යන්ත්‍ර රැසක් වැඩිදුර විමර්ශන සඳහා රහස් පොලිස් නිලධාරීන්ගේ භාරයට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී F.U. වුඩ්ල මහතා සඳහන් කරනවා කියලා තමයි ගියන අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ.
0: එතකම අපි අවධානය යොමු කරන සූදානම් දිනමින පුවත්පතට වැලිකඩ බන්ධනාගාර රඳවියාගේ මරණය පිළිබඳව විමර්ශනයක් අද මන්දක දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිබුණා.
1: ඔගේ හනද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් සටහන් කරලා තිනවා රැඳවියෙකු ඝාතනයට ලක්වී සතියක් ගත වීමටත් පෙර වැලිකඩ තවත් රැඳවියෙක් අබිරහස් ලෙස මියයයි. මියගියේ පහර දීමෙන්ද හදිසි රෝගයකින්ද ඉදිරි විමර්ශන මරණ පරීක්ෂණයෙන් පසු කියලා තමයි සඳහන් වෙන්නේ. අද හේමන්ත රන්දුන සහ චමිද සිල්වායි වාර්තාව අරගෙන එන්නේ බන්ධනාගාර නිලධාරින්ගේ පහර කෑමකින් රැඳවියෙකු ඝාතනය වීමේ සිද්ධියක් වාර්තාවේ සතියක් ගත වීමටත් මත්තෙන් වැලිකඩ බන්ධනාගාරයේ තවත් සිරකරුවෙකු පෙරදා අබිරහස් අන්දමින් මිය යෑමේ සිද්ධියක් වාර්තා වෙනවා. මෙම රැඳවියා බන්ධනාගාර නිලධාරින්ගේ පහර දීමකින් එසේත් නැත්නම් හදිසි රෝගයක තත්වයකින් මිය ගියේද යන්න ඊයේ දහවල් වනතුරුත් තහවුරු වී නොතිබුණා කියලයි සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පොලිසිය බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන තිබෙනවා කියලා තද දිවයින පුවත්පත සටහන් කරනවා. මෙහිදී මරුමුවට පත්වැත්තේ මරදාන පාරේ බොරැල්ලේ පදිංචි 47දී රණසිංහාරච්චලාගේ ඖෂධ සංජීවන මැති අය කියලා තමයි අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පතේ සටහන.
0: අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමයෙන් අනතුරුව නැවත හමුවෙමු. ලක්කන මෝර්නින් නිවුස් අලට් එක ආරාධනා කරන ඔබට FM 93.5 FM 93.7 ලක්කන මෝර්නින් නිවුස් අලට් එක එකතු වෙන්න. ලක්කන මෝර්නින් නිවුස් අලට් හංගන වෙලාව මතක් කරන්න. වෙලාව 10:06
1: විනාඩි 50යි.

NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න.

0: අද රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ මෝර්නින් නිවුස් ඇලර්ට් වෙදර් ෆෝකාස්ට්
1: අවදාසනහය විනාඩි 55 අපි සූදානම් අවසදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දැස්සන නිකුත් කරන ලද කාලගුණ නාවිකට අවධානය යොමු කරන ඒතකම අද මේකලා දිනමින පුවත්පතේ උපාලි කරුණාරත්න ගිනන සටහනක සටහන් කර තිබුණා හෙට සිට වැස්ස වැඩි වෙයි කියලා. ඒ සම්බන්ධයෙන් අපි බලමු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් උදෑසන 5:30ට නිකුත් කරන ලද කාලගුණ නාවිකේ මොන වගේ තොරතුරුද සටහන් වෙලා තියෙන්නේ. දැන් හියලවසදී අපි දැක්ක රාත්‍රී කාලයේදී බොහෝ ප්‍රදේශවලට වර්ෂාව ඇති වුණා. ඒත් සමගම අකුණු අනතුරු පිළිබඳව වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් වාර්තා කළ තිබුණා. අපි අවධානය යොමු කරමු අද උදෑසන 5:30ට නිකුත් කරපු කාලගුණ අනාවැකියට.
2: අන්තර් නිවර්තන අභිසාරී කලාපය ගෝලයේ දකුණු ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය පිළිබඳවයි සටහන් වෙන්නේ. දෙවේනේ කාලගුණේ බලපෑම් කරමින් පවතී කියලත් සඳහන් වෙනවා. ඒ හේතුවෙන් මැයි මාස 6 වන දිනෙන් පසුව දිවේනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා කියලා තමයි සටහන් කරලා තියෙන්නේ. දිවේනේ බොහෝ ප්‍රදේශවල පසුරකින් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා කියලත් සඳහන් කරලා තියෙනවා. බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේ අහස වලාකුලින් බරව පවතින අතර උදැස්සන කාලයේදීත් වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. බස්නාහිර, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, ගාල සහ මාතර දිස්ත්‍රික්කවලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තැතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. උතුරු සහ උතුරු මැද පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර 30 සිට 40 දක්වා තරමක තද සුළං ඇතිවීමේ හැකියාව පවතිනවා. මධ්‍යම සහ ඌව පළාත්වල අම්පාර දිස්ත්‍රික්කයේ තැම් ස්ථානවල තලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයේ සටහන් කළා තියෙන්නේ.

0: අපේ අනහදන්නේ විදෙස් පිටවට වාර්තා වන විදෙස් තොරතුරු මොනවද කියලා හොයලා බලනද දිනමින් පුවත්පත සටහන් කළ තිබෙන මේ කලා මේ තමිල්නාඩු මහමැතිවරණය සම්බන්ධයෙන් තමිල්නාඩුවේ තලපති විජේත MGR ගෙන් පසු මහ ඇමතිපුටුවට ගිය පළමු නළුවා කියලා තද සටහන් කළා තිබෙනවාද මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු හොයලා බලන්න අපි සූදානම් 17 තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයෙන් ආසන 108ක් දිනා ගනිමින් දෙමළ සිනමාවේ සුපිරි නළු විජේගේ TVK පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා දශක පහකට ආසන්න කාලයක් තමිල්නාඩු දේශපාලන මෙහෙය වූ DMK සහ AIADMK පක්ෂවලට ආධිපත්‍ය බිඳ දැමීම මෙමගින් ඔහු සමත් වී තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. මෙම මැතිවරණයේදී DMK පක්ෂය ආසන 59කට සීමා වෙමින් ප්‍රධාන විපක්ෂය බවට පත්ව ඇති අතර AIADMK පක්ෂය ආසන 47ක් ලබා ගනිමින් තෙවන ස්ථානයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ TVK පක්ෂය ප්‍රාන්තය පුරා ඡන්ද කෝටි 1.6කට වඩා ලබා ගණමින් 35ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති බවයි කෙසේ වෙතත් තමිල්නාඩු ප්‍රාන්තයේ බලය පිහිටුවීම සඳහා එක් පක්ෂයක් විසින් ආසන 118ක් ජයග්‍රහණය කළ යුතු අතර TVK පක්ෂයට යනු බලය පිහිටුවීම සඳහා තවත් පක්ෂයක සහාය ලබා ගත යුතු වෙනවා. විජේ මහමෙති දොහරයට පත්ව හොත් MT රාමරාවගෙන් පසුව මෙවැනි ජයක් අත්කරගත් දෙවන නළුවා ඔහු වනු ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. 2024 වසරේ පක්ෂය ආරම්භ කළ දින සිට විජේ අනුගමනය කළ සුවිශේෂී ප්‍රචාර උපක්‍රමයක් ඔහු DMK පක්ෂයේ දේශපාලන ප්‍රතිවාදී ලෙසත් BJP පක්ෂයේ ප්‍රතිපත්තිමය ප්‍රතිවාදී ලෙසත් නම් කරමින් සිය මැතිවරණ ව්‍යාපාරය මෙහෙවා තිබෙනවා කියලා අද වැඩිදුරටත් සටහන් කළ තිබෙනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු එත් එකම දැන් ඊයේ දවසේදී මේ කළා මේ මැද පෙරදිග නැවතත් උණුසුම් කාර්යතාවයක් බවට පත් වෙලා තිබුණා. ඊයේ දවසේදී ඉරාන ප්‍රහාර එල්ල වෙලා තිබුණා එක්සත් අරාබි එමිරාජයේ ගුවන් ගමන් පවා ප්‍රමාද වී තිබුණා. මේ සම්බන්ධයෙන් ඊයේ දවසේදී සටහන් කළ තිබුණා. අපි අද දවසේදී ලක්ෂණ ප්‍රවෘත්ති අංශය ඔස්සේ ඒතරතුරු පිළිබඳව අවධානය යොමු කරන්න සූදානම්. අපි යනවා ක්‍රීඩා පිටුවට. මොනවද වාර්තා වන ක්‍රීඩා තොරතුරු කියලා ඔයාලා බලන්න.
1: ස්පෝර්ට්ස් රවුන්ඩප්
2: පොදුරාජ මණ්ඩලීය බරයිසලීමේ තරගාවලියේ ශ්‍රී ලංකාවට පදක්කම් 16ක්. පොදුරාජ මණ්ඩල බරයිසලීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට රිදී සහ ලෝකට පදක්කම් දෙනා දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සමූහ ඡායාරූපයක් තමයි අද ලංකාදීප පුවත්පතේ සටහන් කරලා තියෙන්නේ. සැමෝවා රාජ්‍යයේ පැවති පොදුරාජ මණ්ඩලීය බරයිසලීමේ තරගාවලියේදී ශ්‍රී ලංකා බරයිසලීමේ කණ්ඩායම රිදී සහ ලෝකඩ පදක්කම් 16ක් දිනාගත්තා. රෙදි පදක්කම් 8ක් සහ ලෝකඩ පදක්කම් 8ක් ඒ අතර වුණා කියලා තමයි සටහන් වෙන්නේ. ඒත් එක්කම සටහන් වෙලා තියෙන ෂෙනාල් රවින්දුගෙන් රෙදි පදක්කමක් සැමෝවා රාජයේ ආපියා නුවරදී පසුගියදා පැවති 2026 පොදුරාජ මණ්ඩලයේ යෝන් බරයිසලීමේ ශූරතාවලියේදී කිලෝග්‍රෑම් 56 බරපන්ති යටතේ තරඟ වැදුණු කේඩි ෂෙනාල් රවින්දු රෙදි පදක්කමක් දිනා ගනිමින් මව්බිමට මහතා අභිමානයක් අත්කර දුන්නා කියලා ඔහුගේ ඡායාරූපයකුත් සමගින් අද තොරතුරු සටහන් කරලා තියෙනවා.
0: අපි යනවා පත්තරේ කාටූන්ස් මොනවද කියලා හොයලා බලන්න.
1: Cartoons.
2: දිනමින පුවත්පතේ අංචනගේ කාටුනේ මෙහෙම සටහන් වෙනවා. සජබ මැයි රැලියෙන් මාධ්‍යවේදීන්ව දොට්ට දාලා සජිත් මහත්තයා ඒකට විරුද්ධව ප්‍රකාශයක් නිකුත් කරලා නැද්ද කියලා තමයි අද ප්‍රශ්නාර්ථිකුත් සමගින් තොරතුරු සටහන් වෙන්නේ.
0: මෙදිනෙ පුවත්පත ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ සජිත් ආණ්ඩුවට අභියෝග කෙරුවලු පුළුවන් නම් පළාත් සභා ඡන්දය තියන්න කියලා. ඔව් ඔව් එයා දැන් ගම් මට්ටමේ ඉඳලා සුපිරි සැලසුම් හදලා ඉවර ඇතිනේ බං කියලයි අද ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනෙන් කියලා තියෙන්නේ.
2: ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුනේ ගියහන් ඒ වගේම තොරතුරු තමයි සටහන් කරලා තියෙන්නේ. අද සජිත් ඉල්ලම්නෙම පළාත් සභා ඡන්දය දැන් සෑහෙන තුරුම්පු තියෙනවනේ කියලා තමයි සඳහන් වෙන්නේ.
0: මෙස්රෝ සමයන් කාටුන් අපි ලක්කන මෝනින් නිවුස් වල නිමා කරනවා. මැති ඇමතිවරු රටපුරා මන්දිර 37ක් හදනවලු බං. ඔය කලබල වෙලා තියෙන්නේ එනපොට හොඳ නෑ කියලා තේරුණු අය වෙන්නේ නැති කියලයි අද ශ්‍රී සමයන් කාටුනින් කියලා තියෙන පිළකර මෝනින් නිවුස් වලට අදට මේ විදිහට නිමාවට පත් කරනවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී
2: වාසනාවන්ත සුබ දවසක්.
3: අකුරු අතර පුවත් සොයන පත්තරය
4: සහයෝගීතා අනුග්‍රහය.

0: පහර ලංකාවටම ලකන පෙරනෝවරු
1: ගොඩ්බොල ගොද හතයි විනාර දෙකයි
2: වෙලාව ඔබ වෙත ගෙනාවේ.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01177 679 579
2: උණුසුමක් සැනසුමක්
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
4: අපේ පාරම්පරික විශ්වාසය කපන්න කපන්න මෝහත අලුත්වන චිලින්ටන් කිඹුලව් දැල්ල අපේ පාරම්පරික විශ්වාසය කපන්න කපන්න මෝහත අලුත්වන චිලින්ටන් කිඹුලව් දැල්ල
5: කළුතර සෙවොන්මා ප්ලාස්ටික් පුද්ගලික සමාගමෙන් ඔබට 25% වාසියක් නිවසට අවශ්‍ය හැම දෙයක්ම පරණ මිලටම සෙවොන්මා කළුතර උතුර පළාතට පාර කටුකුරුඳ හන්දිය සහ පයාගල
6: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් අපි අදමෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකවට කැප වී සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
7: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0712711711
8: ගවන ෂර්ට්ස් කඩවසම් පෙනුමට අඳින කලාව හැමතැනටම හැමදාම ඔබේ අපේ තේරීම ගවන ෂර්ට්ස් දැන් ඔබේ නගරේ අරගන්න අඳින්න කඩවසම් පෙනුමේ නියමුවා ගවන ෂර්ට්ස්
9: ජාත්‍යන්තරයේ විශ්වාසය දිනු අපේ රටේ වෙදකෙතර වෙදකෙතර නිෂ්පාදකයෝ පුද්ගලික සමාගම අලව්ව 0.37 43 53 444

ගුඩ් මෝර්නින් සුබෝදාසන කතායි විනාඩි 9යි වෙලාව සුබෝදාසන කතා අපි හම්බෙන්නේ මැයි මාසේ 5 වෙනිදා ඉතින් අඟහරුවාද දවසක මුණ ගැහෙන්නේ මේ මුණ ගැහෙන වෙලාවේ ලෝකෙම නෑ සමාවෙන්න මේ වෙලාවේ අපේ ලංකාව ඇතුලේ ලොකුම මාතෘකා කීපයක් තියෙනවා ඒ අතරේ ඊයේ හවස වෙනකොට ඊයේ රාත්‍රී වෙනකොට අද අරපුවත්පත්වල තිබ්බ ප්‍රධාන සිරස්තලයේ තමයි ප්‍රවෘත්ති බවට පත් වුනේ ලංකාව මං යගෙන මතක අවදි කරන්න මෙන්න මෙහෙම මේ ගන්නම් ලංකාව ලංකාවේ දේශපාලනයටත් එමත්නම් ලංකාවේ මේ අපේ මේ පවතින මේ අරගෙන යන මේ ක්‍රියාවලියටත් යම් කිසි විදිහක ඉදිරියේදී සුබවාදී මහෝ අසුබවාදී විදිහට බලපෑමක් ඇති කරන්න පුළුවන් ඉන්දියානු මේ තමිල්නාඩු මහමැතිවරණේ ජයග්‍රාහකයා එයා තමයි තලපති විජේ එතකොට එයාට ඉන්නේ ලොකු ෆෑන් බේස් එකක් රසික පිරිසක් ඉතින් එයා රසිකයින් අතරින් මෙවර ඡන්දදායකයින් අවසානයේ රසිකයෝ ටික ඡන්දදායකයෝ බවට පත් වෙලා තියෙනවා එයා එයාගේ ජයග්‍රහණය 108ක් නේ ආසන 108ක් විතර අරගෙන මේ ජයග්‍රහණය කරලා තියෙනවා ඉතින් ಭಾರತೀಯ ಜನತಾ ಪಕ್ಷ ಬಟಹಿರ ಬೆಂಗಾಲ ಮಹಾಯಮಿತಿ ಎತಕೋಟ ಒಯ ಅವರುದು 15 ಇದರ ಪಾಲನೆ ಬಲೆ ಅವಸಾನ ಕನ್ಲಾ ಪ್ರಾಂತ ಮೆತಿವರ್ನೇದಿ ಭಾರತೀಯ ಜನತಾ ಪಕ್ಷೀಟ ಬಟಹಿರ ಬೆಂಗಾಲಿ ವಿಶಾಲ ಜಯಕ್ಲ ಬಲ ತಿನೋ ಇತಿಂಗ್ ಅನಿತ್ ಪಕ್ಷ ಪಸುಬಹಲ ತಿನೋ ಕೀಲ ಮೇವೆನ ಕೊಟ ಯಾದನ್ನೋ ಇತಿಂಗ್ ತಲಪದಿ ವಿಜಿ ವಾ ಸಮಹರಿಟಿ ಆಗಿ ಫಿಲ್ಮ್ ಸೇಮ್ ಬಲಪು ನೇದ ಎಮ ಕೆನೆಕ್ ವೆಂಡ ಪುಲುವನ್ ದೆನ್ ಬಲಪು ದೆನ್ ಯಾ ಮೇ රංගන ශිල්පියෙක් අපි කියන්නේ නළුවෙක් විදියට හරි දැන් බලමු පාලකෙක් විදියට කොහොමද එයාගේ වැඩ කටයුතු ටික කරගෙන යන්නේ කියලා මේ ලෝක ඉතිහාසයේ ගත්තම මෙහෙම මේ අපි කියන්නේ කලාව සම්බන්ධව එහෙම නැත්නම් වෙන ශාස්ත්‍රයක කෙනෙක් මෙහෙම දේශපාලනයේදී පෙරලිකාර ජයග්‍රහණයක් ලැබුව පළවෙනි අවස්ථාව මේක නෙවෙයි ආසන්නම උදාහරණයක් තමයි තියෙන්නේ බංග්ලාදේශයේ මේ පත්තේච රැප් ගායකයා ඊට පස්සේ අපි ගත්තම ඉම්රාන් ඛාන් වගේ ක්‍රිකට් ශාස්ත්‍රීය දැවැන්තින් ඒ නිසා මේ එක වර මෙහෙම කරනකොට වෙනස් කරන්න පුළුවන් බලය කියන එක ඒ පුද්ගලින් තියෙන ජනප්‍රියත්වයත් එක්ක ඒ නිසා ජනප්‍රියත්වය මාර විදිහට බලපෑමක් කරනවා ඕනම දෙයක් ඕනම පවතින ක්‍රමයක් වෙනස් කරන්න ඒක සුභවාදී වෙනස් වීම තමයි අපි හැමෝගෙම බලාපොරොත්තුව ලංකාව ලෝක සිතියමෙන් අයින් කළා දානවා කියලා කිව්වෙත් තලපති විජේ තමයි අන්න ඒ නිසා එයා කිව්වා අනික කාලෙක නේද ලංකාව ලෝක සිතියමෙන් අතුගා දෙමිය යුතුයි කියලා ඔය 2009 වගේ කාලෙන් පස්සේ කීප වතාවක්ම එයා නිකන් අමුතු විදිහේ ප්‍රකාශයක් අපේ ලංකාව සම්බන්ධ කළා. ඊට පස්සේ අපේ දූපතක් එහෙම ඉල්ලුවා කියලා පොඩි කතාවක් තිබුණා. ඉතින් ඔය ඔක්කොමත් එක්ක අපිට යව මතක වෙන්නේ නැහැ. අපි යාගෙන තවදුරටත් ඉස්සරහට කතා කරමු. මේ ඔක්කොම එක්ක අපි අපේ දවස අද දවස පටන් ගන්න තියෙනවා. ඉතින් අද දවසේ වගේ වැඩ කටයුතු ටික සාර්ථක වෙන්න ඕනේ. ඒක තමයි මගේ ප්‍රාර්ථනාව. එතකොට මේ මාසේ 5 වෙනිදා අපි සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඔයා හිතන පතන විදිහට වාගේ සාර්ථකත්වයට යන ගමනේදී අද දවසේ

0: එල්පී හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය එල්පී හඳහන ඔබත් අදම එල්පී හඳහට බලාගන්න
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 199යි සුදු සිර කිලෝ එකක් රුපියල් 290යි මුංගිට කිලෝ එකක් රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 270යි ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක
2: වාර්තාපිට වාර්තා තමයි කෝටි 8 එන්එල්බී තනට දහන එලතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
1: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම
3: ලකාණ්ඩ රේඩියෝ ITN

හතයි විනාඩි 23යි වෙලාව. මේ වෙලාවේ ලෝකයේ දිහා බැලුවමත් ඇමරිකාව ඉරානය නේද යලි සටන් ආරම්භ වෙලා තියෙනවා. විශේෂයෙන්ම හෝමුස් සරහයර නැවුවල්ට ප්‍රහාර එල්ල වෙලා තියෙනවා. මේක ට්‍රම්ප් මහත්තයායි කියලා තියෙනවා ඉරානය ලෝක ස්ථිතිය මෙන් අයින් කළ දානවා කියලා. එහෙම කතාවකුත් අද උදේ වෙනකොට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරලා තිබුණා. හරි, මේ මොනවා වුණත් අපි අපේ දවසේ අපේ වැඩ කටයුතු කරගෙන යනවා. ඉස්සරහට අපිට එන්න තියෙන ආර්ථික අර්බුද ගැන එහෙම පොඩි අර අපි කියන්නේ හිතට පොඩි චකිතයක් නැත්නම් පොඩි බියක් ඇති වෙනවා. ඒ වගේ ආයුධ පටන් ගත්ත කියලා කිව්වම සමහර දැන් ඊයේ මගේ යාළුවෙක් එකපාරම මැසේජ් එකක් දාලා කියනවා ඩුබායි වල ඉන්න කෙනෙක් ආයි මේ එහෙට ඩුබායි වලට යම් යම් ප්‍රහාර එල්ල වෙන්න පටන් ගත්තා කියලා. ඒ කියන්නේ මැද පෙරදිග කලාපයේ අර්බුදයක් කියලා කිව්වම අපිට මේක කොහොමද දැනෙනවා? අපේ රට විශේෂම මැද පෙරදිගත් එක්ක ආර්ථිකමය වශයෙන් ලොකු සබඳතාවයක් තියෙන නිසානේ. හරි, ඒ කොමනත් ඉතින් කාලා බීලා අපි ඒවටත් මුණ දෙන්න ලෑස්ති වෙලා අපි ජීවිතය ඉස්සරහට අරගෙන යන්න. 7 විනාඩි 24යි වෙලාව. විජය නිෂ්පාදනය මත කරන ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදකයා විජය නිෂ්පාදන කියලා කියන්නේ. ඔය දන්නවද ලෝකේ දැන් ගොඩාක් රටවල ලංකාවේ කුළුබඩු වලට කොහොමත් හොඳ ඉල්ලුමක් තිබුණානේ. ඒ කියන්නේ හොඳ පිළිගැනීමක් තිබුණා, හොඳ විශ්වාසයක් තිබුණා. 100%ක් ස්වභාවික රස කුළුබඩු රසය අපේ රටේ නිෂ්පාදන වල තියෙනවා කියලා විශ්වාසයක් තිබුණා. මේක තවදුරටත් තහවුරු කළා විජය නිෂ්පාදන ආයතනයේ රට ඇතුලේ ඒගොල්ලන්ගේ නිෂ්පාදන වල මේ ගුණාත්මක භාවය රැකගත්තා. දැන් ජාත්‍යන්තරය තුළ මේක තහවුරු කරලා තියෙනවා. ඉතින් ලෝකෙ ගොඩාක් තැන්වල ඔයා පිටරට කර ගියත් බලන්න සුපර් මාකට් එකට එම් ගියාම අපේ රටේ විජය නිෂ්පාදන කියන ටික එහෙ සුපර් මාකට්ස් වලත් රාක්කවල තියෙනවා. ඉතින් එහෙ දැන් ඉන්න සුපර් වේදීන් පවා ලංකාවේ කොළඹඩු රසය පාවිච්චි කරනවා. මොකද ඒකට හොඳ ලෝකෙ පිළිගැනීමක් තියෙන නිසායි. විජය නිෂ්පාදන යන මතක් කරේ වගේ මතක් කරන්න ඕනේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ලබා දෙන දශක 6ක් පුරා ඔබව කෝටි ගණන්ින් මිලියන ගණන්ින් ලක්ෂ ගණන්ින් මුදල් ත්‍යාග හිමි කර දුන් වාසනාවේ වාසනාවට කියන තවත් නමක්. ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලය. ඒක දන්නවද පුංචි රුපියල් 40කට ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් මිලදී ගන්න ඔයා නිරන්තරයෙන්ම වාසනාවන්ත ජයග්‍රාහකයෙක් වෙනවා. ඒ කියන්නේ ඔබ මිලදී ගන්න හැම ලොතරැයියකින්ම දිනුමක් නැතත් ඔබ රටේ සංවර්ධන කාර්ය සඳහා ලොකු දායකත්වයක් සපයනවා. රජයේ ඒකාබද්ධ අරමුදලට, ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යංශයට, සෞඛ්‍ය අමාත්‍යංශයට, රණවිරු සේවා අරමුදලට, සමාජ සේවා අරමුදලට, ක්‍රීඩා අරමුදලට, ශ්‍රම වාසන අරමුදල වගේම ජාතික වකුගඩු අරමුදල සඳහා රාජ්‍ය සේවය පවත්වගෙන යන්න ඔයා ඔයාගේ දායකත්වයේ ඍජුවම දීලා තියෙනවා. ඔය රුපියල් 40ක් වියදම් කරනවත් එක්කම. ඒ නිසා ඔයාලට ජාතික ලොතරැයි මණ්ඩලයට නේද ඔයා දෙනේ සපෝට් එකට මේ පැත්තෙන් ඔයාට දෙන්නේ සුපිරි දිනුම් වාරයක්, සුපිරි දිනුම් ඇදීමක්. ඒ නිසා නිරන්තරයෙන්ම ජාතික ලොතරැයි මණ්ඩලය ගැන විශ්වාසය තියන්න. ඔයාට වාසනාව අනිවාර්යයෙන්ම උදා වෙනවා. ඉතාම ඉක්මනට 7:26

හතයි විනාඩි 30යි වෙලාව ජාතික ලොතරැයි මණ්ඩලයේ දවස දිනුම් මැද ලොතරැයි ප්‍රතිඵල ටික බලන්න යන්නේ මහජන සම්පත ගත්තනම් ඊයේ දවසේ 6179 වන දිනුම් වාරයේ දිනුම් මැද ආරක්ෂරයේ තියෙන ජයංකංකාට අංක 1 අංක 8 අංක 8 අංක 9 සහ අංක 6 එවැගේම ගොවිසත ගත්තනම් 4421 F අක්ෂරයේ තියෙන අංක 9 අංක 23 අංක 48 සහ අංක 61 මෙගා පව ගත්තනම් K අක්ෂරයේ තියෙන අංක 6 තමයි ප්‍රසාද අංකේ පවරපත් වෙන්නේ ජයග්‍රහ අංක අංක 19 අංක 22 අංක 70 සහ අංක 79 ධන නිදානය Q අක්ෂරයේ තියෙන අංක 11 අංක 13 අංක 52 සහ අංක 79 එවැගේම හදාහන ලොතරැය ගත්තනම් මිතුන ලග්නයේ තියෙන අංක 5 අංක 13 අංක 29 සහ අංක 50 දවසේ ජයග්‍රහයි අංක බවට පත් වෙලා තියෙනවා අද සම්පත ටිකට් එක අතේ තියාගෙන බලාගෙන ඉන්නවට මතක් කරන්න මෙන්න ඊයේ දවසේ වාසනාවන්ත අංක ටික අංක 9 අංක 6 අංක 8 අංක 9 අංක 6 අංක 8 අංක 8 අංක 9 අංක 6 සහ ආරක්ෂරය තියෙන්න ඕනි. NLB ජය 447 වෙනි දිනුම් වාරයේ ඊයේ දවසේ තිබු මැද්දි G අක්ෂරයේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයේ වෙද්දි ජයග්‍රහ අංක අංක 2 අංක 3 අංක 4 අංක 0. අවසාන වශයෙන් බලන්නේ සුබ දවසක් ලොතරැයේ මෙන්න වාසනාවන්ත අංක ටික ධනු ලග්නයත් එක්ක ජයග්‍රහ අංක 12 අංක 40 සහ අංක 42 වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් ගන්න කියලා මතක් කරනකොට හඳහන ලොතරැයි ගැන මතක් කරනවා මේ දවස්වල ටිකක් වැඩිපුර ගන්න මොකද හඳහන ලොතරැයිට සුපිරි දිනුම් වාර තියෙනවා ඒ වගේම පොඩි පොඩි තෑගි කියලා කියන්නේ සැලසිලි තෑගි ඒ වුණාට වැඩියෙන් දිනා ගන්න තියෙන අවස්ථාව තමයි හඳහන වැඩිපුරම ලැබී ගන්න එක.

හතයි විනාඩි 35යි වෙලාව. අපේ හදත් මේ උදේ පාන්දර ඔය මේ තරපති විජේ කතාවෙන් පටන් ගත්තට පස්සේ ලෝක දේශපාලන ඉරානි පැත්තට ගිහිල්ලා ඇමරිකා පැත්තට ගිහිල්ලා අපේ රටේ ඇතුලේ ප්‍රශ්න නැද්ද මේ කතා කරන්න කියන්නේ ප්‍රශ්නම නෙමෙයිනේ ලෝකේ දිහා මේ වෙලාවේ අවධානයෙන් බල දැන් ගොඩක් අය ලෝකේ මේ දවස්වල ඉන්නේ සුරක්ෂිතම රටක් හොයාගන්න අන්න ඒ වගේ අරමුණක හොඳට සල්ලි තියන අය බලනවා මේ යුදමේ තත්ත්වයන් එක්ක එහෙම තමන්ට වඩාත් සුරක්ෂිත රටක් කොහෙද තියෙන්නේ අන්න එහෙම තැනකට ගිහිල්ලා පදිංචි වුණා නම් නේ තමන්ගේ දරුමල්ලෝ එක්ක යනවා නම් අපි කියනවා සාමකාමීව රටවල් හොයනවා. ඒ අතර ෆින්ලන්තය වගේ රටවල් ගැන කතා කරලා තියෙනවා. නම් ශ්‍රීලන්තය වගේ රටවල් ගැන කතා කරලා තියෙනවා. දැන් ඔය අතරේ එක්සත් අරාබි එමිරාජ්‍ය තමයි මේ එක්සත් අරාබි එමිරාජ්‍ය අගනුවර අබුඩාබි වර්තමානයේ වෙනකොට ලෝකේ පුරා ප්‍රසිද්ධ වෙලා තියෙන ලෝකයේ ආරක්ෂිතම නගරය කියලා. ලෝකයේ ආරක්ෂිතම නගරය. මේ ජාත්‍යන්තර දර්ශක අනුව තමයි තවදුරටත් ලෝකයේ ආරක්ෂිතම නගරයේ විදිහට අබුඩාබි නගරය නම් කරන්නේ ප්‍රථම ස්ථානයේ ඉන්නේ ඒගොල්ලෝ. ඒකට හේතුව ඒගොල්ලන්ගේ රටේ තියෙන අවම අපරාධ අනුපාතය. ඒ කියන්නේ අබුඩාබි සම්බන්ධව ටිකක් හොයලා බලන්න. ඒගොල්ලන්ගේ අර දවසේ වෙඩිල්ල වගේ ඒවා එහේ වගේ තාම අනාරක්ෂිත තත්ත්වයන් අර අපේ සමහර කාලවල තිබුණා වගේ එහෙම නෙමෙයි මං කියන්නේ. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඕනම වෙලාවක දිවා රාත්‍රී ભેදේකින් තොරව මේ වෙලාවකින් ඕනම වෙලාවක දවසේ ඕනම කෙනෙකුට මහමග ගමන් කිරීමේ ආරක්ෂිතව ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඒ අතර કૃත්‍රිම බුද්ධිය AI මගින් ක්‍රියාත්මක වෙන නිරීක්ෂණ ජාලයන් තියෙනවා. කැමරා පද්ධති ස්මාර්ට් අතිනවීන ස්මාර්ට් කැමරා පද්ධති නගරේ පුරා ස්ථාපිත කරලා තියෙනවා. ඒ නිසා මේ සියල්ල හරහා සියලු යටිතල පහසුකම් ඒගොල්ලන්ට දීලා තියෙනවා. මේ හැමදේම එක්ක ඉතාම සුරක්ෂිත නගරයක් කියලා තමයි අබුඩාබි සම්බන්ධව ලෝකෙ මේ දර්ශක අතර කතා කරලා තියෙන දැඩි නීති පද්ධතියක් තියෙනවා. ඉතින් ඒ නිසා නීති හැමෝටම සමානයි. කඩිනමින්නේ සම්බන්ධව නීතිය කැඩුවොත් කවුරු හරි යාට විරුද්ධව ඉක්මනට ක්‍රියාත්මක වෙනවා. ඉතින් සාමකාමී සහ විනයගරුක සමාජ වටපිටාව තමයි මේ කියන දර්ශකයේ අංක 1ට ඒගොල්ලන්ට එන්න අවස්ථාවක් හම්බෙලා තියෙන්නේ. අපේ රට එක්ක මේ රට සංසන්දනය කරන්න බෑ තියෙන භෞතික සම්පත් එක්ක එහෙම. එමෙ නෙමෙයි. නමුත් ඔය අබුඩාබි වල ඉන්න මිත්‍රයෙකුට කතා කරලා බලන්නකෝ ඒගොල්ලන්ගේ රටේ දැන් අපි හිතමු රියදුරු මහත්තයෙක් කියලා වාහනය කරගෙන ඉන්න පදිනකොට නේද? පාරට දාපු වෙලේ ඉඳන් තියෙන ඒ මාර්ග නීතිමාලාව හරියාකාරව පිළිපදින්න ඒගොල්ලන්ගේ රට ඇතුළේ ඒගොල්ලන්ට ඒ ශික්ෂණය ඇති කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අබුඩාබි නගරය ඕඩම කෙනෙක් ජීවත් වෙන්න කැමති නගරයක් කියලා දැන් ලෝකේ හරි ප්‍රසිද්ධයි. හොරකම්, මංකොල්ලකෑම්, පුද්ගල හිංසන මේ වගේ දේවල් වාර්තා වීම අතිශයින් දුර්ලභයි කියලා කියන අර මං ආරම්භයේ කිව්වාගේ එහෙම එකක් වාර්තා වුණොත් ඉතාම කලාතුරකින් තමයි එහෙම සිද්ධියක් වාර්තා වෙනවා කියලා කියන්නේ. ඉතින් මේ නගරයේ පවතින දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වය මේ ආරක්ෂිත පරිසරය තවදුරටත් තහවුරු කරලා තිනු. කෙටියෙන්ම කියනවා නම් අබුඩාබි කියලා කියන්නේ නවීන සුඛෝභෝගී පහසුකම් සහ උපරිම ආරක්ෂාව තියෙන ලෝකේ අනිත් රටවල් වලට මොඩල් එකක්. අපි කියන්නේ ටිකක් මෙහෙම ආදර්ශ නගරයක් විදියට ගන්න පුළුවන් නගරයක් විදියට තමයි කාතරත් ප්‍රචලිත වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ගොඩක් අය අබුඩාබි වලට එනවා. එතකොට ඔය එක එක සංක්‍රමණික නීති රීති යනම් මනම් ඒ දේවල් සම්බන්ධ වුණත් මේගොල්ලන්ගේ රටේ පවතින නීති ඉතාම තදයි. ඒ කියන්නේ නියමාකාරයෙන් ඒ කටයුතු සිද්ධ වෙනවා. සායවට අනුගත වෙන්න සියලු දෙනාගේ එහෙම උනන්දුවක් තියෙනවා, සැලකිල්ලක් තියෙනවා. 7:39 වෙලාව තවදුරටත් ලෝකේ සුරක්ෂිතම නගර ගැන වගේ ඔළුවට කල්පනාවට ආවෙ නැත්නම් ඔන්න මතක තියාගන්න අබුඩාබි නගරය.

0: පසුම්බියට වාසිකන කසාගල ග්‍රීන් සුපරිතින් සුපරිවාසේ නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන්න වෙනස වතා ගන්න.
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලකට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 190යි සුදු සීනි කිලෝ එකක් රුපියල් 290යි මුංගිට කිලෝ එකක් රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 270යි ලුකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක
2: මෙවතර සමිය රුපියල් 1500ක් කිවා අබන්ස් අඟල් 40 ස්මාර්ට් ප්‍රෝ වාහනයක් ඉදර ගෙනියන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අද අබන්ස් ප්‍රදර්ශනකාරයක් කො බයෝබන්ස් .com වෙත පිවිසෙන්න

හතයි විනාඩි 48 වෙලාව අපි දැන් පොඩ්ඩක් බලමුද ඩීප්ටික් සෝලා ගැන පොඩ්ඩක් කතා කරලා යමු නේ. ඩීප්ටික් සෝලා දැන් වතුර මෝටරයක අවශ්‍යතාවය තියෙනවා නම් වතුර මෝටරයක් ගෙනාවා. ඒක සාමාන්‍ය නේද විදුලි පරිපථයකට සම්බන්ධ කරා. ඒකෙන් ඒ වැඩ ටික කරගත්තා. එහෙමනේ අපි ක්‍රමවේද තිබුණේ. හැබැයි ගෙදරක නම් ඒකත් දරා ගන්න පුළුවන් කරන්ට් බිල් එකක්. නමුත් විදුලි බිලක් හැබැයි ටිකක් මහා පරිමාණයෙන් වතුර මෝටරයක අවශ්‍යතාවය තියෙනවා නම් ඒකෙන් කරන වැඩ ප්‍රමාණය වැඩි නම් අපි හිතමු වගාවකට වගේ යොදා ගන්න වතුර මෝටරයකට යන කරන්ට් එක කොච්චරද? ඒ කරන්ට් බිල ගෙවල යනකොට ඔයා ඒ වගාවෙන් උපයන ගාණත් එක්ක ආදායමයි වියදමයි අතර එහෙම ලොකු ගැප් එකක් තියෙනවා නම් මාර ප්‍රශ්නයක් නේ. ඒ කියන්නේ ආදායම අඩුයි වියදම වැඩි. හරි, ආදායමට සරිලන විදියට වියදම කළමනාකරණය කරගන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපට ලාභයක් උපයන අවස්ථාවක් තියෙනවා. ඒ නිසා තමයි අපි අර මතක් කරන්නේ ඩීප්ටෙක් වෝටර් පම්ප්ස් ගැන. ඉතින් කාලයකට කලින් ඉඳලා අපි මේ ගැන කතා කරලා තියෙනවා නේද? හිරුවෙලියෙන් ක්‍රියාත්මක වෙන මේ වෝටර් පම්ප් එක වර ගන්න පුළුවන්කමක් තියෙනවා. ඩීප්ටෙක් එකට කෝල් එකක් දෙන්න 071 711 711 එක කියන නම්බර එකට කෝල් එකක් දෙන්න. එතකොට සෝලා පද්ධති ගැන කතා කරනකොටත් සාමාන්‍ය අපි කිව්ව කරන්ට් බිල් එක ගෙදර කරන්ට් බිල් එක අවම කරගන්න අවශ්‍ය කරන විදියට ඔයාලට ජාතික පද්ධතියටත් කරන්ට් එක නිෂ්පාදනය කරලා ඒ අවශ්‍යතාවයටත් යම් කිසි සපෝට් එකක් දීලා කීයක් හරි උපයගෙන ඉතින් මේ හැමදේම හරියට බැලන්ස් කරගන්න නම් ඔයාලට පුළුවන්කමක් තියෙනවා ඩීප්ටෙක් හරහා සෝලා පද්ධතියකට යන්න. ඉතින් ඒගොල්ලෝ ලංකාවේ පහුගිය කාල සීමාව ගත්තම වැඩිම සෝලා ව්‍යාපෘති ගණනාවක් කරපු ලංකාවේ විශ්වාසනීයම තැන බවට පත් වෙලා තියෙනවා. ඒක නයි තහවුරු කරගන්න මම ඔයාලට හොඳ දෙයක් කියනද? ඒගොල්ලන්ගේ Facebook එකට ගිහිල්ලා බලන්න. ඒගොල්ලෝ පහුගිය කාලේ කරපු ප්‍රොජෙක්ට් වල ගොඩාක් ඒවා ෆොටෝස් ඒ වගේ වීඩියෝස් එහෙම අප්ලෝඩ් කරලා තියෙනවා. එතකොට රිවිව්ස් තියෙනවා නේද? කමෙන්ට්ස් තියෙනවා. ඉතින් මේක වටිනවා ඔයාට අයිඩියා එකක් ගන්න. දැන් කොහොමද සෝලා එකක් ගෙදරට හයි කරගන්න ඕනේ? ඒතුවාට විශ්වාසවන්ත තැනක් ගැන අයිඩියා එකක් නැහැ. එහෙම කෙනෙක් දන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් කියපු නිසා නෙමෙයි මං කියන්නේ. ගිහිල්ලා ඩීප්ටෙක් කියලා සර්ච් කරලා බලන්න Facebook එකේ. ඒගොල්ලන්ගේ social media platform වල. ඉතින් හොඳ තරුණ කණ්ඩායමක් ඉන්නවා. ඉතින් ඇවිල්ලා ඉතාලම හොඳට වැඩේ ලස්සනට කරලා දෙයි. එදෙනින් පස්සේ උනත් ඕගලංග එහෙම බිස්නස් එක කරගත්තා. එතනින් අතෑරලා දාන එහෙම ටීම් එකක් නෙවෙයි. ආයි ආන්න දෙයක් නැහැ. හැමදේම ඕගොල්ලන්ට අවශ්‍ය කරන විදියට කරලා දෙන්න පුළුවන්කමක් තියෙන එහෙම හොඳ සුහදශීලී කණ්ඩායමක් ගැනයි මම ඒ මතක් කරෙමු. 7:51 වෙලාව පැලොත්ත නිෂ්පාදනය ගැන මතක් කරන්නම්. පැලොත්ත කිරි වීදුරුවක රස බලන ඔයාට ලංකාවේ කිරි ගොවීන් සම්බන්ධව තම මතක් කරන්න ඕනේ. මොකද ඔයා ගන්න කිරිපිටි පැකට් එකට ඔයා අමිස් ගාණක් වියදම් කරනවානේ. ඒ වියදම් කරන ගාණෙන් ලංකාවේ කිරි ගොවීන් 25,000කට වැඩි පිරිසකට මෙහෙම වක්‍රව ගිහිල්ලා සපෝට් එකක් දෙනවා. ඒගොල්ලන්ගේ චර ජීවිතය නගා සිටවන්නේ. ඉතින් පැලොත්ත නිෂ්පාදන ආයතනයේ ලංකාවේ කිරි කර්මාන්තයට සෑහෙන සපෝට් එකක් දෙන ගමන් හයියක් වෙන ගමන් තමයි මේ නිෂ්පාදන සියල්ල මාකට් එකට දාලා ඔයගලන්ට මොනාත්මක කිරි නිෂ්පාදන ටිකක් ගන්න අවස්ථාවක් උදා කරලා දෙන්නේ.

අපි අලුත් පැයකින් ඉන්නේ. මේ පැයට එනකොට මට හිතුණා පොඩ්ඩක් කතා කරලා යන්න. මේ අපි දැන් හැමදාම කතා කරනවානේ අපේ සාමාන්‍ය ජීවිතයේ අපේ කටේ තියෙන ওই වචනයක් තමයි ඔය දැන් ඔය ලෝක දේශපාලන යන මනම් මොන මේක මාර යුද්ධයක් කරන්නේ මම මේ ජීවත් වෙන්න. එහෙම එකක් කියනවා නේද? ඔය යුද්ධය කියන වචනේ මේ ආයුධ වලින් නොකරට අපිත් ඔයා මම අනිත් හැමෝම මේ කරන දෙයක්. ගෙදරක අම්මා කරන යුද්ධේ. මොකද්ද මේ යුද්ධය කියලා කියන්නේ? යුද්ධය කියලා කියන්නේ මම මේ පොඩක් හෙව්වා යුද්ධය කියන වචනේ නිර්වචනය කරගන්නේ කොහොමද කියලා. දැන් යුද්ධයක් කියලා කියමු නම් පාරට පොතුවේ අපි සියලු දෙනාම එකඟ වෙන එකක් තමයි ආයුධ අරගෙන කරන යුද්ධය. සමහරු ආයුධ නැති වුණත් වෙන වෙන මාධ්‍යයන් පාවිච්චි කරලා කරන යුද්ධයක්. යුද්ධය කියලා කියන්නේ මාධ්‍යයන් මගින් සිදු කරන දේශපාලනයක් කියලා එක්තරා මහාචාර්යවරයෙක් කියලා තේනවා. ඒ වගේම යුද්ධය කියන්නේ දේශපාලනයේ උදෙසා දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන බලහත්කාරයක් විදිහටත් සමහරු හඳුන්වනවා. මේ කියන්නේ නම් ඔය අර අපි කියන මේ කියන්නේ දේශපාලනික වශයෙන් අපි දකින යුද්ධ. දැන් මේ වෙලාවේ ඉරානය සහ ඇමරිකාව වගේ ඊට පස්සේ අපේ 30 වසරක තිබ්බ යුද්ධය. ඊට පස්සේ ඊශ්‍රායල් පලස්තීන නේද? යුක්‍රේන් රුසියා ඒ වගේ යුද්ධ ගැන තමයි මේ කියන්නේ. එතකොට අර පළවෙනි නිර්වචනය හරි. අන්න ඒක ගත්තම අපේ ජීවිතවලටත් ඇප්ලයි කරගන්න පුළුවන්. මොකද්ද? වෙනත් මාධ්‍යයන් මගින් සිදු කරන දේශපාලනය. ඒ දේශපාලනය අපේ ගේ ඇතුලේ තියෙනවා වෙන්න පුළුවන්. ඔයාගේ ඔෆිස් එකේ තියෙනවා වෙන්න පුළුවන්. හා වෙනත් මාධ්‍යයන් කියලා කිව්වම විවිධාකාර ක්‍රමවලට නේද? ඒ කියන පරිසරය මේ අපි කියන්නේ පවත්ව ගන්න, හැන්ඩල් කරන්න, පාලනය කරන්න දරන උත්සාහයන් වලට යුද්ධය කියලා කියනවා. දැන් යුද්ධයක අරමුණ වෙන්නේ යමක් විනාශ කිරීමම නෙමෙයි සමහරවල්ලාට. සමහරවල්ලාට මේක අපි යුද්ධයක් කියපු ගමන් මේ එන්නේ කපටි විනාශකාරී හැඟීමක් වුණාට ඒක එහෙම නොවෙන්නත් පුළුවන් කියලා කියනවා. එතනදි ගොඩබිම මුහුද ජලය පරිසරය සම්පත් ජීවිත මිනිස්සුන්ගේ ගමන් බිමන් පැවැත්ම නම්බුව තත්වය ඉතිහාසය සංස්කෘතිය ආගම ජාතිය කියන මේ සියල්ල විනාශ වෙන්න පුළුවන් කියලා මේ නිර්වචනයට අනුව තියෙනවා. එතකොට මිනිසා විනාශ කරන්න නිර්මාණය කරපු යුද්ධයකදී පරිසරය ගැන හිතන්න වෙලාවක් නැහැ. යම් කිසි යුද්ධයකදී පරිසරය කියන කාරණය තමයි වැඩිපුරම තර්ජනයට ලක් වෙන්නේ කියලා මේ මං කියවපු තැන මෙහෙම සඳහනක් තියෙනවා. දැන් පළවෙනි ලෝක යුද්ධය ගත්තත් දෙවන ලෝක යුද්ධය ගත්තත් ඉරාන ඉරාක යුද්ධය වගේ යුද්ධවලදීත් පරිසරයට ලොකු හානියක් සිද්ධ වෙනවා. ඒ නිසා මට හිතුණා මෙතනින් අහන චුට්ටක් ඒ ගැන පොඩ්ඩක් කතා කරගෙන යන්න. මේ ඇත්තටම මේ ගහමරා ගන්නකොට කොච්චර පරිසර ව්‍යසනයක් වෙනවද, විනාශයක් වෙනවද නේ? මිනිස් ජීවිත පැත්තකින් තියන්නකෝ. විෂ වායු, ඊට පස්සේ රසායනික දේවල්, පරිසරයට එකතු වෙන දේවල්. එතකොට මේක පෘථුවිය අනාගතයට එරෙහිව කරන මහ පරිමාණ අපරාධයක් කියලා පැහැදිලි වෙනවා. ඉතින් ඒ නිසා පරිසර සාධක ගැන හිතන්නේ නැහැ, ජලය ගැන හිතන්නේ නැහැ, තෙල් සම්පත ගැන හිතන්නේ නැහැ. ගෑස් වෙන්න පුළුවන්. දැන් මේක යුද්ධයකදී පරිසරයට හානිවන අවස්ථා. මේව ගැන අපි එහෙම හිතන්නේ නැහැ නේද? දැන් මේ මීය පෙරේදත් ඔය තෙල් නැව් කීපයකට ගහනවා. එතකොට තෙල් නැව් වලට ගැහුවා කියලා කියන්නේ තෙල් කාන්දුනාට පස්සේ මේක ඊටාම සංවේදී සමුද්‍රීය පරිසර පද්ධතියට වෙන මේ මාරාන්තික ප්‍රහාරයක්, බලපෑමක්. ඉතින් මේක ගැන කවුරුත් එහෙම ලොකුවට හිතන්නේ නැහැ. ඔයාලට මතකයි වර අපි මේ මෙහෙට ආවේ මොනපල් මොකක් හරිම නැවක් ඇවිල්ලා ඒ නැව ගිනිබත් නේද සමාවෙන නෝදුවත් වෙන වෙලාවේ තෙල් කාන්දු වෙලා නේද ඒකෙන් වන්දි ගන්න එහෙම ගිහිල්ලා ඒවට මාළු මැරිලා එහෙම ලොකු එකක් වුණානේ. එතකොට අන්න ඒ වගේ මේ කියන තැන්වලදීත් මේ නැව් දෙහයකට ගහලා තිබ්බා. බැරල් මිලියන 21ක් විතර යවට කලාපයේ ගලාගෙන ගියා කියලා කියනවා. එතකොට හෝමුස් සමුද්‍ර සන්ධි යවට කලාපී තාම සංවේදී ජෛව සංරක්ෂණ පද්ධති දෙකක් තියෙනවා. ඉතින් කොරල් පර ඊට පස්සේ සාගර පතුලේ ඉන්න මේ සත්තු, ඒ කියන්නේ අපි කියන්නේ මේ මොහොදු ජීවීන්, මේ වගේ දේවල් ගැන කවුරුත් හිතන්නේ නැති එක ලෝකයේ ඉදිරියේදී දැන් මේ දවස්වල අපි කියනවා නේද පුදුම රස්නයක් තියෙන්නේ. හවසට වහින්නෙත් නැහැ. හවසට වැස්සත් සමහරලාට ඒක පාලනය කරගන්න බෑ. මේ අවසානේ ගත්තම මේ කවුරුත් කතා කරනවා යුද්ධයකදී ඇති වෙන බිල්ඩින් කැඩෙන ගාන, මිනිස්සු මැරෙන ගාන, ඒ වියදම මෙච්චරයි, බිලියන මෙච්චරක් මේ වෙනකොට ආයුධ වලට වියදම් කරා. කවුරුත් ගණන් හදලා කියලා තියෙනවද? පොඩ්ඩක් නිකමට පොඩ්ඩක් හිතලා බලන්න.
මෙච්චරක් පරිසර පද්ධතියට මේ වෙනකොට හානි වෙලා, මෙච්චර ගස් ප්‍රමාණයක්, මෙච්චර මුහුදු සීමාවක්, කවුරුත් එහෙම ගණන් කියන්නේ නැහැ නේ. ඕක තමයි යුද්ධයකදී ඇති වෙන්න පුළුවන් නරකම බලපෑම. මේක බලපාන්නේ අදට නෙමෙයි. දැන් ওই සමහර කාලවල ඇතිවෙච්ච යුද්ධ ගැන කතා කරනකොට ওই දෙවන ලෝක යුද්ධ කාලේ සිදු කරපු ප්‍රහාරවලදී භාවිත කරපු උණ්ඩවල තිබුණ බෝම්බවල තිබුණ ඔය රසායනික නේද ද්‍රව්‍ය තාමත් ඒ ප්‍රදේශවල රසායනික විකෘතිතා රාශියක් ඇති කරලා තියෙනවා කියලා කියනවා. එතකොට මේ පසට ඇතිවෙන නේද බැරලෝහවල එකතු වීම, කැඩ්මියම්, ඊට පස්සේ රසදිය, ඊයම් වගේ දේවල් එකතු වුණාට පස්සේ විකෘතිතා ඇති වෙනවා. කවුද මේව ගැන හිතන්නේ? ඇත්තටම හිතන්න කවුරුත් නැහැ, කතා කරන්නවත් කවුරුත් නැහැ. උදේ 8:05

හයි විනාඩි 12යි වෙලාව. අද මේ මාසේ පස්වෙනිද නේද? මේ මාසේ ඇයි අපිට වැදගත් වෙන්නේ කියලා හිතනකොට එකක් වෙසක් උත්සවයේ තියෙනවා, තව එකක් තියෙනවා. මොකද්ද? ජාත්‍යන්තර මොකද්ද? මොන දිනේද? මේක මතක නැත්තම් වැඩක් නැහැ. ලෝක අම්මාවරුන්ගේ දිනය නේද? මේ මාසේ රේදිලා තියෙන්නේ. පොඩ හොයලා බලන්න දවස කවද්ද කියලා. මම බ්‍රේක් එකක් අරන් එන්නම්.

0: සබන කෝටි අතේ එල්වී තනනිතහනය ලොතරයිෙන් පුදියල් කෝටි දහතුන නමය අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයා ගලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිතහනය වලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: ලක්කන සිත නිවන බුදුපන සිත නිවන බුදුපන
2: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. හැන්දෑවට එහෙම කන් ගොඩ වෙන ශබ්ද.
2: මේක ගන්න
3: මොනවද අලෝ? සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
4: හරි බබා, වැඩ ඉවරුම ගමන් එන්නවා. ඔය ඔෆිස් එක ළඟට ගිහින් ඉන්නවා.
3: හරි හරි හරි, දැන් ෆෝන් එක තියන්නකෝ. බල ලිස්ට් එක දාන්න, මම එනකොට අරන් ගන්න.
2: මේ වෙලාව නම් එපා නේද.
1: FM 93.5 FM 93.7.
5: අයිබෝවන්, අර සද්ද, මේ සද්ද, මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න, රිලැක්ස් වෙන්න බලාගෙන හවස හතරට ලක්හඬ ඊවනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න.
1: සම අනුග්‍රහය
5: රසයෙනුත් ඉහළ, ගුණයෙනුත් ඉහළ, විජය තෝසේ මිශ්‍රණය.
1: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
6: මම තදම සඳුන් රාජ හන්දි තෛලය ගෙනල්ල ගාල බලන්න ඕනි.
7: 076 300 25 25 කියන අංකයට කතා කරලා ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන් කියන්නේ.

උදේ 8යි විනාඩි 20යි වෙලාව. ගුඩ් මෝර්නින් සුබදාසන. කොහා ඉන්නේ කොහෙද? කොහේ හිටියත් ඔයා 93.7 හැහෙන තැනක ඉන්නේ නේද? සද්දෙට දාලා අහන තැනුත් තියෙනවා. යන්තම් නිකන් අහගෙන ඉමීට වැඩක් කරගෙන ඉන්න තැනුත් තියෙනවා. කොහේ හිටියත් මම ඔයාලට ප්‍රශ්නයක් අහන්න මතකද? බ්‍රේක් එකට යන්න කලින් මේ මාසේ කවදද ජාත්‍යන්තර මේ අම්මා වරුන්ගේ දිනේ, එහෙම නැත්නම් ලෝක මවරුන්ගේ දිනේ යෙදিলা තියෙන්නේ කියලා. මැයි මාසේ කවදද? මතකනේ මැයි 10. මැයි 10 වෙනිදා තමයි ජාත්‍යන්තර මවරුන්ගේ දිනේ. ඉතින් නිකමට මතක් කළේ සාමාන්‍යයෙන් මේ ඔය වැලන්ටයින් එහෙම මතක තිබ්බට අපිට නේද කාන්තා දිනේ මතක තියෙනවා. ඒක වටිනවා. ඒ අරින්න අපිට එහෙම මතක තියෙන දවස් හරි අඩුයි. මවරුන්ගේ දිනයත් එහෙම මතක් වෙන ප්‍රමාණය මං කියන්නේ නැතුවම නෙවෙයි ඉන්නවා. එනා ජාවිස් තමයි මීට වසර එහෙම කියනට වැඩි මම මෙහෙම කියන්න 20 වෙනි ශතවර්ෂයේදී විතර ගත්තම ඒගොල්ලෝ ඒ කාලේ තමයි පළවෙනි වතාවට මේ මව්වරුන්ගේ දිනය කියලා එකක් ඇමරිකාවේදී මේ සමරලා තියෙන්නේ. ඉතින් අපි හැම දවසක් සමරනවාද කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සමරන කෙනෙකුට මෙහෙම කරන්න පුළුවන්. අපි කරන්නේ මේකනේ ඉතින් සමරනවා කියලා මේ හුදේට ෆේස්බුක් එකට ගිහිල්ලා අම්මත් එක්ක ගත්ත ෆොටෝ එකක් දාලා අම්මේ මං වට ආදරෙයි ඔයා තමයි මට මේ ලෝකේ ලොකුම ලස්සන ආදරේ දුන්නේ වගේ එහෙම කැප්ෂන් එකක් දාලා ඒ ෆේස්බුක් එකට පෝස්ට් එකක් දාන්න ඕනේ නැහැ නේ මවරුන්ගේ දිනේ සමරන්නේ. මොකද අම්මා කියන කෙනා නේද ඔයා මගේ අපි හැමෝගෙම පිටිපස්සෙ ඉන්න ලොකුම හයිය. ඉතින් එයාට එක දවසක් නම් කරන්න ඕනේ නෑ. නමුත් යා වෙනුවෙන් පුංචි හෘදයක් මේ මවරුන්ගේ දිනේ දවස් අඩුමතරේ මතකයි කියලාවත් තරුණ පරපුර ව්‍යවසායකින් බවට පත් කරන්න අවශ්‍ය මඟ පෙන්වීම දැන් මෙයයි කරනවා. ඉතින් නව විද්‍යාත්මක කෘෂි ආයුන අවස්ථා සපයනවා. ඉතින් හෙටට ශක්තිමත් පදනමක් තනනක තමයි අරමුණ වෙලා තියෙන ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගෙන සියලු කෘෂි නිෂ්පාදන අපනයන කරනවා. ඉතින් කසාගල ග්‍රීන් සුපිරි වෙළඳසල් ජාලය ගැන අහලා තියෙනවානේ. දේශීය පාරිභෝගික ඔබට දැන් අලුත් අත්දැකීමක් ගන්න පුළුවන් කමක් තියෙනවා. සරුසාරණාගතයක් පැහැබර හරිත ශ්‍රී ලංකාවක් වෙනුවෙන් තමයි කසාගල ඒ මතක් කිරීම කළේ. මේ කසාගල ගැන කතා කරනකොට මම එක වචනයක් ලස්සන වචනයක් තරුණ පරපුර ව්‍යවසායකින් බවට පත් කරනවා කියලා. එහෙම කියනකොටම වඩ තවත් කෙනෙක් මතක් වෙනවා. ඒ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස්. ඇයි මං එහෙම කියන්නේ? 2016 විතර ලංකාවට ඩෝම මැෂින් එක ගෙනාව දවසේ ඉඳලා ලංකාවට කෘෂිකාර්මික ශාස්ත්‍රයේ දැවැන්ත තාක්ෂණික විප්ලවීය වෙනසක් ඇති කරන්නයට හැකියාවක් ලැබුණේ මෙන්න මේ තරුණ පිරිසත් එක්ක. ඒගොල්ලෝ තරුණ පිරිසට කිව්වා ගෙදරට වෙලා ඉන්නවා, මොහේ ඉන්නවා, ගෙදරින් කකා බිබි ඉන්න එක නෙමෙයි, දැන් අලුත් විදියට බිස්නස් එකකට යන්න, අලුත් ව්‍යවසායකෙක් ව්‍යාපාරික අවස්ථාවක් ඉදිරියට හිතන්න. ඒතකොට ඒගොල්ලන්ට ඕන කරන අවශ්‍ය කරන මූලික දැනුම දුන්නා. ඔයාගෙන ආවනේ, ඔයාගේ ළඟට ඇවිල්ලා හැම ටවුන් එකකම ලංකාවේ මං කියවනේ දිස්ත්‍රික්ක සියල්ල ආවරණය කරලා තියෙන්නේ. ඒ දිස්ත්‍රික්කවලත් ටවුන් ගණනාවක ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රත් එක්ක ඩෝම මැෂින් එක මේ කියන මේ ජාතික ක්‍රියාන්විතය ඒගොල්ලෝ ආරම්භ කළා. එතනින් නැවතුනේ නැහැ. ලංකාවේ තව කෘෂිකාර්මික ශාස්ත්‍රයට ඕන කරන මැෂින්ස් ගණනාවක් එකක් දෙකක් නෙමෙයි මතක හිටන ඔයාටත් එකපාරට මතක් වෙනවා ස්ටීම් බට්ටා, කලර් සෝටර් එක ඒ වගේම. හරි මම මේ කියන්නේ තවත් ඒවා තියෙනවා. ඉතින් එහෙම ගෙනාපු යන්ත්‍රෝපකරණ ගණනාවක් තියෙනවා. ඉස්සරහටත් එහෙමයි. ඉතින් ඔයාලට පුළුවන්කමක් තියෙනවා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් එකට කෝල් එකක් දෙන්න 011-670-579 එකට කෝල් එකක් දෙන්න. වැඩි විස්තරයක් කතා කරගන්න පුළුවන්කමක් තියෙනවා. අතේ කීයක් හරි පොඩි ගාණක් තියෙනවා නම් ඒක දාලා ඔයාලට මේ බිස්නස් එකට නේද මූලික අඩිතාලම තියන්න පුළුවන්කමක් තියෙනවා. එතනින් එහාට කොහොමද මේක කරගෙන යන්නේ? ඔයාගේ දැන්ට තියෙන ওই මැෂින්ස් ටික පරණයි නං. ඔයා හිතන්නේ ඔයා කෘෂිකර්මාන්ට සම්බන්ධයක් නැහැ කියලා. ඔයා මෙන්න මොකක් හරි ෆැක්ටරි එකක් කරන්නේ. ඕකට ඕන ගන්න මැෂින්ස් ටික එහෙම ගෙන්න කවුරුත් විශ්වාසවන්ත කෙනෙක් නෑ. ඕක හොඳ නේද ප්‍රමිතියෙන් යුතු එකක් ගෙන්න ගන්න කොල් එකක් දෙන්න මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් අන්න ඒ දේටත් වරු දව් කරනවා 011-670-579.

0: උදේ 8 විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

අපි පොඩ්ඩක් මුංචි කාලෙට ගිහිල්ලා අපි අහනව නේද පොඩි කාලේ අපි කවුරුන් හැමවම කවුරුන් ගෙදරට එමා පුතා ඔයා ලොකු වුණාම කවුරු වගේ ඉන්නද බලාපොරොත්තු වෙන්නේ එහෙම කම අපි කියනවා ඩොක්ටර් කෙනෙක් ඉංජිනේරු එක එහෙම මොකක් හරි උත්තර දෙන්න නළුවෙක් ගායකයෙක් එහෙම ඊට පස්සේ නළුවෙක් කියලා වගේ උත්තරයක් ආවොත් ලංකාවේ අපිට තිබුණා තාමත් දැන්තරම් පොඩ සමහරට වෙනස් වෙලා ඇති මේ ඔය 2000 විතර වෙනකන් ඊටත් පොඩක් ආවා 90 ගණන් වල වෙනකන් විතර වෙනකන් ඉපදිච්ච අයට බැලුවාම ඒගොල්ලන්ට තිබුණ අපිට විජේ වගේ වෙනවා වගේ විජේ වගේ නළුවෙක් නම් එක විජේ වගේ විජේ කුමාර තුංගයන්ට එහෙම තිබුණු එච්චර රසික ආදරයක් තිබුණා නේ දැන් ඔය අද දවසේ අපි කතා කරන විජේ අපි කියන්නේ තලපති විජේ එයාටත් ඉන්දියාවේ තියෙනවා පුදුම උන්මාදයක් ඒක නිසානේ ආව දැන් ඔය මහෑමති විදිහට පත් කරගත්තේ එතකොට පෙනුම එහෙම නැත්නම් රංගනය මේ කියන දේවල් වලට ලොකු බලපෑමක් කරන්න පුළුවන් කමක් තියෙනවා කියලා ඉන්දියාව වගේ රටක ඕන තරම් ඔප්පු වෙච්ච අවස්ථා තියෙනවා. දැන් ඉන්දියාවේ ඉන්දියාව කියලා කියන්නේ සිනමා කර්මාන්තයක් විදිහට ගත්තම අපිත් එක්ක නිකන් ළඟින්වත් තියන්න බෑ. ඒ කියන්නේ අපිට ඒගොල්ලන් ළඟින්වත් තියන්න බෑ. එහෙමනේ. දැන් බලමු අපි මේ ඔය විජේගේ කතාවත් එක්ක තමිල්නාඩුවේ දේශපාලනය කොහොමද ලංකාවට ලංකාවේ දේශපාලනයට ළඟයිද හොඳයිද එහෙම නැත්නම් මේ විජය පත්වීම කියන එක ගැන විවිධ පාර්ශ්ව විවිධ අදහස් පළ කරලා තියෙනවා තාම කල්වැඩි කියලා සමහරලාට හිතෙනවා හැබැයි මම දැක ඊයේ මේ විජය දිනනකොටම Facebook post යනවා හොඳ විදියට යනවා නරකයි කියලා යනවා එතකොට ඇත්තටම අපි රටක් විදියට එයාගේ පත්වීම හොඳයිද ඔය තමිල්නාඩුව කොහොමත් ලංකාව දිහා හැමතිස්සම බලාගෙන හිටපු ප්‍රාන්තයක් නේ දැන් ඔතන මේ ඔයාලට මතක නම් ඔය අපේ මෙහි යුද්ධේ පවතින කාලේ ලංකාවේ දෙමළ ප්‍රශ්නය චෙන්නායි පාලනය හැමතිස්සම උණුසුම් කරපු කාලයක් 2009 වසරේ යුද්ධය අවසාන කාලේ ඒ කාලේ හිටියා ඔය කරුණානිධි කියලා කෙනෙක් මහේමතිලා මතක ඇති නේ කොංග්‍රස් ආණ්ඩුවට සිද්ධ වුණා ලංකාවේ හමුදා මෙහෙයුමට එරෙහි උපවාසයක් කරපු ඒ කරුණානිධිව බැලන්ස් කරගෙන ඉන්න. එතකොට කරුණානිධි කියන්නේත් එහෙම කෙනෙක්. දැන් හැබැයි ඔය යුද්ධ කතාව නෙමෙයි මේ අපිට දැන් ලොකුවට මේ ළඟම ආසන්නම සිදුවීම වෙන්නේ. ලංකාවේ දීවරේන්ට ඒ කියන්නේ තමිල්නාඩු දීවරයෝ ලංකාවේ නායක හමුදාවේ අත්අඩංගුවට පත් වෙනවා. සමහර ලාවට ඉන්දියානු දීවරයින්ගෙන් අපේ දීවරයෝ පහර කෑමට ලක් වෙනවා. ඔයගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ නිසා මේ කියන කාරණාවේදී තමිල්නාඩුවේ නව දේශපාලන බලවේගය කොයි විදිහට මෙන්න මේ කාරණාවලදී හැසිරෙයිද කියන එක සෑහෙන්න කාගේ අවධානයට ලක් වෙනවා. අර ලංකාව සම්බන්ධව නිතරම ලෝකසිතියේ මේ ලංකාව උනේ නෑ වගේ කතා කරපු විජේ වගේ කෙනෙක් මේ පාලනයට ආවට පස්සේ මේවා ගැන ටිකක් වැඩිපුර ඇස්කම් අරගෙන ඉන්නවා කියන එක ඉතින් මොකද ඇඟට ගුණයි නේ. එතකොට ලංකාවේ රජුවේ කොහොමද මේ තමිල්නාඩුවේ නව වෙනස විමර්ශනය කරගන්නේ හරියට ඇනලයිස් කරගන්නේ නේ දේශපාලන රැස්වීම් වල නිතරම යා ලංකාවේ ඔය යුද්ධය ගැන කතා කරා. ඊට පස්සේ ලංකාවේ දෙමළ ජනතාවට LTTE අයිගේ තිබුණු ඒ රිකවර්නිය ගැන කතා කරා. ඔය වගේ ගොඩාක් ඒවා කිව්වා. ඉතින් මෙයා බඳලා ඉන්නෙත් ඔය ආපනේ තරුණියක්නේ. අන්න ඒකයි තියෙන ප්‍රශ්නේ. මෙයා බඳලා ඉන්නේ තලපති විජේ බඳලා ඉන්නේ මෙහි එක්කෙනෙක්. තියෙනෝක නිසා තවත් එයාට මේ ලංකාව ගැන අවධානය දෙන්න තව හේතු තියෙනවා. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ලංකාව ලෝකේ නිවත් කිරීම වෙනුවෙන් කෑගසපු මේ මිනිස්සයා තමිල්නාඩුවේ මහෑමති වීම අපේ පැත්තට මේක සුළුකොට තකන්න බෑ කියලා සමහර දේශපාලන විචාරකයෝ කියලා තියෙනවා. නමුත් රජයක් විදියට මේ සම්බන්ධව ඉතාම බුද්ධිමත්ව නේද ඉතාම බුද්ධිමත්ව මේකට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග හොඳ විදියට ඇත්ත එක කතා කරලා ඔය කයිට් සම්බන්ධව මේ මොකද්ද ඔය කච්චතිව සම්බන්ධව ඇති වෙච්ච ප්‍රශ්නේදී එහෙම මේ නිසා ඉතින් මේවා දිහා නිකන් හැමතිස්සම අපි කියන්නේ මොකද්ද අර බිල්ලෝ මවා ගන්න නැතුව සුභවාදීව බලන එක තමයි රටක් විදියට මොකද ඉන්දියාව තරහ කරගෙන බෑනේ තමිල්නාඩුව තරහ කරගෙන බෑනේ විජේව තරහ කරගෙන බෑනේ මොකද අපි ලෝකයක් විදියට හුදකලා රටක් විදියට හුදකලා වෙන්න බෑ අපිට ලෝකයේත් එක්ක ඉස්සරහට යන්න වෙනවා ඒ නිසා ඉතින් අර මොකද්ද ඒකට කලින් මොකද්ද මේ කරගන්නේ එහෙම නැහැ වගේ කලබල නොවී ඉන්නයි තියෙන්නේ අපේ හොඳ වෙලාවට අපි ওই Facebook වල එහෙම අයියලා දානවා මම හිතන්නේ ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ තේරෙනවා නම් ඊට කලින් යුද්ධ ප්‍රකාශ කරලා
ට්‍රම්ප් මහත්තය සම්බන්ධවත් එහෙමනේ. එහෙම නැත්නම් රුසි කවුද අපේ මේ මේ මේ දකුණු කොරියානු උතුරු කොරියානු නායකයා ඒ මෙහෙම එහෙම පෝස්ට් හදන අය එහෙම හොඳ වෙලාවට මේ ඔය සිංහලෙන් හදන්නේ. ගොඩාක් කලාට ඔය ඉංග්‍රීසියෙන් හෝ ඒ භාෂාවලින් හදුවනම් ඇවිල්ලා ගහලා යන්නේ. 8:38 වෙලාව.

0: 8:41.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

ඔබේ අතයි විනාඩි 45යි වෙලාව. අපි ඉක්මනට මතක් කරලා ඉන්නම් නේප්ටෙක් සෝලා ගැන. ඔයා දැන් ගෙදර හැමදේම හොයලා බලලා කරනවා, හැමදේම වියදම් එහෙම නේද? කොච්චර වැඩි වුණත් තෙල් කොච්චර ගණන් ගියත් හා මොනවා වුණත් ඔයා ඒක කොහොම හරි කරනවානේ. කවුරුත් වාගේ අහනවද කොහොමද ඔයා මේක කරන්නේ කියලා. එහෙම අහන තැනුත් ඇති, වගේ බිරිඳ සමහරට අහනවා ඇති නේද, දරුවෝ අහනවා ඇති, තාත්තේ කොහොමද තාත්තේ මේ ඔක්කොම කරන්නේ කියලා. ඔයාට පුළුවන්කමක් තියෙනවා ඒ හැමදේම බැලන්ස් කරගන්න. සමහරවිට ඔයා හොඳට අඳින්නේ නැතුව ඇති, හොඳට කන්නේ බොන්නේ නැතුව ඇති. ඔයාගේ අවශ්‍යතාවලට වැඩි ඔයා ගෙදර අවශ්‍යතාවයන්ට මූලිකත්වය දීලා ඇති. ඒක තමයි ගෙදරක ඔය ආර්ථිකය හසුරවන ගොඩාක් තාත්තලාගේ නේද අම්මලාගේ විදිහ ස්වභාවය. ඒක තමයි අම්මා වෙන්න පුළුවන් සමහරට ගෙදරට හම්බ කරගෙන ඉන්නේ. එයා එයාගේ අවශ්‍යතාව පැත්තකින් තියලා ඔයගලන්ට අවශ්‍ය කරන හැමදේම කරනවා. හරි, අපිට බැයිද යාට පොඩි හරි සපෝට් එකක් දෙන්න? පුළුවන් නම් වචනකින් හරි පොඩි සපෝට් එකක්, යාට හයියක් වෙන්න. එහෙම දෙයක් මම මතක් කරන්නේ ඔයාලට, ඔයා අනවශ්‍ය වෙලාවට අනවශ්‍ය විදිහට ඔයා ගෙදර පරිභෝජනය කරන, අපි විදුලි පරිභෝජනය කියන මාතෘකාව පොඩ්ඩක් කතා කරාම ඔයාට පුළුවන් නම් හවස 6-10 කාලෙදී විදුලි පරිභෝජනය පොඩ්ඩක් අඩු කරන්න. විදුලි පාවිච්චි කරන චුට්ටක් අඩු කරන්න. ෆෝන් චාර්ජ් කරන ඒවා, ලැප් එක චාර්ජ් කරන ඒවා, සමහර විට ටීවී එකෙත් නිවුස් විතරයි නම් බලන්නේ, නාට්‍ය ටික ඔක්කොම දික දිකට බලගෙන ගියොත් එහෙමනම් වැඩි අප්සෙට් වෙනවා. හරි, එතකොට මේ කාලෙට පොඩ්ඩක් නේද අපිට පොඩ්ඩක් වෙනස් වෙන්න වෙනවා. ඇඳුම් අඳින ඒවා එහෙම 2-3 එක පාර මැදලා තියාගන්න ඒවා. ඊට පස්සේ අනවශ්‍ය විදුලි පහන් කාමරයකට ගිහිල්ලා එනකොට උනත් ලයිට් එක ඕෆ් කරලා එනවා. අපිට එහෙම පුරුද්දක් නැහැ. ඉතින් බොරු කියන්න ඕනේ නෑනේ. ඒ හින්දා තාම තම්බල එහෙම තාත්තල එහෙම කියන්නේ මොකද අර ලයිට් එක දාලා කාමරෙන් ආව නේද? ඈ එහෙම කියලා ඒක තරවටු කරලා කියන තැනට තාම අපේ නේ ගෙවල් වල විදිය ඕක තමයි. ඕක අපේ ගෙදරත් එහෙමයි, ඕගොල්ලෝ ගෙදරත් එහෙමයි. හරි, අපිට පුළුවන් සපෝට් එකක් දෙමු, කරන්ට් බිල් එක අඩු කරගෙන. ඊට අමතරව මම කියන්නම් ඩීප් ටෙක් සෝලා ගැන. සෝලා පද්ධතියකට යනවා නම් වාගේ ගෙදර සාමාන්‍ය විදුලි පරිභෝජනයයි එතනින් එහාට ගිහලා කර්මාන්ත ශාලාවක් කරනවා නම් වා ගොවිතැන් කටයුතු කරනවා නම් කෘෂිකාර්මික ශිස්ත්‍රේ වාඩ ඕන කරන ආම්පන්න ටිකක් තියෙනවා. ඒවත් අඩ පුළුවන් නම් සෝලා හරහා ක්‍රියාත්මක වෙන දේවල් පාවිච්චි කරන්න, වෝටර් පම්ප් එකක් වගේ පාවිච්චි කරන්න. ඉතින් ඩීප් ටෙක් එකට කෝල් එකක් දෙන්න 0712-711-711 කෝල් එකක් දීලා ඒගොල්ලන්ට කතා කරලා ඩීප් ටෙක් වෝටර් පම්ප් එක විදුලි පරිභෝජනය නැතුව ඔයාට පුළුවන්කමක් තියෙනවා සූර්ය බලයෙන් ක්‍රියාත්මක කරන මේ වෝටර් පම්ප් එක පාවිච්චි කරලා ඔයාගේ වගා කටයුතු කරගන්න. ඉතින් අස්වැන්නේ ලැබෙන ලාභය හරි විදිහට යම් එක පාර දානකොට මෙතනට ලොකු ආයෝජනයක් වෙන්න පුළුවන්. හැබැයි ඉස්සරහට වාට එකකින් වාසියක් සිදු වෙන නිසා ඒක මතක් කරේ. අතේ සල්ලි ටිකක් තියෙන්න ඕනේ. ඒ නිසා තමයි වා උත්සාහ කරන්න හැම වෙලෙම ওই තියෙන අතේ තියෙන ගාණ වැඩි කරගන්න. මොකද කරන්නේ? බැංකුවේ ගිහින් දැම්මත් එහෙම ලොකු පොලියක් හම්බෙන්නේ නැහැ. මං වාට කියන රුපියල් 40ක්, රුපියල් 200ක්, රුපියල් 500ක් දවසකට ඉඳලා හිටලා වියදම් කරලා වා ලොතරැයියක් ගන්නවා කියලා හිතන්නේ. ඇදුනොත් කොහොමද මේ වෙලාවේ කෝටියක්, ලක්ෂ 10ක්, ලක්ෂ 50ක් කෝටි ගණන් වලට කලින් හිතන්නේ මොනේ අඩුවන රුපියල් 50,000ක් ඇදුනා කියලා. මේ වගේ කාලෙක දැන් ගිය මාසේ සැලරි එක අරගෙන දැන් මේ මේ 25 වෙනකන් යන්නේ අමාරු වෙන්නේ නේද? කැටෙත් මං හිතන්නේ දැන් කඩලා ඒ ටිකත් අරගෙන තියෙන. සමහරව Facebook වල එහෙම දානවා මං දැකලා තියෙනවා. හරි. කොහොමද ඒ අමාරු වෙන කාලයක්? හරි. ඒ ඔක්කොටම වාගේ ජීවිත එක පාරට වෙනස් කරගන්න තියෙන අවස්ථාවක් ගැන කියන්නේ ජාතික උතරේ මණ්ඩලේ හඳහන උතරේ මේ දවස්වල වැඩි වැඩි ඉන්න මිලදී ගන්න. ඒ වගේම මම පැලවත් නිෂ්පාදන ගැන මතක් කරන්නම්. පැලවත් නිෂ්පාදන කියලා කිව්වම පැලවත් යෝගට් ගැන කතා කරන්න පුළුවන් විශ්වාසයෙන්. වාගේ පුංචි දුවට පුතාට ගෙනල්ලා දෙන්න. ඔයාට උනත් යෝගට් එක කන්න හිතුනම ඒක ගැන විශ්වාසය තියෙන්න ඕනේ. මොකද යෝගට් කියලා කිව්වම අපි දන්නවා මාස ගණන් ෆ්‍රිජ් වල තියලා, කඩවල වල, ෆ්‍රීසර් වල, කොහේ හරි ගබඩා වල තියලා එහෙම නෙවෙයි. නැවුම්බව පරිස්සම් කරන පැය 40කගේ පුංචි කාලයක් ඇතුලේ කිරි ටික නිෂ්පාදනයක් බවට පත් කළා. ඉක්මනටම වාගේ අතර දෙන්නේ පැලොත් නිෂ්පාදන. ඒ වගේම විජය නිෂ්පාදන කියලා කිව්වම කුළුබඩු ලොවේ අංක 1 සියයක් ස්වභාවික කුළුබඩු රසය. එතකොට මිරිස්කුඩු පැටයක් ගන්න ගියත් කඩේට අඩුම තරේ ලුණු පැටයක් කිලෝවත් මුදලාලි මහත්තයා කියන්නේ මට විජය ලුණු පැකට් එකක් දෙන්න කියලා. මොකද මුදලාලි මහතුරුත් දැන් දන්නවා දැන් සුපර් මාකට්ස් වල වුණත් මං හිතන්නේ කුළුබඩු විකුණනකොට ඔය ට්‍රාක් වල ඉස්සරහම තියලා තියෙන පේන විජය. මොකද ඩිමාන්ඩ් එක වැඩි, කිල්ලුම වැඩි. මොකද ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතිය විජය මේන්ටේන් කරනවා. 8:49

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාව වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අවතන්න 011 6679 579.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලකට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 199යි, සුදු සිරි කිලෝ එකක් රුපියල් 290යි, මුංගිට කිලෝ එකක් රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 279යි, ලුකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි, රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි, අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
2: මෙවුතුව සමය රුපියල් 1500ක් කිවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් ප්‍රෝප වාහනයක් ගෙදර ගෙනියන්න මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනාකාරියක් වූ bayabas.com වෙත පිවිසෙන්න.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කන්දිය මහින්ද බිබිලේ.
1: දයන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB තනතිහනෙ ලොතරැයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහතන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
3: වකුගඩු හානිවලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි. 071 01 397 399.
4: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: ලබන ජූලි මාස පළමුවනදා සිට සියලු පෙර පාසල් ලියාපදිංචි කළ යුතු බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඉදිරියේදී අලුතින් පෙර පාසලක් ආරම්භ කරන්නේ නම් ඊට පෙරද ඒවා ලියාපදිංචි කළ යුතු බවයි අමාත්‍යාංශය සඳහන් කළේ. ඒ පෙර පාසල් අධ්‍යාපනය සඳහා වන විෂයපතයන්ද විධිමත් කළ යුතු බව පෙන්වා දෙමින් පෙරපාසල් අධ්‍යාපනය සඳහා වන කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ විෂයපතේ ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව අමාත්‍ය සරෝජා සාබිති පෝල් රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්ුණා. එෙහිදී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. හොමු සමුද සන්ධියේ හෝ පර්සියානු ගල්ෆ් කලාපයේ ඇති ඇමරිකා නෞකා ඉලක්ක කිහිපයක උත්සාහ කළොත් ඉරානයේ ලෝක සිටීමෙන් ඉවත් කරන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඒ විදෙස් මාධ්‍ය නාලිකාවක් සමග පැවති දුරකථන සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඉරානය සාකච්ඡාකරුවන් පෙරට වඩා නම්‍යශීලී විය යුතු බවද ඇමරිකා ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා. මීට පෙරද ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවැනිම තර්ජනයක් එල්ල කළා. සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු ප්‍රකාශ කර තිබුණේ ඉරානය අවනත නොවන්නේ නම් සම්පූර්ණ ශිෂ්ටාචාරයක් විනාශ වනු ඇති බවයි. ලක්කන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය උදේ 10ට බලාපොරොත්තු වන්න.

අන්තිම පැයට ඇවිල්ල ඉන්නේ. අන්තිම පැයට එනකොට මට හිතුණා ඔයාගේ මොළේ ගැන චුට්ටක් කතා කරලා යන්න. එතකොට දැන් සමහරලාට අපේ යාළුවෝ එහෙම කියනනේ ඔබට මොළයක් නෑ. අපේ ගෙවල් එහෙමයි කියන්නේ. මොළයක් කියලා නාමයක් කලඳක්වත් නැද්ද? මොළයක් කියලා කලඳක්වත් නැද්ද? එහෙම අහනවා. ඒකට හේතුව අපි කරන කියන දේවල් එක්ක අපේ මොළේ ක්‍රියාකාරීත්වය හරි ආකාරයෙන් සිද්ධ වෙනවද කියලා වගේ පොඩි අයිඩියා එකක් එනවා. අර අපි සාමාන්‍ය ජීවිතයේදී තීරණ ගන්න ක්‍රම දෙකකින් එකක් තමයි හදවතින් තීරණ ගන්නවා, අනිත් එක මොළයෙන් තීරණ ගන්නවා. හදවතින් ගන්න සමහර තීරණ නිසා නේද ගොඩාක් වෙලාවට ඉතින් අපි ප්‍රශ්න වලට එහෙම නැත්නම් ලොකු විනාශකාරී වටපිටාවකට ගොදුරු වෙන්න පුළුවන්කමක් තියෙනවා. හරි. ඒ කොහොමනත් හදවතින් ගන්න සමහර තීන්දුව తీරන නිසා අක්මාව දුක් විඳිනවා සමහර මිනිසුන්ගේ. එහෙම කිව්වම මේ ඒ කතාව ටිකක් වැඩිපුර වළංගු වෙන්නේ අපේ පිරිමි පාර්ශවයට නේ. ඕගොල්ලෝ හදවතින් ගන්න සමහර තීන්දුවින්ද අක්මාවට දුක් දෙනවා නේද දවසට. හරි. මම මේ කියන්නේ යන්නේ ඔයා වම් මොළයෙන් වැඩ කරන කෙනෙක්ද දකුණු මොළයෙන් වැඩ කරන කෙනෙක්ද? ඔයාට එකපාරට කියන්න පුළුවන් අපුන අපි නම් දකුණේ, අපි නම් වමේ. අර වාමාංශික දේශපාලන කඳවුරු නියෝජනය කරන අපි වමේ මිනිස්සු. ඔය දකුණු පළාත ඉපදිච්ච අපි කියන ගාල්ලෙන් එහා වගේ කියන අපි දකුණේ හරිය නේ. ඒ කතාව නේ මේ කියන්නේ. මොළේ අනුවත් අපිට පුළුවන් දකුණ සහ වම කියලා බෙදලා මේකෙන් ඔයා වැඩගන්නේ වැඩිපුරම ඔයාගේ වැඩ කරන්නේ මොකද්ද කියලා පොඩි අදහසකට එන්න. මේක වෛද්‍ය විද්‍යානුකූල මතයක්. මම ඒ නිසා චුට්ටක් කියන්නම්. මුලින්ම වම් මොළෙන් වැඩිපුර වැඩ කරන අය මොන වගේද කියලා. වම් මොළේ වඩාත්ම සක්‍රීය මිනිස්සු ගොඩාක් කලාවට හරිම තර්කානුකූලයි. එතකොට එයාගේ තියෙන ප්‍රධානම ලක්ෂණයක් ඒක. එයා ඕනම එකක් සම්බන්ධව තීරණයකට එන්න කලින් එයා තර්ක කරලා බලනවා. එයා පොඩ්ඩක් නේද එයාව හොඳයි පොඩි ඔය අපි කියන්නේ ලොජික් එහෙම කරලා ලෝය කෙනෙක් එහෙම වෙන්න එහෙම දක්ෂතාවයක් තියෙන කෙනෙක්ගි ගොඩාක් වෙලාවට අපි මේ ලිපියට අනුව මේ කියන විග්‍රහයට අනුව වම් මොළේ තමයි වැඩිපුර වැඩ කරන්නේ. ඊට පස්සේ මේ කොටස් වලට බෙදලා ගැඹුරින් අධ්‍යයනය කරන්න මේගොල්ලන්ට පුළුවන්. ඕනම දෙයක් ප්‍රශ්නයක් ගන්නකො ප්‍රශ්නේ මූල ගන්නවා. ඊට පස්සේ මැද පොඩ්ඩක් ඇනලයිස් කරනවා. ඊට පස්සේ අග. ඊට පස්සේ අවසාන නිගමනයට එනවා. අන්න එහෙමයි. එක පාරට මෙහෙම කරනකොට ප්‍රශ්න වලට උත්තර හොයන්නේ නැහැ. තර්ක කරනවා. හැඟීම් වලට වඩා දත්ත සහ කරුණු මත පදනම්ම තීන්දුව తీරන ගන්නවා. ඒක නම් හරි වටිනවා ඈ. ওই දකුණු මොළේ වම් මොළේ මොනවා වෙතත් හැඟීමට වැඩිය ඩේටා එක්ක නේ දත්ත සහ කරුණු මත ඇනලයිස් කරගන්නවා නම් හරි වටිනවා. ඊට පස්සේ මේගොල්ලන්ගේ භාෂාමය හැකියාව ගත්තම කියවන්න ලියන්න කතනයට වැඩි දක්ෂතාවයක් තියෙනවා. ගණිතය සහ විද්‍යාව වගේ වට මේගොල්ලෝ හරි දක්ෂයි. සමීකරණ විසඳන්න හරි දක්ෂයි. එතකොට හරිම පිළිවෙලයි හරිම සැලසුම් සහගතයි මේගොල්ලන්ගේ වැඩ. ඒ තමයි වමේ අයගේ කියන්නේ වම් මොළේ වැඩ කරන අයගේ කියන්නේ ටිකක් වැඩිපුර වැඩ කරන අයගේ ක්‍රමය ලක්ෂණ. අපි බලමු දකුණු අයගේ කොහොමද කියලා. මේගොල්ලෝ මේ සහජ බුද්ධියක් ඒ කියන්නේ ටිකක් නිර්මාණශීලී සහජ බුද්ධියක් එක්ක වැඩ කරන අය කියලා කියනවා. නිර්මාණශීලී, චිත්‍රාංගින දක්ෂයි, සංගීතයට දක්ෂයි, කලාවට සම්බන්ධයි. එතකොට වාට දැන් ඔන්න අයිඩියා එකක් එනවා. මම මේ කියන්නේ මම ගැන. හරි. ඊට පස්සේ මේගොල්ලෝ හෘද සාක්ෂියට හෝ හැඟීමට තමයි ගොඩාක් කලාවට මොළයට ප්‍රයොරිටි දෙන්නේ. අපි කියන්නේ බුද්ධියට, ඩේටා වලට, කරුණු වලට නෙමෙයි මූලිකත්වය දෙන්නේ හැඟීමට. හිතට දැනෙන සතුට දුකට කවුරු හරි කෙනෙක් ගැන පොඩි නේද කානුකම්පාවක් වගේම ඉතින් වැරදි තීරණයක් වුණත් මේගොල්ලෝ ගන්න පුළුවන් කමක් තියෙනවා. මෙහෙම කියනකොට මට සමහරවිට හිතෙනවා මම මේ දෙකෙන් කවුද කියලා. ඔවුනේ මමත් මේ දෙකෙන් එකකට මොකකට හරි හිතෙන මං ඉතින් ඒක මෙතන කියන්නේ නැහැ. හරි කොහොම වුණත් මේගොල්ලන්ට පුළුවන් වචන වලට වඩා රූප සහ සංකේත මගින් දේවල් මතක තියාගන්න. ඔය මම කිව්වේ දකුණු මොළේ ටිකක් වැඩිපුර පාවිච්චි කරන අය පරිකල්පන ශක්තිය අතින් මේගොල්ලෝ වම් මොළකාරීන්ට වැඩිය ටිකක් දක්ෂයි කියලා කියනවා. පරිකල්පනයේ මෙහෙවලා වැඩ කරන්න ඔයාට පුළුවන් කමක් තියෙනවා. දැන් ඔයා වමද දකුණද කියලා තීරණය කරන්න ඔයාගේ ලක්ෂණ ටික චුට්ටක් මේ කියන කැටගරි දෙකට දාලා බලන්න ඔයා මොන වගේ තීන්දුව తీරන ගන්න කෙනෙක්ද කියලා. කොහොම හරි වැදගත්ම දේ තමයි වම උනත් දකුණ උනත් ඔයාට මොළයක් තියෙනවා කියන්නේ. 9:13

0: සමට අවශ්‍ය පෝෂණ ලබාදෙමින් සම හොඳින් පිරිසිදු කර සමට දීප්තිමත් පැහැපත් පෙනුමක් ලබාදේ. සංස්ථා බෙනිවල් බොඩි වොෂ් සියලුම සංස්ථා අලවි මධ්‍යස්ථාන ආයුර්වේද අලවිසල් සහ ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථා අලවි නියෝජිතයන් මගින් මිල රුපියල් 350 සිට පිරිසිදුන www.slaadc.lk ගුණාත්මක දේශීය ඖෂධ නිෂ්පාදනය හරහා ජන සුවය වෙනුවෙන් කැප වී සිටින ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිෂ්පාදනයක්.
1: වාර්තාපිට වාර්තා තමනි කෝටි අටේ NLB ධනට දහනය ලොතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධනනි දහනය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
3: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
4: නිරුත්තර සමය රුපියල් 1500ක් කියවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් ප්‍රෝප වාහනයක් ගෙදර ගෙනියන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරියක් හෝ bayabas.com වෙත පිවිසෙන්න.
5: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
6: මානවීය ප්‍රේමී

0: සතියේ දිනවලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳතිය දාන සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ එන්එල්බී තනට තහනේ ලොතරැයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: උදේ 9:23 යි

අපි බලාපොරොත්තු වෙන කෙනෙක් අපිට කතා කරයි කියලා හිතන කෙනෙක් කතා නොකර හිටියම එහෙම තමයි නේ. අපි කතා නොකරෙමු සිනානුවගේ කල්පයක් දෙන්නේ. රයිට්. මොනවා කරන්නද? කතා කරන්නේ නැත්නම් මොනවා කරන්නද? රයිට්. අපි වෙන දෙයක් ගැන මොනවා හරි දෙයක් කතා කරමු. අපිට ප්‍රයෝජනවත් දෙයක්. ඇත්තටම බලා ඉඳීමෙන් තේරුමක් නැහැ. අපි වෙනස් වෙන්න ඕනේ. අපි අලුත් විදිහට හිතන්න ඕනේ. අපි අලුත් අලුත් තැන් හොයා ගන්න ඕනේ. මම කියන්නේ බිස්නස් එකක් ගැන, බිස්නස් අයිඩියා එකක් ගැන. එකම තැනනම් වාගේ බිස්නස් එක තියෙන්නේ. උතනින් එහාට යන්නත් බැරි නම් ගොඩ යාමක් නැත්තම් අර කතාවට කියනවා නේද මේක මේ කියන්නේ තදින් අල්ලාගෙන ඉන්න ඉන්න ඉන්න කවදා හරි ගොඩ යනවා කියන එකට වැඩිය ඔයා වෙනස් මාර්ගයක් හොයන්න ගත්තොත් ඒක හරියටම සමහරට ආවේ ඉන්නවට වැඩිය හොඳ තැනකට යන්න පුළුවන් නේ. හරි, මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ අලුත් විදියට හිතන අයට හොඳ අවස්ථාවක් දෙන තැනක්. ඉතින් කෘෂිකාර්මික ශාස්ත්‍රයත් එක්ක වාඩ පුළුවන්කමක් තියෙනවා. දැන් ඔය ගමේ සාමාන්‍ය විදියට කෘෂිකාර්මික කටයුතු කරගෙන ගිය කෙනෙක් නම් ඔයාට මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් එක එකතු වෙලා තාක්ෂණික මෙබලම් එක්ක ඉස්සරහට යන්නයි අපි මේ කියන්නේ. 01176979579 01176979579ට කෝල් එකක් දීලා ඒගොල්ලත් එක්ක කතා කරගන්න. කොහොමද මොනවද කරන්නේ, මොනවද ගන්න තියෙන මැෂින්? දැන් කලර් සෝට එක මේ දවස්වල මං කිව්වේනේ 114යි කියලා කියන්නේ පළවෙනි වාරිකයේ එහෙම නැත්නම් මූලික ගෙවීම මෙච්චරයි. ඊට පස්සේ කොහොමද ගෙවන්නේ? එතකොට ඒ බැංක් ලෝන් එකකට යනවාද? ඒ අවශ්‍ය කරන මේ කියන්නේ මූල්‍ය වටපිටාව ගැනත් ඒගොල්ලන්ට ප්ලෑන් එකක් තියෙනවා. ඒගොල්ලෝ වැඩ කරන එහෙම නැත්නම් ඒගොල්ලෝ ගනුදෙනු කරන ආයතන කීපයක් ඉන්නවා. මූල්‍ය ආයතන ඉතින් ඒගොල්ලොත් එක්ක කතා කරලා වාට පුළුවන් කමක් තියෙනවා අලුත් මේ ජොබ් එකක් කියන තම බිස්නස් එක පටන් ගන්න තව කීප දෙනෙකුට ජොබ් දෙන්නත් පුළුවන් කමක් තියෙනවා. රයිට්. පළවත නිෂ්පාදන මතක් කරන්නම්. කිරි වීදුරුවක රස බලලා දවස පටන් ගන්නවා. එයාට ලංකාවේ අපේ කිරි ගොවීන්ගෙන් ලබා ගන්න කිරිවල ඒ පෝෂණය තමයි ලැබෙන්නේ. අභිමාන එකතු කරනවා කියලා මතක් කරනවා. හදාන ලොතරැයි අදත් ඔයාව කෝටිපතියෙක් කරන්න ලෑස්ති. ජාතික ලොතරැයි මණ්ඩලය වදන්නෝ පහුගිය කාල සීමාවෙම ගත්තම සෑහෙන දෙයක් මේ රට වෙනුවෙන් කළා තියෙනවා. රට වෙනුවෙන් කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඔයා රුපියල් 40ක් වියදම් කරාම ඒකේ කෝටි ගාණක් ලක්ෂ ගාණක් ඇදෙනාට ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය ලබා දෙන දශක 6ක් පුරාවට ඔයාගේ කෝටි ගණනින් මිලියන ගණනින් ලක්ෂ ගණනින් මුදල් ත්‍යාග දීලා ඔයාගේ ඒ හීන හැබෑ කරපු නේද වාසනාවට කියන තවත් නමක් තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. ඉතින් රුපියල් 40කට ජාතික ලොතරැයි මණ්ඩලය ලොතරැයි පත් මිලදී ගන්න ඔයා නිරන්තරයෙන්ම වාසනාවන්ත ජයග්‍රහකයෙක් වෙනවා. මොකද ඒකට හේතුව ඔයා අපේ රටේ නේද රටේ සංවර්ධන කාර්යයන් සඳහා සෑහෙන සපෝට් එකක් දෙනවා. රජයේ ඒකාබද්ධ අරමුදල, ඊට පස්සේ කෘෂිකර්ම අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, රණවිරු සේවා අරමුදල, සමාජ සේවා අරමුදල, ක්‍රීඩා අරමුදල, ඔයගේ ගොඩාක් ඒවට ජාතික වකුගඩු අරමුදල, මේ වගේ ඒවට ඔයා ඔය රුපියල් 40 දායකත්වයෙන් දීලා තියෙන. ඉතින් ඒ සතුට හිතන්න ඒ අතරවාරයේ තමයි ඔයාට කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙන්න තියෙන අවස්ථාව උදා වෙන්නේ. දැන් ඔය මේ දවස්වල රට පුරා තියෙනවා ඩෙංගු වතුර. ඉතින් මේක මර්ධනය කරන ශ්‍රී ලාංකික අපේ ජාතික වගකීමක් විදියට යම් කාර්යභාරයක් කරන්න ඕනේ. අවට වටපිටාව පිරිසුදු කිරීම, වතුර රැඳෙන ස්ථාන ඉවත් කිරීම, කැලි කසල ක්‍රමවත් ඉවත් කිරීම. ඉතින් මේක අත්‍යවශ්‍ය කාරණාවක්. ඒ අතරින් කැලි කසල ක්‍රමවත් ආකාරයට බැහැර කිරීමට නම් දිරන නොදිරන ද්‍රව්‍ය නිසි විදියට වෙන් කළා බැහැර කරන්න ඕනේ. ඒකේ පළවෙනි පියවර විදියට පහුගිය දවසක මාතර මහනගර සභාව කසල බඳුන් ප්‍රදානය කිරීම සිද්ධ වුණා මාතර මහනගර සභාවට. ඉතින් මේ වගේ කාරණා වෙනුවෙනුත් ජාතික ලොතරැයි මණ්ඩලයේ මැදිහත් වෙනවා, දායකත්වය දෙනවා කියලා මතක් කරනවා. රට පුරා වාසනාව බෙදෙන, හිත පුරා තෑගි දෙන ලොතරැයි මහගෙදර ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි ඒ මතක් කිරීම කළේ. සිංදුවකට යන සිංදුවෙන් පස්සේ ජාතික ලොතරැයි මණ්ඩලයේ දවසේ දිනුම් මදින්නද ලොතරැයි වල ප්‍රතිඵල ටික බලමු.

0: නවයි විනාඩි තිස් කියදලා ඔරලෝසුව ලබන් මෙහි ඔරලෝසුවයි ඔහේ ඔරලෝසුවයි හරිදබන් වෙලා හදාගන්න නවයි විනාඩි තිස් දෙකයි
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
0: හෙමලාවයි මෙහෙමලාවයි හරියන්න ඕනේ. හැමුණොත් තමයි මට මේ කියන වාසනාවන්ත ප්‍රතිඵල ඒ වාගේ ටිකට් එකේ හරියට මැච් කරලා වෙලා හොඳ නැතිනම් තව මොනවාද නේ? හරි. බලමු මහජන සම්පත. මහජන සම්පත ඊයේ දවසේ දිනුම් මැද්ද 6179 දිනුම් වාරයේ ආරක්ෂණත් එක අංක 8 අංක 1 අංක 8 අංක 8 අංක 9 සහ අංක 6. ජයග්‍රහණය අංක බවටපත් වුණා. ඒ වගේම ගොවිසෙත 4421 වෙනි දිනුම් වාරයේ දිනුම් මැද F අක්ෂරයත් එක අංක 9 අංක 23 අංක 48 අංක 61 තමයි ජයග්‍රහණ අංක. එතකොට මෙගා පවර් ගත්තා නම් K අක්ෂරය තියෙන්න ඕනේ. අංක 16 ප්‍රසාද අංකය අංක 19 අංක 22 අංක 70 සහ අංක 79. ධනනිධානය Q අක්ෂරයත් එක්ක අංක 11 අංක 13 අංක 52 අංක 79. ඊට පස්සේ මිතුන ලග්නයේ තියෙනවා හඳහන ලොතරැයි ජයග්‍රහයි ලග්නයේ විදිහට බලන්න මිතුන ලග්නේ ජයග්‍රහයන්ක අංක 5 අංක 13 අංක 29 සහ අංක 50 හරිනේ අන්තිමට 50යි හරි ඊට පස්සේ අද සම්පත ගත්තනම් අංක ගොඩක් තියෙනවා හිමීට බලමු අංක 9 අංක 6 අංක 8 අංක 9 අංක 6 අංක 8 අංක 8 අංක 9 අංක 6 R අක්ෂරයත් එක්ක NLB ජය ලොතරැයි 447 දිනුම් වාරයේ දවසේ දිනුම් මැද්දි G අක්ෂරයත් එක අංක 2 අංක 3 අංක 4 අංක 0 හරිනේ හරි සුබ දවසක් නේද අන්තිමට ඉතුරුලා තියෙන ටිකට් එක හරි ධනු ලග්නය ජයග්‍රහණක 12 40 42 හරි ওই ටික තමයි අංක එතකොට ටිකට් ගත්තයි අංක ටික ගලප ගන්න අහගෙන හිටියා ගත්ත නැති අයට ඉතින් කියන්න තියෙන මෙහෙමයි අද ටිකට් එකක් ගන්න. එතකොට අපිට මෙහෙන් මං හිත කියන අංක ටිකත් එක්ක වාගේ කෝටිපති ලක්ෂපති සිහිනය සැබෑ වෙලාද කියලා බලන්න පුළුවන්.

උදේ 9 විනාඩි 39 වෙලාව ලෝකයේ සුරක්ෂිතම නගරය මම කියවනේ අබුඩාබි ගැන නේද දර්ශකානුව. එතකොට එහෙම කියනකොට මං එත එක තැනකද කියපු තව ලස්සන රටක් තිබුණා. ඒ තමයි පින්ලන්තය සහ නවසීලන්තය. ඔය නවසීලන්ත කියන රට ගැන අපි මෙහෙම මතක් කරත් අපිට හරි සෞම්‍ය හැඟීමක් නේ. ඒක හරි කූල් ෆීල් එකක් අපිට එන්නේ. ඒකට හේතුව නවසීලන්ත කියන රටේ තියෙන ඔය තන භූමී, ඊට පස්සේ ඒගොල්ලන්ගේ ලස්සන කඳුපන්ති, දැන් නැෂනල් ක්‍රිකට් ටීම් එක ගැනම කේන් විලියම්සන්ලා හරිස් හරිම පාඩුවේ මැච් එකක් ගහගෙන කාත් එක්ක වතුර රණ්ඩු කරන්නේ නැනේ. හරි සාමකාමී, බොහොම ලස්සන සුන්දර මිනිස්සු. ඊට පස්සේ නවසීලන්ත හිටපු අග්‍රාමාත්‍යවරිය කවුද අපේ මේ ජසින්ඩා ඇන්. ඒගොල්ලෝ හැම ලෝක දේශපාලනේ මේ ටිකක් කීර්තියක් දිනාගත්ත හරි අපූරු චරිත නේ. දැන් මේ නවසීලන්ත ගැන හරි දුකහිතන කතා ටිකක් මේ දවස්වල ඇහෙන්න තියෙනවා. ඒකට හේතුව ක්‍රමයෙන් නවසීලන්ත වැසියෝ ඒගොල්ලන්ගේ රට අතෑරලා යනවා. ලෝකේ තියෙන ලස්සනම රටවලින් එකක් තමයි නවසීලන්තය කියලා කියන්නේ. අපිත් නවසීලන්තය අතෑරියා, විශේෂයෙන්ම ඔය කිරිපිටිහෙම නේද, ගින්න නෙවෙයි අපි අතෑරියානේ. අපි කියන කිරිපිටි දැන් බොන්නේ නෑනේ. ඒක ඇත්ත කතාව. හරි, ඒගොල්ලන්ට ඒකත් ඉතින් ලොකු දැන් ඔය ආර්ථික හානිය පැත්තෙන් ගත්තොත් ඒගොල්ලෝ ආර්ථික වශයෙන් කඩාවැටීමකට ලක් වෙලා කියලා හිතුවොත් ඒවත් බලපාන්න ඇති. නවසීලන්තය ගැන හිතද්දී ඔළුවට එන්නේ අර කිව්වා වගේ ලස්සන කඳුපන්ති, කොළපාට, තනබිම්, බැටලුවෝ, කිරිකර්මාන්තය, ඉතාම විනිවිද භාවයකින් වැඩ කරන ආණ්ඩුවක් නේද, සංචාරකයින්ට ඉතාම සුරපුරයක් වගේ තැනක්. මේ ඔක්කොමත් එක්ක තමයි මේ දුක හිතෙන කතාව නවසීලන්ත පැත්තෙන් ඇහෙන්නේ. ඒගොල්ලෝ දැන් ගොඩාක් විශේෂම අවුරුදු 29 විතර වයස් සීමාවලය, පෞගිය මාස 12 73,000 විතර රට දාලා ගිහිල්ලා තියෙනවා. එතකොට දැන් යුද ගැටුම් තියෙන තුන්වෙනි ලෝකයේ රටවලින් මිනිස්සු යනවාට වැඩිය වේගෙන් මේ දිවුණු රටේ මිනිස්සු මේ රට දාලා යනවා. ගොඩක් අය යන්නේ අල්ලපු රටට, ඔස්ට්‍රේලියාවට. කොරෝනා කාලේ කතා වුණා නවසීලන්තයේ මේ තත්ත්වය පාලනය කරපු විශේෂම අග්‍රාමාත්‍යවරිය ලෝකේ ඉතාම ඉහළ ප්‍රසාදයට පත් වුණා ජසින්ඩා ඇන් නේ. එයත් ඔයා දන්නවද ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා. එයත් ගිහිල්ලා. එතකොට ජනගහනයෙන් 10%ක් මේ වෙනකොට ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා කියලා කියන. ඇයි මේ මිනිස්සුන්ට මෙච්චර ලස්සන රටක් එපා වුනේ කියන එක එක විදියට විග්‍රහ කරන්න පුළුවන්. එක එක විදිහ අදහස් තියෙනවා. මේගොල්ලන්ගේ රට ගොඩාක් වෙලාවට මේ තිබුණේ කෘෂිකාර්මාන්තය එක්ක. ඒ කියන්නේ ඒක මත පදනම් වෙච්ච රටක්. ඔය 1982 වෙද්දී ඒ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට බැටළුව හිටියලු 20ක් 30ක් ගෙදරක. මිනිස්සු මිලියන 3යි, බැටළුව මිලියන 70යි කියලා ඒ කාලෙම කියලා තියෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ට වැඩි බැටළුව ඉඳලා තියෙනවා. එක මිනිස්සෙකුට බැටළුව 20ක් 30ක් ඉන්නවා කියලා කියන්නේ. නේද? රටේ අපරායන වලින් 50%කට වඩා තිබුණේ බැටළු ලොම්, ඊට පස්සේ බැටළු කිරි, බැටළු මාස් මේ වගේ දේවල් එක්ක. ඒවා යව බ්‍රිතාන්‍යයට. ඉතින් ඒ නිසා තමයි නවසීලන්තය ඇමරිකාවටත් වඩා පොහොසත් රටක් වෙලා තිබුණේ. හැබැයි ඔය කාලයත් එක්ක કૃතිම රෙදි හොයාගන්න. එතකොට ලොම්බල්ට තියෙන ඩිමාන්ඩ් එක අඩු වෙනවා, ඉල්ලුම අඩු වෙනවා. බ්‍රිතාන්‍ය යුරෝපීය සංගමයට එකතු වෙනවා. නවසීලන්තයේ බ්‍රිතාන්‍ය මාකට් එක නැති වෙනවා. 1970 ගණන් වල රට ලොකු ආර්ථික අර්බුදයකට ගියා කියලා අහලා ඉති සමහර විට. එතකොට 1984 දී මේ නවසීලන්ත ආණ්ඩුව, ඒ කාලේ ආණ්ඩුව මේ ආර්ථිකය ගොඩ දාන්න කියලා ප්‍රතිසංස්කරණ ගණනාවක් කරනවා. රොජර් ඩග්ලස් වගේ නමක් මුදල් ඇමතිවරයා හෙදී සිටියේ. එයා මේ කෘෂිකර්මාන්තයට දීපු සහනාධාර ඔක්කොම කපලා දාලා ආනයන බදු අඩු කළා. රටේ ආර්ථිකය ලෝකෙටම විවෘත කරන්න ගත්තා. අන්න එතනින්නම් රට ටික ටික ටික ටික ටික වැටුණා කියලා තමයි කියන්නේ. එතකොට මිනිස්සු ෂෙයාර් මාකට් එකේ සල්ලි දාන්න පටන් ගත්තේ 1987 දී මාකට් එක කඩාගෙන වැටුණාට පස්සේ සමහරු. يعني ඒක ඉගෙන අවබෝධයක් නැතුව. ඉතින් ඔන්න ඔය කියන රට තමයි මේ කියන තත්ත්වයට හද වෙනකොට පත් වෙලා තියෙන්නේ. මේ ක්‍රමේ නාපු විදිය ගැන කියන්නේ. හරි, දැන් මේගොල්ලෝ වැඩි පිරිසක් ඔස්ට්‍රේලියාවට යන්න පටන් ගන්නවා. ඉතින් සල්ලි හොයන්න පුළුවන් අන්න එහෙම මනසක් තියෙන ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා මේ රටේ ඉන්නවට වැඩිය මීට වැඩිය හොඳට සල්ලි හොයන්න පුළුවන් කියලා. ඉතින් දැන් ආසියානු රටවලින් දැන් මේගොල්ලන්ගේ ආණ්ඩුවත් නිකන් ඉන්නේ නැහැ මේ වැඩත් එක්ක. ආසියානු රටවල අයට වැඩි අවස්ථාවක් දෙන නවසීලන්තට එන්නේ. දැන් ඔය අපේ ලංකාවෙත් ගොඩක් අය නවසීලන්තට එන්නේ නේද? ඉතින් දැන් ඒ ගියය වුණ තමාරු වෙట్లాදී. මොකද නම් දැන් යන ප්‍රමාණය වැඩි. එතකොට ගෙවල් කුලී අනම්මනම්
තැංගිලා ඉන්න තැනක් හොයාගන්න බෑ. ඒව හැම වැඩිලු. මේ කාලෙ වෙනකොට නවසීලන්තයේ ආර්ථිකයේ යම් කිසි අවදානමකට පත්වෙමින් තියනවා කියලා කියලා තියෙනවා. අච්චර ලස්සන සාමකාමී වටපිටාවක් ඇතුලේ හොඳ ආරක්ෂිත රටක් විදියට තිබ්බ, හොඳ කළමනාකරණයක් තිබ්බ රටක් ක්‍රමයෙන් නේද වැටුණ හැටි ගැන ඔයාලට තවදුරටත් හොයලා බලන්න පුළුවන්කමක් තියෙනවා. ඇත්තටම මේ නායකයෝ ගන්න නේද තීන්දුව తీරනත් එක්ක දැන් ජසින්ඩායන් වගේ කෙනෙක් වැඩේ හරියට කරගෙන ආවා. එතනින් පස්සේද මේක තවදුරටත් අගාධයට ගියේ? අපි දැක්කේ නැද්ද මේක ටික ටික වැටෙනවා නෑ, ටික ටික වැටුණා. නමුත් ඊට වැඩිය දේවල් ඉස්මතු වෙලා ඒගොල්ලෝ නේද ලෝකේ ඉස්සරහා ඒගොල්ලෝ තව තව ජයග්‍රහණත් එක්ක හිටපු හින්දා සමහර විට මේ ආර්ථික කඩාවැටීම් දැක්කේ නැද්ද කියලා සමහරු ප්‍රශ්න කරනවා. ඒ කියන්නේ ලස්සන සුන්දර නව ශ්‍රී ලංකාවේ ගැන ඕනම තැනක් රටක් විතරක් නෙමෙයි, අපි හිතමු ආයතනයක් කියලා නේද, කඩාවැටීම පටන් ගන්න එක පාට ඩොක් ගාලා වැටෙනව නෙමෙයි, ටික ටික ටික ටික ටික ටික. 9:45

0: නවයි විනාඩි 48යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: අත්‍යවශ්‍ය වාහන සඳහා අරුම මිලකට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 190යි සුදු සිරි කිලෝ එකක් රුපියල් 290යි මුනිත කිලෝ එකක් රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 270යි ලුකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක
3: MLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය MLP හදහන ඔබත් අදම NLB හදහද බලා ගන්න
4: FM 93.5 FM 93.7 ලකන

වාහනේ ඩ්‍රයිව් කරන ගමන් පොඩි විශිල්ලයක් එහෙම ගහගෙන මේ වගේ ලස්සන කැරර ඒ කාලේ හිට්ම වෙච්ච ෆිල්ම් එකක ලස්සන සින්දුවක් මම මේ තෝරගත්තේ ෆිල්ම් එක .com බලපුවාට ඇති මම මේක මේ කියන්නේ ඩ්‍රයිව් කරන ගමන් වා මෙහෙම දැන් නේ තරුණයා පව් කරනකොට කපාටව දකින්න සුපර් මාකට් එකක් තියෙනවා කසාගල කියලා කසාගල සුපර් මාකට් එක මොනවද මේක තියෙන්නේ මොකද්ද මේක එක්ස්පීරියන්ස් එක කැමති නැත්තම් ඒ සාමාන්‍ය යන සුපර් මාකට් කීයකට ගිහින් තියනද ඊට වැඩි ටිකක් වෙනස් විදිය අලුත් විදියේ ෆ්‍රෙෂ් ෆීල් එකක් ගන්න එන්නකො කසාගල සුපර් මාකට් එකට ඒගොල්ලන්ගේ ටීම් එක ඔබට ආරාධනා කරනවා ලංකාවේ වදන්නවා මේ කසාගල සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තයේ නව මට්ටමකට ගෙනියන ජාත්‍යන්තර වෙළඳපළ එක්ක නේද විශ්වාසනීය නාමයක් හදාගත්ත තැනක් ඉතින් අපනයන කේන්ද්‍රීය කෘෂි නිෂ්පාදන සමග තමයි රටට අලුත් මේ කෘෂිකාර්මික ආයෝජන අවස්ථා අනාගතය වෙනුවෙන් තරුණයින් වෙනුවෙන් මේ වසායකින් මෙහි කරගෙන මේ හැම දෙයක් එක්කම මේගොල්ලෝ අරගෙන යන්නේ කසාගල ග්‍රීන් සුපිරි වෙළඳ සල් ජාලය. වාට දෙන්නේ අලුත් අත්දැකීමක්. ඉතින් වාට හොඳ හොඳ දේවල් කියන්නේ මෙලෝල් ටිකක් ගන්න ගියත් හොඳ තෝරා ගැනීමකට නැවුම් මෙලෝල් ටිකක් ගන්න ඊට පස්සේ ආව ගෙදරට අවශ්‍ය කරන හැමදේම උසස් තත්වේ ප්‍රමිතියෙන් යුතු දේවල් ගන්න තමයි වාට කසාගල වෙත එන්න කියලා මතක් කරන්නේ. සරුසාර අනාගතයක් පැබර හරිත ශ්‍රී ලංකාවක් කසාගල ග්‍රීන් ගැන තමයි ඒ මතක් කරේ. ඒ වගේ මතක් කරනවා විජය නිෂ්පාදන අපි හැමතිස්සම කියනවා වගේ ලෝකෙ කොහේ ගියත් වාට ගෙදර රසට කෑම ටික හදාගන්නවා නම් විජය කුළුබඩු ටික පාවිච්චි කරන්න වෙනවා. කඩේට ගිහිල්ලා කුළුබඩු ගන්නකොට මතක තියාගන්න විජය කියන නමින් ගන්න. මේක දැන් තහවුරු කරලා ඉවරයි. ලංකාවේ 100%ක් ස්වභාවික රසයෙන් කුළුබඩු නිෂ්පාදනය කරන එකම සන්නාමය බව. පළවත නිෂ්පාදන කිරි ආශ්‍රිත නිෂ්පාදන ගන්නකොට කිරි රැට්ටක් ගත්තත් යෝගට් එකක් ගත්තත් අයිස්ක්‍රීම් එකක් ගත්තත් ඕනම තැනක දවට මතකින්න පැලත්ත කියන නම. ඒකට පොඩි තව දෙයක් එකතු කරන්නද පුංචි ආඩම්බරයක් එකතු කරනවා. මේක අනේ අපේ රටේ අපේ නිෂ්පාදනයක් නේද. අපේ කිරි ගොවීන්ටත් මට දෙන්න පුළුවන් පොඩි සපෝට් එකක්. ඒ හැඟීමත් එක්ක තමයි වායේ සේලු නිෂ්පාදන මිලදී ගන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රිය වී කිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: උණුසුමක් සනසුමක්
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
4: අපේ පාරම්පරික විශ්වාසය කපන්න කපන්න මෝහත අලුත්වන චිලින්ටන් කිඹුලව් දැල්ල අපේ පාරම්පරික විශ්වාසය කපන්න කපන්න මෝහත අලුත්වන චිලින්ටන් කිඹුලව් දැල්ල
5: කළුතර සෙවොන්මා ප්ලාස්ටික් පුද්ගලික සමාගමෙන් ඔබට 25% වාසියක් නිවසට අවශ්‍ය හැම දෙයක්ම පරණ මිලටම සෙවොන්මා කළුතර උතුර පළාතට පාර කටුකුරුඳ හන්දිය සහ පයගල
6: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් අපි අදමෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රටර එකමට කැපවී සිටිමෝ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පිකුමෙන් මවකමෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
7: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝට පම්ප්ස් අදම අමතන්න 0271 711 711 1
8: ගවන ෂර්ට්ස් කඩව සම්පෙනුමට අඳින කලාව හැමතැනටම හැමදාම ඔබේ අපේ තේරීම ගවන ෂර්ට්ස් දැන් ඔබේ නගරේ අරගන්න අඳින්න කඩව සම්පෙනුමේ නියමුවා ගවන ෂර්ට්ස්
9: ජාත්‍යන්තරයේ විශ්වාසය දිනු අපේ රටේ වෙදකෙතර වෙදකෙතර නිෂ්පාදකිය පුද්ගලික සමාගම අලව්ව 0 37 43 53 444

0: ලක්කන ප්‍රවෘත්ති සමකින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කෘතිය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමනේ කෝටි යටේ NLB තනටි තහනේ ලොතරැයි රටි සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
3: වකුගඩු හානිවලින් තොරව දීකායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි. 071 බිඳුවයි 397යි 399.
4: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: නාවලපිටිය හරංගල මාර්ගයේ 35 හන්දියේදී පාසල් වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් සිසුන් 13 දෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් නාවලපිටිය දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ. තුවාල ලැබුවන් අතර අවුරුදු 7-14 සිසුවියන් 11 දෙනෙකු වෙනවා. අනෙක් දෙදෙනා සිසුන් බවයි නාවලපිටිය පොලිසිය සඳහන් කළේ. වෑන් රථයේ රියදුරාද තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. නාවලපිටිය කැටඹුලාවේ සිට හරංගල දක්වා ධාවනය වෙමින් තිබෙති 35 හන්දියේදී පාසල් වෑන් රථය මාර්ගෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලීමයි අනතුරට හේතුව. ලෝක විදුලිපලේ ඇමරිකානු බ්‍රෙන්ට් බොරතෙල් මිල පසුගිය පැය 24 ඇතුළත 6%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. ඊරානයේ එක්සත් අරාබි එමිරාජයට සහ මැද ප්‍රතික ගල්ෆ් කලාපයේ නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම දැඩි කිරීම සමගින් මේ අප්‍රේල් මාසයේ මුලදී ඇමරිකාව සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාමයෙන් පසු වාර්තා වූ දරුණුතම ගැටුම්කාරී තත්ත්වය බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඒ හේතුවෙන් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 6.79ක් හෙවත් 6.3කින් ඉහළ ගියා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක නව මිල ඩොලර් 114.96ක්. අමරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් බොරතෙල් මිලද 4.2කින් වැඩි වී තිබෙනවා. ලකුණු වීලඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 11ට බලාපොරොත්තු වන්න.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RG හිස්තරක් ITN S ලෙස ටයිප් කර

0: Radio ITN. Rhythm, vibe, beat. If it mix better, heartbeat. අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දෙක ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයකට ටැග්. මෙගා පවර්.

ගුඩ් මෝර්නින්. උදේ 10යි විනාඩි 10 වෙලාව ලක්කඩ හාට් බීට් අපි ඔන්න ඉතින් අද මේ විදිහට ආරම්භ කරනවා. ඉතින් මේ දවසේ කිව්ව විදිහට මොන්න අපි අද උදේ 10 වෙද්දී හරියටම ආවා ලක්කඩ හාට් බීට් අරගෙන. ඉතින් දැන් අද මැයි මාසේ 5 වෙනිදා, මැයි මාසෙත් පටන්ගෙන දවස් 5ක් ගියා, දැනුනේවත් නැහනේ. ඒක තමයි. හරි, ඉතින් ඔය විදිහට අපි දැනටමත් මේ අවුරුද්දේ 5 වෙනි මාසෙටම ඇවිල්ලා 5 වෙනි මාසේ 5 වෙනිදා දවස දක්වා අපි ඇවිල්ලා තියෙන්නේ. කාලය කියන්නේ අපිට අතින් අල්ලලා නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි, නේද? එහෙම පුළුවන් නම් අපි කොච්චර වැඩ කරගන්නවද නේ? අපිට තිබුණු අපේ ජීවිතයේ තිබිච්ච හොඳම අවස්ථාව අපි එහෙනම් මේ වෙනකොටත් නතර කරගෙන තමයි ඉන්නේ. හරි, ඉතින් ඔය විදිහට කාලය ගෙවිලා ගිහිල්ලා දැන් අද දවසේදී මේ මාසේ 5 වෙනිදට ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් පැය ප්‍රවෘත්ති වලටත් ඇහුවා. පහුගිය දින කිහිපෙම ගත්තට පස්සේ ඔය මැද පෙරදිග කලාපය හැම පොඩ්ඩක් අර යුදමය තත්ත්වයෙන් බැහැර වෙලා පොඩ්ඩක් අර යුද රහිත වකවානුවක් තමයි පහුගිය කාලේ තිබුණේ. කොමනමුත් ඒ සියල්ල බිඳ හෙලමින් ඔන්න ඊයේ රාත්‍රියේ නැවතත් පොඩ්ඩක් යුදමය වාතාවරණය ඇති වෙලා තිබෙනවා. ඒකත් එක්කම අපි ඇහුවා දැන් පැය ප්‍රවෘත්ති ප්‍රකාශයේදී ඔබට දැනගන්න ලැබුණා ලෝක බොරතෙල් මිල පිළිබඳව. නැවතත් ආපහු ලෝක බොරතෙල් මිල 6%කින් පමණ වැඩි වෙලා තියෙනවා කියලා තමයි ආරංචි වෙලා තියෙන්නේ. කොහොම නමුත් ඔය යුද්ධයෙන් පීඩාවටපත් වෙන්නේ අහිංසක අපි. දැන් පහුගිය පැය 24 තුළ ඉරානයේ විසින් එක්සත් අරාබි එමිරත් රාජ්‍යයට මැද පෙරදිගේ වගේම ගල්ෆ් කලාපයේ නෞකාවලට එල්ල කරපු ප්‍රහාර දැඩි කිරීමත් එක්ක ලෝක වෙළඳ පොලේ තෙල් මිල දළ වශයෙන් 6%කින් පමණ ඉහළ ගොස් තියෙනවා කියලා තමයි පුරෝකථනය කරලා තියෙන්නේ. මේ අප්‍රේල් මාසේ මුලදී ඇමරිකාව සහ ඉරානය අති කරගත් සටන් විරාමයෙන් පසු වාර්තා වූ දරුණුතම ගැටුම්කාරී තත්ත්වය බවද විදේශ මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. එනෝ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 6.79කින් එහෙම නැත්නම් 6.3%කින් ඉහළ ගොස් ඩොලර් 114.96 දක්වා සටහන් වෙලා තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි ලෝක බොරතෙල් මිල සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මේ කාලවකවානුව පොඩ්ඩක් නැවතත් ඔය මේ යුදමය වාතාවරණයක් ඇතිවෙලා තියෙනවා. කොහොම නමුත් අපේ ප්‍රාර්ථනය නම් ඔය යුද්ධය පිළිබඳව චුට්ටක් අවධානය යොමු කරොත් එහෙම අනේ ඉක්මනට ඔය ගැටුම් ඉවර වෙන්න ඕන. නැත්තම් කොහේ හරි ඉන්න පුංචි රටක පුංචි අපි තමයි ඕකෙන් තැලෙන්න පොඩි වෙන්නේ, නේද? හරි, එහෙනම් ලක්කඩ හාට් බීට් අපි අද දවසේදී මේ විදිහට ආරම්භ කරනවා. ඔයාලට පුළුවන් මේ පැත්තට එන්න 07.03.93.5.93.7 අපේ WhatsApp නම්බර් එක. 07.03.93.5.93.7 කියන WhatsApp නම්බර් එකට ඉක්මනටම මැසේජ් එකක් දාන්න. මේ පැත්තට මම බලාගෙන ඉන්නවා. ඔයා මේ පැත්තට එනකන්. හරි, අපි ලස්සන සින්දුව ක්ලාසික් කරගෙන තියෙන අද පළවෙනි සින්දුව විදිහට මේ පැයේ. ඉතින් අපි සින්දුවට යන්නත් ඕන, ඊට කලින් වෙලාව බලලා ඉන්නත් ඕන. එතකම පැල්වත්ත නිෂ්පාදන අපි වැඩසටහන ආරම්භයේදීම කතා කරන්න ඕන. පැල්වත්ත නිෂ්පාදන පිළිබඳව සාමාන්‍යයෙන් අපි කිරිපිටි එකක් ගන්න ගියාට පස්සේ ගොඩක් දේවල් බලනවා. කල් විකුත් වීමේ දිනය, මිල, මේ හැමදේම බලලනේ අපි ගන්නෙ. ඒ වගේම දැන් ඔය සාමාන්‍යයෙන් අපේ ශරීරයේ ගත්තට පස්සේ අපිට මේ දේ අත්‍යවශ්‍ය වෙලාවල් තියෙනවා. සමහර වෙලාවට මේ දේ අනවශ්‍ය විදිහට ගන්න හොඳ නැහැ. මේ දේ අපිට මේද රහිත කෑම තමයි වැඩිපුරම ගන්න කියලා වෛද්‍යවරු උපදෙස් දීලා තියෙන්නේ. ඉතින් දැන් පැල්වත්ත ගත්තට පස්සේ පැල්වත්ත කිරිපිටි එකේ මේද සහිත සහ මේද රහිත කාණ්ඩ කියන දෙකම යටතේ ඒවාට පැල්වත්ත කිරිපිටි එකක් මිලදී ගන්න හැකියාව ලැබෙනවා. පැල්වත්ත කියලා කිව්වට පස්සේ පැල්වත්ත කියලා කියන්නේ සියල්ලසියක්ම දේශීය කිරි ආශ්‍රිත නිෂ්පාදන. අපේ රටේ අපේ දේශීය කිරි ගොවීන්ගෙන් ලබා ගන්නා වූ කිරි අස්වැන්නෙන් තමයි මේ පැල්වත්ත

0: නිෂ්පාදන නිෂ්පාදනය කරන්න. පැල්වත නිෂ්පාදන ගැන මතක් කරලා පස්සේ පැල්වත කිරිපිටියක විතරක් නෙමෙයි පැල්වත කිරියක දෙනවා. පැල්වත යෝගට් එක, පැල්වත අයිස්ක්‍රීම් එක, ඒ වගේම තමයි පැල්වත බටර් එක. මේ හැමදේම ඔයාට පැල්වත නාමය යටතේ මිලදී ගැනීමට හැකියාව ලැබෙනවා. අපි මතක් කරනම් අවුට්ලට් ටිකක්. ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ ගාලුපාර කොල්ලපිටියේ තියෙන ශාඛාව, මාළඹ අරංගල හන්දියේ තියෙන ශාඛාව. ඒ වගේම තමයි බත්තරමුල්ල පැලවත්ත ශාඛාව සහ අනුරාධපුර මර්දන් කඩවල කියන ශාඛාවලට ගියොත් ඔයාලට පැලවත්ත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා යන්න ළඟම තියෙන සුපිරි වෙළඳසාලට ගිහිල්ලා බලන්න පැලවත්ත නාමය තියෙනවද කියලා. හරියට බලලා මිලදී ගන්න කියලාත් මම ඔයාලට මේ වෙලාවේ මතක් කරනවා. හරි, එහෙනම් අපි ලකන හાર્ට් බීට් වල පළවෙනි සින්දුවට යන තමයි ලෑස්ති වෙන්නේ. මම පළවෙනි සින්දුව විදිහට අද දවසේදී තෝරගෙන තියෙන නලින් පෙරේරා මහත්මයාගේ සින්දුවක්. අපි එහෙනම් සින්දුවට යමු. ආරාධනා කරනවා FM 93.5 FM 93.7 දෙකෙන්ම ලකනත් එක්ක එකතු වෙන්න. ඒ වගේම තමයි මේ වෙද්දට ඉන්න පුළුවන් නම්බර් එකත් මතක් කරගන්න. 07.03.93.5.93.7 අපේ WhatsApp නම්බර් එක. 07.03.93.5.93.7 එක්මන්ට මැසේජ් එකක් දාන්න, මම බලාගෙන ඉන්නවා ආගේ මැසේජ් එක මේ පැත්තට එනකන්. අපි යමු එහෙනම් සින්දුවට. සින්දුවට යන කලින් වෙලාවත් බලලම සින්දුවට යමු. ලකන හાર્ට් බීට් අහන වෙලාව මතක් කරගන්න. උදේ 10යි විනාඩි 16යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලකට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ 1ක් රුපියල් 199යි, සුදු සිල් කිලෝ 1ක් රුපියල් 209යි, මුංගිට කිලෝ 1ක් රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ 1ක් රුපියල් 279යි, ලොකු ලුණු කිලෝ 1ක් රුපියල් 149යි, රතු ලුණු කිලෝ 1ක් රුපියල් 320යි, අර්ථපල් කිලෝ 1ක් රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.

0: උදේ 10 විනාඩි 22යි.
1: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කිව. අබාන්ස් අඟල 40 ස්මාර්ට් රූප වාහනයක් ඇදගෙන ගෙනියන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනාකාරියක් වූ bayabas.com වෙතට විසෙන්න.
2: Zone Green Life Plantation Private Limited. I'm going to live a new green life.
3: Heartbeat.
0: ඔබදහය විනාඩි 22යි වෙලාව ලක්කඩ හાર્ට් බීට් වල තාම පළවෙනි පැයේ ඔයා එකතු වෙලා ඉන්නේ. ඉතින් ඔයාලට මේ පැත්තට එන්න පුළුවන්. ඉක්මනට මැසේජ් එකක් දාන්න 0607093935937 අපේ WhatsApp නම්බර් එක. ඉක්මනට මැසේජ් එකක් දාන්න මම බලාගෙන ඉන්න ඔයා එනකන්. යවල් එක වෙනකන් ඔයාලට වෙලාව තියෙනවා. ඔයාලද මොනවා හරි ස්පෙෂල් වැඩක් තියෙනවද? ඔයාගේ ඇනිවර්සරි එකද එහෙම නැත්නම් බර්ත්ඩේ එකට කාට හරි විෂ් කරන්න තියෙනවද? එහෙනම් හොඳම තැන තමයි ලක්කඩ හાર્ට් බීට්. වාඩික්මෙන් මැසේජ් එකක් දාන්න පුළුවන් අපේ නම්බර් එක මතක් කරගන්න 0703939537 අපේ WhatsApp නම්බර් එක 0703939537 එක්මෙන් මැසේජ් එකක් දාන්න WhatsApp හරි normal හරි මැසේජ් එකක් දාන්න මම බලාගෙන ඉන්න ඔයාගේ මැසේජ් එක මේ පැත්තට එනකන් අපි ලස්සන සින්දුවක් තෝරගත්තා අදවසේදී තවත් හාර්ට්බීට් වල දෙවන සින්දුව විදිහට චූ ඩ්‍රොගන්ස් කේ සින්දුවක් තමයි අපි මේ තෝරගත්තේ අපි හැමෝම ආදරය කරන තවත් ලස්සන සින්දුවක් අපි වෙන සින්දුව අහලා අපහු මේ පැත්තටම ආරාධනා කරනවා දෙකට මේ FM 93.5 FM 93.7 ලක්කඩත් එක්ක එකතු වෙන්න ලක්කඩ හાર્ට්බීට් අහන වෙලාවත් මතක් කරගෙන යන්න උදේ 10:23

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Lakhana Heartbeat hangin vilama dakkarana gude dahaya vinadi 30.
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලන්න
2: Heartbeat.

0: දහය විනාඩි 31 වෙලා බා. ලකන හાર્ට් බීට් පටන්ගෙන ඔන්න හරියටම පැය භාගයක් දැන් ගිහිල්ලා ඉවරයි. දැන් මේ වෙනකොට මට මැසේජස් ඇවිල්ලා තියෙනවා බර ගානක්. හරි අපි එකෙන් ටික දෙනෙක් කොටක් ගාලා එකතු කරගමු ලකන හાર્ට් බීට් පළවෙනි පැයට. අපි යන්න හදන්නේ වැඩි දුරකට නෙමේ කොටිකාවත පැත්තට යන්න හැදුවේ. සුභම සුභ උදෑසනක් වේවා. කොහොමද ඔයාලට හැමිල්ටන් මල්වාරච්චි මහතාගේ ලස්සන සින්දුව කෝණි කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අපි බලමු අද ප්ලේලිස්ට් එකේ නම් තිබුණා. අනිවාර්යම දෙන්නම්. මට මැසේජ් එක දාලා තියෙන්නේ අපේ චන්දිමා බේගුණවර්ධන කොටිකාවත ඉඳලා. දෙව් තිමිර පුන්සඳි යුවෙන්දි කට්ටිය ආදරෙන් එකතු කරගන්නවා. අපත් ආදරෙන් එකතු කරගන්නවා. ආදරේ හැමදාමත් ලක්කන්නට කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ස්තුතියි ඒ ආදරයට. අයිබෝවන් ලක්හඬ අසන සින්දුවකට එකතු කරගන්න චූටි දුව මදුෂී වයිෆින්දිකා මහන්සේ අන්නත එක සුපිරි සින්දුවකට එකතු කරගන්න කට්ටියම අපේ වසන්ත ලියන්ගහ මුල කොටියා කුමුරුන්දල මට මැසේජ් කළ දෙන ජයන් ජය වේවා ලක්හඬට ඔයාටත් ජයන් ජයම වේවා වසන්ත. ඔන්න කට්ටියම අපි එකතු කරගත්තා ගිනිගත්තේනේ ඉඳන් මේ වෙලාවේ අපි අහනවා අපේ මංජුල නේද මංජුල කොහොමද ඔය පැත්තට තත්වේ වහිනවද දැන් නම් ආරංචි විදියට ඔය පැත්තට පොඩ්ඩක් වහිනව නේද හරි මංජුල වැඩ කරනවා වා කොහෙද ගිනිගත්තේ පෝස්ට් ඔෆිස් එකේ ඒකේ කාර්ය මණ්ඩලයේ සීලු දෙනවමත් චාන්දනී මිස් ඒ වගේම චේතනී මිස් ඒ වගේම සංගීත මිස් ප්‍රියන්ත මහත්මියවත් කට්ටිය මාදුරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තිනවා එතකම නාරම්මල පැත්තට යන්න හැදුවා ධම්මිකා එතකම මැසේජ් එක දාලා තියෙන ධම්මික නේද ධම්මික සරත් හරි ධම්මික සරත් ඔනවා ආදරෙන් එකතු කරගන්නවා සුනිල් අයියා අනුර සඳුන් තිස්ස ඉන්දික පුවි මේ වෙලාවේ ලකඩහන හැමෝමවත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් ඕනි කියලායි මැසේජ් එක දාලා තියෙන්නේ එතකම අයබෝවන් ලක්හඬ කොහොමද ඉතින් අද තහමු ලස්සන සින්දු ගොන්නක් අපි කවුද මැසේජ් එක දාලා දෙන්නේ රත්නේ අයියා තේදලු නිරණ ගමන්ලු ඉන්නේ තේදලු නිරණ රත් දෑතින් මේ අකුරු කරන්නේ ස්තුති මල්ලියා ඔයා අපේ විඩාව නිවනවට ගොඩක් ස්තුති ඔයාවත් අපිව මේ වෙලාවේ ආදරණ එකතු කරගන්නවා පරිස්සමෙන් අපිවත් අහගෙන වැඩටි කරන්න ඕන හරිද අයිබෝවන් මඩපාත ඉඳලා මට මැසේජ් එක දාලා තියෙන අපේ ලක්ෂ්මන් ලක්ෂ්මන් ඔන්නවත් ආදරණ එකතු කරගන්නවා එතකම ඩ්‍රින්ක් පහේ කරන අපේ පුංචි බණ්ඩා හැමදාම වගේම අපි වහනවා ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ ගුඩ් මෝර්නින් ගිහන් මල්ලි අපි පන්සල් යන රැස්ත වෙන ගමන් ඈ අද පොයද පොයම වෙන්න ඕනේ නැනේ පන්සල් යන නේද පුළුවන් ඉක්මනට සින්දුව කෝණි කියලා මැසේජ් එක දාලා තියෙන අපේ නුවරින් ප්‍රියංකා ප්‍රියංකා ඔන්න අපි වහගෙන එහෙනම් පරිස්සමෙන් යන්න ඕන හරිද හෙලෝ ගුඩ් මෝර්නින් කලබල පැංචෝ කොහොමද ගිහන් අයියේ කොහොමද ඔයා හොඳින් නේද මම මාතලේ දිලිනි කලබල පැංච කිව්වට තරහ වෙන්න එපා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා අනේ මම එහෙම තරහ වෙනවද හරි ඔයාව ආදරෙන් එකතු කරගන්නවා අපි ලක්කඩ හાર્ට් බීට් වලට ඉතින් කොහොමද ඔයාට සැපෙන් සනීපෙන් ඉන්නව නේද ඔය පැත්තට කොහොමද වහිනවද මොකද තාත්තේ දැන් නම් වහින පටන් ගන්න තියෙන නේද හරි අපි වහගෙන පරිස්සමෙන් ඉන්න ඕන හරිද ඕපන් ඉඳන් කොහෙද මේ මැසේජ් එක දාලා තියෙන්නේ ආ ලංකාවේ කොල්ලෝ සෙට් එකම එකතු කරගන්න ඕන ඕපන් නා ටැල්මිනියන් ෆැක්ටරි එකේ ඉඳන් අපේ රොෂාන් මැසේජ් එක දාලා තියෙන ඊශ්‍රායෙල් වල ඉඳලා මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා එහෙ ඉඳලා කොල්ලෝ කට්ටියම වැඩ කරන ගමන් අපි වහගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ඉතින් ඔන්න කට්ටියම එකතු කරගන්න ඕන ලකන හાર્ට් බීට් වලට අපිව තහගෙන ඔය කල්පනාවෙන් ඈ සතුටින් පරිස්සමෙන් වැඩටි කරගන්න ඕන මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න මේ දවස්වල මම ටිකක් හිතේ අමාරුවෙන් ඉන්නේ ආයි මොකද මගේ ගෑන් ළමයා තරහ වෙලාලු අයියෝ ඔන්න ඕකනේ ප්‍රශ්නේදී හරි ඉතින් එයාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මට මැසේජ් එක දාලා දෙනවා කොස්වත්ත ගිනිගත්තේනේ මංජුල හේමන්ත නේද මංජුල හේමන්ත තිලකරත්න මංජුල හේමන්තලා දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් ගිනිගත්තේනේ මෙයා කොස්වත්තේ හරි මංජුල හේමන්ත තිලකරත්න තමයි මෙයා ආයතන ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ ලක්කට හાર્ට් බීට් වලට ඔන්න වාගේ කවුද යාළුවනේ වාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉක්මනටම ඔයත් එක්ක ඔය තරහා ඉවර වෙලා යාළු වෙන්න කියලා අපි ඔන්න ප්‍රාර්ථනා කරනවා ගුඩ් මෝර්නින් අයියේ මොරොන්තොඩුව ඉඳලා අපි වැඩ කරන ගමන් වා වහගෙන ඉන්නේ අපේ ඖෂධි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ඖෂධ මල්ලිගේ 18 වෙනි උපන්දිනේ අදලු එයාට වැඩ කරන ආයතනේ හැමෝම විශ් කරනවා කියන්නේ කියලා මට මැසේජ් එකක් දාලා කියනවා ඖෂධ එහෙනම් ඔන්න ඔයාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා හයි කොහොමද අපේ කළුතර වස්කඩුවෙන් අපිත් අහගෙන ඉන්නේ ලක්හඬ හරිම ලස්සනයි ජෝතිපාලගේ ලස්සන සින්දුවක් ඕනි අපිවත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ කාන්ති නේද කාන් කරගන්න ඒක කරගන්න කියලා එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන කට්ටියගේ නම් ටික නම් දාලා තිනවා මැසේජ් එක දාලා තින මං හිතන්නේ චන්ද්‍රා වෙන්න ඕන නේද හරි චන්ද්‍රා ඔන්නව තාදරෙන් එකතු කරගන්නවා ලානි කාන්ත නිලුපා කුමාරේ නිමේෂි ඇතුළු අතුල පුෂ්පික කට්ටියම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ හරි එහෙනම් ඔන්න කට්ටියම එකතු කරගන්නවා සුබ දවසක් වේවා ඔයාලා සියලු දෙනාටම සරත් චන්ද්‍ර ඩයස් කලේ කඩේ රයිගම ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තිනවා තවත් ඉන්නවා යාළුවෝ කට්ටියක්ම යාළුවත් අනිවාර්යෙන්ම එකතු කරගන්නවා ඉතින් අපි කට්ටියම එකතු කරගෙන යමු තවත් ලස්සන සින්දුවකට මම තවත් ලස්සන සින්දුවක් ක්ලාසික් කරගෙන තියෙන ඊළඟට ලක්කඩ හાર્ට් බීට් වල ප්‍රදීප් රංගනට ගොඩක් කට්ටිය ආදරය කරා මට මතක විදියට රත්නපුර ඉන්දර ගොඩක් අය මැසේජ් කරලා ඉල්ලුවා ප්‍රදීප් රංගනගේ සින්දුව කොහොන කියලා හරි මම ලෑස්ති කරගෙන තියෙන ප්‍රදීප් රංගනගේ සින්දුව කීලංගට අපි සින්දුවට යන්න කලින් වෙලාවත් බලන ඉක්මනටම සින්දුවට යමු ආදරෙන් ආරාධනා කරනවා යාට FM 93.5 දෙකට බල කැඩත් එකත් එකතු වෙන්න කියලා එවගේ මේ පැත්තට මැසේජ් එක දාන්න 07.3.93.5 07.3.93.5 මේ නම්බර් එකට ඉක්මනට මැසේජ් එක දාන්න අපි නම් සින්දුවට යමු වෙලාව බලලා ලකන හાર્ට් බීට් හරන වෙලාව මතක් කරගෙන යන්නම් උදේ 10:37
1: වසට සිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ මිරිස් කුඩු කහ කුඩු තුන පහ කුඩු බැදපු තුන පහ කුඩු ගම් මිරිස් කුඩු මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති
2: යහතුන වඩින අපේ රස විජේ
1: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්යි

0: ගත්තලිහ අලුත්ම සම්පතතාගෝ
1: දහය විනාඩි 38 වෙලාව ඔන්න ඉල්ලපු සින්දුවක් කට්ටියම හැමෝම හැමදාමගේ මට මැසේජ් කරලා ඉල්ලුව ප්‍රදීප් රංගනගේ සින්දුවක් ඕනේ කියලා ඔන්න ඉතින් අද චාට් එකට අපි දාගත්තා ප්‍රදීප් රංගනගේ සින්දුවක් එහෙනම් අහලා අපහු මේ පැත්තට එමු උදේ 10 විනාඩි 38 වෙලාවා

0: RTN රටට වග කියන රේඩියෝ
1: උදේ 10:43
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0271 711 711 1
2: ගවන ෂර්ට්ස් කඩවසම් පෙනුමට අඳින කලාව හැමතැනටම හැමදාම ඔබේ අපේ තේරීම ගවන ෂර්ට්ස් දැන් ඔබේ නගරේ අරගන්න අඳින්න කඩවසම් පෙනුමේ නියමුවා ගවන ෂර්ට්ස්
1: හැන්දෑවට එහෙම කන් ගොඩනෙන සද්ද
3: අයිබෝවන් අර සද්ද මේ සද්ද මේ හම්බ සද්දම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස හතරට ලක්නද ඊවනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න
4: මල්ලි සම වැස්සේ මංගවා
1: සම අනුග්‍රහය
3: රසයෙනුත් ඉහළ ගුණයෙනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
1: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට ලොකු වගාවකට උනත් පොඩි මිතුලකට උනත් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඒ ඇයි තාක්ෂණයෙන් වගාව ප්‍රතිස්ලභා ගන්න ඩයලොග් ගොවි මිතුරු සරුසර

0: අතර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ලකන්ඩ රේඩියෝ ITN Heartbeat.
2: උදේ 10 විනාඩි 46 වෙලාව ලකන්ඩ හાર્ට්බීට් වල පළවෙනි පෑය මේ විදිහට ගෙවිලා යන්නේ. අපි ඊළඟට තෝරගත්ත ශෂිකා නිසංසලගේ තවත් ලස්සන සින්දුවක්. අපි නම් සින්දුව අහලා අපහු මේ පැත්තට එමු. ආරාධනා කරනවා හිතේ විදිහටම ඔය ආදරෙත් එක්කම FM 93.5 FM 93.7 ලකන්ඩ හાર્ට්බීට් එක දිගටම එකතු වෙලා ඉන්න.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

උදේ 10:53 වෙලාව රකන හાર્ට් බීට් හොන්න පළවෙනි පැය මේ විදිහට ගෙවිලා ගිහිල්ලා තියෙන්නේ. අපි දැන් පළවෙනි පැයෙන් දෙවෙනි පැයට යන්න කලින් පුංචි මතක් කිරීම් ටිකක් තියෙනවා. එතකම අපේ යාළුව කට්ටියක් ඉන්නවා, යාළුවත් ආපහු එකතු කරගන්න ඕන. අපි මතක් කරන්න යන්නේ සාමාන්‍ය දැන් ඔන්න මේ දවස්වල ගත්තට පස්සේ IPL ක්‍රිකට් තරගාවලිය යන්නේ. තාමත් උණුසුම් ලෙස තරඟ පැවැත්වෙනවා. ඉතින් අපිට සාමාන්‍යයෙන් සියලු තරඟ නරඹන්න හැකියාවක් ලැබුණත් හරි විදිහට නරඹන්න හැකියාව ලැබිලා තියෙනවද? ඒ කියන්නේ සාමාන්‍ය දැන් ඔය ගෙදර ඉඳන් මැච් එකක් බලනකොට සමහර වෙලාවට කලර්ස් පොඩ්ඩක් අවුල් වෙන්න පුළුවන් ඔය ටීවී එකේ. එහෙම නැත්නම් සවුන්ඩ්ස් පොඩ්ඩක් මොනවා හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔය හැම දෙයකම හොඳම විසඳුමක් කියන්න තමයි මම මේ යන්නේ. ඔයා යන්න ළඟම තියෙන අබාන්ස් ප්‍රදර්ශනාගාරයට ගිහිල්ලා බලන්න මම මේ කියන කතාව ඇත්තද කියලා. සාමාන්‍යයෙන් ඔයාලට විශ්වාස කරන්න බැරි මුදලක් ඩවුන් පේමන්ට් එකක් විදිහට දීලා, එහෙම නැත්නම් මූලික අත්‍යකාරමක් විදිහට දීලා ඔයාලට ටීවී එකක් හැමෙලම ගෙදර ගෙනියන්න චාන්ස් එක දීලා තියෙනවා අබාන්ස් ආයතනය. යන්න ළඟම අබාන්ස් ප්‍රදර්ශනාගාරයට ගිහිල්ලා රුපියල් 1500ක් දීලා රූපාහි නියන්ත්‍රයක් ගෙදර ගෙනියන්න පුළුවන්. වා දන්නවද? මාස 20 ටික ටික ගෙවන්න තමයි අබාන්ස් ආයතනය ඔයාට මේ ටීවී එක ගෙදර ගෙනියන්න දෙන්නේ. අඟල් 40 රූපවාහිනියක් එහෙම ගෙදර ගෙනියන් රුපියල් 1500කට ගෙදර ගෙනියන්න දෙයිද වෙන ආයතනයක්. රටේ වගකීම් සහිත ප්‍රධාන පෙළේ ආයතනයක් තමයි අබාන්ස් කියලා කියන්නේ. ඉතින් අබාන්ස් ආයතනය තමයි මේ විදිහට ඔයාට මේ රුපියල් 1500ක් දීලා මාස 20 ටික ටික ගෙවන්න ඇගල්හතලිහි රූපවාහිනිය ගෙදර ගෙනියන්න දීලා තියෙන්නේ. ළඟම තියෙන අබාන්ස් ප්‍රදර්ශනාගාරයට යන්න, එහෙම නැත්නම් myabans.com .com වෙත පිවිසෙන්න කියලා ඔයාට මේ වෙලාවේ අපි මතක් කරනවා. එවගම තමයි පැල්වත් නිෂ්පාදන. පැල්වත් නිෂ්පාදන කියලා කියන්නේ 100%ක්ම දේශීය ක්‍රියාශෘත නිෂ්පාදන. බයනදෝ භාවිතා කරන්න පුළුවන්, අපේ පොඩ්ඩොන්ට පවා දෙන්න පුළුවන්. හොඳම නිෂ්පාදනයක් තමයි පැල්වත් කියලා කියන්නේ. 100%ක්ම දේශීය ක්‍රියාශෘත නිෂ්පාදනයක් නිසා බයනදෝ අපේ පොඩ්ඩන්ට උනත් දෙන්න පුළුවන්. පැල්වත් නිෂ්පාදන ගත්තට පස්සේ පැල්වත් කිරිපිටි එක, පැල්වත් යෝගට් එක, පැල්වත් කිරිපිටි එක ගත්තත් ඔයාට මේදු සහිත සහ මේදු රහිත කියන කාණ්ඩ දෙකෙන්ම මිලදී ගන්න පුළුවන්. එවැගේම තමයි පැල්වත් යෝගට් එක, පැල්වත් කිරි එක තියෙනවා. එවැගේම තමයි පැල්වත් අයිස්ක්‍රීම් එක, පැල්වත් බටර් එක. මේ හැමදේම ඔයාට පැල්වත් නාමය යටතේ මිලදී ගැනීමට හැකියාව තිබෙනවා. ළඟම තියෙන පැල්වත් අවුට්ලට් එකකට ගියොත් එහෙම මම ඉක්මනට මතක් කරන්නම් ඒ අවුට්ලට් එක. ස්ටැන්ලි තිලකරත්න මහවතුන් උගේගොඩ ගාලුපාර කොල්ලුපිටිය තියෙන ශාඛාව, මාළඹේ අරංගල හන්දිය තියෙන ශාඛාව, එවැගේම තමයි බත්තරමුල්ල පැලවත් ශාඛාව සහ අනුරාධපුර මර්දන් කඩවල ශාඛාවට ගියත් වාඩ පැලවත් නිෂ්පාදන මිලදී ගන්න පුළුවන්. හරි, එහෙනම් ලකන හાર્ට් බීට් අපි පළවෙනි පැය මේ විදිහට නිමාවට පත් කරනවා. ඉතින් අපිට මැසේජ් කරපු යාළුවෝ බලාගෙන ඉන්න අපි අනිවාර්යයෙන්ම ඔයාලව දෙවන පැයේ පටන් ගන්නකොටම අනිවාර්යයෙන්ම එකතු කර ගන්නවා. ඒකින් තරහ වෙන්න එපා. මට මැසේජ් කරපු හැමෝම ආදරෙන් මං ඊළඟ පැයේ එකතු කර ගන්නවා. හරි, අපි ගොඩක් අය ඉල්ලලා තිබ්බ එච්.ආර්. ජෝතිපාල මහත්මයාගේ සින්දුවක් ඕන කියලා. ඔන්න මම ඊළඟට එච්.ආර්. ජෝතිපාල මහත්මයාගේ සින්දුව ක්ලාස් එකට ගත්තා. එහෙනම් අපි මේ සින්දුවෙන් පස්සේ අපහු හම්බ වෙන්නේ ලකන හાર્ට් බීට් වල දෙවන පැයේදී. දෙවන පැය කියලා කියන්නේ ඊළඟ පැයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ නනතුරුව. ඉතින් ඔය හිටිය විදිහටම අපිත් එක්ක එක දිගටම FM 93.5 FM 93.7 එකතු වෙලා ඉන්න. ලකන හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරගෙන අපි සින්දුවට යන්නම්. උදේ 10:57.

0: ලක්න ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB තනතිතහනේ ලතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
3: වකුගඩු හානිවලින් තොරව දීකායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි. 071 397 399.
4: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: මේ වසරේ ප්‍රධානතම උල්කාපාත වර්ෂාවන් අද රාත්‍රියේ දිස්වන බව අභිවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහන් වීරසේකර මහතා ප්‍රකාශ කළා. අද රාත්‍රියේ සහ ඉටාලියෙන් මෙම උල්කාපාත වර්ෂාව දැක්කත හැකි බවයි ගිහන් වීරසේකර මහතා සඳහන් කළේ. ඊවා එක්වාට්‍රිසෙස එම උල්කාපාත වර්ෂාව නම් කර තිබෙනවා. එම උල්කාපාත වර්ෂාව කුම්භ තාරකා රාශිය ආශ්‍රිතව දක්නට ලැබීම හේතුවෙන් හෙට අලුයම 1 සිට අලුයම 5 දක්වා කාලය තුල උල්කාපාත වර්ෂාව පැහැදිලිව දැකගත හැකි බවද ගිහන් වීරසේකර මහතා ප්‍රකාශ කළා.
4: ලකඩ විදේශීය ප්‍රවෘත්ති.
0: චීනයේ හුනාන් ප්‍රාන්තයේ ගිනිකලි කර්මාන්ත ශාලාවක සිදු පිපිරීමකින් මියගිය සංඛ්‍යාව තවත් ඉහළ ගොස් තිබෙනවා. 21 දිනක මේ වන විට මිය ගොස් ඇති බවයි චීන මාධ්‍ය වාර්තා කළේ. තවත් 60 දිනක තුවාල ලැබුවා. ගිනිකලි කර්මාන්ත ශාලාවේ ඇතුළු ගින්න සමග පිපිරීමද හටගත්තා. ඒ හේතුවෙන් කර්මාන්ත ශාලාවේ සිට කිලෝමීටර 3ක් ඇතුළත පදිංචි සීර පොත්කලින් ඉවත් කිරීමටයි සහන සේවකින් කටයුතු කළේ. ගින්න සමග තවත් කිහිප දිනකෝ අතුරුදන්ව තිබෙනවා. ඔවුන් සෙවීමට සහ තුවාලකරුවන්ට ක්ෂණික ප්‍රතිචාර කිරීමට සහන සේවකින් 500කට ආසන්න පිරිසක් යෙදවීමටයි චීන බලධාරීන් කටයුතු කළේ. ලක්නේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න.
4: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: 11 විනාඩි 4 වෙලාව

0: රඩියෝ ITN
1: 11 විනාඩියටයි
0: තරඟකරුවන් 60 දෙනෙක් මුහුණට මුහුණ තරඟ කරන ලොවක් දිනූ සුපවේදී පිරිසක්.
2: Unfortunately, today some of you will be going home.
0: ඔබේ මුළු ජීවිතේම වෙනස් කර හැකි.
3: Welcome to MasterChef Sri Lanka.
0: සෑම සෙනසුරාදා සහ ඉන්දා දිනකම රාත්‍රී 8ට MasterChef Sri Lanka.
4: ධන්නවත. time pass කරන්න ඕන නම් පොතක් කියවන්න. film

11 විනාඩි 10 වෙලාව ලකන හાર્ඩ්වෙයාර් තොන දෙවෙනි පැයේ හිනම් අපි මේ විදිහට පටන් ගන්නවා. මොන මං කලින් පැයේ කිව්ව විදිහටම පැයේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පස්සේ මේ ඔයාව හම්බ වෙන්නේ. ඒත් එකම මං කලින් සඳහන් කර අපිට මැසේජ් කරපු යාළුව කට්ටියක් ඉන්නවා යාළුවත් ආදරණ එකතු කරගන්න ඕන කියලා. අපි බැලුවා පුස්සල්ලව පැත්තට යන්න. ඊජි අනුරා කොහොමද ගුඩ් මෝර්නින් ඔයාව අපිව අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා දෙනවා. අනුරන් ඔයාව ආදරණ එකතු කරගන්නවා. අපිට ලස්සන සින්දුවක් ඕනි කියලා මට මැසේජ් එක දාලා තියෙන ගල්පාද මාෂා දිල්හානි කමල් දිශාන්ත දමිකා විනීතා චන්ද්‍රලතා ශ්‍රයානි රේණුකා ඉරංගි චන්ද්‍රානි ගයානි කට්ටියම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් අහමු කියලායි මැසේජ් එක දාලා තියෙන්නේ. කොටාපත්‍ර යන හේතු අපේ ජයමාමා ගිහන් පුතා සුබ උදෑසනක් වේවා. ජයමාමට සුබම සුබ උදෑසනක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ලකන හાર્ඩ්බීට් අහගෙන සද්දටම අහගෙන ඉන්නේ අපි. සින්දුවට අපිවත් එකතු කරගන්න අද වැඩ කරන ගමන් කට්ටේ ඉන්නේ ලොකු බොස් සුපුල්, පොඩි බොස් වරුණ, ලක්ෂ්මී මිස්, ඒ වගේම චම්පා මිස්, මදුසංක ජගත්, ඒ වගේම කට්ටේම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එක දාලා තියෙන අපේ ජයමාමා. ජයමාමන් ආදරෙන් එකතු කරගන්නවා ලකන හાર્ඩ්බීට් වලට. ඔයාවත් මේ විදිහට ඉතින් අපිට මොකද ඉතින් මදුෂි ඕන කෙනෙක් ඕන දෙයක් අහපුවා වෙනේද? ඉතින් මේ වෙලාවේ සින්දුවට එකතු කරගන්න කියලා මට මැසේජ් එකක් දාලා තිනවා රාජාංගනෙන් චානුක. එයාගේ පවුලේ සුමුදු, අම්මා සුමුදු, තාත්තා සමීර, නංගි මදුෂිවත් එක් කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. එහෙනම් ඒගොල්ලොන්ට අහන්න කියන්න, ඔයාලා කන අහන්න. හරි, එතකම අපි යන්න හදන්නේ කොහෙටද? දුබයි පැත්තට තමයි. ලංකාවෙන් ඔන්න පොඩ්ඩක් එළියට යන්න කියලා හිතුවා. ලංකාවේ මුදල හරියන්නේ නැහැ නේද? නැද්ද මහේෂ්? හරි, මේ වෙලාව මහේෂ් වැඩ කරන ගමන් අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. එයා වැඩ කරන තර හැමෝම එකතු කරගෙන යවත ආදරෙන් මේ වෙලාවේ එකතු කරගන්නවා. එහෙට නම් ආයෙත් පොඩ්ඩක් ප්‍රශ්න තමයිලු. අපි දන්නවා අපිට ආරංචි ඉරා ඉඳලා මට ආරංචි යාළුවෝ කීප දෙනෙක්ට කතා කරලා බැලුවා. මැසේජස් ඇවිත් තිබ්බා නේද? ඇලර්ට් ඇලර්ට් මැසේජ් එක ඇවිල්ලා තිබ්බා. හරි, එහෙනම් පරිස්සමෙන් වැඩටික් කරගන්න ඕන. මැසේජ් වලට එහෙම පොඩ්ඩක් අවධානය යොමු කරලා ආරක්ෂිත ස්ථාන වලට එහෙම යන්න තියෙන ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්න කියලා මහේෂ් වාට මේ වෙලාව අපි මතක් කරනවා. සතුටින් පරිස්සමෙන් වැඩටික් කරගන්න ඕන. මහරගම පැද්දර යන්න කියලා හිතුවා. මහරගම විමලසේන අපි වහගෙන ඉන්නවා මේ වෙලාවේ. කලමනාකාරයා වැඩ කරන ආයතනයේ කලමනාකාරෝ ඩිලංක නදීෂාන්, රසික, ජනිතු, පසිදු, චමෝද්, ගයාන්, සිරිවංශ, ගාමිනි, ලසිත, චුට්ටි, අනුර, කුමාරි, එතකම ශාන්ති, නිරෝෂා, හර්ෂණි, සුභා, දිනුෂා, කමනි, චන්ද්‍රාණ, ඉරේෂා, නයනි කට්ටියම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. කිරිදි වැල නිහල් ඇතුළු මේ වෙලාවේ ලකන අහන සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. සුබ දවසක් පුතා. මම නයන. මගේ දුවල දෙන්න කවීෂා සහ දනුෂිකා සමග ඔයාවත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් අහමු නේද කියලා මැසේජ් එක දාලා තියෙනවා. ඇයි බැරි, අපි අහමු ලස්සනම ලස්සන සින්දුවක්. රද්දොළුගම පැද්දට යන්න කියලා හිතුවා. මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. ආයාගලගේ අද වැඩ කරන තැන ශිරාණිගේ බර්ත්ඩේ කලු. ආයාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. කවුද මේ මට කෝල් කරන්නේ? න්ිවුසීලන්ඩ් ඉඳලා එන කෝල් එකක්. මේ නම්බර් එක තියෙන කෝල් කරන්න නම් නෙමෙයි, අපිට මැසේජ් එකක් දාන්න. ඉක්මනට මැසේජ් එකක් දාන්න, බය වෙන්න එපා. මම ඔයාව ආදරෙන් එකතු කරගන්නා. මේ වෙලාවේ දිශා රද්දොළුගම ඉඳලා මට මැසේජ් එක දාලා තියෙන්නේ කවුද? දාපු කෙනාගේ නම නම් දාලා නැහැ. හැබැයි දාලා තියෙන්නේ ශිරාණිගේ බර්ත්ඩේ එක කියලා. අපි හැමෝම යාට විෂ් කරනවා කියලා මැසේජ් එක දාලා තියෙන. විෂ් කරන අයගේ නම් ටික නම් එවලා තියෙනවා. සාගරි, අනුලා, චන්ද්‍රා, නිරෝෂා, අෆ්‍රා, නිර්මාලි, එතකම සන්ධ්‍යා, ඉන්ද්‍රාණි, මුතු, විනෝකා, සමන්ති, අම්නා නේද, අම්නා, චාන්දනී, දර්ශා, කුසුම්, බෝලා, එතකොට ඉරෝෂි, සදා, ලක්මාලි, අනෝමි, දේවිකා, නිෂා, සලීහා, කට්ටියම එකතු වෙලා ඔන්න ඔයාට ශිරාණි ඔයාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයාගේ යාළුවෝ ටික හැමෝම එකතු වෙලා උන්නාට සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා කියන්න කිව්වා. ඔන්න මම වැඩේ කරා. හරිද? හායි, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න මට දෙන්න පුළුවන්ද? මට ආයේ ඕන. අපි ට්‍රයි එකක් දෙන්නම්. නදීෂානි කොටියාකුඹුරුදල මට මැසේජ් එක දාලා තියෙන්නේ. ගුඩ් මෝර්නින් කියලා අපහු මැසේජ් එක දාලා තියෙන අපේ ට්‍රින්කෝ 5 කණුවේ පුංචි

0: ඇතුළු පවුලේ සියලු දෙනාම ලස්සන සින්දුවකට එකතු කර අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ගිනිගත් තේන කැලණි ගම මල්දනිය මහතා අපියල් අයියා කට්ටියම එකතු කරගන්න කියලා නුවන් චින්තන තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සුබ දැස්සනක්ට අපිට ලස්සන සින්දුවක් ඕනේ. වර්ලියද්ද මහත්තයගේ සින්දුවක් නම් වැඩිපුරම කැමතියි කියලා දාලා තිනවා. අපි අනුරකම අනුලාවති එකතු කරගන්නවා යාගේ මහත්තයාව සිරිල් පුතා, සිරිල් එතකම පුතා ප්‍රදීප්, දුව අනුෂිකා, පුතා හර්ෂණ, ඒ වගේම දුව පේශලා ආමේලියා සමරසේකරවත් ආදරෙන් එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. සුබ දැස්සනක් අපි සද්දට අහගෙන ඉන්නේ. අපිවත් ආදරෙන් එකතු කරගන්න කලුතර ඉඳලා මට මැසේජ් කරලා තියෙන දිලුක්ෂ්, නෝනා දිනේෂා, ප්‍රියන්ත, ලැබ්බෙගේ පියල්ලයා, වින්කලේ මල්ලි, ලක්මාල් කාගෙත් මාමා, ශාන්ත මාමා, හන්දිය කොල්ල සෙට් එකම එකතු කරගෙන අහමු කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. එහෙනම් කට්ටියම එකතු කරගම් මේ වෙලාවේ ලැකන හાર્ට් බීට් වලට. තවත් ඉන්නව මට මැසේජ් කරපු යාළුවෝ ගොඩක්ම, ඔයාලවත් අනිවාර්යෙන් එකතු කරගන්න ඕන. අපි කුරුණෑගල පැත්තට අග්ගාල ගිහිල්ලෙමු. ඔයාගේ හඬ මෘදු සුළඟක් වගේ හිතට එනවා. අහන හැම වෙලාවකම සැනසීමක් ඉදිරි කරලා යනවා. අපි කවි කුරුණෑගල ලස්සන කවියකින් මන සංග්‍රහ කරලා දිනවා. අපේ කවි කවියෝනාවත් ආදරෙන් එකතු කරගන්නවා. Good morning, පින්නවල චන්දි ගීතයක් කොහොමද මේ වෙලාවේ ගෙදර කවුරුත් නැහැ. ලැකන හන හැමෝම එකතු කරගන්නවා. සදෙව් තමෝත් මගේ දරුව දෙන්නත් මහත්තයා සමග කට්ටියම එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන ෂය වේවා ලැකනට කියලා ගොඩක් සූතී. ඔන්නවත් ආදරෙන් එකතු කරගන්නවා. සුබ දවසක් අපිත් අහගෙන ඉන්නේ. සද්දෙටම බුත්තලින් චමින්ද තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සින්දුවක් අහන එකතු වෙනවා. වැඩ කරන තැන, යා වැඩ කරන තැන කට්ටියම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් ඕනේ කියලා ඒ මැසේජ් එක දාලා තියෙන්නේ. අපිවත් සින්දුවකට එකතු කරගන්න මොරොත්තේ ඉඳලා මේ මැසේජ් එක දාලා තියෙන්නේ ප්‍රියංකර. ප්‍රියංකර නේද? තුසරයියා, සුපුන් මල්ලි, සිරිල් මාමා ඇතුළු ගෙදර සියලු දෙනා ආදරෙන් එකතු කරගන්න. මාවත් සින්දුවකට එකතු කරගන්න. පොතු පිටියේ රසික සමන්ද නේද? සමන්ද ඔන්නාව තමයි ආදරෙන් එකතු කරගන්න යන්නේ අපි ලැකන හાર્ට් බීට් වලට. එහෙනම් ඒගොල්ලොත් එකතු කරගෙන අපි ලස්සනම ලස්සන සින්දුවක් කියලාඟට ලෑස්ති කරගෙන තියෙනවා. අපි සින්දුවට යමු. ආරාධනා කරනවා FM 93.5 දිගටම ලක්කඩත් එකතු වෙන්න. ලක්කඩහන වෙලාවත් මතක් කරගෙනම අපි සින්දුවට යමු. ලක්කඩ හાર્ට්බීට් අහන වෙලාව මතක් කරන්නම්. 11යි විනාඩි 18යි.
1: පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසි. නැවුම් වෙනසක් අඩුම විලක්. අදම පැමිණෙන වෙනස වටහා ගන්න.

0: ලකට හර්බිට හගෙන වෙලා මතක් කරනම් 11 විනාඩි 23යි.
1: හැන්දෑවට එහෙම කන් ගොඩ වෙන සද්ද.
2: ලින්ටර් ගන්න.
3: මොනවද හලෝ? සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
4: හරි බබා, වැඩේ ඉවරුම ගමන් එන්නවා. ඔය ඔෆිස් එක ළඟට ගිහින් ඉන්නකෝ.
5: හරි හරි හරි. දැන් ෆෝන් එක තියන්නකෝ. බල ඉස්සර ගන්න. මම එනකොට අරගෙන.
6: මේ වෙලාව නම් එපා
1: මෙන්න. FM 93.5. FM 93.7.
7: අයිබෝවන්. අර සද්ද, මේ සද්ද, මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න, රිලැක්ස් වෙන්න බලාගෙන හවස 4ට ලකඩ ඉවෙනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න.
8: මලී සමවැස්ස මංගවා සරාහි
1: සම අනුග්‍රහය
9: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011176679.
10: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

11යි විනාඩි 27යි වෙලාව ලකඩ හાર્ට් බීට් එක ඔයා එකතු වෙලා ඉන්නේ. අපි ලස්සන සින්දුවකට යන්න හදන්නේ. සංගීත් විජේසූරිය දුවක් තමයි අපි ළඟට තෝරගෙන තියෙන්නේ. එහෙනම් සින්දුවට යමු. ආරාධනා කරනවා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. ඔය විදිහටම FM 93.5 FM 93.7 මං ඉන්නවා දවල් එක වෙනකන්. මේ පැත්තේ මේ වගේ ලස්සන සින්දු ගොඩක් ඔයාලට අහන්න පුළුවන්. අපේ නෝමල් මෙසේජ් කරපු යාළුවද? හරි බය වෙන්න එපා. ඔයාලවත් ආදරෙන් එකතු කරගන්නවා. ඔය විදිහටම පොඩ්ඩක් ඉන්න. අපි මේ සින්දුවෙන් පස්සේ ඔයාලව අනිවාර්යෙන්ම එකතු කරගන්නවා. ඔය විදිහටම අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා.

0: එකොළහයි විනාඩි 31යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: 11 විනාඩි 32යි වෙලාව. ලකඩ හાર્ට් බීට් වල දෙවන පැය තමයි මේ විදිහට ගෙවිගෙන යන්නේ. මට මැසේජ් කරපු යාළුවෝ ඉක්මනට මෙගතු කරගන්න ඕන නෝමල් මැසේජ් කරපු අය. Hi, good morning. මාවත් සින්දුවකට ගෙතු කරගන්න. අපේ කුරුණෑගල චම්පි තමයි මැසේජ් එක දාලා තින්නේ. චම්පි ඉතින් කොහොමද ඔයාලට? අන්නවා ආදරෙන් ගෙතු කරගන්න ලකඩ හાર્ට් බීට් වලට. ආයු රකන්තු ආවඩා. ආයු බොහෝ වේවා ලකඩට. ඔයාටත් එසේම වේවා. සිය කායු ලැබ බොහෝ කල් ජීවත් ජීවිතේ පුරා සතුටින් ඉන්න. ගිහන් ඔබ ඔබට හැකි වේවා කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඊයේ මම ඉල්ලුව සින්දු අද දෙනවද? රත්නපුරේ රත්නේ තමරා කුමාර තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඉවසීමෙන් සැනසීම ලැබෙන්නේ. ඒකනේ. එයා දන්නවා. හරි, ඔන්න ආව ආදරෙන් එකතු කරගන්නවා ලකන හાર્ට් බීට් වලට. අයි මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. නුවර සංජීව තමයි මැසේජ් එක දාලා දෙන. සංජීව ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ ලකඩ හાર્ට් බීට් වලට. හම්බගමු සේපාලිකා. හයියවා හරිම හොඳයි. ලකඩ හයියෙන් දාගෙන ඉන්නවා. බණ්ඩර මැණිකේ ඉන්න ඉන්ද්‍රාණී ජයසිරිනේ කටේ එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අලව්වේ කොහලානේ ජයකලනී සින්දුවහන් එකතු කරගන්නවා. උපාලි චිත්‍රානි මාධව කසුන් නතුරු ලකඩහන සියලු දෙනාම මේ වෙලාව එකතු කරගන්නවා කියලායි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඒත් එකම සුබ දවසක් මල්ලි. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. හොරණින් නිනෝකා ඒ වගේම උපාලි දුව සිතු වතාදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ගුඩ් මෝර්නින් අපේ තුෂාරි. කොහොමද ඔයාට? දමුණු පොලින් තමයි එකතු වෙන්නේ. ආවත් ආදරෙන් එකතු කරගන්නවා. ගුඩ් මෝර්නින් අයියේ, මගේ නම හෂිනි. මාවත් ලස්සන සෝංග් එකකට එකතු කරගන්න. අම්පාරෙන් තමයි යා මට මැසේජ් කරලා තියෙන්නේ. අපේවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මට මැසේජස් මං හිතන්නේ අද දාලා තියෙනවා. මැසේජස් කීයක්ද? ගොඩක්. බරතොගයක් දාලා තියෙනවා. අපේ උපාලි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. උපාලි ඔන්නාව ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ. යා වැඩ කරන තන අධිපතිතුමිය පද්මිනී මිස්, ඒ වගේම අධිපතිතුමා උදේ කුමාර, සමිතා සඳමාලි, එතකම නිලා නලින්, සුජානි, වසන්ති ඇතුළු ලකඩහන සියලු දෙනාම මේ වෙලාවේ එකතු කරගන්නවා කියලා කෙඩියේ සමරසිංහ අපි වහගෙන ඉන්නවා. ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ. සේරුවා විලඳලා අපි වහගෙන ඉන්නවා. ලස්සන ගීතයක් ඕනේ. අලව්වේ කැකුණවල රත්නේ කහඳව, සුනිලා ජයංගනීවත් ආදරණ එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙනවා. ඉතින් ඔන්න කට්ටේම එකතු කරගෙන මං ඊළඟට තවත් ලස්සන සින්දුවක් ක්ලාසික් කරගෙන තියෙනවා. නදිනි ප්‍රේමදාසගේ සින්දුවක් තමයි ඊළඟට අපේ චාට් එකේ තියෙන්නේ. අපේ නම් සින්දු හලෙමු මේ පැත්තට. එතකම අපි සින්දුවට යන කලින් තවත් තියෙන පුංචි මතක් කිරීමක් කරගෙන මේ යන්නම් කියලා හිතුවා. පැල්වත නිෂ්පාදන පිළිබඳව. පැල්වත නිෂ්පාදන කියලා කියන්නේ 100%ක්ම දේශීය ක්‍රියාශ්‍රිත නිෂ්පාදනයක්. බයනතු අරගෙන පාවිච්චි කරන්න වස විස නැති, කල් තබා ගැනීමේ ද්‍රව්‍ය නැති අපේම රටේ අපේම නිෂ්පාදනයක් තමයි පැල්වත කියලා කියන්නේ. ඉතින් පැල්වත්ත නිෂ්පාදන පිළිබඳව මතක් කරද්දී පැල්වත්ත කිරිපිටියක තියෙනවා. පැල්වත්ත කිරිපිටියක ගත්තත් කාණ්ඩ දෙකක් යටතේ ඔයාට වෙළඳ පොලෙන් මිලදී ගැනීමට හැකියාව තියෙනවා. ආසාමාන්‍යයෙන් අපි දන්නවා කිරිපිටියක ගත්තට පස්සේ මේද සහිත සහ මේද රහිත කාණ්ඩ දෙකක් තියෙනවා. ඉතින් ওই කාණ්ඩ දෙකම ඔයාට මිලදී ගන්න පුළුවන් පැල්වත්ත නාමය යටතේ. ඒ වගේම තමයි පැල්වත්ත බටර් එක. පැල්වත්ත බටර් එක තියෙනවා. ඒ වගේම පැල්වත්ත අයිස්ක්‍රීම් එක තියෙනවා. අයිස්ක්‍රීම් එක ගත්තත් දැන් ඔයාලට ෆ්ලේවර්ස් ගොඩකින් පැල්වත්ත අයිස්ක්‍රීම් එක ගන්න පුළුවන්. ඒ වගේම තමයි පැල්වත්ත යෝගට් එක. ඒ කිරි රසය, ඒ නැවුම් බව ඔයාට වෙන යෝගට් එකකින් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒකින්ද පැල්වත්ත නිෂ්පාදන වලින් පැල්වත්ත යෝගට් එකක් කරන්. මං කිව්වට අද ලන්ච් එක ගත්තට පස්සේ නිකමට පැල්වත්ත යෝගට් එකක් කරන් කහලා බලන්නකෝ මං කියන්නේ බොරුද කියලා. හරි, පැල්වත්ත නිෂ්පාදන පිළිබඳවත් ඒ විදිහට මතක් කරනවා. ඒ වගේම තමයි පැල්වත්ත නිෂ්පාදන ටික මිලදී ගන්න පුළුවන් අවුට්ලට් ටිකත් අපි ඉක්මනට මතක් කරගෙන යන්නම්. ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ ගාලුපාර කොල්ලුපිටි තියෙන ශාඛාව, මාළඹේ අරංගල හන්දිය තියෙන ශාඛාවත් විවෘතයි. ඒ වගේම තමයි බත්තරමුල්ල පැල්වත්ත ශාඛාව තියෙනවා. අනුරාධපුර මරදංකඩවල ශාඛාවත් ඔන්න ඔයා වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා. පැල්වත්ත නිෂ්පාදන මිලදී ගන්න මේ ශාඛාවන් වලට යන්න අමාරු කෙනෙක්, එහෙම නැත්නම් අපහසු කෙනෙක් ඉන්නව නම් යන්න ළඟම තියෙන සුපිරි වෙළඳ සැලට, එහෙම නැත්නම් ඔයාගේ ළඟම කඩේට යන්න ගිහිල්ලා බලන්න. මං කියන්නේ මේ පැල්වත්ත නිෂ්පාදන පිළිබඳව අනිවාර්යෙන් ඔයාට මිලදී ගන්න පුළුවන් ළඟම තියෙන සුපිරි වෙළඳ සැලට හරි මේ කඩේකට හරි ගිහිල්ලා බැලුවොත් එහෙම හරියට පැල්වත්ත නාමය තියෙනවද කියලා බලලා මිලදී ගන්න කියලාත් ඔයාට මම මේ වෙලාවේ මතක් කරනවා. හරි, එහෙනම් අපි ලකන හાર્ට් බීට් වල ඊළඟ සින්දුවට යන්න තමයි හදන්නේ. වෙලාවත් මතක් කරන්න තියෙන මේ වගේම තමයි මේ පැත්තට එන්න පුළුවන් තාම ආපව නැති කෙනෙක් ඉන්නවනම් 07.03.93.5.93.7 අපේ WhatsApp නම්බර් එක ඉක්මනට මැසේජ් එකක් දාන්න. අපි යනවා එහෙනම් සින්දුවට. වෙලාවත් බලලම සින්දුවට යන්නම්. ලකඩ හાર્ට් බීට් අහන වෙලාව මතක් කරන්නම්. 11:37
1: වලින් ආරක්ෂා වීමට ඔබේ නිවසේ තිබිය යුතුම සංස්ථාපේයාව ආයුර්වේද සංස්ථා අලවිසෙල් ආයුර්වේද ඔසුසෙල් හා සංස්ථා අලෙවි නියෝජිතයන් මගින් පහසු මිලට ලබා ගත හැකිය. www.sladc.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: Heartbeat.

0: ලකඩ හාර් බිට් අහගෙන වෙලාව දක්වන්න නම් 11 විනාඩි 46යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙතම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: 11යි විනාඩි 47යි වෙලාව ලකන හර්ට් බීට් වල දෙවෙනි පෑයයි මේ විදිහට ගෙවිගෙන යන්නේ. අපි යනවා WhatsApp chat එක පැත්තට. මෙන්ඩිස් good morning කොහොමද? හෙලෝ හෙලෝ කුමං මෙන්ඩිස් ඉන්නවා ඉතාලි වලින්. ඔන්න මාවත් ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තිනවා. යාව ආදරෙන් එකතු කරගන්න නැතුව වෙන කවදාද එකතු කරගන්නේ? මෙන්ඩිස් වාවත් ආදරෙන් එකතු කරගන්නවා අපි ලකන හර්ට් බීට් වලට මේ විදිහට. මහරගමට යන්න හදන්නේ විමල සේන. කොහොමද? ඔයා එකම තැන වැඩ කරන ආයතන දෙකක් තියෙනවා. ඒ කියන්නේ ආයතන දෙකක එකම පාර එකම වෙලාව වැඩ කරනවද? හරි, ඔයාව ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ. එයා වැඩ කරන තැන ඉන්ද්‍රජිත් අජාන්ත යසරත්න කුමාරි ජනක දයාබරන් සම්පත් සන්ධ්‍යා ජේපී අසරත්න උමේෂ් ශ්‍රීමාලි ජනකී එතකම සජානි ගීනත් කරුණාරත්න ගාමිණි කුමුදු කට්ටියම ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඔන්න කට්ටියම එකතු කරගන්නවා මේ වෙලාවේ. ඔයාල හැමෝම ලස්සනට වැඩසටහන් ඉදිරිපත් කරනවා. සුභම උදෑසන, සුභම සුබ උදෑසනක් වේවා ඔබට. අපේ පවුලේ අය වෙනුවෙන් ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙනවා. අපි හැමදාම අහන්නේ ලක්හැඬ තමයි. මම අබන් පෙටි රේණුකා. රේණුකා අනිවාර්යයෙන්ම දෙන්නම්. කට්ටියම එකතු කරගෙන නිව්සීලන්ඩ් සවුත් අයිලන්ඩ් වල ඉඳන් අපේ කසුන් මට මැසේජ් එක දාලා තියෙනවා. අපේ ටුවර් ගිහින් යන ගමන්දනේ යන ගමන් අපිට ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙනවා. මට ආයේ ඕන සෝන් එක ඕන කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. බලමු බලමු අපිට ට්‍රයි එකක් දෙන්නම්. අනිවාර්යෙන් දැන් බැරි වුණා වාර 12න් පස්සේ ඒ සින්දුව දෙන්නම්. අනේ අද තියෙනවා ලිස්ට් එකේ තියෙනවා. අනිවාර්යෙන්ම දෙන්නම් හොයාට සින්දුව. හෙටකම මතක් කරන්න ඕන මේ වෙලාවේ අපි වහගෙන ඉන්න හැමෝටම මේ පැත්තට එන්න පුළුවන්. මැසේජ් එක දාන්න 0703 93 5 93 7 අපේ WhatsApp නම්බර් එක. මට මේ වෙලාවේ මැසේජ් එහෙම මැසේජ් කරපු තව යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා. යාළුවත් ආදරෙන් එකතු කරගන්න ඕන ඉක්මනට. අපි යමු WhatsApp chat එක පැත්තට. කවුද ඊළඟට ඉන්නේ? ගුඩ් මෝර්නින්. යටියන්තොට ඉඳලා මට මැසේජ් එක දාලා දෙන හොරන් දොල. යටියන්තොට අපිත් ලක්ෂාන් අජිත් ලක්ෂාන් විය යුතුයිනේ. අජිත් ලක්ෂාන් රොක්ෂාන් එතකම පුබුදු කුමාර එතකම මල්ලි ජයම්පති සෙල්වම් කට්ටිය වත් එකතු කරගෙන ලස්සන ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. හයි ගුඩ් මෝර්නින් ෂමු, කොහොමද? ගුඩ් මෝර්නින් වාට. හෙලෝ ගුඩ් මෝර්නින්. අද අපේ නංගෙගේ උපන්දිනේ. සුනේත්‍රා වස්කඩුව වස්කඩුවේනේ කන්දේ පන්සල පාරේ ආයට සුභම පතනවා කියලා මැසේජ් එක දාලා තියෙනවා. නන්දන එතකම චේතන කාන්ති කට්ටිය මාදරෙන් විශ් කරනවා කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කට්ටිය මේකතු කරගෙන අපි යාටත් නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආයු බොහෝ වේවා ලක්හඬ. අපිටත් ලස්සන සින්දුවක් ඕන. මහත්තයා තිලක් එතකම පුතා සෙතික දුව බිනුන්දි එකතු කරගෙන ලස්සන ලස්සන සින්දුවක් අහමු කියලා අපේ නිට්ටබුයි ජයමාලි මැසේජ් එක දාලා තියෙනවා. ජයමාලි අවතාරණ එකතු කරගන්නවා. එතකම හැලියගොඩ පැත්තට යන තමයි හිතුවේ. හැලියගොඩ ආනන්ද අපිව මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. සුභ දවසක් ලක්හඬට. සද්දෙට මහගෙන ඉන්නවා. සද්දෙම දාගෙන මම කඩේ ඉන්නේ. කනම්පැල්ලේ චාන්දනී පොන්සිරි සොයිසගේ සින්දුව කෝණි කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. බලමු අපි ට්‍රයි එකක් දෙන්නම්. අනිවාර්යෙන් දැන් බැරි වුණත් 12න් පස්සේ අපි දෙන්නම්. අනේ ඔයා ඊයේ කිව්වා අද දෙනවමයි කියලා මේ ගී සින්දුව. ඉතින් එහෙම දෙන්න පුළුවන් නම් මොනව කරන්න බැරිද නේද? හරි අපි ට්‍රයි එකක් දෙමු. අද දෙන්න පුළුවන් වුණොත් ඔයාට අනිවාර්යෙන්ම දෙන්නම්. දිගටම අපිත් එක්ක ඔහොම එකතු වෙලා ඉන්න. ආයිලබ සින්දුවක් අපි නොදී ඉඳලා තිනවද තමරා කවදාවත් නේද? හරි අපි සින්දුව ක්ලාස් එක කරගෙන තියෙන්නේ. අපි යමු. ගොඩක් අය ඉල්ලපු සින්දුවක් තමයි මේ සින්දුවත්. මට ආයේ ඕන. අපි අදවසේදී අපේ ලිස්ට් එකේ තිබ්බා. අපි එනන් සින්දුව අහලා බලමු. ඒත් එක්කම මතක් කරන්න තියෙනවා පැල්වත්ත නිෂ්පාදන පිළිබඳව. දැන් කඩේකට ගිහිල්ලා අයිස්ක්‍රීම් එකක් එහෙම අරගන්නකොට ඔයාට මොනවද හිතෙන්නේ? සාමාන්‍යයෙන් අයිස්ක්‍රීම් එකක් ගන්න ගියාට පස්සේ අපිට සමහර අය කැමති ෆ්ලේවර්ස් තියෙනවානේ. සමහරු කැමති ගොඩක් වෙලාවට වැනිලා ෆ්ලේවර් එකට. සමහර අය කැමති ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එකට. සමහර අය මික්ස් ෆෘට්. එහෙම නැත්නම් ෆෘට් ඇන් නට් එකනේ. මේ හැම ෆ්ලේවර් එකක්ම ඔයාට ඔන්න දැන් පැල්වත්ත නාමය යටතේ මිලදී ගන්න පුළුවන්. පැල්වත්ත නිෂ්පාදන කියලා කියන්නේ 100%ක්ම දේශීය ක්‍රියාශ්‍රිත නිෂ්පාදනයක්. ඒකෙ හින්දා බය නැතුව අරගෙන පරිභෝජනය කරන්න. විශේෂයෙන්ම දැන් අපේ පොඩ්ඩන්ට එහෙම ගත්තර පස්සේ අපි ගොඩක් දේවල් හොයනවනේ. පැල්වත්ත කිරි කියලා කියන්නේ දේශීය වසවිස නැති නැවුණක නැති අපේ රටේ අපේම නිෂ්පාදනයක්. ඒකෙහිඳ බය නැතුව මිලදී ගන්න පැල්වත්ත නිෂ්පාදන. පැල්වත්ත නිෂ්පාදන මිලදී ගන්න වාට අවුට්ලට් ටිකත් අපි ඉක්මනට මතක් කරන්නම්. ස්ටැන්ඩ් තිලකරත්නමාවත නුගේගොඩ ගාලුපාර කොල්ලුපිටි තියෙන ශාඛාව මාලබේ අරංගලහන්දියේ තියෙන ශාඛාව ඒ වගේම තමයි රත්තරමුල්ල පළවත්ත ශාඛාව, අනුරාධපුර මර්දංකඩවල ශාඛාවත් ඔන්න ඔය අවෙනුවෙන් විවෘතයි. ඒකින්ද බය නැතුව ගිහිල්ලා පළවත්ත නිෂ්පාදන මිලදී ගන්න කියලා තුවාට මේ වෙලාවේ මතක් කරනවා. හරි, එහෙනම් අපි වැඩි කතා නැතුව සින්දුවට යමු. මට ආයේ ඕන සින්දුව තමයි ගොඩක් අය ඉල්ලලා තිබ්බේ. ඔන්න සින්දුව අපි ලෑස්ති කරගෙන තියෙන්නේ. අපි යමු එහෙනම් සින්දුවට. වෙලාවත් බලලම ලකන හාට් බීට් අහන වෙලාව මතක් කරනනම් 11:52යි.
1: අතබනේ කෝටි 8 NLB තනට තහන එලතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තහන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ශ්‍රම අනුග්‍රහය.
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි? මෙගා පවර් තෑගි දැන් ඩබල් වෙලා. සුපිරි තෑගි තුනක්. ප්‍රථම තෑගි 120, ලක්ෂ දෙකේ තෑගි සමග සුපිරි අංකයට තෑග්ග. මෙගා පවර්.
0: සහයෝගීතා අනුග්‍රහය. උත්සව සමයේ හිතේ හැටියට ඇඳුම් ගන්න හොඳම තැනක් ප්‍රසාද් ටෙක්ස්ටයිල්. කාන්තා පිරිමි ළමාණිගේ ඇඳුම් ඇතුළු සියලුම දේ එකම තැනකින් ගන්න ප්‍රසාද් ටෙක්ස්ටයිල්. ශාකා පිළියන්දල හෝමාගම කොට්ටාව මාතර ඇහැලිය කොට.

0: настала.
1: දෙදහස් විසිහතේ ඇරඹෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සූදානම ගැන අගමැති හෙළි කරයි. මැතිවරණ නීති සමාලෝචනයට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්. හෙට සිට වැසි වැඩි වේ. ඕපනායක අසමාන කන්දේ නායාවක්. වැලිකඩ රැඳිපියාගේ මරණයට බඳුනාගාර නියාමකවරුන් තුන්දෙනෙක් අත්අඩංගුවට. නාවලපිටියේ පාසල් වෑන්ඩා තනතුරෙන් සිසුන් 13කට තුවාල. මේ වසරේ ප්‍රධානතම උල්කාපාත වර්ෂාව අද මධ්‍යම රාත්‍රියේ. ඉරානයේ ලෝක සිතියමින් ඉවත් කරන බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ. පළාත් සභා ඡන්ද විමසීම් හැර අනිකුත් මැතිවරණ නීති සමාලෝචනය කර වාර්තා කිරීම සඳහා සමාජික දොළොස් දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කර තිබෙනවා. කතානායක ජගත් වික්‍රමරත්න මහතා ඒ බව අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. හෙට සිට දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ අන්තර්නිවර්තන අභිසාරී කලාපයේ දිවයිනේ කාලගුණයට බලපෑමක් වීම හේතුවෙන් උතුරු අර්ධගෝලයේ සහ දකුණු අර්ධගෝලයේ සිට පැමිණෙන සුළං දිවයිනාශ්‍රිතව අභිසාරී වීමත් සමග වැසි තත්ත්වයේ වැඩිවන බවයි කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. මේ අතර අද ප්‍රදේශ රැසක වැසි හෝ ගිගුරුම් සැත වැසි ඇතිවනවා. බසහිර සබරගමුව ඌව සහ නැගිනිර පළාත් මෙන්ම ගාල්ල මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්වල මිලිමීටර 50කට වඩා වැඩි තරමක තදවැසි ඇතිවිය හැකි. බසහිර සබරගමුව දකුණු සහ ඌව පළාත්වල මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ අහස වලාකුලින් බරව පවතින බවයි කාර්යනීතු කාලුණු විද්‍යාඥ නදීකා රණවීර මහත්මිය පෙන්වා දෙන්නේ.
2: අන්තර් නිවර්තන අභිසාරී කලාපය, ඒ කියන්නේ උතුරු අර්ධගෝලයේ සහ දකුණු අර්ධගෝලයේ ඉඳලා එන හුලං අභිසාරී වන කලාපය. දිවයිනේ කාලගුණයට මේ වෙනුවට බලපෑම් කරමින් පවතිනවා. ඒ නිසා මැයි මාසේ 6 වෙනිදා, ඒ කියන්නේ හෙට දිනෙන් පස්සේ දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා. අද දිනේ සලකපුවාම දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු එකෙන් පමණ පස්සේ වැසි යෝගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්තරත්, ඒ වගේම අම්පාර දිස්ත්‍රික්කයේ අහස වලාකුලින් බරව පවතිනවා. ඒකම උදැසන කාලයේ තේ දේශවල වැසි ඇති වෙන්න පුළුවන්. බස්නාහිර, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක් තද වැසි ඇතිවීමේ හැකියාවකුත් අද දිනේ තියෙනවා. උතුරු සහ උතුරුමැද පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කෙත් පිටින් මිට 5 කිලෝමීටර 30 40ක් පමණ තරමක් තද සුළං බලාපොරොත්තු වෙන්න පුළුවන්. මධ්‍යම සහ ඌව පළාත්වලත්, අම්පාර දිස්ත්‍රික්කෙත් සමහර ස්ථානවලට අලුයම් කාලයේ මීදුම් තත්ත්වයක් පවතින්න පුළුවන්. අද දිනේ විශේෂයෙන් මතක් කරනවා ගිගුරුම් සහිත වැසි ඇති වෙන ප්‍රදේශවල ඒත් එක්ක ඇති වෙන්න පුළුවන් තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගන්න අවශ්‍ය පියවර ගන්න කියලා.
1: මේ අතර නායාමේ අවධානය හේතුවෙන් රත්නපුර ඕපනායක අස්මාන කන්ද ප්‍රදේශයෙන් ජනතාව කඩිනම් නිවත් කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ වර්ෂාධික කාලගුණයක් සමගින් කන්දේ උඩ කොටස නායාමට ලක් වූ බව ආපදා ගමනාකරන මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. අද පෙරළු 8:20ට පමණ මෙම නායම් වාර්තා වීම සමග ප්‍රදේශ ජනතාව හැකියකමින් ඉවත් කර ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමටයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගත්තේ. ඊට ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ පොලිසිය සහාය ලබා දුන්නා. දිට්ටුව ඇතුළු ආපදාවලින් විමුතට පත්වුවන්ට වන්දි මුදල් ලබා දීම අඛණ්ඩව සිදු කරන බව රජය ප්‍රකාශ කළා. දිට්ටුව සලකුණාටුවෙන් සහ වනාලි ප්‍රහාරවලින් සිදු හානි වෙනුවෙන් සහ ජනාධිපති අරමුදලවලින් මුදල් පිරිනැමීම අලහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් දිට්ටුව ආපදා සම්බන්ධයෙන් 14 දිනකට වන්දි ලබා දී තිබෙනවා. වනසත් විහානි වෙනුවෙන් වන්දි ලබා දුන් පිරිස 26ක්. ජනාධිපති අරමුදලින් 5 දිනකට වන්දි ප්‍රදානය කර තිබෙනවා. මෙලෙස ලබා දුන් සම්පූර්ණ මුදල රුපියල් 3,64,2,990ක්. මධ්‍යවීය චෝදනාවකට වැලිකඩ බන්ධනාගාර රඳවා සිටි රැඳවියෙකු මෙහා මේ සිද්ධිය සම්බන්ධයෙන් එම බන්ධනාගාරයේම නියාමකවරුන් තුන්දෙනෙකු සැකපිට අත්අඩංගුවට තිබෙනවා. බොරැල්ල පොලිසිය මගින් ඔවුන් අත්අඩංගුවට බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුඩ්ලේ මහතා සඳහන් කළේ. රැඳවියා පසුගිය තුන්වන දින වැලිකඩ බන්ධනාගාරයේ පිරිසිදු කිරීමේ කටයුත්තක් අතරතුර පලාකුස් තිබුණා. එහිදී බන්ධනාගාර නිලධාරීන් යළි ඔහු සිරභාරයට ගත්තා. පසුව රැඳවියා හදිසි රෝගාතුර වීමෙන් රෝහල්ගත කර තිබෙනවා. එහිදී ඔහු ජීවිතක්ෂයට පත් වුණා. කෙසේ වෙතත් රැඳවියාගේ ඥාතීන් චෝදනා කරන්නේ බන්ධනාගාර නිලධාරීන් ඔහුට පහර දී ඇති බවයි. ඒ අනුව සිද්ධියට අදාළ වැලිකඩ බන්ධනාගාරයේ නියාමකවරුන් තුන්දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. ඔවුන් අධිකරණයට අද ඉදිරිපත් කරනවා. විමර්ශන සිදු කරන්නේ බොරැල්ල පොලිසිය විසින්. රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ඉල්ලා මුදල් ලබා ගැනීමේ චෝදනාවට පොලිස් කොස්තාපලවරයෙකු අත්අඩංගුවට තිබෙනවා. අයිස් මඩ ළඟ තබා ගැනීමේ චෝදනාවකට අදාළව පෑලිකුඩි පොලිසිය මගින් පසුගිය අප්‍රේල් 19 වනදා සැකකරුවෙකු අත්අඩංගුවට තිබුණා. ඔහුට නීති මගින් කටයුතු නොකර මුදල් හැරීම සඳහා රුපියල් ලක්ෂ දෙකක මුදලක් ඉල්ලා ඒ ලබා ගැනීම සම්බන්ධව කොස්තාපල්වරයා අත්අඩංගුවට තිබුණා. ඒ අප්‍රේල් 24 වනදා. වැටලීම සිදු කරන අවස්ථාවේ තවත් කොස්තාපල්වරයෙකු පලා ගොස් තිබුණා. පලාගිය පොලිස් කොස්තාපල්වරයාද ඊයේ අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළා. එහිදී ඔහු ලබන දොළොස්වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ. නාවලපිටිය හරංගල මාර්ගයේ 35 හන්දියේදී පාසල් වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිසුන් 13 දෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ. තුවාල ලැබුවන් අතර අවුරුදු 7 10 අතර සිසුවියන් 11 දෙනෙකු වෙනවා. අනෙක් දෙදෙනා සිසුන් බවයි නාවලපිටිය පොලිසිය සඳහන් කළේ. වෑන් රථයේ රියදුරාද තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. නාවලපිටිය කැටුමාවේ සිට හරංගල දක්වා ධාවනයමින් තිබේදී 35 හන්දියේදී පාසල් වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළීමයි අනතුරට හේතුව. මේ වසරේ ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් අද රාත්‍රියේ දිස්වන බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා ප්‍රකාශ කළා. අද රාත්‍රියේ සහ හෙට අලුයම මෙම උල්කාපාත වර්ෂාව දැක්කත හැකි බවයි ගිහාන් වීරසේකර මහතා සඳහන් කළේ. ඊට ඇක්වාරිස් ලෙසයි මෙම උල්කාපාත වර්ෂාව නම් කර ඇත්තේ. ඒම උල්කාපාත වර්ෂාව කුම්භ තාරකා රාශිය ආශ්‍රිතව දක්නට ලැබීම හේතුවෙන් හෙට අලුයම 1 සිට අලුයම 5 දක්වා කාලය තුළ උල්කාපාත වර්ෂාව පැහැදිලිව දැක්කත හැකි බවද ගිහාන් වීරසේකර මහතා ප්‍රකාශ කළා.
0: අද රාත්‍රී කාලයේ සහ හෙට අලුයම් කාලයේදී අපිට වසරේ දැක්වෙන්න පුළුවන් වන ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් බලන්න පුළුවන් වෙනවා. ඊටා ඇක්වාරිට්ස් වශයෙන් නම් කරන උල්කාපාත වර්ෂාව. මේක ඊටා ඇක්වාරිට්ස් වශයෙන් නම් කරන්න හේතු වෙලා තියෙන්නේ මේ උල්කාපාත වර්ෂාව අපට සාමාන්‍යයෙන් දකින්න පුළුවන් වෙන්නේ ඇක්වේරියස් එහෙම නැත්නම් කුම්භ කියන තාරකා රාශිය ආශ්‍රිතව වීම හින්දා. ඊළඟට මේක නිරීක්ෂණය කරන ආකාරය ගැන අවධානය යොමු කළොත් මේ කුම්භ තාරකා රාශිය සාමාන්‍ය ක්ෂිතිජයෙන් නිහලට මතුවෙන්නේ රාත්‍රී 1ට විතර. ඊටසේ රාත්‍රී 1 ඉඳන් අලුයම් 5 වෙනකල් මේක රාත්‍රී හසේ මුදුන් වෙනවා. ඒකෙන් තමයි උල්කාපාත වර්ෂාව බලන්න හොඳම වෙලාව වෙන්නේ සාමාන්‍යයෙන් අලුයම් කාලයේ 4-5 වගේ වෙලාවට. ඒ වෙලාවට අපිට නැගිනේර අහස නිරීක්ෂණය කරන්න පුළුවන් නම් සාමාන්‍යයෙන් පැයකට උල්කාපාත 30ක් 50ක් වගේ අතර ප්‍රමාණයක් නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ උල්කාපාත වර්ෂාව ඇති වෙන්නේ අපි හොඳින්ම දන්න හැලීකේ වල්ගාතරුව හින්දා. හැලීකේ වල්ගාතරුව ගමන් කරපු මාර්ගයේ ඒ වල්ගාතරුවෙන් ඉවත් වෙච්ච කුඩා දුහුවිලි කොටස් අයිස් සංසුන් වගේ දේවල් තියෙනවා. මේ මාර්ගය

0: දෙදහස් විසිහත වසර සඳහා හයශ්‍රේණි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජාතික මෙහෙයුම් කමිටුවේ ඍජු අධ්‍යක්ෂණය යටතේ අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හර්නි අමරසූරිය ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින්
1: 2027 හයවෙනි වසර ආරම්භ කරන්න සියලුම කටයුතු සූදානම් කරමින් යන්නේ. 2026 ආරම්භ කරපු පළවෙනි වසර දැන් සාර්ථකව කරගෙන යනවා. 2027 දෙවනි දෙක වර්ෂයටත් ආරම්භ කරනවා. ඒ සඳහා ක්‍රියාකාරකම් පොත් ප්‍රින්ට් කරන්න පටන් අරගෙන තියෙන්නේ. 2027 හයවෙනි වසරේ අපි ඒ සියලුම මොඩියුල සමාලෝචනය කරලා විෂයානුකූල කමිටුපත් කරලා ඒක සමාලෝචනය කරලා වෙන්න ඕන වෙනස්කම් සාකච්ඡා කරලා ඒව සියල්ලම දැන් සම්පූර්ණයි. මුද්‍රණය කරන්න මේ මාසය තුල යවන්න නියමිතයි. 6 වසර සඳහා ගුරු පුහුණුවත් ආරම්භ කරනවා ගරු කථානායකතුමනි. ජූනි මාසයේ වෙනකොට ගුරු 6 ශ්‍රේණියේ ගුරු පුහුණුවත් ආරම්භ කරන්න සැලසුම් කරලා තියෙන. ඒ සඳහා මුදල් වෙන් කළා.
0: මෙතර රජයේ නිල නිවාස පොරොන්දු පරිදි ආර්ථික ක්‍රියාවලියකට ඍජුව දායකකරගැනීමක් මිස අවභාවිතය සිදු නොවන බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්
2: කථානායකතුමා නිල නිවාසේ නැත්තම් ඇයි 7 පත්වීම එතුමාගේ නමින් නිකුත් කරේ? ඉතින් ඒක නිසා මම අහන්න කැමතියි මේ සම්බන්ධව මොකද්ද පුතුමාලා ගන්න පියවර කිය.
1: කවුරුවත් පුද්ගලික පරිහරණයට පාවිච්චි කරන්නේ නැහැ මේ වෙලාවේ. නමුත් නිල වශයෙන් රාජකීය රජයට අවශ්‍ය වෙන වෙලාවට ඒ නිල නිවාස පාවිච්චි කළා තියෙනවා රැස්වීම වලට. උදාහරණයක් හැටියට ඊයේ රෑ මාලදිවේ ඉන්නේ ජනාධිපතිවරයාගේ රාත්‍රී භෝජන සංග්‍රහය ජනාධිපති නිල නිවාසේ තමයි අපි ඒක කරේ. ඒ විදිහට අරලිය ගහ මන්දිරයත් පාවිච්චි කරනවා. කථානායකතුමාට නිල උත්සව වලට වැඩසටහන් වලට එතුමත් නිල නිවස පාවිච්චි කරනවා. ඒක නඩත්තුව සඳහා ඔහු කාර්ය මණ්ඩලයක් පවත්වාගෙන යනවා. ඔබ එතන අනුමත කරලා තියෙන කාර්ය මණ්ඩලයට වඩා අඩු ප්‍රමාණයකින් තමයි ඒක කරගෙන යන්නේ.
0: අයිතීන් පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපයේ සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා. කැස්බෑව ශාස්ත්‍රාරක්ෂක බල මණ්ඩලයේ අනුශාසකත්වයෙන් කැස්බෑව නගර සභාවේ සංවිධානයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළු රාජ්‍ය ආයතනයක්වයි අයිතීන් පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපයේ පවත්වන්නේ. ඒ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් මෙහෙයුම් කමිටුවේ මූලිකත්වයෙන් පිළියන්දල නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ලබන 30 සිට ජුනි 5 දක්වා වෙසක් කලාපයේ පැවැත්වෙනවා. ධාතු ප්‍රදර්ශන, තොරණ සහ දන්සැල්, භක්ති ගීත සංදර්ශන ඊට ඇතුළත් බවයි කැස්බෑව නගර සභාවේ සභාපති චාම්බර මධ්‍යම කළුගේ මහතා සඳහන් කළේ. වෙසක් කූඩු තරගයක්ද පැවැත්වෙනවා. මෙම සාකච්ඡාවට ස්වාධීන රූපහානි වැඩසටහන් නියෝජ්‍ය සාමාජිකාරී සරත් කුමාර පෙරේරා මහතාතුළු පිරිසක් එක්ව සිටියා. මෙරට විශාලතම NVQ සාතික පත්ප්‍රදාන උත්සවය කොළඹදී ඊයේ පැවැත්වුණා. ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියයි එය සංවිධාන කළේ. නියෝජ්‍ය මාත නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයට නයිටා සභාපති අබ්දුල් සත්තාර් සහ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය WMS විජේසිංහ යන මහතුරුන් සහභාගී වුණා. වසර ගණනාවක පළපුරුද්දක් පැවතියද නිල රාජ්‍ය සහතිකපත් නොමැතිව සිටි දක්ෂ නිපුණතා ශිල්පීන් 1500කට මෙහිදී NVQ සහතිකපත් පිළිනැමුණා. ඒ පෙර පාසල් ගුරු සහ සාතු සේවක, ග්‍රැෆික් නිර්මාණකරු, ඡායාරූප ශිල්පී, ඖෂධ තාක්ෂණික ශිල්පී, ප්‍රතිමාධාර ශිල්පී, ගින්නිවන නිලධාරී, ලිපිකරු, බේකරි සූපවේදී සහ ආහාර පාන සැකසුම් ශිල්පී ඇතුළු ක්ෂේත්‍ර වෙනුවෙන් වෘත්තිපූර්ණ ඉතිහාසයේ ප්‍රථම වතාවට නිය අලංකරණ ශිල්පයේ සඳහාද නිපුණතා සහතික පින්නැමීම විශේෂත්වයක්. උත්සවයේදී නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා අදහස් පළ කළා.
3: දේශීය විතරක් නෙවෙයි මේ සහතිකයේ වටිනාකම ජාත්‍යන්තරය දක්වා දිවෙනවා. එනිසා ඔබේ අභිලාෂය, ඔබේ බලාපොරොත්තුව මේ හරහා වටිනා සේවාවක් රටට සපයලා ඔබගේ ජීවන වෘත්තිය වැඩි දියුණු කර ගැනීම තමයි ඔබේ අපේක්ෂාව. 2025 වර්ෂයේ පමණ ඩොලර් බිලියන 9.2 අපේ ආර්ථිකයේ දැවැන්ත වර්ධනයක් තියෙනවා. ඒක පුද්ගල ආදායම ගත්තොත් අපි 2024 තිබුණේ ඩොලර් 4546ක් වගේ වුණා. හැබැයි 2025 වර්ෂයේ

0: එතකොට ඩොලර් 5003ක ඒක පුද්ගලයාට. මම මේ සංඛ්‍යා දෙක මතක් කරේ ඔබගේ හිත දවස් එච්චර අඳුර නැහැ කියන යම් උදාහරණයක් දී. මම හිතනවා මේ සහාත්කයත් එක්ක ඔබගේ පිළිගැනීම, ඔබගේ ගෞරවණීයභාවය තවදුරටත් සමාජයේ බබලනවා කියලා විශ්වාස කරනවා.
1: මාධ්‍යවේදී ප්‍රගීත් එක්නෙලිගොඩ අතුරුදන් වීම සම්බන්ධ නඩුව ලබන 8වනදා සිට සතිපතා විභාග කිරීමට තීරණය කර තිබෙනවා. මෙම නඩුව මීට පෙර විභාග කෙරුණේ නාමල් බලල්ලේ මහින් වීරමන් සහ සුජීව නිශාංක යන ත්‍රිපුත්කල මහාධිකර මිනිසුරු මඩුල්ල හමුවේ. එහෙත් එක් මිනිසුරුවරයෙකු විශ්‍රාමයාම සහ තවත් මිනිසුරුවරයෙකු වැඩතහනමට ලක්වීම හේතුවෙන් නඩු විභාගයේ මාස ගණනක් අඩාල වී තිබුණා. ඒ සමග නයිනා සරිම්රත්න, දලින් හේවාවසම් සහ ලක්මාල් හේවාවසම් යන මහත් මහත්මීන්ගෙන් සමන්විත නව ත්‍රිපුත් ක්‍රමිනිසුරු මඩුල්ල පත් කෙරුණා. ඔවුන් ඉදිරියේ මෙම නඩුව ඊයේ විභාගයට ගන්නේ කොළඹ විජේරාමාවතේ පිහිටි කේලි රඹුකල මහතා එවක අමාත්‍යවරේ දැරූ සමයේ පදිංචිව සිටි නිල නිවසේ ස්ථාපිත කර ඇති අධිකරණයක වීම විශේෂත්වයක්. එම නඩුව යළි මැයි මස 8වනදා සිට සතිපතා විභාගයට ගැනීමටයි ත්‍රිපුත් ක්‍රමිනිසුරු මඩුල්ල නියම කළේ. සාක්ෂිකරුවන් දෙදෙනෙකුට ඊළඟ නඩු වාරයේදී අධිකරණ හමුවේ පෙනී සිටින ලෙසත් සිතාසිනිකුත් කරුණා. 2010 වසරේ ජනවාරි 24වනදා සිට 27වනදා දක්වා කාලයේදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නෙලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් යහපාල රජයේ සමයේ මෙම නඩුව නීතිපතිවරයා විසින් ගොනු කර තිබුණා. හෝමු සමුද්‍ර සන්ධියේ හෝ පර්සියානු ගල්ෆ් කලාපයේ ඇති ඇමරිකා නෞකා ඉලක කිහිපයකට උත්සාහ කිරීම කළහොත් ඉරානයේ ලෝක සිතියම ඉවත් කරන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඒ විදෙස් මාධ්‍ය නාලිකාවක් සමග පැවති දුරකථන සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඉරාන සාකච්ඡාකරුවන් පෙරට වඩා නම්‍යශීලී විය යුතු බවද ඇමරිකා ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා. මීට පෙරද ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවැනිම තර්ජනයක් එල්ල කළා. සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු ප්‍රකාශ කර තිබුණේ ඉරානයේ අවනත නොවන්නේ නම් සම්පූර්ණ ශිෂ්ටාචාරයක් විනාශ වනු ඇති බවයි. මේ අතර ලෝක බිලඳ පොලේ ඇමරිකානු පේන්ට් පොරතෙල් මිල පසුගිය පැය 24 ඇතුළත 6%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. ඒ ඉරානයේ එක්සත් අරාබි එමිරාජයට සහ මැද ප්‍රදේශ ගල්ෆ් කලාපයේ නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම දැඩි කිරීමත් සමගින් මේ අප්‍රේල් මාස මුලදී ඇමරිකාව සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාමයෙන් පසු වාර්තා වූ දරුණුතම ගැටුම්කාරී තත්වය මේ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එහෙත්ින් බ්‍රෙන්ට් පාර්කයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 679ක හෙවත් 6.3%කින් ඉහළ ගියා. ඒ අනුව බ්‍රෙන්ට් පාර්කයේ බොරතෙල් බැරලයක නව මිල ඩොලර් 114.96ක්. ඇමරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් පොරතෙල් මිලද 4.2%කින් වැඩි වී තිබෙනවා. ජාතික සුපර් ලීග් සිව්වන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිම සඳහා දඹුල්ල කණ්ඩායම ලකුණු 222ක් රැස් කළා. කඩලු 9ක් බිඳවැටී තිබියදී ඉනිම අතිරවීමටයි ඔවුන් තීරණය කළේ. දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් සොනල් දිරෝෂ ලකුණු 51ක් ලබා ගත්තා. පන්දියවීමේදී කලම්බු කණ්ඩායම වෙනුවෙන් ප්‍රභා ජයසූරිය කඩලු 4ක් බිඳහෙළුවා. පිරිතුන්ම ක්‍රීඩා කරන කලම්බු කණ්ඩායම සිය පළමුවීම සඳහා කඩලු 5ක් දැවී ලකුණු 88ක් ලබා සිටිනවා. දිස්ත්‍රික් 82 ජාත්‍යන්තර ටෝස්ට් මාස්ටර් සමූහයේ වාර්ෂික සමුළුව ලබන 16 සහ 17 දින පුරා කොළඹ ශැංගිලා හෝටලයේදී පැවැත්වෙනවා. ඒ පරිවර්තන සහ ප්‍රවණතා යන තේමාවෙන් මෙවර සමුළුවට ප්‍රධාන අනුග්‍රහකත්වයේ සපයන්නේ ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වසනීය සහ ප්‍රමුඛතම දේපළ සංවර්ධන සමාගම වන හෝම්ලෑන්ඩ් සමාගමයි. නිල අනුග්‍රහකත්වයේ සැපීම මගින් මේට ප්‍රජාව සවිඵල ගැනීම සහ ඔවුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් හෝම්ලෑන්ඩ් සමාගම සතු කැපවීම හොඳින් පිළිබිඹු වනවා. 1924 ආරම්භ වූ ජාත්‍යන්තර ටෝස්ට් මාස්ටර් සමූහයේ පුද්ගල සන්නිවේදන පොදු කථන සහ නායකත්ව කුසලතා වැඩිදුණු කිරීම ඉලක්ක කරගෙන සමූහයක්. 1983 ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ටෝස්ට් මාස්ටර් සමූහයේ සමග එක්ුණා. ඒ දකුණු ආසියාවේ පළමු ටෝස්ට් මාස්ටර් සමාජය වන කොළඹ ටෝස්ට් මාස්ටර් සමාජය බිහි කරමින් අද වන විට දිස්ත්‍රික් 82 සමාජ 168කට අධික සංඛ්‍යාවක් පවතිනවා. නගර 65ක සිටින සමාජිකයින් සංඛ්‍යාව 4000කට අධිකයි.
2: ලක්කඩ ප්‍රවෘත්ති යලි සිරස්තල
1: 2027 ඇරඹෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සූදානම ගැන අගමැති හෙළි කරයි. මැතිවන නීති සමාලෝචනයේට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්. හෙට සිට වැසි වැඩි වෙයි. ඕපනායක අසමාන කන්දේ නායාවක්. වැලිකඩ රැඳිපියාගේ මරණයට බන්ධනාගාර නියාමකවරුන් තුන්දෙනෙක් අත්අඩංගුවට. නාවලපිටියේ පාසල් වෑන්ඩතන් ප්‍රින් සිසුන් 13කට තුවාල. මේ වසරේ ප්‍රධානතම උල්කාපාත වර්ෂාව අද මධ්‍යම රාත්‍රියේ. ඉරානයේ ලෝක සිතියමින් ඉවත් කරන බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුරු එකට බලාපොරොත්තු වන්න. දැන් හෙල්ත් වොච් විශේෂාංගය.
3: මෙරට සෑම පුද්ගලයන් 4 දෙනෙකුගෙන් 1 අයෙකුට ගැස්ට්‍රයිටිස් රෝගී තත්ත්වය පවතින බවට සෞඛ්‍යංශ අනාවරණයක් කළා. මෙම තත්ත්වය හමුවේ ගැස්ට්‍රයිටිස් රෝගයෙන් ආරක්ෂා වීම පිළිබඳව සියලු දෙනාම අවධානය යොමු කිරීම වැදගත්. එනිසා මේ පිළිබඳව දැනුවත් වෙන්න අපි සම්බන්ධ කරගන්නේ ආමාශය ආන්ත්‍රික හා අක්මා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ධනුෂි අබේනායක මහත්මිය. ඩොක්ටර්, මෙරට සෑම පුද්ගලයන් 4 දෙනෙකුගෙන් 1 අයෙකුටම ගෑස්ට්‍රයිටිස් පවතින බවට සෞඛ්‍යංශ හෙළි කරගෙන තියෙනවානේ. මේ තරම් විශාල පිරිසක් රෝගී වීමට බලපා ඇති ප්‍රධාන හේතු මොනවද?
4: ගෑස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ ඇතිවීමේ අවදානම් සාධක විදිහට අපි අඳුනගෙන තියෙනවා H. pylori කියන බැක්ටීරියායක ආසාදනීය වීම. ඔබ දිගු කාලීනව වේදනා නාශක ඖෂධ ලබා ගන්න කෙනෙක් නම් ඔබේ අවදානම වැඩි. ඊට අමතරව වැරදි සෞඛ්‍ය පුරුදු. ඔබ උදෑසන ආහාර වේල මගහරින කෙනෙක් වෙන්න පුළුවන්. දිවා ආහාරය හොරා ත්‍රි ආහාරය ප්‍රමාද වෙනවා වෙන්න පුළුවන්. ඊට අමතරව සමහර ආහාර තෙල් මිරිස් පිටි ඇඹුල් රසැති ආහාර වගේ මේ වගේ තමන්ට රෝග ලක්ෂණ වැඩි කරන ආහාර නිතර නිතර භාවිතා කිරීම, මත්පැන් පානය, දුම් පානය වගේම ඔබ මානසික ආතතියෙන් පෙළෙනවා නම් මේ හේතු ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වය ඇති කිරීමට හේතු වෙනවා.
3: ඉක්මනින්ම වෛද්‍යවරයෙකු හමු විය යුතු ප්‍රධාන ලක්ෂණ මොනවද?
4: ඔබගේ ආහාර රටාවේ කිසිම වෙනසක් නැතුව ඔබේ බර අඩු වෙනවා නම්, ඊට අමතරව ඔබට ගිලීමේ අපහසුතාවයක් තියෙනවා නම්, නිතර වමනේ සහ වමනේ සමගර උදරය පිටවීම, මලපහ තාරකළු පැහැති ලෙස පිටවීම, ඊට අමතරව ඔබේ හිමෝග්ලොබින් කියන්නේ ඔබේ ලේ සංඝටක අඩුවීම කියන මේ රෝග ලක්ෂණ වලට අමතරව ඔබේ වයස් කාණ්ඩය අවුරුදු 45-50 කාණ්ඩයේ හෝ ඊට වැඩි වයස් කාණ්ඩයක නම් ඔබ මේ රෝග ලක්ෂණ වලින් පෙළෙනවා නම් ඉක්මනින් වෛද්‍යවරයෙකු වෙත යොමු වෙන්න.
3: ඒ වගේම ડોක්ටර්, ගැස්ට්‍රයිටිස් වලට තිබෙන ප්‍රතිකාර ක්‍රම පිළිබඳවත් පැහැදිලි කර දෙන්න.
4: ගැස්ට්‍රයිටිස් රෝගී ප්‍රතිකාර ප්‍රධාන වශයෙන් කොටස් 3කට බෙදන්න පුළුවන්. එකක් තමයි අපිට ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ ඇතිවීමට හේතු වූ ආහාර රටාව හෝ මත්පැන් දුම්පානය හෝ එහෙම නැත්නම් මානසික ආතතිය. මේ තත්ත්වයට පිළියමක් එදීම අත්‍යවශ්‍යයි. ඊට අමතරව අපේ ජීවන රටාවේ වෙනස්කම් කීපයක් සිදු කළ යුතු, විශේෂයෙන් ආහාර රටාව. ප්‍රධාන ආහාර වේල ගොඩාක් වැඩි පෙරෙන කණයකින් වැළකීලා පොඩි පොඩි ආහාර වේල් කීපයක්ම ගන්න කියලා අපි අවවාද කරන්නේ. ඊට අමතරව මේ රෝග ලක්ෂණ වැඩි වීමට හේතු වූ ආහාර විශේෂයෙන් ගැනීමෙන් වැළකී යුතුයි. අපි නිදියන ඉරියව්වේදී අපි හිස පෙදෙස එසවීම අංශක 30ක් විතර ඔසවන්න කියලා අපි කියන කොට කීපයක් පාවිච්චි කරලා, සහ ආහාර වේලකින් අඩුම තරමින් පැයක් හෝ දෙකක් යනකල් නිදියන ඉරියව්වට යෑමෙන් වැළකීම වඩාත් සුදුසුයි. නිතර ජලය පානය කරන්න ලීටර 2ක් 3ක් පමණ මත්පැන් දුම් මැටි පෙයින් සම්පූර්ණයෙන් වැළකෙන්න. එහෙම නැතුව අපි දෙන ඖෂධවල සාර්ථකත්වය අඩු වෙන්න පුළුවන්.
3: ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ සහ හෘදයාබාධයක රෝග ලක්ෂණ සමාන වන නිසා මේ දෙක නිවැරදිව වෙන් කර හඳුනාගන්නේ කොහොමද?
4: හෘදයාබාධයකදී විශේෂිතම රෝග ලක්ෂණ තමයි පපුවේ වම් පැත්තේ හිර කරනා වගේ කැක්කුමක්, සහ එම කැක්කුම වම් අතට බෙල්ලට පිටට වගේ විහිදෙන ස්වභාවයක් දැනෙනවා. ඊට අමතරව දාඩිය දාන ගතියක්, උගුරට එන වමන යන ස්වරූපයක්, සහ මේ විශේෂයෙන්ම මේ වේදනාව ඇවිදගෙන යනකොට, දුවනකොට, පඩිපෙලක් නගිනකොට වැඩි වෙන කැක්කුමක්. නමුත් විශේෂයෙන්ම කියන්න ඕන දියවැඩියා පුද්ගලයෙකුගේ මේ රෝග ලක්ෂණ ඒ විදිහටම මතු නොවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා වැදගත්ම දේ ඔබ වෛද්‍යවරයෙකු වෙත යොමු වෙලා මේක හෘදයාබාධයක් විය හැකිද ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණමද කියලා වෙන්කර හඳුනා ගැනීම.
3: බොහෝ දෙනෙක් ડોක්ටර් ගැස්ට්‍රයිටිස් රෝගයට වෛද්‍ය උපදෙස් නොමැතිව විවිධ ඖෂධ දිගු කාලීනව භාවිතයට පුරුදු වී සිටිනවා. මේ තත්ත්වය ඇති අවධානම මොන වගේද?
4: ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ තියෙන රෝගීන් අපි දැකලා තියෙනවා වෛද්‍ය නිර්දේශයකින් තොරව දිගින් දිගටම ෆාමසියකින් බෙහෙත් අරගෙන භාවිතා කරනවා. මේ පුරුද්ද අපි අනුමත කරන්නේ නැහැ. ඊට හේතුව ඕනෑම ඖෂධයක් දිගින් දිගට භාවිතා කිරීමේදී අතුරු ආබාධ ඇති විය හැකි. ඊට අමතරව ඔබේ රෝග ලක්ෂණ ගැස්ට්‍රයිටිස් කියලා හිතුවට ඒක හෘදයාබාධයක් වෙන්න පුළුවන්. සමහර විට පිළිකාවක මුල් අවධිය වෙන්න පුළුවන්. තවත් නොයෙක් රෝගී තත්ත්වවලදී මේ රෝග ලක්ෂණ ඇති විය හැකි. ඒ නිසා ඔබේ වෛද්‍යවරයා හමු වෙලා නිසි ප්‍රතිකාර ලබා ගන්න.
3: ගැස්ට්‍රයිටිස් කියන්නේ ඖෂධ වලින් යටපත් කළ හැකි රෝගයක් වුණත් එය ජීවන රටාවෙන්ම පාලනය කරගත යුතු රෝගයක්. ඒ නිසා සෑම හතර දෙනෙකුගෙන් එක්කයකටම මෙම රෝගය තිබෙන බැවින් ඔබත් හතරෙන් එකක කොටස් කරවෙකු නොවීමට සැලකිලිමත් වන්න.
2: Health Watch ඔබ වෙනුවෙන් විමසිල්ලෙන් ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ක් හඬ රඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: දවල් දොළහයි විනාඩි විසි අටයි
2: Nobody come for me. Nobody come for me. Nobody come for me. Nobody come for me. Nobody come for me. Nobody come for me.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.
4: හැන්දෑවට එහෙම කන් ගොඩ වෙන සද්ද.
5: මේක ගන්න.
6: මොනවද අලෝ? සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
7: හරි බබා, ඔබට ඉවරුම් ගමක් එනවා. ඔය ඔෆිසරගෙන් ගිහින් ඉන්නකෝ.
6: හරි හරි හරි. දැන් ෆෝන් එක තියන්නකෝ. බල ඉස්සර ගන්න මම එනකොට අරන් ගන්න.
5: මේ වෙලාව නම් එපා නේද?
4: FM 93.5 FM 93.7
0: අයිබෝවන්, අර සද්ද, මේ සද්ද, මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න, රිලැක්ස් වෙන්න බලාගෙන හවස හතරට ලකඩ ඉවෙනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න.
8: මල්ලී සමදස්සේ මන්නවා සරාරි
4: සම අනුග්‍රහය
0: රසයෙනුත් ඉහළ ගුණයෙනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
4: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
9: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව දොරගන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දවල් 12 විනාඩි 35 වෙලාව ලකන හර්ඩ් බීට් අපි එනන් ඔන්න තුන්වෙනි පැය. මේ විදිහට ආරම්භ කරමු. වාඩ පුළුවන් මේ පැත්තට එන්න ඉක්මනට මැසේජ් එක දාන්න 0703 93597 අපේ WhatsApp නම්බර් එක. ඉක්මනට මැසේජ් එක දාන්න. මම බලන් ඉනෝ දවල් එක වෙනකන්. ඔයා මේ පැත්තට එනකන්.

0: දවල් 12යි විනාඩි
1: 40යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: අත්‍යවශ්‍ය වාහන සඳහා අඩුම මිලකට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 190යි සුදු සීනි කිලෝ එකක් රුපියල් 290යි මුහුද කිලෝ එකක් රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 270යි ලුකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ හට් බීට්

දවල්දොළහයි විනාඩි 42 වෙලාව ලකන හාඩ් බීට් එක තමයි වායකද වෙලා ඉන්නේ. මට මේ වෙලාවේ මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද හෙට එනකොට මොකද්ද හදවත ගැහෙන සින්දුව දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. බලමු හෙටනම් ට්‍රයි එකක් දීලා හෙටනම් බැරි වෙයි. සුබ දවසකින් සුබ දවසක් වේවා. සින්දුවකට මාව එකතු කරගන්න කෑගල්ලේ මී දෙනියේ අපේ උපනන්ද තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. උපනන්දුන්ව අවතාරණ එකතු කරගන්නවා. කිරිදිවෙල අලිවල පල්ල පාසල් මාවතේ නිහාල් විජේරත්න දමයන්ත දෙල්රුක්ෂය ඇතුළු ලක්ෂණහන සියලු දෙනාම මේ වෙලාවේ ආදරණ එකතු කරගන්නවා. සතුට පිරුණු ලස්සන සිතුවිලි වලින් හද පිරුණු සතුට උතුරා යන ලස්සන සිනහවෙන් හද පිරි සතුට උතුරන ලස්සන දවසක් වේවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. ගිතයි වාදත ප්‍රෝග්‍රෑම් එක කරනවා ලස්සනයි. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අම්මා තාත්තා මං අම්පාරෙන් නදී රාජපක්ෂ නදී ඔන්නව තාදරණ එකතු කරගන්නවා. ලකඩ හાર્ට් බීට් වලට තමත් මේ පැත්තට එන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නව නම් ඉක්මනට වෙන්න කියලා මතක් කරනවා. 0703935937 අපේ WhatsApp නම්බර් එක. ඉක්මනට මැසේජ් එකක් දාන්න. මංගිලංගල තෝරගත්ත තවත් ලස්සනම ලස්සන සින්දුවක් සාමාන්‍යන සත්‍ය සිදුවී මැසුරෙන් ලංකාවේ ලියවුණු තවත් ලස්සනම සින්දුවක් තමයි මේ සින්දුවත්. ගොඩක් ආදරය කරන තවත් සින්දුවක්. අපි හනන් සින්දුවට යමු. ආරාධනා කරන FM 93.5 FM 93.7 දෙකටම ලක්කනත් එක්ක එකතු වෙන්න. තාමත් මේ පැත්තට මැසේජ් එකක් දාන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නව නම් නමල් එක වෙනකම් වෙලාව තියෙනවා. එක්බන්නම දාන්න. මං ඉන්නවා ඔයා නැකම් මේ පැත්තට වෙලා.

0: දවල් 12 විනාඩි 52යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න.
2: Heartbeat.
0: දවල් 12 විනාඩි 52යි වෙලාව ලකන Heartbeat වල අන්තිම වෙලාව තමයි මේ ගෙවිගෙන යන්නේ. ඉතින් ඔයාලට පුළුවන් තවමත් වෙලාව තියෙනවා මේ පැත්තට එන්න. 0703939353 අත අපේ WhatsApp නම්බර් එක. එක්මන්ට මැසේජ් එක දාන්න. අන්දමල් එක වෙනකන් ඉන්නවා මේ පැත්තේ. වායනකම් බලාගෙන.

0: රටට වග කියන රේඩියෝ හට් බීට්
1: දවල් 12 විනාඩි 56 වෙලාව. එහෙන යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. අදට ගිහිල්ලා එන්නම් අපහු හෙට උදේ 10 වෙද්දි අනිවාර්යයෙන්ම එන්න. ලස්සන සින්දුරික කරන් මේ වගේම ආරාධනා කරනවා. ඉතින් දවස පුරාම FM 93.5 FM 93.7 ලක්කඩ දෙක එකතු වෙලා ඉන්න. දැන් මං ගියාට වඩ පාළුවක් නැතුව හවස 4 වෙනකන් ඕල් ටයිම් බීට්ස් එක අපේ ශාමි එනවා. ශාමිත් එක ලස්සන සින්දුරිකක් අහන්න පුළුවන්. එතකම හවස 4 ඉඳලා හත වෙනකන් ඉවිදින් ඩ්‍රයිව් එකත් අරගෙන අපේ ශාමිත් එක චාරු එනවා. මේ හැමෝම මතක වාඩ සතුටින් දවස ගෙවන්න පුළුවන්. එහෙනම් ගිහිල්ලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න hina vela inna ape hetu de 10 da apu hamba wenna enan hamodama jayamu beba mama geet

0: I beat it in the mix when a heartbeat. අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් ගා.

0: ලක්න ප්‍රවෘතිය සමගින් බම්හ මිනුරි ගින්නලිය ප්‍රවෘතිය සංස්කන්නය මහින්ද බිබිලේ.
1: ඇයෙන් පැයපුුවත් සම අනුග්‍රහය.
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අතේ එන්ල්බී තනරිතහන එළතුරයි රටේ සංවර්ධනයට තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තම සම්පත තන නිදහනය වලදීගෙන ඔබත් කෝටිපතියකු වන්න.
1: සහයෝලේකා අනුග්‍රහය සොනාලිකා ට්‍රක්ටරය. දැන් දෙවනිපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතේ සොනාලිකා ට්‍රැක්ටරය.
3: වකුගඩු හානිවලින් තොරව දීකායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි. 071-397-399.
0: ශ්‍රී ලංකා රේගුව අප්‍රේල් මාසයේදී වාර්තාගත ආදායමක් උපයා තිබෙනවා. අප්‍රේල් මාසයේ සඳහා ආදායම් ඉලක්කය ලෙස පැවතියේ රුපියල් බිලියන 181.27ක් බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කළා. ඒත් අප්‍රේල් මාසය ඇතුළත රුපියල් බිලියන 236 ඉක්ම වූ ආදායමක් උපයා ගැනීමට හැකි වූ බවයි රේගුව ප්‍රකාශ කළේ. එමෙන්ම මේ වසරේ මුල් මාස 4 ඇතුළත පමණක් රුපියල් බිලියන 919කට වඩා වැඩි ආදායම උපයාගෙන ඇති බවද රේගු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. තමිල්නාඩු TVK පක්ෂ නායක විජේගේ සිය පෞත්‍රික රියදුරාගේ පුත්‍රයාද මැතිවුණින් ආසනයක් ජයග්‍රහණය කර තිබෙනවා. ගණන් කිරීමේ වට 24 අවසානයේ ආර සබිනාර්දන් මෙම ජයග්‍රහණයේ තහවුරු කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. විජේගේ රියදුරාගේ පුත්‍රයා ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 76,092ක්. ඒහුගේ ප්‍රතිවාදියාට වඩා ඡන්ද 27,086ක බහුතර ජයග්‍රහණයක් බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දුන්නා. තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණ සුපරි නලු විජේගේ නායකත්වෙන් යුත් තමිලගේ වෙත්‍රි කලගම් පක්ෂය ආසන 108ක් දිනා ගනිමින් තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණ විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළා. විජේ තමිල්නාඩුවේ මීළඟ මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතයි. කෙසේ වෙතත් ප්‍රාන්ත රජයේ පිහිටවීම සඳහා තවත් ආසන 10ක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා කුඩා පක්ෂ කිහිපයක් සමග TVK පක්ෂය මෙවැනි විට සාකච්ඡා ආරම්භ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. ලක්න මේළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය සවස දෙකට බලාපොරොත්තු වන්න.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: වගකීම රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙකුට

0: තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මම්පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: All night beats with

පසරු එක පහු වෙලා විනාඩි 10යි වෙලාව. අයිබවන් සුබදා වෙලක්. අපි ලස්සනම ලස්සන දවසකනේ මුණ ගැහෙලා ඉන්නේ. 5යි 5. ඒකත් ඇතිනේ අපේ සතුට හොයාගෙන යන දවසක නම් අද ඉන්නේ. ওই දවසකනේ හිතුවම තෝකේට සතුටෙන් බිරෙන්න ඕනේ. පංචිම හේතුවක් ඇති අපිට hina වෙලා සතුටෙන් ඉන්න මහා ලොකු දේවල් සිද්ධ වෙන්න ඕනේ. ප්‍රතිහාරයන් සිද්ධ වෙන්න ඕනේ නැහැ. ඔයා දේවල් දකින විදිය වෙනස් කරගත්තා නම් හොඳට උම ඇති නේද? අපි ළඟ තියෙන එනර්ජි එකේ වටිනාකම ගැන, අපිට ලැබිලා තියෙන මේ කාලයේ වටිනාකම ගැන අපි හරියටම තේරුම් ගත්ත දවසට අපි අපේ වටේ සිද්ධ වෙන හැම දෙයකටම ප්‍රතිචාර දක්වන එක ටිකක් නතර කරලා දානවා. මිනිස්සු කරන කෙන හැම දෙයකටම අපි ප්‍රතිචාර දක්වන්න අවශ්‍ය නැහැ කියලා එක්තරා කාලයකදී අපි පරිණතයි කියලා කියන කාලේ ඒ වෙද්දිවත් අපිට තේරු ගන්න පටන් ගන්නවා. හොඳ අපිව තලන්න පෙළන රිද්දන්න උත්සාහ කරන මිනිසුන්ට අවධානය දෙන එකවත්, එයාලා කරන හැම හිත් රිදවීමකටම අපි ප්‍රතිචාර දක්වන එකවත් අපි හැම වෙලෙම කරන්න අවශ්‍ය දේවල් නෙමෙයි. එහෙම කරන්න ගියාම අපේ සනසීම, අපේ කාලය, අනිත් එක අපේ වටිනාම දේ, අපේ එනර්ජි එක, අපේ ශක්තිය නිකම්ම ටික ටික

මං මේ ආදරෙන් මතක් කරලා දෙන්න හදන්නේ ඔයාලට. මොකද සමහර මිනිස්සුන්ටයි සමහර දේවල් වලටයි අපි ප්‍රතිචාර දැක්වීම අඩු කරන තරමට අපේ ජීවිත සමකාමී වෙන්න පටන් ගන්නවා. අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. අදත් හතර වෙනකම් මම අහන්න පුළුවන්.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: පසරු එකයි විනාඩි 15යි.
2: මේ උත්සව සමය රුපියල් 1500ක් කියවා අවන්ස් අඟල් 40 ස්මාර්ට් ප්‍රෝප වාහනයක් ඉදරගෙන යන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අවන්ස් ප්‍රදර්ශනකාරියක් කො bypass.com වෙත පිවිසෙන්න.
0: හැන්දෑව එහෙම කන් ගොඩනෙන සද්ද.
3: මේක ගන්න.
4: මොනවද අලු? සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
1: හරි බබා, ඔබේ වරු ගමෙන් එනවා. ඔය ඔෆිස් එකේ ඉඳලා ඉන්නවා.
4: හරි හරි හරි. දැන් ෆෝන් එක තියන්නකෝ. බා ලිස්ට් එක දාන්න. මම එනකොට අරගෙන.
3: මේ වෙලාව නම් පානේ.
0: FM 93.5. FM 93.7.
1: අයිබෝවන්. අර සද්ද මේ සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස 4ට ලකඩ ඉවෙනින් ඩ්‍රයිව් එකත් එකතු වෙන්න.
0: සම අනුග්‍රහය
1: රසයෙනුත් ඉහළ ගුණයෙනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
1: දවල් එක පහු වෙලා විනාඩි 16යි නේ වෙලා. 2.7 2.3 93.5 93.7ට හවස 4 වෙන කලින් ඔට වෙලාවක් තියෙනවා නම් මට මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමහ ව්‍යාපාරවලතුන්ගේ අපි තහරන දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ගේ වී කෙටි යන්ත්‍රක සාතමර හිමිකරයකු වන්න අධමාව තන්න බිතුව එකක හැයි හයිසි හැතනමයි පන්සි හැතනමය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් විලදීගත හැකි අපිම අපේ නැවුම් එල කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝට පම්ප්ස් අදම අමතන්න 0271 711 711 1
3: තිමිර උඩල මත්ත නිර්මාණයක්
4: ඔය පත්තරේ දිහාම බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ ගෙදර සිද්ධ වෙන දේවල් ගැන ටිකක් බලන්න
5: මේ ගෙදර වෙන දේවල් මම හොඳට බලාගෙන ඉන්නේ කට වහගෙන තේක දීලා යනවද මෙතනින්
4: මොකටද තේක දෙන්නේ මං අරගෙන යනවා
5: ඕන දෙයක් කරගන්න
3: සිහිනක තනි වෙලා
4: අයියෝ අනේ මන්දම්
6: බලන්න ටෙස්ට් කළවලු
4: මංගෝල ගෙදරින් බැලගීර ටෙස්ට් කරන්න
3: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න
7: සීනික තනි වෙලා
3: දවල් 1:23.07.03.93.5.93.7ට එවල තියෙන මැසේජස් ටික මැසෙන්දෙන් පස්සෙ මම බලනවා

0: කලා
1: ඔයි බී චාම
0: සතය දෙනවන දවල් එක එන හතර වෙන
2: කරංචල හිතකිති කැවුණා තැම්බරවදනට ඩිංගක් ලංවෙන්නට
1: හිතුනා
0: ඒක තනි කරන ඇපැය පස්සර එක පහු වෙලා වෙනට විසි අටයි වෙලාව මනුතුනයි දශම පහෙන් හරි අනුතුනයි දශම හතෙන් හරි මේ වෙලා වවා සබ්දට හඟිනි මොකක්ද ඔල්ටයිම් වේට්සේත් මං චාමී අපි හවස හතර වෙනකංගින්නවන නේද බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනුතුනයි පහයි අනුතුනයි හතට මැසැජයක් එවන්න පුළුවන් අහංගින්නකම සුබදාවලා කපිවත් සින්දුවකට එකතු කරගන්න කියලාට මුලින්ම මැසේජ් එකක් එවලා තියෙන්නේ බරුදල් පොලින් SL ප්‍රනාන්දෝ ලහිරු ශහනි නතාලි ශනාරන් දොමින්ද සයරි ශනල් මිරොන් ඇන්ටන් වසන්ත මැක්සිමස් ඔයාලව එකතු කරගන්න තැන්කියු චාමි අක්කා කොහොමද ඔයාට අපේ මූණට හෙනාවක් ගැන සතුටින්ම ඉන්න පුළුවන් පැය තුනක් තමයි මේ කියලා තියෙනවා කොච්චර වාසනාවන්තද මං ඒ වගේ දෙයක් අහගන්න තරම් නේද ධනය කලින් තරුෂි බස් නායකව ආතරෙන් එකතු කරගන්න නංගි ස්තුතියි ඔයාගේ මැසේජ් එකට සහ කමෙන්ට් එකට සුබදාවලක් මම පින්නවලින් චන්දේ ගීතයක් ඕන කියලා තියෙනවා හස්බන්ඩ් සමී පුතාලා අම්මා තාත්තා අක්කා අයියා නෑනා අකිල අමාශා ඉසුරු මේ හැමෝම එකතු කරගෙන සෙද්දා ගහන්න ඕන කියලා තමයි තියෙන්නේ අන්තිමට තියෙනවා අයියෝ අමතක වුණා ඔයාත් ඉන්නවා හොඳේ කියලා කමක් නෑ මම ඉතින් මීට අහගෙන ඉන්නම් චාමියාගේ කොහොමද හොඳින් ඉන්න ඕනේද කියලා අහලා තියෙන්නේ මාතලේ දෙලිනේ මං හොඳින් ඔයත් හොඳින් කියලා මං හිතනවා අපි ලස්සන සින්දුවක් අහමු ඊළඟට ලස්සන සින්දුවක් ඕනේ චුටිදුව මදුෂී වයිෆ් ඉන්දිකා මහසේ යන්නත් එක්ක ලස්සන සින්දුවක් අහමු කියලා ලියන් ගහ මුලින් වසන්ත ඔයා ආපු මැසේජ් එක මං ඒ කිව්වේ ඊට පස්සේ මං යනවා කොහෙටද යන්නද කහතොඩුවට අපිටත් සින්දුවක් දෙනවද කියලා නවෝත්‍ය මැසේජ් එකක් කියලා අහලා තියෙනවා අපි සින්දුවක් අහමු හයි අපේ පිටුම් පෙන් කතා කරන්නේ නෑ මැසේජ් එකක් එවන්නේ අද දින උපන්දින සමරණ මල්මි පුන්සලා දේනියට වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා කියන ප්‍රාර්ථනා කරන්න කියලා තියෙන්නේ නන්දා පොටිමල්ලි ලොකුමල්ලි තාත්තා අම්මා නංගි ආච්චි රණ ආච්චි කියලා කෙනෙක් ඉන්නවද ඒ හැමෝම එකතු කරගෙන මල්මි දිනියට ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා මල්මි පුන්සලා ලස්සන නමක් කාට තියෙනවා අපි ඔයාට ආතරෙන් ප්‍රාර්ථනා කරනවා නිතු නිරෝගී වාසනාවන්ත සුසුබ උපන්දිනයක් වෙන්න කියලා හැමදාම සතුටින් ඉන්න ලැබේවා Happy birthday to you මල්මි එකයි විනාඩි 36

0: FM 93.7 Lakhana Radio ITN
1: එකයි වෙනාඩි 33යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න

0: FM 93.7 Lakhana Radio ITN
1: පසරු එකේ වෙනාඩිත සතයි
2: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලකට වඩා අඩු වෙයි සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 190යි සුදු සිරි කිලෝ එකක් රුපියල් 290යි මුංගිට කිලෝ එකක් රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 270යි ලුකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක
3: YouTube channel.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: පසරු එකයි විනාඩි 41යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
1: ධන්නවත. time pass කරන්න ඕන නම් පොතක් කියවන්න. film

පසර එකයි විනාඩි 42යි වෙලාව. හෙට මොනව වේද කියලා බය වෙලා ඔබ අද දවසේ සතුටක් නැති කරගන්නවා. පවිත්‍ර මම්මේ වගේ පෝස්ට් එක කියවන්නේ ඔබ බය වෙන දේවල් වලින් 99%ක්ම කවදාවත් ඇත්තටම සිද්ධ වෙන්නේ නැහැ. වෙන්න තියෙන දේ කොහොමත් වෙනවා. බය වෙලා එක වෙනස් කරන්නත් බෑ. ඔබ මේ බය වෙලා ඉන්නේ ඇත්තටම තියෙන ප්‍රශ්නයකද, එහෙම නැත්නම් වෙයි කියලා හිතින් මවාගත්ත දෙයකටද? නිකන් අත දවසේ මේ කෙවෙන තත්තර නාස්ති කරගන්න එපා. ඒක හරි ලස්සන අදහසක්, වටිනා කියන අදහසක්. ඒක ඇත්ත නේද? අපි අනාගතයේ වෙයි කියලා හිතාගෙන ඒ වගේම අතීතයේ වෙච්ච සමහර සිද්ධීන් ගැන හිත හිත මේ තියෙන මොහොත නැති කරගන්නවා. ප්‍රතිපලක් වෙයිද මිත්‍රවරුනි? නෑනේ. ස්තුතිය අපිට ලස්සන අදහසක් ෂෙයා කරගත්තට. ඊළඟ මැසේජ් එක බලන්න ගියාම මම නවතින්නේ ජායලි. ඇන් ඉරෝෂණ සහ පවුලඇත් එක්ක කාන්තේ කෑකලන් චන්තිමා සිල්වතේච ඉසුරුමල්ලෙ මෙ හැමෝම එකතු කරගන්නවා කියලා තින සිින්දුවක් අහන්න පෝස්ට් එකකුත් එවලා තියෙනවා. අන්තිමේට වන් තීරණය කළා අටුවෙන් කතා කරන්න, හිටියත් නෑවගේ ඉන්න, මිනිස්සුට වදයක් නොබීන්න, කතා කළොත් කතා කරලා පාඩුවෙන්න, පුළුවන් තරම් නිශ්ශබ්ද ජීවිතයක් ගත කරන්න. 1,20,00,000 එහෙම වහරගන්න අපිත් මෙහෙම හිතලා තියෙනවා. බෑනේ ඉතින් කරන්න නේ. ඔක්ක ඉතින් අමතක වෙනවායි. සුබතාවලක් වනු. ඊයේ නම් ඔයාව අහන් උන්න මැසේජ් එකක් දාන්න බැරි වුණා කියලා තියෙන අපේ චාමර ලියනගේ වගේ මැසේජ් එක. ලස්සන සිදු දෙකක් නෙමෙයි, සිදු ටිකක් දෙන්න අපි දෙන්නට කියලා තියෙන්නේ. තනු ඔයාව තාත්‍රෙන් එකතු කරගන්නම්. ස්තුතියි මැසේජ් එකක් කියවුවට. සුබතාවලක් වේවා. සිදුවක් කමු. ඒජී අනුර පොස්සල්ලාවෙන් මැසේජ් එක. බේෆ් ජනපදයන්නේ අයිට පස්සේ මං යනවා මාපලකමට. පියයිජේවත් එකතු කරගෙන ඔපෙල් එකේ කවුද ඉන්නේ අද? විමල සේන, ඩිලංක නදේශන්, රසික, චනිතෝ, පසිදෝ, චමෝද, ගයන්, සිරිවංශ, ගාමිනී, ලසිත, චුට්ටි, අනුර, කුමාරි, ශාන්ති, නිරෝෂා, හර්ෂණී, සුභා, දිනෝෂා, කමුණි, චන්ද්‍රාණි, ඉරේෂා, නයනි, මේ හැමෝම එකතු කරගන්නවා. ඊයේ සුභාගේ බර්ත්ඩේ එකනේ මට මතක විදිහට. ඊයේ නැත්තම් මේ සති නෑ තමයි. හරිනේ සුභා, ඔයාවත් එකතු කරගන්න. 1:45.

0: Lakhanda Radio ITN
1: සතේ දවස්වල හරියටම දවල් එක වෙනකොට
2: හරිය වඩින්න ඔය හිතට මන්දා දැන් මට ආලේ ඔබේ ධාලයට පිරෙන්න
1: කාන්සියටයි මහන්සියටයි ප්‍රත්‍යක්ෂ ඖෂධය
0: ඕන්ඩයි බීට්ස් විත් චාමි
1: හැම කාලෙටම ගැළපෙන හැම තාලෙකම සින්දු මගේ අරගන්නේ

පස්සර එක පහු වෙලා විනාඩී 55 වෙලාව සරසර අනාගතයක් පැහැබර හරිත ශ්‍රී ලංකාව කසාගල සමූහ ව්‍යාපාරයේ කන පරමාර්ථයේ ඒක ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය හරහා අපන නාදයම වැඩ කරලා දීලා අපේ රටේ ආර්ථික සංවර්ධනයේ දායක වන දහිතකම් විදේශීය ව්‍යාපාරයක් තමයි කසාගල සමූහ ව්‍යාපාරය කියලා කියන්නේ. කසාගල ග්‍රීන් සුපිරි වෙළඳසල් ජාලය හරහා දැන් ඔබටත් අවස්ථාවක් දෙනවා නැවුම් අත්දැකීමක් ලබා ගන්න. දේශීය සහ විදේශීය ශ්‍රී ලාංකික ඔබට අපි ආදරෙන් ආරාධනා කරනවා ලාභදායි ආයෝජන අවස්ථාත් එක්ක කසාගල සමූහ ව්‍යාපාරයත් එක්ක එකතු වෙන්න කියලා. එතකොට ඒ මැසේජ් එක කිව්වට පස්සේ 0.7 0.93 0.93 0.7 එවල තියෙන ඔයාලගේ මැසේජස් දෙක තුනකුත් කියාගෙන යන්න සින්දුවක් අහලා ඊළඟ පැයට ජයසතුට සුපිරි වාසනාවන්ත දවසක් චාමි ඔයාව අහගෙන වැඩ ඔබට හැබැයි චන්දරකේ හන්න දිමහත්මේ වගේ මැසේජ් එක ජපානයෙන් ඉන්න පොරිතුබ දිල්ශී ඔයාවත් ආදරෙන් එකතු කරගන්නෝ තංගල්ලෙන් ශ්‍යාමා ජෝන් ඔයාටත් ලස්සන සින්දුවක් අහන්න දෙන්න ඊට පස්සේ පොල් කහවලට යනවා බැලුම් ගල කන්දෙන් හවස 4 වෙනකම් මහන් ඉන්නවා කියලා තියෙනවා. හසුදරා දෝනිගේ අම්මා සුරේකා ආදරෙන් එකතු කරගන්නවා. හසුදරාවට පස්සේ මට මැසේජ් එකක් එවන්නයි ස්කූලේ ගිහිල්ලා එලවට මැසේජ් එකක් එවනවා නේද? සුබදාවලක් ලක්කඩ අපිට වහගෙන ඉන්නේ ලස්සන සින්දුවක් අහන්න දෙන්නෝ කියලා. ත්‍රිකුණමලේ මේ මැසේජ් එක පූජ්‍ය බණ්ඩා පවුල හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්නත් මට පාත පැත්තට තියන්න. ලක්ෂ්මන් තමරා නිශානේ චේතනා තේජ් ආවෝර පුජ පුතාත් එක්ක භාග්‍යාවිෂ්කවත් එකතු කරගන්න. ස්තුතියි මැසේජ් එකක් කිව්වට වඩා අතරේ කොහොම හරි නේද වෙලාවක් හොයාගෙන අපි දෙවෙනි පැයට මුණ ගැහමුද?

0: ලක්න ප්‍රවෘති සමගින්ද මම වෙනුරි ගින්නලිය ප්‍රවෘති සංස්කෘතිය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB තනට තහනෙ ලොතරයි රටි සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS Agribusiness වෙත සොනාලිකා ට්‍රැක්ටරය.
3: වකුගඩු හානිවලින් තොරව දීර්ඝායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි. 0.71.397.399.
4: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රබල අකුණු සහ තද සුළං පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළා. අද රාත්‍රී 11:30 දක්වා අනතුරු ඇඟවීම් බලපැවැත්වෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම සබරගමුව, නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත් මෙන්ම වවුනියාව සහ මොනතෙව් දිස්ත්‍රික්වල ප්‍රබල අකුණු හට ගැනීමේ හැකියාවක් පවතිනවා. ගිගරුම් සැත වැස්සවන් ප්‍රදේශවල තාවකාලික තද සුළංද ඇතිවිය හැකියි. අකුණු සාසුලන් මගින් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහැමති M.K. ස්ටාලින් සිද්ධුරයෙන් ඉල්ලා අස්වේති වෙනවා. ඒ ප්‍රාන්තයේ මැතිවරණ සුපිරිනාඩු තලපති විජය ජයග්‍රහණය කිරීමත් සමගින් අවසන් ප්‍රතිපලයට අනුව විජේගේ නායකත්වයෙන් යුත් TVK පක්ෂය ආසන 234න් 108ක් ලබා ගනිමින් ජයග්‍රහණය කළා. ඒ අනුව තමා දුරෙන් ඉල්ලා අස්සේ ජයග්‍රහකයන්ට පාලනය බාර දෙන බවයි M.K. ස්ටාලින් ප්‍රකාශ කර ඇත්තේ. තමිල්නාඩු ප්‍රාන්ත බලයේ සුපිරිනාඩු විජේට හිමිවීම සම්බන්ධයෙන් ඉන්දියා අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය සුපැතුම් එක් කර තිබෙනවා. එසේ එක්ස් ගිනුමෙහි සටහනක් තබමින් ලකුණු මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 3ට බලාපොරොත්තු වන්න.
4: 24 පෑම සිරුවෙන් ලකඩ ප්‍රවෘත්ති.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RG හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට

0: රටට වග කියන රේඩියෝ
1: දන්නවද? ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න,

0: සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මං පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: All night beats with

අටයි වෙලාව ඔල්ටන් බෙඩ්සෙත් චාමි අපෙන් අපේ දෙවනි පැයේ 0.7 0.3 9 3 5 3 7 මැසේජ් එකක් එවන්න පුළුවන්. ආදරය කරන්න වටින මනුස්සයෙක් වෙන්න එක හරි ලස්සන කතාවක් නේද? ආදරය කරන්න වටින මනුස්සයෙක් වෙන්න. ඔය වාතරෙන් එකතු කරගන්න පසුදෝ thank you message එකක් එව්වට. සරචන්ද්‍ර රයිගමින් එවලා තියෙනවා message එකක් ෆොටෝකුත් එක්ක. අපි සිද්දුවක් අහමු. අනුරගමට ගියාම අමෙලියා සමරසේකර ආගෙන දෙන්නේ. මහත්තයා ඉන්නවා පුතාලා දෙන්නා දුවලා දෙන්නව එකතු කරගන්න කියලා අනුලවතී තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. හයි චාමි කොහොමද? අපිත් ඉන්නවා සිංදුවක් අහන්න. නාරාහෙන් පිට සාලිය චමින්ද ඔව් thank you message එකක් එව්වට. අකි අපේ කරුණායක එල්එන්ජී එකෙන් ස්පොට් සී එකෙන් කවුද ඉන්නේ ඔයාලත් එක්ක? නෙළුම් ඉන්නවා. ඉරේෂාකා, ශානියක්කා, කුමාරි, ගයන්, සුජි, අපි සිංදුවක් අහමු. මතු තමයි මට මැසේජ් එකක් එවලා තියෙන්නේ. සුබ දවසක් වෙනපෙන් රසල්, නෝනා මානෙල්, දොර දෙන්නා සුසාන, සුරේනි, පුතා සුරලිත, ජේකබ්, ඕබෙත්, නේතන්, තීර්ෂා, ලකඩාන හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. එතනින් මම ආසමනම කාටද දන්නද තියන්නේ? හා කාටද කියන්න බල. තීර්ෂා ඔයාට හැමදාම හිනාවල සතුටින් ඉන්න ඕනේ. ඔය මන්දෙන් එහෙම නම කිව්වම හිනාවනේ. ඒ වගේ හස දෙකයි විනාඩි 10යි.

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි වෙනාඩි 14යි
2: මානවීය

0: සතියේ දිනවල රාත්‍රී 7ට ලක්කනෙන්
1: සම්පූර්ණ දාන සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ එන්එල්වි තනට තහනේ ලතරයි රටි සංවර්ධනයේ දෙවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බලදීගෙන ඔබත් කෝටිපතියෙකු කුවන්
1: රීදා වයි බී එකට මික්ස්

0: සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග්ය ලක්ෂ 20 ලක්ෂ 2 කේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්
2: හවස දෙකයි වෙනකට 16යි

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: Pasaru dekaye vinati vessai
0: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes All in one place All on your terms A legendary name returns Redefining entertainment And reshaping the Sri Lankan entertainment landscape This is not just streaming This is the future of Sri Lankan entertainment ITN Max
2: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කියව අබන්ස් අඟල 40 ස්මාර්ට් ප්‍රෝප වාහනයක් ඇදගෙන ගෙනියන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අද අබන්ස් ප්‍රදර්ශනකාරයක් වූ bypass.com වෙත පිවිසෙන්න

පියා පතක සැහැල්ලවෙන් එන්න ජේවිතය පෙඳින්න ලස්සන සින්දු පිරුණු පැයතුනක් සතිය දවස්වල දවල් එක එද හතර වෙනකන් එකනේ.

හවස දෙකයි වෙනාට විසි දෙකයි තප්පර 32 වෙනකම මං හිටියා. චෝ මී කියලා තියෙන මේ මැසේජ් එක කවුද වෙලා තියෙන්නේ? කටනායක සෙතුක මෙත්සෙලු එයාගේ 16 වෙනි උපන්දිනය අත තියෙන්නේ කියලා තියෙනවා. එයාට විශ් කරන්න කියලා තමයි තියෙන්නේ. සෙතුක මෙත්සෙලු හැපි බර්ත්ඩේ ටු යූ. හැමදාම සතුටින් ඉඳලා වෙන්නවර නේද 16යි. නිතර නිරෝගී වාසනාවත සුසුබ උපන්දිනයක් වේවා. සුපදාවලක් වේවා චාමි. කොහොමද ඔයාට ලස්සන සිද්ධාක වුණේ කියලා බලම්ගොඩ ඩිපෝවේ ඉංජිනේරු වංශයේ අබේසිංහ බණ්ඩාර, රංජිත්, පේෂාන්, අපිල සඳුරුවන්, පද්ම කුමාර, දර්ශන අද වැඩනේ හොඳටම වැඩ ඇති. ඔයාලව එකතු කරගන්න. සුබම සුබ දවසක් චාමි. අපි පිළියම්දලින් MLA ගමන්ටකෙක් නේද? ලලිත් සර්, සෙසිර සර්, කුමාරි අක්කා, ගීත අක්කා, රම්‍ය අක්කා, මතු, උදයා, තිලින, ප්‍රසාද්, ලක්මාලි, රූපන්, රෝෂිනි, නන්දනි, රමණි, නිරෝෂා සහ මැෂින් අශ්‍රය සෙසිර අයවත් එකතු කරගන්න කියලා තියෙනවා. පිළියතරින් අනුෂ්ක තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. වොයිස් එක හරිය ලස්සනයි කියලා තියෙනවා. අහගින්න පුළුවන් නම් එච්චරයි ඉතින් හැබැයි ඈ. ඔය කියනවා මෙහෙම දෙයක්. ඔබ කල හොඳ දේ කියන්නට කිසිවෙකු නැතත් ඔබට වැරදුණු දේ ලොවට කියන්නට බොහෝ දෙනා එක් වෙනු ඇත. ඒක ඇත්ත නේද? ඔබ කල හොඳ දේ කියන්නට කිසිවෙකු නැතත් ඔබට වැරදුණු දේ ලොවට කියන්නට බොහෝ දෙනා එක් වෙනු ඇත. කතා කරන්න බැරි අයත් කතා කරනවා එවලට නේද? අපි අන්නාසි කල හෙනෙන් අපිවත් සින්දුවකට එකතු කරගමු. දීපිකා, ජයසිංහ, දිනල්කා, ධම්මිකා, නිලා, හරිනේද නම් ටික. සුබ උපන්දිනයක් තියෙනවා කියලා තියෙනවා. මල්මි පුන්සලාගෙන එයාට විශ් කරන්න කියලා මට මැසේජ් එකක් ඔයිට කලින් ආව වෙන කෙනෙක් කියලා තිබුණු මං හිතන්නේ. එයාට විශ් කරා මං හොඳ. කිරිදවල, අලිවල, පල්ල, පාසල් මාවතේ, නිහල් විජේරත්න, දමයන්ත දිල්රක්ෂි ඇතුළු ලක්කටහන හැමදෙනාම එකතු කරගෙන සිද්ධාක් අහමු කියලා ඊළඟ මැසේජ් එකේ තියෙනවා. ඊට පස්සේ ගිනි ගන්න පෝස්ට් ඔෆිස් එකේ ටීම් එක එකතු කරගන්න ඕනේ. චාන්තනි මිස්, චේතනි මිස්, සංගීතා මිස්, ප්‍රියන්ත මහත්මයා එකතු කරගන්න කියලා මංජුල හේමන්ත තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. තැන්ක් යූ මංජුල. දෙකයි විනාඩි 25.

0: FM 93.7 Lakhana Radio ITN
1: පසර දෙකයි වෙනාට 29යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා

0: FM 93.7 Lakhana Radio ITN
1: ලෝකෙ මනුස්සයෙක්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
2: ඔව්.

ඒක තනි කරන ඇ

හවස දෙකපහුවල විනාඩි 34යි. මැසේජ් නම්බර් එක දන්නේ නැති කෙනෙක් මාව අහගෙන ඉන්නවද? අද මුලින්ම අහන කෙනෙක්ද ඔයා? එහෙනම් ඔයා මට විශේෂයි. 0.7023 93.5 93.7 අපිට මැසේජ් එකක් එවන්න පුළුවන්. හවස 4 වෙනකම් මං ඉන්නවා මේ පැත්තට වෙලා. මාත් ඉන්නවා චාමී සිද්ධාක ඕනේ කියලා චමින්ද ධර්මසිරි මට මැසේජ් එකක් එවලා තියෙනවා. ඊට පස්සේ හේමන්ත ටෙක්ස්ටයිල් එකෙන් ඉන්ද්‍රජිත් අජන්ත යසරත්න කුමාරේ ජනක දයාබරන් සම්පත් සන්ධ්‍යා ජේපී යසරත්න උමේෂ් ශ්‍රීමාලේ ජනකේ සජානි ගීනින් ගිනත් ගීනත් වලන නම හරියට වයවලා තියෙනවද කියලා කරුණාරත්න ගාමිණී කුමුදු වැකතු කර ගන්නවා. ඊළඟ සින්දුවට විමලසන මහත්මිය ස්තුතියි මැසේජ් එකක් එව්වට වාට. මාත් ලක්ක දහගෙන ඉන්නවා සින්දුවක් දෙන්න කියලා. පිටිගල බොරළු හේනේ සුසන්ත සම්පත් අපි සින්දුවක් අහමු. ස්තුතියි වාටත්. සුබම සුබ දහවලක් වේවා. මොකදවසකට පස්සේ මැසේජ් එකක් දාන්න උනේ. මොකද දවල් 12 පස්සේ මෙහෙට වහිනවා. අකුණු ගහන හින්ද හන්නුනේ නැහැ කියලා තියෙනවා. අද නම් තාම වැස්ස නැහැ හින්ද හන්න පුළුවන් කියලා. අක්කර 40 පද්ම තමයි මේ දිග මැසේජ් එක ගෙවලා තියෙන්නේ. මහත්තයා වසන්ත පොතල දෙන පඳුපුල් සහ විහස් වැකතු කරගන්න. ඒකට කමක් නැහැ. හොඳේ පරිස්සමට ඉන්න. දවසක් ආවුවේ නැහැ කියලා මුකුත් නැති වෙන්නේ නැහැනේ. ඒකට වඩා ඔයාගේ පරිස්සම වටිනවා මට. පරිස්සමෙන් දකුණු ගහන වෙලාවට වහින වෙලාවට සැකයක් තියෙනවා නම් අහන්න එපා. කමක් නැහැ. සුබම සුබ දවලක් වේවා චාමී. ලස්සනම ලස්සන දවසක් වේවා කියලා දොහා කටාරබලේ ඉඳන් අහගෙන අපි වැඩ කරනවා කියලා තියෙන්නේ කෑගල්ලේ දීවලගමේ අයවත් එකතු කරගෙන ප්‍රසාද් රාජපක්ෂ. මොකද මේ වෙලා තියෙන්නේ සිත කලබුණු විට ඔබ දකින්නේ ප්‍රශ්න පමණයි. සිත නිශ්චල වූ විට ඔබ දකින්නේ විසඳුම් පමණයි. මඩ වතුරට පැහැදිලි වන්නට කාලය දෙන්නාසේ ඔබේ ආත්මයටත් නිහඬවන්නට මොහොතක් දෙන්න. සැබෑ ස්වරූපය හමු වෙන්නේ එතකොටයි කියලා තමයි කියන්නේ. ඒක ඇත්තනේ. අර දිය කලබුණාම බොර වෙච්ච දේ අපිට පැහැදිලි දෙයක් බලා ගන්න බැහැනේ. අපේ හිතත් අර කැළඹිලා තියෙන වෙලාවට මොන ප්‍රශ්නේ අපේ හිතේ තිබුණත් ප්‍රශ්නේ බරපතලකම කොච්චර වැඩි වුණත් අපිට හරි උත්තරයක් හොයාගන්න බැරි වෙනවා. ඊට වඩා නරකද ප්‍රශ්න පොඩ්ඩක් ඔබත් ඔහොම උත්තරේ ඉන්න මමත් මෙහෙම මෙතන ඉන්නවා විසඳන වෙලාවක විසඳන්න කියලා ජීවිතය ඉස්සරහට යන්නේක. එතකොට ප්‍රශ්නෙත් සතුටෙන් අපිත් සතුටෙන්.

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: Havasa dekhaye vinadi 40 ekai
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
4: සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින්දලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සහතිකෙන් නැවුම්ම නැවුම් අපේම රසේ සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
1: හඩක් නිසා රිද්දගත් මිනිස්සු දවසක තරවක් නිසා හරි සනසෙ

0: තනිකර ගේ මතක හිත රත්දන ආකස්මික පැයතනාක්
1: ඕවර්ටයිම් බීට්ස් විත් චාමි
0: සතියේ දිනවල දවල් එකේ එදා

හවස දැකයි වෙනඩේ හතලිස් තුනයි වෙලාව ඇම නොතුනෑ දශම පහෙන් හරි අනොතුනෑ දශම හතෙන් හරි ආගෙන එන්නවන නේමාව ආගෙන විතරක් ඉදල බෑ ට මෙසජැකවන්න පුළුවන් එවන්න බිදුවයි හතයි බිඳුවයි තුනයි අනෝතුනයි පහයි අනෝතුනයි හතට. අපේ පෙන්දනිය උඩුගම කිරියල්ල හටවෑකේ වැඩකන ගමංග හකිරන්නවා කියලා තියෙන ෆොටම එක ලස්සට කරනවා කියලා තියෙනවා. සිද්ධාර්ථෙන්නං සෆ්මිස්ක හරිද නම සවිස්ක වෙනස් නමක් ඔයාට තියෙන. අපි සිද්ධාකහම තැංකු මැසජ් එකක් එව්වට. මොරුන්තරව සකුරායතනයේ වැඩ කරන අපේ ඕෂධගේ උපන්දිනයන අද ඕෂද හැපි බර්ත්ඩේ වඩාමගේ ඉන්නවානේ. අපි වැඩ විශ් කරන්න හොඳේ නිදුක් නිරෝගී වාසනාවත සුවසම උපන්දිනයක් වේවා. හැපි බර්ත්ඩේ ටු යූ කියලා මං විතරක් නෙවෙයි කුමාරී සමන්මලී චමිලා රාණි සුපුන් ඕෂධී ලීලා සිරියලතාවත් එකතු කරගන්න. ඊට පස්සේ තියෙන මැසේජ් එක කුවෙට් වලින් ප්‍රියන්ත කාන්ති ආලා දෙන්නවත් එකතු කරගෙන ලස්සන සිද්ධාක් අහන්න ලෑස්ති කරලා තියෙන්නේ. සිද්ධ සේරම ටික ලස්සනයි කියලා තරුෂිමටයි මැසේජ් එකක් කියලා තියෙනවා. තැන්ක් යූ. ඊට පස්සේ මොකද්ද මේ කියන්නේ? ආසිට සම්පත් දෙඩට මුල්ල එවලා තියෙන පෝස්ට් එක ටිකක් බර වැඩි. හරිද? ඒක නිසා මම එක දැන් කියන්නේ. තැන්ක් යූ මැසේජ් එකක් එවුවට පෝස්ට් එකක් ෂෙයා කළාට. ලක්කඩ සුබ සන්ධ්‍යාවක් වේවා. හලාවතින් මේ මැසේජ් එක පැට්‍රික් වාගෙන් ඇන් සහන් ශිවන් ෂනෙල් මෙතුෂ රශ්මි දුව ලිලි මොනෙස් ටාදුව මොරෙන් එකතු කරගම්ම. එකතු කරගෙන එයාලව අපි සිද්ධුවක් අහලා වොත් නරකද? නරක නෑ. දෙකයි මෙනාදී 45.

0: FM 93.5, FM 93.7, La Kanda, Radio ITN.
1: ධන්වද කුලී ගෙවල් වගේ හිත්වලට ආදරය කරන්නේ පරිස්සමෙන්. මොකද ජන්න කිව්වහම ජන්නම ජන්නම.

හවස දෙකයි විනාඩි 50යි. ඩෝම ගැන කතා කරන්න යාවේ. දැන් ගෙදරදීම සෞඛ්‍ය ආරක්ෂිත වාට පොල්තෙල් නිෂ්පාදනය කරගන්න තියෙන හොඳම විදිහ ගැන තමයි මම මේ කියන්න හදන්නේ. ඒ තමයි ඩෝම හෝම් ඔයිල් මේක එකක් යූස් කරන එක. වෙළඳපොළේ තියෙන පොල්තෙල් වෙනුවට ගෙදරදීම පහසුවෙන් අලුතින් පොල්තෙල් ඉතා ඉක්මනින් ඔයාට වාගේ අතින්ම හදා ගන්න පුළුවන්. සිංගල් පේස් විදුලිය මගින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ධාරිතාවය ගතුතින් පැටි බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් හදා ගන්න පුළුවන්. පොල්තෙල් පොල්තෙලි කොට පොල්තෙල් විතරක්ම නෙවෙයි තව තියෙනවා. කියන්නේ සමහර ආහාර වර්ග හදා ගන්න වගේම බෙහෙත් වර්ග වලට තුමනව වෙනවා නේද? අපතෙල්, එතකොට කොහොඹ තෙල්, එඬරු තෙල්, වටක, සූර්යකාන්ත, කජු, රට කජු වලින් තෙල් නේ. එතකොට මේ තෙල් වර්ග හදා ගන්න පුළුවන් ඩෝමා හෝම් ඔයිල් මේක එකේ. මේ සම්පූර්ණ යන්ත්‍රෙම හදලා තියෙන්නේ සුදු යකඩ වලින්. ඒක නිසා ගෙවි යාම අවමයි. මිල රුපියල් 88000යි වෙන්නේ. තවත් විස්තර ඕනේ නම් මට කියන්න බෑ. අද වෙන කෝල් එකක් ගන්න 01176779579. අය කියන්නද 01176779579ට කෝල් එකක් අරගෙන ඩෝමා හෝම් ඔයිල් මේක එක ගැන චාමි කිව්වා කියලා කතා කරලා අහන්න හොඳේ. ඊට පස්සේ යලා තව විස්තර කියයි. ඒ අතරේ මට මතක් වෙච්ච තව කාරණාවක් තියෙනවා. දැන් ඉතින් ආයි වැස්ස පටන් ගත්තනේ. අපේ ආදීනි ඇහිලා නේද අහසට? අපි අවුව වැඩ වුණාම සෑහෙන කනලව් කරන්නේ වහින්නනේ වහින්න වහින්න කියලා. දැන් අකුණු ගගා වහිනවා. ඒ වැස්සත් එක්ක මොකද වෙන්නේ? අපිට අමතක වෙනවා ඩෙන්ගු කියලා ලඩක් තිබුණා කියලා. දැන් ආපහු ඩෙන්ගු හිසවසවන්න පටන් අරගෙන තිනවා. දැන් මේ පස්වෙනි මාසෙට පටන් ගන්න තියෙන එක දවස් 5ක් ඉවරයි. 2026 ජනවාරි මාසේ ඉඳලා මේ වෙනකොට ඩෙන්ගු රෝගීන් වහ විශ්වාස කරන්න 25,082ක් වාර්තා වෙලා තියෙනවා. 25,082ක් හොඳ. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර සහ කළුතර කියන දිස්ත්‍රික්කවල වගේම කොළඹ මහනගර සභා බල ප්‍රදේශයෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනවා. මේ වසරේ මේ දක්වා ඩෙන්ගු ආශ්‍රිත මරණ 12ක් වාර්තා වෙලා තියෙනවා. ඒක නිසා මතක තියාගන්න උණ රෝගී තත්ත්වය දවස් දෙකකට වඩා තියෙනවා නම් ඒ ඩෙන්ගු රෝගයද කියලා තහවුරු කරගන්න වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න කියලා තමයි ඔබට මතක් කිරීමක් කරන්නේ. සමහරු ගෙස් කරනවානේ මේක වෛරස් එකක් වෙන්නේ නැති. ස්කෝලෙත් මේක තිබුණා. මේක එතකොට යාගෙන් බෝ වෙලා වෙන්නේ නැති වෛරස් වෙන්නේ නැති. වෛරස් වෛරස් කගා ඉන්න. පස්සේ ඉතින් රක්තපාත තත්ත්වයට ආවට පස්සේ තමයි හොල්ල හොල්ල ඉන්න වෙන්නේ. එහෙම වෙන්න එපා. ඔයා ඩොක්ටර් වෙන්න එපා. ඔයාලා දාන්නේ එක්නිසගිල බෙහෙ.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: දන්නවනහ මේ පැයත් ඉවර වෙලානේ නේද? හවස 2:00 විනාඩි 56යි වෙලාව. අපි හන යන් අන්තිම පැයට නේද? බිඳුවයි 7යි, බිඳුවයි 3යි, 93යි 5යි, 93යි 7. ඒ අපේ මැසේජ් නම්බර් එක. හතර වෙන කලින් මැසේජ් එකක් එවුවොත් මං කියලා යන්නම්.

0: ITN.
1: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරේ ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ එන්එල්බී තනට තහන එළතුරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහත්කම සම්පත තහන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.
1: සහයෝගීතා අනුග්‍රහය.
3: සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
4: වකුගඩු හානිවලින් තොරව දීර්ඝායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි. 0.71.397.399.
0: ගනිමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු විභාගයේ අද පැවැත්ුණා. එහිදී වැලිසර අධි ආරක්ෂිත බාධනාගාරයේ රඳවා සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරකයෙකු වන චමින්ද රවි ජයනාත්වත් දෙමළගොඩ චමින්ද නැමැත්තාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ අපරාධ කොට්ටාසයට අද අවසර ලබා දී තිබෙනවා. ඒ කොළඹ අපරාධ කොට්ටාසය සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගීස් බෝධිරගම් මහතා මෙම නියෝගය නිකුත් කළා. තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ජයග්‍රහණය කළ සුපිරි නළු තලපති විජේ ප්‍රාන්ත ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් වෙත ලිපියක්කම කර තිබෙනවා. ඒ සති දෙකක් තුළ තම පක්ෂයේ බහුතරය පෙන්වීමට සූදානම් බවයි. එමෙන් තමිල්නාඩු ප්‍රාන්ත පාලනය තම පාර්ශ්වයට නිල වශයෙන් බාර දෙන ලෙසද ඔහු ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා තිබෙනවා. ඊයේ නිකුත් කළ අවසන් ප්‍රතිඵලයට අනුව තලපති විජේගේ නායකත්වයෙන් යුත් TVK පක්ෂයට ආසන 234න් 108ක බලය හිමි වුණා. ඒ වසර 50ක කාලයක් ද්‍රවිඩ දේශපාලනයේ බලකොටුවක් වූ තමිල්නාඩු ADKM සහ IDK DMK පක්ෂ අධිපත්‍යයෙන් මිදී නව මාවතක් ආරම්භ කරමින් ලකන මීළඟ පැවති ප්‍රකාශයේ සවස 4ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනස එකතු

හවස තුන පහ වෙලා විනාඩි පහයි. All time bets it's charming. අපි අපේ අන්තිම පැය පටන් ගත්තා.

0: සාර්ථක සැහැල්ලවෙන් එන්න ජීවිතය විඳින්න.
1: All time beats with Chami.
0: ලස්සන සින්දු පිරුණු පැය තුනක් සතියේ දවස්වල දවල් එක ඉඳන් හතර වෙනකන්.

දවස තුනයි විනාඩිය 11යි වෙලාව. 0.7023 5 3 7 එ අපේ මැසේජ් නම්බර් එක. නවගහ ඇල ඕසිස් ඇග්‍රෝ එකේ ඖෂධ රත්වෙට සිද්ධුවකට එකතු කරගන්න කියලා ඔබට මැසේජ් එකක් ගෙවලා තියෙනවා නේ ගොඩක් වෙලාවකට කලින්. හරියටම පැයකට කලින්ද කොහෙද? කමන්න දැන් හරි දැක්කන නේ නානේ. අපි සිද්ධුවක් අහමු. අපි තින්නවා දැරණිය ගල බස්නාකල මනාශා ගාමටකේ අක්කල නංගිලා හැමෝම එකතු කරගන්නන් ජය මාමා අම්මෝ. මොකද මේ වෙලා තියෙන්නේ එකයි ගන්නටපු මැසේජ් එකට පස්සෙම සරෙන් සරේ මැසේජ් කරපු නිසා තමයි මැසේජ් එක කියවන්න ප්‍රමාද වුණේ. හරිද? ඉවසීම දැනේ කොච්චර කිව්වාද?

වෙනත්න සිතට අවුලක් වගේ කියලා තියෙනවා. ඒක කියන්න ගිහින් මට අවුලක් වුණා. අපිවත් එකතු කරගන්න කොට්ටාව විරක්කුඩි බේකරි එකෙන් ලොකු බොස් පොල් පොඩි බොස් වරුණ ලක්ෂ්මී මිස්. දැන් මේගොල්ලෝ කෑම හැම හදලා ඔයාට දීලා නේද කන්නේ? ඔගෙන් ආශිර්වාද ගන්නා නේද ලක්ෂ්මීනේ? චම්ප මිස් ධනුෂ්ක මදුෂාක ජගත්ව එකතු කරගන්න කියලා ජය මම මැසේජ් එකක් කරලා තියෙන. ලක්ෂ්මී මිස්ට මොනහර කියන්න කියලා තියෙනවා. ලක්ෂ්මී මිස් පොඩ්ඩක් බලන්න ඇයි කියලා. ඊට පස්සේ අපි වැඩ කරන ගමන් අහගෙන ඉන්නේ කියලා උඩුගම්පල විදවත රුක්ෂාන් නයනා සන්තතුව මනෝචිතුව එකතු කරගන්න කියලා තියෙන්නේ. රුක්ෂාන් තැන්කියු මැසේජ් එකක් එවට ආටත්. ඊට පස්සේ මේ කවුද ඉන්නේ කියලා බලමු. සුබතහවලක්. අපි මහගම DSD ෆැෂන් එකේ සමන්තේ ජයවීර මාමා, සමාදී දෙනුවන් ධම්මිකා, දමයන්ත ප්‍රීතිකා, කුමුදු අපිවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. අපි අලුතෙන් ඔයාලත් එක්ක එකතු වුණේ. මං ආතරෙන් පිළිගන්නවානේ. හරිද? හෙටත් මැසේජ් එකක් එවන්න බලන්න. හයි චාමියක්කේ, අපිවත් සින්දුවකට එකතු කරගන්නකෝ. අපි අඹ මල්ලේ මාලේ ෆැෂන් එකෙන් මාලි සේනකුමාරි ඔයාව එකතු කරගන්න. චෝටි මනේ චතුරිකා රංගිකා චම්මි ශිරෝමි චතු අපේ බොස් නිමල් එය මාවත් එකතු කරගන්නා කියලා තියෙන සින්දුවක් අහන්න. තැන්කියෝ. බැලුම් ගල කන්දේ හසදර දෝනි. ඔයා ඇවිල්ලා තියෙනවානේ ස්කූලෙ ගිහිල්ලා ඇවිල්ලා හෝම්වර්ක් කරන ගමන් මාව අහන් ඉන්නවා කියලා මැසේජ් එකක් කියලා තියෙනවා. යසින්දි හසදරා අම්මා සොරේ කාපච්චි සාකර නංගි බිමන්සා තුෂාරියන්ට තාම මට මැසේජ් එකක් කිව්වේ නැහැ. හැමෝම එකතු කරගන්නම්. තැන්කියු මැසේජ් එකක් කිව්වට. අපේ තෙන්නවෝ මොරොත්තේ පෙට්ටි මඩුවෙන් ප්‍රියංකර තුෂාර අයියා සපුන් මල්ලිය සිරිල් මාමා ඇතුළු හැමදෙනාම එකතු කරගට සිද්ධුවක් අහන්න ඕනි කියලා තමයි කියන්නේ. ඊට පස්සේ මං ආස මැසේජ් එකක් තියෙනවා අපේ නිෂු වෙලා තියෙන. ඒ මැසේජ් එක මේ සිද්ධි හොවට පස්සේ කියන්නම්. වෙලාව දෝනේ හවස 3:15.

0: FM 93.7 Lakhana Radio ITN
1: හවසතුනයි විනාඩි 19යි. ලාංකේය විශ්වාසදිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176679479 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල්හේන පාරවහරගම
2: නෙවුත්ව සමීර රූපලෙක් 1500ක් කිව අබාස් අඟල 40 ස්මාර්ට් ප්‍රෝප වාහනයක් කෙතරගෙන යන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අදම අබාස් ප්‍රදර්ශනකාරයක් හෝ biobas.com වෙත පිවිසෙන්න
0: හැන්දෑවට එහෙම කන් ගොටනම සද්ද
3: මේක ගන්න
4: මොනවද හලෝ සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ
5: හරි හරි බබා වැඩේ ඉවරුම ගමන් එන්නවා ඔයා ඔෆිසෙක ළඟට ගිහින් ඉන්නකෝ
4: හරි හරි හරි දැන් ෆෝන් එක තියන්නකෝ බා ලිස්ට් එක දාන්න මම එනකොට අරගෙන
3: මේ වෙලාව නම් එපා නේද
6: අයිබෝවන් අර සද්ද මේ සද්ද මේ හම්බ සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස හතරට ලකඩ ඊවනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න
0: සම අනුග්‍රහය
6: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
0: අවස 9:21
3: වාර්තාපිට වාර්තා තමනි කෝටි යටේ NLB තනරේ තහනේ ලොතරැයියේ මුදල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තහනේ තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
0: හිසේ කරදර නිමා කරලා හිතේ සහනය ගෙනෙන්න. අදම සංස්ථා කුමාරිකා ෂැම්පු අරගන්න. සියලුම ආයුර්වේද සංස්ථා අලෙවිසෙල් සහ ආයුර්වේද ඔසුසල් වලින් ලබා ගන්න. මිල රුපියල් 395 සිට පිවිසෙන්න. www.sladc.lk ගුණාත්මක දේශීය ඖෂධ නිෂ්පාදනය හරහා ජන සුවය වෙනුවෙන් කැප වී සිටින ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිෂ්පාදනයක්.
4: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
0: Dannawada time pass karanna ona nam potak gewanna film ekak

හවස තුනයි විනාඩි 23 වෙලාව. අපිට ලක්නහනේ මහේෂ් ඉංජිනේර් නක්කවත්ත. හරිනේ කිව්වා. නිමාලි මුතුලි බිරිඳ එකතු කරගන්නවා කියලා තියෙනවා. Thank you message එකක් එව්වට. සුබ දවසක් ශාමි. වැඩ කරන ගමන් අහන් ඉන්නේ. කොරියාවෙන් චින්තක. අද message එකවන පරක් වෙලා මොකද? ආව එකතු කරගන්නම්. ඊට පස්සේ අද සියදු සෙට් එක සුපිරියක් කියලා වශද මටයි message එකක් කියලා තියෙනවා. Thank you. ඊට පස්සේ මේ මොකද කියන්නේ කියලා මම ඉතුරු කරගත්ත message එක නිෂූගේ කියන්නතු මං අකේ කරලා කියන්නේ message එක තියන් හිටියා. ඔබට මේ ලෝකෙ කිසි දෙයක් අමුතුවෙන් අයිති කරගන්න බෑ. ඔබට උරුම වුණොත් ඇරෙන්න. තමගේ ජීවිතයේ ඇතුළේ ගොඩක් අය මිනිස්සු තමගේ සන්තකයේ පවත්වාගෙන යන්න ජීවිතයේ සිදුවීම් පාලනය කරන්න දැඩි මානසික ආයාසයක් ගන්නවා. නමුත් ඒ කිසි දෙයක් අපිට අයිති කියලා හිතාගෙන ඉන්නවා ඇරෙන්න අපේ පාලනය නැහැ. අපිට අයිති නම් දෙයක් අපේ කැමති විදිහටම වෙනස් නොවී තියෙන්න ඕනේ. හිතන්න ඔබට සරුසර පොල් ගහක් තියෙනවා කියලා. ඔබ ඒකට ගොඩාක් ආදරේ. ඒ ගහේ පොල් අන්සතු වෙනවට නැති වෙනවට කැමති නැහැ. පැය 24ම ඇසිපිය නොහැලා මුර කරනවා. හැබැයි ඔබ SPA වෙන තත්පරය උනත් එක්කෝ ගඟකට වැටිලා බිමට හොයාගන්න බැරි තැනකට වැටිලා හොරු කඩන් ගිහිල්ලා හරි ඔබට අහිමි නම් පොල් කිඩි ඔබට නැති වෙන්න පුළුවන්. අමුතු ලොකු ආයාසයක් අරගෙන දේවල් රකින්න මානසිකව මහන්සි වෙන්න එපා කියලා තමයි කියන්නේ. අපිට අයිති නැති වෙනස් වෙන දේවල් උරුම වෙනවා ඇරෙන්න අයිති කරගන්න බෑ කියලා අපිට මේ මැසේජ් එක එවෙන්නේ ෂෝ. මේ අදහස චමිත් චතුරංගනගෙන එහරි ලස්සන අදහස් එකතු කරනවා Facebook පිටුවේ. ස්තුතියි ලස්සන අදහසක් එවුවට නිෂෝ. හවස 3යි විනාඩි 25යි. මේ සිද්ධිය පස්සේ මම එකහැලා පොරොන්දු වෙනවා text messages ටික බලනවා කියලා. ඒ පැත්ත පිරීලා ඉතිරිලා ගිහින් තියෙන්නේ.

හවස 3යි වෙනාඩි 29යි වෙලාව 0.7 0.3 5 0.3 7ට එවලා තියෙන text messages ටික බලන්න අවසරයි. නවරින් සංජීව වාකිනවා ජීවිතේට රිවර්ස් නෑ කියලා කැත්ත. මේ ගෙවෙන තත්පරය සතුටින් ඉන්න කියලා මම මතක් කළේ ඒක නිසා ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොට. සෙරුවවිල පැත්තේ ඉඟ කෙටිය සමරසිංහ යාළුවෝ කොමල වේකතු කරගන්නවා. මට කියලා තියෙන දේවල් මෙතන. රත්නපුර එඩන්නේ තමඩා කුමාරේ ඔයාව එකතු කරගන්නම්. Thank you වගේ මැසේජ් එකට බොහොම අමාරුයි මං හිනව නවත්ත ගත්තා හොඳේ. ඊට පස්සේ මමත් දෙන්නා කියලා ධනංජනී පුෂ්පමාලා ඔයා මට මැසේජ් එකක් කියලා තියෙනවා. ස්තුතියි. මටත් සෙන්දුවක් දෙන්න ධර්ණියකලෙන් දිනුෂා. අපි සෙන්දුවක් අහමු. ස්තුතියි. ඔව පර්ණකම වැවේ ගමින් මතුරංග මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. පොඩක් ශ්‍රවණය අපහැදිලිතාවයක් තියෙනවා කියලා තියෙනවා. මම ඒක ගැන දැනුවත් කරන්න. අපිව පැහැදිලිව හැන්න එපැයි නේද? බලමු මං කියන්නයි. චාමි අපිටත් ලස්සන සින්දුවක් ඕනේ. මක්කොන මුංහෙනේ ශ්‍රී වසන්ත කුමාර වගේ මැසේජ් එක. ඊට පස්සේ මං කොහෙටද දන්නවද යන්නේ? අවිස්සා වෙල පැත්තට දෙව්මිනි අහගෙන ඉන්නවා කියලා තියෙනවා. Thank you message එකට husband දෙව්මිකනේ, අම්මා චන්ද්‍රලතා, තාත්තා ජයසේකර. එදෙනමත් එකතු කරගන්න. අයිබෝන් චාමි සුබ දවසක් වේවා. ගෙදර සේරම එකතු කරගන්න කියලා කුරුණෑකරෙන් සෙනයියා එපු message එකට ස්තුතියි. චාමි අක්කා සුබ සන්ධ්‍යාවක් වේවා ඔයාට. හෂිනි හස්බන්ඩ් මනෝජාත් එකතු කරගන්න කියලා තියෙනවා. අත මල්ලික බර්ත් එක කියලා තියෙනවා. දිල්ෂාන් ඔයා අහගෙනනම් ඉන්නේ. අපි ඔයාට ආදරෙන් සුබ ප්‍රාර්ථනා කරනවා. නිතක් නිරෝගී වාසනාවන්ත සුබ සුබ උපන්දිනයක් වේවා කියලා. අම්පරෙන් හෂිනි ඉක්මනට සනීප වෙන්න හොඳද? හොඳ වුණාම මටයි මැසේජ් එකක් දාන්න ඕනේ. දැන් මං හොඳින් අක්කේ කියලා. හරිද? හවස 3යි වෙනාඩි 30 දෙකයි.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස 9:35.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

හවස 3යි වෙනාට 37යි වෙලාව. බෙන්ඩවයි 7යි බෙන්ඩවයි 3යි 93යි 5යි 93යි 7ට හවස 4 වෙනකලින් මැසේජ් එකක් එවන්න.

0: දුවේ ලස්සනනේ. හවස 3 වෙනාඩි 41යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙතම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලකට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ 1ක් රුපියල් 199යි සුදු සීනි කිලෝ 1ක් රුපියල් 209යි මුංගිට කිලෝ 1ක් රුපියල් 875යි රතු පරිප්පු කිලෝ 1ක් රුපියල් 279යි ලුකු ලුණු කිලෝ 1ක් රුපියල් 149යි රතු ලුණු කිලෝ 1ක් රුපියල් 320යි අර්ථපල් කිලෝ 1ක් රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක
1: ලක්කන සිත නිවන බුදුබණ සිත නිවන බුදුබණ
3: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: අසර මක පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි හත්සිය හැත්තෑ හතයි දෙසිය හැත්තෑ තුනයි හාරසිය පනස් හතර
1: ලකාඩ රඩියෝ අයිTN හැබැව එහෙම කංගොට වෙන සක්ද
2: මට ගනම් මොනවදාලෝ සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
3: හරි හරි බබා, වැඩේ ඉවරු ගම එනවා. ඔය ඔෆිස් එක ළඟට ගිහින් ඉන්නවා.
2: හරි හරි හරි. දැන් ෆෝන් එක තියන්නකෝ. බා ලිස්ට් එක දාන්න. මම එනකොට අරගෙන.
4: මේ වෙලාව නම් බා
1: මෙතන. FM 93.5. FM 93.7.
5: අයිබෝවන්. අර සද්ද මේ සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස හතරට ලකඩ ඉවනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න.
6: මල්ලි සමවැස්ස මන්නවා සරයි
1: සම අනුග්‍රහය
7: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රිය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011176779
1: Lakhanda Radio ITN
8: Dannawada time pass karanna ona nam potak gewanna film ekak

තුනයි වෙනදි හතලිස් පහයි වෙලාව තව වෙනට දහයක් වගේ කාලයක් තියෙනවා නේද? අලව ගුණසිරි කෝලහස්සක පාලිවාගේ මැසේජ් එක මම මේ කියන්න හදන්නේ පත්මිනී මිස් උදේකුමාරස සමිතා සඳමාලේ නලින් සුජානි වසන්ති එකතු කරගන්නම්. හයි චම්යක්කේ වට කොහොමද කියලා ඉබ්බාගමෙන් දේශිකා මැසේජ් එකක් කියලා අහලා තියෙනවා. මං හොඳින් සම දවසක් සින්දුවකට අපිවත් එකතු කරගන්න කෑගල්ල මේ දිනේ ගමි උපනන්ද අපි ලස්සන සින්දුවක් ඊළඟට තහන ලෑස්ති. සුබ දවසක් වේවා වයන් කොටින් අදීපා කොහොමද? දව චතෝ පුතා මදු මහත්තයා සුදත්වත් එකතු කරගන්න. නිමක් නොමැති මේ දිවි මග හසර නොදැන සරණ අතර නැවත නැවත හමු වනතුරු ඔබ යන එන මගක හෙඳින්නම්. ලස්සනයි චාමී, මට ලස්සන ගීතයක් දෙන්න කියලා චන්දි මහවත්ත පස්සලෙන් ඒ මැසේජ් එක එවලා තියෙන්නේ. ලස්සන සින්දුවක් දෙන්න පිටිගල සේපාලිකා වටහන්න දෙන්නම්. ඊට පස්සේ මේ කවුද? හරි හරි, ඒක ප්‍රශ්නයක් නෑ. කොහලන්නේ ජයකලනේ උපාලි චිත්‍රානේ මාතව කසුන් ඇතුළු ලක්කඳාන හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. මේ මට එක එක නම් කියලා මේ මැසේජ් එකක තියෙන කවුද දන්නවද? තමන. ඊට පස්සේ කියලා තියෙනවා මේ වේලුවක් කලේ කියලා. ඔව්වට තරහ ගිය කාලේ ගියානේ. 3:46යි.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: හවස 3යි විනාඩි 50යි. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මේ මැසේජ් එක එවලා තියෙන්නේ කවුද? සේපාලි නේද? මේ දවස්වල රේඩියෝ එක කැඩිලා එවුනාට අල්ලපු ගෙදර ඉඳන් අහන් ඉන්නවා කියලා තේනා නේද? බලන්නක ඉතින් ඒ ආතරේ ස්තුතියි. අල්ලපු ගෙදර අයටත් ස්තුතියි. හරිද? ඕෂිත කල්හාර අශෝක දොම්පෙන් එකතු කරගන්න කියලා මැසේජ් එකක් කියලා තියෙනවා. හරි, ඔයාට සින්දුවක් අහන්න දෙන්නම්. හයි චාමි, සුබ සන්ධ්‍යාවක්. ඔයාට කැතරින ගමන් වහන් ඉන්නවා කියලා ධර්ණිය ග්‍රීන් ශ්‍යාමලි මැසේජ් එකක් කියලා තියෙනවා. හයි අකියෝ, ලස්සරු සින්දුවක් දෙන්න කටනා කැල්ලෙන් ජේකේ ස්පෝර්ට්ස් සී එකේ ඉර ශක්කා ශානි අක්කා සජී අක්කා ගයම් ලයින් එකේ පොඩි ළමයවයි එකතු කරගන්න කියලා තියෙනවා. මදු, thank you message එකට. සුබ සන්ධ්‍යාවක් වේවා. අවිස්සාවේලේ හොටෙල් සර්ප්‍රයිස් එකේ. හරි නේ මනම් කිව්වා. එකතු කරගන්න කියලා තියෙනවා හේමන්ත අයියා. හරිචන්ද්‍ර සන්දීප එකතු කරගන්නම්. හරිචන්ද්‍ර වෙන්න ඇතිවා නම වරදිර ටයිප් කරලා තියෙන්නේ. හරිද? සුබ සන්ධ්‍යාවක් කේ පුංචි කඩේ වැඩ කරන ගමන් අහගෙන ඉන්නේ කියලා ඉනෝකමට මැසේජ් එකක් එවලා තියෙනවා. කණ්ඩලමේ තමට හත්ත පහළම නැගින් වටත් සිද්දුව කන්න දෙන්න. හයි ජාමි, අපිත් ඉන්නවා. ලස්සන සිද්දුවක් දෙන්න. අපි පල්ලේගමින් LTL කරච් එකෙන් අනේ වෙලාවද කියන්නේ ලස්සන වෙලාව කියන විදිය කියලා තියෙනවා. ඉන්නකො වෙලාව කියන්න මම වෙලාව බලලා දෙන්නද? තැන්කියු මැසේජ් එකට. අතත් තරක්කු උනානේ මැසේජ් එකක් එවන්න. හිනා වෙලා වොයිස් එක යන්න ගියා මැකිලා තව පොඩ්ඩෙන්. පොල් ගහවල තුෂාරි ඔයාව එකතු කරගන්න අමතකුනේ නෑ. ඉතින් මං ඕගන කිව්වා මට තව මැසේජ් එකක් එවෙන්නේ නෑ කියලා. හැබැයි පරක්කු වෙලා කොහොම හරි මට මැසේජ් එකක් එවෙන්නේ නැත්තම් තමයි හෙට තමයි මම බලාගන්නේ. 3:51

0: Anda Radio ITN.
1: හවස 9:55.
0: Sloan Green Life Plantation Private Limited. I'm going to live a new green life.
1: සරසර අනාගතයක් පැහැපර හර්ත ශ්‍රී ලංකාව කසාගල සමූහ ව්‍යාපාරයේ තේමාව තමයි ඒ මම මතක් කළේ. කසාගල ග්‍රීන් සුපිරි බෙන්දසල් ජාලය හරහා දැන් දේශීය පරිභෝග ඔබටත් නවුම් අත්දැකීමක් ලබා ගන්න අවස්ථාවක් දෙනවා. ඒ අවස්ථාව මග හැරගන්න එපා කියලායි මම ආතරින් මතක් කරන්නේ. 0703935934 එවපු මැසේජස් වලින් අරලි ස්ටෝස් එකේ අහගෙන ඉන්නේ කියලා රාජාංගනෙන් චානුක අම්මා සුමුතු තාතා සමීර නංගි මදුෂ්‍ය එකතු කරගන්න කියලා තියෙනවා. ගුඩ් ඉවෙනින් චාමි ප්‍රියා බණ්ඩාරකමේ මටත් ලස්සන සින්දුවක් දෙලා යන්න කියලා තියෙනවා. ඊට පස්සේ හසඳරා තැන්කිය වගේ මැසේජ් එකට ඊට පස්සේ කවුද ඉන්නේ චාමියකි පරිස්සමෙන් ගිහලා එන්න කියලා තියෙනවා. හරි එහෙනම් යන්න. එහෙනම් අපි මුණ ගැහෙන කවද්ද? හෙට දවල් 1 වෙනකොට මේ වගේම එන්න එහෙනම් අහන්න. හරි එතකම් පරිස්සම දෙන්න. ගෙහින් එන්නම් සුබ දවසක්. මම චාමිකා මනෝජිනී.

0: බෙදාගන්න ඕනම නම් සතියේ දිනවල දවල් එක ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with

0: 99.5 97.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව සවස 4යි
2: වෙලාව ඔබ වෙත ගෙනාවේ

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ.
1: ඇයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB දනරිතහන එලතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහතන සම්පත දනරිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයිනපුර ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
3: වකුගඩු හානි වලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි. 071.397399.
0: ශ්‍රී ලංකා ජාතික අපනයන සංවර්ධන සැලැස්ම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතායි යෝජනාව ඉදිරිපත් කළේ. 2026 වසරේ සිට 2030 වසරේ සඳහා කාලය තුල ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය සහ ප්‍රවර්ධනය සඳහා වූ නිල උපාය මාර්ගික රාමුව ලෙස පිළිගැනීම සඳහායි මෙම සැලැස්ම ඉදිරිපත් කර ඇත්තේ. අපනයන තරංකාරීත්වයේ වැඩිදියුණු කිරීම සහ අපනයනයේ මූලික කරගත් පිරිසර ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමයි අපේක්ෂාව. ඒ 2025 අයවැයෙන්ද යෝජනා කර තිබුණා. ඒ අනුව 2030 වන විට වෙළඳ භාණ්ඩ සහ සේවා අපනයනයෙන් ඇමරිකා ඩොලර් බිලියන 36ක විදේශ විනිමයක් උපයා ගැනීමට රජය සැලසුම් කර තිබෙනවා. ජර්මනියේ ලයිප්සිග් නගරයේ ජනතාව අතරට බෝට් රථයක් හඩාවැතීමෙන් පුද්ගලින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. එක්වරම ජනතාව බහුල වශයෙන් රැඳී සිටි ස්ථානයකට බෝට් රථය ධාවනය කරවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඊට යට වූ තවත් පුද්ගලින් 22 දෙනෙකු තුවාල ලැබුවා. මෙලෙස බෝට් රථය අධික වේගෙන් ධාවනය කරවා ඇත්තේ 33 හැවිරිදී ජර්මන් පුරවැසියෙක් බවට තහවුරු කරගෙන තිබෙනවා. සැකරු අත්අඩංගුවට ගන්නා මෙලෙස මෝටර රථය ජනතාව අතරට ධාවනය කරවා අනතුරක් සිදු කිරීමට හේතුව මෙතෙක් අනාවන්නේ වී නැහැ. ලක්කන ප්‍රධාන පැවති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න.
4: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITNS ලෙස ටයිප් කර 2299 SC

0: ITN රටට වග කියන රේඩියෝ
1: කනට රහත හවස අතරට evening drive with Chant and Chant
2: සම අනුග්‍රහය
3: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
4: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
5: ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117 679 579

0: හතරයි විනාඩි 10යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් හැමෝටම ප්‍රාර්ථනා කරන සුබ සන්ධ්‍යාවක් චාරු.
1: සුබ සන්ධ්‍යාවක්.
0: කොහමද?
1: හොඳයි.
0: ලිඳක් හොයාගත්තද? ලිඳක් හොයාගත්තද?
1: නාගෙන බැරෑ
0: වුණානේ.
1: අදවත් පොඩක් බලන්න.
0: ලිඳක් ඕනේ මේ දවස්වල හැන්දෑවට වහිනවනේ.
1: ඕනේ. ඉස්සාගෙන මේ අත හැකි.
0: සබංගා ගන්න විතරයි තියෙන්නේ ගෙදර ගිහිල්ලා. ගෙදර ගින් සබංගාගෙන ඊට පස්සේ ආයිමත් පොඩක් නාගත්තම හරි. ගොඩක් නාන්නත් එපා මොකද ගොඩාක් තෙමිලන
1: යන්නේ.
0: ඒ නිසා අද නම් හැබැයි වැස්සක් නෑ වගේ කියලා පේනවා පොඩ්ඩක් මේ පැත්තට.
1: නෑ වගේ කියලා හිතනවා.
0: නැත්තෙත් නෑ සමහර ප්‍රදේශවලට. කොමුණත් හැන්දෑවට මේ දවස් එක දිගටම වැස්සනේ. ඒකෙන් ගොඩක් ඔය හැන්දෑවට ඔෆ් වෙලා වැඩ ඇරලා ගෙදර යන මිනිස් අයට තමයි
1: අපි වගේ අය.
0: ගොඩක් අයට තමයි කරදර බාධක උනේ. හැබැයි ඉතින් අපි සැලෙන්නේ නැහැ මහත්තයෝ. පුළුවන් නම් ඇහලා පෙන්නන්න.
1: අපි සැලෙනවද බලන්න.
0: අපි කියන්නේ එහෙම. පුළුවන් නම් ඇහලා පෙන්නන්න. අපි නම් සැලෙයෝ වට.
1: මොකද කියන්නේ?
0: මොකද අපි දන්නවා ගෙදර ගියාම තියෙන රස්නේ.
1: හ්ම්. ඔය වැස්ස මොකද්ද එතකොට?
0: ඊට පස්සේ මේ દાඩියෙන් තෙමෙන තෙත් වෙනට වැඩිය
1: වැස්ස තෙමෙන එක
0: ඒක සනීපයකට. හ්ම්. එහෙම කියලා හිත හදා ගන්නවා අපි. පෙරළුණු පිට
1: හොඳයි කියලා.
0: හොඳයි කියනවා කියලා එක අපිට බොහොම හුරු පුරුදු එකක්. ජාතික පාටේ වගේ අපේ.
1: ඔව්. එනිසා ගන්න.
0: මොන අභියෝගය ආවත්.
1: හා?
0: තෙල් මිල වැඩි වුණත්.
1: ඔව්.
0: මොන ප්‍රශ්නයක් ආවත්. ඒක හොඳයි.
1: ඔව්.
0: හොඳයි. එතකොට දැන් තෙල් මිල වැඩි වුණොත් ට්‍රැෆික් අඩු වෙනවා. ඒ වගේ අපි සහ සුබදායි විදියට.
1: අපි හරි පොසිටිව් මිනිස්සු.
0: අපි පොසිටිව් විදියට හිතනවා. ඒක එතකොට අපි ඉක්මනට යන්න පුළුවන්.
1: ඔව්.
0: බයික් යනවා නේද බස් යනවා ඉක්මනට අපිට ගෙදර යන්න පුළුවන්
1: අනිවාර්යයෙන්
0: මේක මොකද උනේ තෙල් මිල වැඩි වෙච්ච නිසා අපිට මේකම chance එකක් ආවා අපි හිතන්නේ නැහැ අපිට තෙල් මේ වැඩි උනා ඒ හිතන්නේ ඒ වගේ අපි සැහැන සුබවාදීව හිතන මිනිස්සු
1: අපි ඒ තරම් දියුණු වෙලා
0: තියෙන එකයි බලත් දියුණු වෙන්න
1: ඒකනේ
0: ඒක වෙන්න ඕනදේ 4 විනාඩි 12 වෙලාවෙ විනින් ඩ්‍රයිව් එක හද තවස 6 හමාර වෙනකන් ලස්ස සින්දු ගොඩක් අහගෙන ඔයාට පුළුවන්කම තියෙනවා අපිත් එක්ක එකතු වෙලා ඉන්න.
1: වෙබදිර මැසේජ් එකක් දාන්නත් ඔයාට පුළුවන්කම තියෙනවා වෙනද වගේම කට්ටියක් එකතු කරගන්න අපි 6 හමාර වෙනකම් මේ පැත්තේ ඉන්නවා. නම් වික මතක් කරන්නම් 0703 93 5 93 7.
0: ඔය මල් හිනා එක්ක එන්න මැසේජ් එකක් අරගෙන.
1: අනිවාර්යෙන්ම.

0: දෙක්කට
1: ලක්කාඩ ඊවිනින් ට්‍රයි මේ උත්සව සමය රුපියලෙක් 1500ක් කියවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ගෙදරගෙන යන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් හෝ bayabans.com වෙත පිවිසෙන්න
2: Zone Green Life Plantation Private Limited. I'm going to live a new green life.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න.
1: විසේකාරේ
2: අනේ මැනිකේ අන්නේ අහන්නකොටි ඕකනේ කියන්නේ. ඉතින් යශෝදරාගෙන් ගුටි කාපු එකට ඉතින් ගෑණියන් ඉනම කියන්නේ ඔන්න ඕකට තමයි. ඉතින්
3: එයනේ මේ මිනිස්සයා මට ගොනා කිව්වා.
4: හිතේ උපන් මාගේ විසේකාරේ.
5: මේ අයියා කවුරු හරි ගෑල් ළමෙක් පස්සෙන් යන දැක්කද?
6: ඇත්ත කියපන්, බොරු කියන්න එපා.
7: අපෝ බොරු කියන එක මම උපන්තේ කියලා දන්නෙත් නෑ, දැකලත් නෑ, කියන්නෙත් නෑ, කියනෙම ආශ්‍රය කරන්නෙත් නෑ. අක්කේ බොරු කියලා කියන්නේ එකක් කිව්වට පස්සේ ඒක වහන්න 100ක් විතර කියන වෙන මොන අසරාණ සංකල්පයක්. ඒක නිසා අපි ඇත්ත කතා කරමු.
5: අන්න හරි මල්ලි. ඔයා කියන්න මේ අයව එහෙම කොයිදි හරි දැක්කද?
8: සතියේ දින 5ම රාත්‍රී 9ට IT

දශම පහෙන් 93.5 ලක්හඬ.

0: හතරයි විනාඩි 21යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. අපි මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන ගැන. 100%ක්ම අපේ රටේ රසවත්ම නිෂ්පාදන පෙළක්වට හඳුන්වා දෙන්නේ වසවිස රසකාරක නැති, එතකොට කෘතිම දේවල් නැති, ඔයාගේ කෑම වේල ස්වභාවික රසයකින් රස ගන්වන නිෂ්පාදන පෙළක් තමයි විජේ නාමින් ඔබට හඳුන්වා දෙන්නේ.
1: ඒ නිසා ඔයාගේ ළඟම තියෙන පොඩි වෙළඳසැලක් වෙන්න පුළුවන්, සුපිරි වෙළඳසැලක් වෙන්න පුළුවන්, ආටි පුළුවන්කම තියෙන අපේ රසය රටේ සමර බෙදෙන විජේ නිෂ්පාදන නම බලලම මිලදී ගන්න. ඒක මගේ දෙයක්
0: නෙවෙයි,
1: මගේ එක.
0: මම try කරලා වැඩක. දැන් ඊට පස්සේ අපි කියන්න ඕන ඩෝමා නිෂ්පාදන. ඩෝමා මැෂින්ස් ගැන. ඩෝමා කියන්නේ ඉතින් විශේෂයෙන්ම
1: මම කොපි කරන්න ඉන්න බා. කොපි කරලා සම කරන්න බෑනේ.
0: ඔව්. අම්මෝ.
1: ඒ නිසා කොපි කරන්න ඉන්න එපා.
0: ඩෝමා කියන්නේ දැන් අතරම ඩෝමා මැෂින්ස් ගත්තට පස්සේ සහල් නිෂ්පාදන ආශ්‍රිත ව්‍යාපාර කටයුට නිෂ්පාදන පෙළක් මහඳුන්වා දීලා තියෙනවා ඩෝමා නවින්. ඉතින් ඔයාලට අරගන්න පුළුවන් ඩෝමා කළු ඇටවත් කිරීම යන්ත්‍ර, කැන්නු සාල් වෙන් කර ගැනීම යන්ත්‍ර, ඒ වගේම එතනින් එහාට ගියාට පස්සේ සහල් ඇසුරුම් කිරීම යන්ත්‍ර, මේ වගේ මැෂින්ස් ගණනාවක් සහල් නිෂ්පාදන ආශ්‍රිතව තියෙනවා. එතකොට ඒ වගේම පොල් තෙල් නිදින යන්ත්‍ර
1: කතා කරන්නේ යන්නේ
0: ඇම්බරුම් යන්ත්‍ර, මේ වගේ නිෂ්පාදන වලට ගන්න පුළුවන් ඩෝම නමින් කතා කරන්න පුළුවන් ඇඩ්‍රස් එක කියමුද?
1: ඇඩ්‍රස් එක කියන්න දෙන්නේ නැහැ.
0: කියන්න කියන්න ඇඩ්‍රස් එක.
1: නම්බර 30 කැලේහෙන පාර මහරගම් ප්‍රධාන ශාඛාව දින මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස්. එමු නැත්නම් ආට කතා කළ සම්බන්ධ කර ගන්න පුළුවන්කම තියෙනවා. බිඳුව 1176 79 579.
0: හතරයි විනාඩි 23 වෙනවම පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
1: මොකද්ද?
0: ලංකාවේ දැන් තියෙන්නේ ඔක්කොම කෝච්චි ගත්තට පස්සේ.
1: හරි.
0: කෝච්චි ඔක්කොම තියෙන්නේ
1: හා
0: ෆීමේල් නම් වලින් තියෙන්නේ ගොඩක් ඒවා.
1: ඔව්.
0: කියන්නේ රජරට රජින. රුහුණු කුමාරි.
1: හරි.
0: එතකොට සමුද්‍ර දේවි.
1: හරි.
0: ගාලු කුමාරි.
1: ඒක තමයි ඒ දේ. එහෙම තමයි ඒ දේ.
0: ඔක්කොම කුමාරි ෆීමේල් ට්‍රේන් තියෙන්නේ
1: ඔක්කොම. ඒවත්ින් ප්‍රශ්නේ මොකද්ද?
0: මේල් ට්‍රේන් එකක්. ඒ කියන්නේ පිරිමි නමක් තියෙන ට්‍රේන් එකක් නැද්ද ලංකාවේ? එකක් තියෙනවා.
1: කියමු බලන්න එනම් කට්ටිය.
0: පුළුවන් නම් try කරලා බලලා කියන්න message එකක් එවන්න 0703 93 5 93 7 අපේ WhatsApp number එකට. පිරිමි නමක්
1: තියෙන
0: ට්‍රේන් එක. ඒකේ නමේම තියෙනවා. පිරිමි නමයි. පිරිමි කියන එක මේ නමේම තියෙනවා.
1: හා නම කියනකොට පිරිමි කියලා කියනවාද ඒක?
0: පිරිමි කියලා කියන්නේ.
1: එහෙමනේ කිව්වේ. අනිතයි තේරුම් ගත්තා ඒක.
0: ඔව් අනිතයි තේරුම් ගත්තා. ඔයාට තේරෙන කල්යයි.
1: හ්ම්.
0: කල්යයි ටිකක් තේරෙයි. 4:24 වෙලාව.

0: සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයකට ටැග් මෙගා

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
4: වාර්තා අපිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරි ත්‍යාග ලබා දීමෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
5: මුදලාලි
6: අනෝනා
5: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපේ ස්කුඩු ග්‍රෑන්ඩිස් එකක් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න
7: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ
5: අයි නෙවත උදවා මට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
6: විජේ දාන්න ඔක්කොටම
5: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
8: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්නම් අපි තහුවෙන්නේ
9: මිරිස් නම් මිරිස් විජේ මිරිස්
10: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලකට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ 1ක් රුපියල් 190යි සුදු සිරි කිලෝ 1ක් රුපියල් 290යි මුංගිට කිලෝ 1ක් රුපියල් 875යි රතු පරිප්පු කිලෝ 1ක් රුපියල් 279යි ලොකු ලුණු කිලෝ 1ක් රුපියල් 149යි රතු ලුණු කිලෝ 1ක් රුපියල් 320යි අර්ථපල් කිලෝ 1ක් රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක
11: හවස 4 විනාඩි 33යි වෙලාව
12: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
13: ලකන රේඩියෝ ITN
14: නියමයිනේ
13: ලකන ඊවෙනින් ඩ්‍රයිව්

0: ෂෝට් කට් වලින් දියුණු වෙන්න බෑ කියලා සමහරු කිව්වට, ෂෝට් කට් වලින් දියුණු වෙන්න සමහර වෙලාවල්වලදී පුළුවන්. සමහර ෂෝට් කට් වැඩ කරනවා.
1: හා
0: නෑ කිව්වට.
1: ඔව්.
0: එහෙම වෙලාවක් තමයි ලොතරැයියක් එහෙම ඇදෙනවා කියන්නේ.
1: මල් වගේනේ.
0: ලොතරැයියක් ඇදෙනවා කියන්නේ ෂෝට් කට් එකෙන් ඔයා ගොඩ යනවා කියන එක.
1: ඔව්.
0: ඒකටත් ඉතින් අර අනේ අපිට තන් ටිකට් ඇදෙන්නේ නෑ වුණා. අපි ඇද්දොත් දෙකට තමයි ඉරෙන්නේ ටිකට්. එහෙම කිය කී හිටියොත් කවදාවත් නෑ ඉතින්. එතනම තමයි. ට්‍රයි කරලා බලන්න ඕන. වාසනාව කියන එකත් නිකන් ආගන්න. ආගනි කියලා කිහිම දෙන්නේ නෑ.
1: නෑනේ.
0: වාසනාව
1: තමයි ඉතින් ඉන්නේ.
0: පුරගා බලන්න ඕන. ඕනම දෙයක් අපි ට්‍රයි කරා තමයි අපිට එකකින් මොකක් හරි ප්‍රතිඵලයක් ලැබෙන්නේ.
1: ඔව්.
0: ඒ නිසා ඉතින්
1: එකක් හරි ඇදෙයිනේ.
0: එකක් හරි ඇදෙයි අද. ඊළඟ දවසේ තව එකක් දෙකක් හරි ඇදෙයි. ඔහොම ගිහිල්ලා.
1: හතරම ඇදෙලා.
0: තරම ඇදිලා. මඩි ජීවිතේම ගොඩයයි. එහෙම කියලා හිතන්න පුළුවන්.
1: අනිවාර්යයෙන්.
0: ඒකට මේ නිකන් නිකම්ම නෙවෙයි මේවට සාක්ෂි සාධක සහිතව තමයි මේ වැඩේ වෙලා තියෙන්නේ. අපි කියන්නේ ඉතින් ලොතරැයි ලෝයේ ප්‍රමුඛයා මගේම ලොතරැයි ලෝයේ රජකිරුළ මහජන සම්පත ලොතරැයිය රටේ සංවර්ධනය සෞඛ්‍ය අධ්‍යාපනයට වගේම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන අතරෙම කෝටිපතියන් ලක්ෂපතියන් සෑහෙන පිරිසක් මේ වෙනකොට බිහි කළ අවසන්.
1: රුපියල් 125 ජයග්‍රහයෙන් 300කට අධික පිරිසක් ඔන්න බිහි කරලා තියෙනවා මහජන සම්පත තුලින්. ඉතින් ඒ වගේම තමයි මේ වර්ෂයේ අදවන විට 7 වන සුපිරි ත්‍යාගලාභියා මහජන සම්පත ලොතරැයියෙන් පමණක් බිහි කරන්නට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් සුපුරුදු පරිදි රුපියල් 2,00,000 සුපිරි ත්‍යාග, එතකොට 125 ප්‍රථම ත්‍යාග, 100 ත්‍යාග සමගින් අනෙකුත් සෙසු ත්‍යාග ඔබට මහජන සම්පත ලොතරැයියෙන් හරහා ලබා ගන්න පුළුවන්කම තියෙනවා ජයග්‍රහණය කරත්. ඉතින් මේ සියල්ලටම ඔබට වැය වෙන රුපියල් 40ක් ₹40 කිව්වහම නේද අපිට කොච්චර දේවල් කරගන්න පුළුවන්ද කියලා, නැහැ නේද මුකුත් කරගන්න පුළුවන් කියලා හිතනවා වෙන්න පුළුවන්. හැබැයි ₹40කින් ඔයාට මේ කියන ලක්ෂ ගණන් වල තැගි කෝටි ගණන් වල තැගි දිනා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ හැමදේම ඔයාට ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන්.
0: ඒ වගේම තමයි ඔය ෂෝට් කට් එකෙන් ගොඩ යන්න බෑ කියලා හිතනවා නම්, අපිට බෑ කියලා කවුරු හරි විශ්වාසයෙන් දැඩි තීරණයකින් ඉන්නවා නම්, ඔයාට පුළුවන් හොඳ ව්‍යවසායකයෙක් වෙන්න. උත්සාහයෙන් මහන්සියෙන් වැඩ කරලා තමන්ගේ අනාගතය ගොඩනගා ගන්න. ඔන්න ඔයාට දැන් කසාගල් ප්ලාන්ටේෂන් උදව් කරන්න බලාගෙන ඉන්නවා. ඉතින් එයාලා එක්ක සම්බන්ධ වුණොත් නිසි නියමාකාර නිවැරදි මඟ පෙන්වීමක් එක්ක ඔයාට පුළුවන් ඔයාගේ ව්‍යවසායකත්ව සිහිනය සැබෑ කරගන්න.
1: කසාගල් සමූහ ව්‍යාපාරය කියලා කිව්වහම අපේ රටේ කෘෂිකර්මාන්තය නව මට්ටමකට ගෙනගියපෝ ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගත් විශ්වසනීයම නාමය කියලා හැමෝම දන්නවා. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ කසාගල් සමූහ ව්‍යාපාරය ඔවුන්ගේ ප්‍රධාන අරමුණු අතරින් විශේෂිතම දේ කරගෙන තියෙන්නේ අපනයන කේන්ද්‍රීය කෘෂි නිෂ්පාදන සමග රටට නව කෘෂිකාර්මික ආයෝජන අවස්ථා හරහා අනාගතය ගොඩනගමින් අපේ තරුණ පරපුරට ව්‍යවසායකත්වයට අවශ්‍ය මඟ සැලසීම කියලා කියන්නේ. ඉතින් දේශීය වුණත් විදේශීය වුණත් ශ්‍රී ලාංකික ඔබ සමට ආරාධනා කරන කසාගල සමූහ ව්‍යාපාරය සමගින් විශ්වාසනීයව එකතු වන්නට.
0: 4:37 වෙලාව. අපි අර හපු ප්‍රශ්නෙට ප්‍රශ්නයක් කිව්වට ඒක පොඩි
1: දෙයක්
0: ඒක ලොකුවට ගන්න එපා.
1: ඒක මාට මතක් වෙච්ච දෙයක්.
0: දැන් මේක මේ අනිතක මේ කෝචියක් මෙහෙම කෝචියක් පිරිමි නමක් කිව්වට පිරිමි නමක අදහස එන. පිරිමි කියන අදහස එන ට්‍රේන් එක. පිරිමි කියන අදහස එන ට්‍රේන් එක.
1: එතකොට පිරිමි නමක් නැහැ.
0: පිරිමි නමක් නෙමෙයි සෙන්ස්. සමුද්‍ර දේවි වගේ. එතකොට රජ රට රජින වගේ එහෙම නමක් නැහැ මේකට.
1: හැබැයි
0: පිරිමි කියන අදහස ට්‍රේන් එකේ නම කියවෙනකොට පිරිමි අදහස පිරිමි කියන අදහස එනවා.
1: එනවා. මොකක්ද?
0: අන්න එහෙම එකක්. ට්‍රයි කරන්න බලන්න මොකද්ද කියලා මැසේජ් එකක් එවන්න.
1: 0703935097
0: සුජන්ත මැසේජ් කළා තියෙනවා ලස්සන සින්දුවකට එකතු කරගන්න අපි මේ වෙලාවේ අවහගෙන ඉන්නවා කියලා අම්බලන්ගොඩ ඉඳලා.
1: ඒත් එක්කම රශ්මි සලෝනගේ මැසේජ් එක දාලා තිනු උපුල් ආව ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුවට එකතු කරගන්න. ඒත් එක්කම අනුර මැසේජ් එකක් දාලා තිනු පුස්සල්ලා වේදලා මේ හැමෝම එකතු කරගන්න ලස්සන සින්දුවකට.
0: අර ආත්මාර්ථකාමි චාමර වීරසිංහගේ සින්දුව මේක. මහර ගමට වහින්න නැතුව ඕන තැනකට හිට කියලා කියන්නේ.
1: ඒ වාරිය අසාධාරණයි.
0: ඕන තැනකට අස්සර ගමන්නේ මහර ගමට වහින්න බා.
1: ඒ මොකද?

0: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කිව අබාන්ස් අංගලහතලේ ස්මාර්ට් රූප වාහනයක් ඇදගෙන ගියන්න මාස 20 ටිකට ගෙවන්න ඔබ තම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් ඕ bayabas.com වෙත පිවිසෙන්න
1: පසුම්බියට වාසිකන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසී නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන වෙනස වටහා ගන්න

0: sabi ang lahat alihi alot na sampasakago.
1: Sri Lanka television itihasi palanwaratet TV radio digital එකවර එක මිටට
2: මේ රැලියෙන් හෙළිවන මාලිමාවේ දිශානතිය වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සමගින් on air politics අද රාත්‍රී 10:30ට
3: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
4: Cool drive Vikita
3: Lakhana Evening Drive

0: හතරයි විනාඩි 47 වෙලාව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා අද තකුණු සරයි කියලා. පරිසමෙන් ඉන්න කියලා තමයි කියන්නේ. මධ්‍යම සවරගමුව නැගෙනහිර ඌව උතුරුමැද වගේම වවුනියා මුලිතිය දිස්ත්‍රික්ක සඳහාත් කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම ප්‍රදේශවලට අද පස්වරුවකින් පස්සේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ ප්‍රදේශවල తాවකාලික තද සුළං ඇතිවීමේ අවදානමක් තියෙනවා. අකුණු මගින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන හැටියට තමයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ. අපි ඊයේ කිව්වනේ චාරු අර මේ කියනවා කියලා කලගුණ මේ අකුණු සම්බන්ධයෙන් විශේෂයෙන්ම අර ජංගම දුරකථනයක් භාවිතා කරමින් අකුණු ගහන වෙලාවේ විදුලියට සම්බන්ධ කරගෙන චාර්ජර් එක ගහගෙන කතා කරමින් ඉඳලා වෙච්ච අනතුරු සම්බන්ධයෙන් අපි ටිකක් වැඩිපුර කතා කරානේ. ඉතින් මේකත් එක්ක විශේෂයෙන්ම දැන් ගොඩක් දෙනෙක් මේ ගැන කතා කරන්න පටන් ගත්තා සහ මේකෙන් සිදුවන දේවල් සම්බන්ධයෙන් හොයන්න ගත්තා. ඉතින් කියනවා මෙන්න මෙහෙම කතාවක්. හරිද? අකුණු සැරින් ආරක්ෂා වීමට පිළිපැදිය යුතු කරුණු කීපයක් තියෙනවා.
1: හරි.
0: එකක් තමයි අකුණු ගැසීම දැක තත්පර 30ක් ඇතුළත ගෙරවුම් හඬ ඇහෙනවනම් වහාම ආරක්ෂිත ස්ථානයකට යන්න කියලා කියනවා. අවසාන ගෙරවුම් හඬ ඇසී අවම වශයෙන් විනාඩි 30ක් යනතුරු
1: එළියට
0: යන්න එපා කියලා කියනවා. මේකට කියන්නේ 30-30 රීතිය කියලා. 30-30 රීතිය කියලා කියන්නේ. එතකොට ගොඩනැගිල්ලක් හෝ වාහනයක් ඇතුළට යන්න කියලා කියනවා. අකුණු ගන්න සම්පූර්ණයෙන් වසා ඇති ගොඩනැගිල්ලක් හෝ වාහනයක් තුළ සිටීම වඩාත් ආරක්ෂිතයි කියලා කියනවා. එතෙන් මොකද වාහනයක් කියන්නේ අපි රෝද හතරක් නැත්නම් රබර් ස්තරයක් මතනේ ඉන්නේ. එතකොට මේක එක ලෝහමය බැඳීමක් නැති නිසා විදුලිය පොළොවට ගලා යාමක් සිදු නොවන නිසා ආරක්ෂිතයි කියලා කියනවා. ඒ වගේම විදුලි උපකරණ විසන්ධි කරන්න කියලා කියන රූපවාහිනී පරිගණක ඒ වගේම විශේෂයෙන් දුරකථන චාර්ජර් විදුලි පේනු වත් කරන්න කියලා කියනවා. ඊට පස්සේ ජලය හා ලෝහ මගහරින අකුණු ගසන හැම වෙලාවකම පිගන් සේදීම හෝ ලෝහ වැටවල් අසල සිටීමෙන් ජලය සහ ලෝහ විදුලිය ජලය සහ ලෝහාර විදුලිය ගමන් කරන නිසා
1: වැඩි හින්දා
0: අනතුරු සිදුවෙන්න ඉඩකඩ තියෙනවා.
1: ඒවයින්
0: වැළකෙන්න. ඉතින් අපි හැමෝම දන්න කාරණාවක් තමයි එලිමහන ඉන්න එපා කියන එක.
1: ඉතින් උසගස් තියනවා නම් අසල ඉන්න එපා කියලා කියනවා.
0: ඒ වගේ තැන්වල ඉන්න නැතුව හුදකලා ස්ථානයකට ගිහිල්ලා ආරක්ෂිතව ඉන්න කියන එක තමයි සඳහන් කරන්නේ. ඉතින් හුදකලා ගස් යට රකවරණය සේවීම ඉතාම
1: භයානකයි.
0: ඒ වගේම ඔබට ආරක්ෂිත ස්ථානයකට යාමට නොහැකි නම් දෙපා එකට තබා බිම පහත් වෙලා හිස නමාගෙන ඉන්න පුළුවන් කියලා කියනවා. හරිද? ඒත් ඔන්න ඒ වගේ
1: හැබැයි බිම වැතිරෙන්න එපාලු.
0: ඔව් බිම වැතිරෙන්න එපා. හිස නමාගෙන ඉන්න.
1: හරි.
0: ඉතින් මේවා මේ නිකම්ම නිකන් කියන කතා නෙවෙයි. අනතුරක් වුණාට පස්සේ හරි ආයෙමත් එවැනි දේ සිදු නොවෙන්න අවාසනාවන්ත ඛේදජනක සිදුවීම් අපිට අහන්න නොලැබෙන්න බලාපොරොත්තු වෙන තමයි අපි මේවා පොඩ්ඩක් හරි මතක් කරන්නේ. අකුණු ගහන වෙලාවක පොඩ්ඩක් මේ කියපු කතාව ඔළුවට එනවනම්
1: ඒකනේ වටින්නේ.
0: ඒකයි වටින්නේ.
1: දැන් යනකොට එහෙම අකුණු ගහලා වහිනවා නම් මේ වගේ දේවල් මතක් වෙන්න ඕනේ.
0: මෙන්න මේ වගේ දේවල් පොඩ්ඩක් ඔළුවට දාගෙන තිබුණොත් මම මේ කරන වැඩේ වැරදි කියලා ටක් ගාලා ශනිකව වාට වාගේ මොලෙන් මැසේජ් එක දෙනවා.
1: ඔව්.
0: මෙතනින් අයින් මොන කියලා ටක් ගාලා
1: ඉන්නපා කියලා.
0: ටක් ගාලා මැසේජ් එක දෙනවා.
1: අපි මේක දන්නේ නැති නිසානේ අපි ওই වගේ දේවල් කරන්න හදන්නේ.
0: ඔව් ඔහොම අපි කියන දේවල් අහගෙනත් ඉඳලා එහෙම වෙලාවට ඔයාගේ ඔළුවෙන් කියන්නේ මොලේ මැසේජ් එක එන්නේ නැත්තම් ડોක්ටර් කෙනෙක්ට පෙන්නන්න. ඔයාට මොලේ නෑ. මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා.
1: ඒකද අපිට කරන්න දෙයක් නැහැ.
0: ඒකද අපිට කරන්න දෙයක් නැහැ. අපි මේවා කියලත්
1: ඔව්
0: මේ වගේ දේවල් වෙලාවල් වලදී ඔය කියන දේවල් ඔළුවට එන්නේ නැත්තම්
1: ගුටි තමයි
0: චාරු කියන ගුටි තමයි කියලා මම කියනවා ડોක්ටර් කෙනෙක්ට වෙන්නන්න. මොකද මේ મેસેජ් එක එන්නේ නැති එක
1: භයානකයි.
0: පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ අපිට අරක් ගාලා අපි ඔළුවේ තියෙන දෙයක් දැනගත්ත දෙයක් තියෙනවා නම් අවබෝධ කරගත්ත දෙයක් තියෙනවා නම් අපි වැරද්දක් කරන්න යනකොට මොකක් කරන්න එපා කියලා කනට ගහන මොලෙන් ඇවිල්ලා
1: එහෙම නැත්තම්
0: වහම ડોක්ටර් කෙනෙක්ට පෙන්න ගන්න. පොඩි අවුලක් තියෙනවා. චාරුඩත් එක තියෙනවා මරේලාවට. යා දැන් ડોක්ටර් කෙනෙක් හම්බෙන්න යනවා.
1: මම බෙහෙත් ගන්න ගමන්
0: ඉන්නේ. දැන් ටිකක් හරි යනවා ඒක.

0: ලංකාවට ලංකාවටම ලකන පෙරනෝවරු
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්නල්බී තනට තහනය ලොතරයිය රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතාන සම්පත තන නිදහනය වෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර වහරගම
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න
4: ආ නියමයිනේ Lakana Evening Drive.

0: හතරයි විනාඩි 57යි වෙලාව ඊවිනින් ඩ්‍රයිව්. හගෙන ඉන්න වෙලාව සිඳුව කහනුවාට පුළුවන්කම තියෙනවා අපිට මැසේජ් එකක් එවන්න. අපේ නම්බර් එක මතක් කරමු.
1: 0703953 0703953 0703953 WhatsApp මැසේජ් එකක් දාලා තියන්න. අපි තව දෙයක් තියනවා නේද? පෝස්ට් එක
0: අපේ පෝස්ට් එකක් තියෙනවා අපේ FB page එකේ. ලක්කඩ Facebook page එකට යන්න. page එකට ගියාට පස්සේ ලස්සන ෆොටෝ එකක් දැන් තියෙනවා. උඩින්ම තියෙන අපි දෙන්නගේ ෆොටෝ එකක්.
1: ඔව් ලස්සන ගෑනු ළමෙක් ඉන්නවා.
0: ඉන්නවා කියලා කියනවා. එතන ලස්සන handsome කොල්ලෙක් ලස්සන handsome කොල්ලෙක් තියෙනවා.
1: අපේ
0: හිතේ සතුට වෙනුවෙන් අපි මේව කරගන්න. ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ෂෙයා කරන්නත් පුළුවන්. ඉතින් ලක්කඩ Facebook අපේ ඔෆිෂියල් page එකට ගිහිල්ලා බලන්න. අව්ව තියෙන කාලෙට තද හිරු රශ්මියෙන් හනේ හපොයි කියාගෙන ඉන්නේ නැතුව ඩීප් ටෙක් ඕඩ පම්ප් එකක් අරගෙන වාගේ වගාබිමේ ඕන කරන වතුර ටික සපය ගන්න මේ වතුර මෝටරේ ගන්නව නම් ලොකු ඉතිරියක් කරගන්න පුළුවන්.
1: ඉතින් ඩීප් ටෙක් ආයතනයේ විසින් අපේ ගොවි මහතුන් වෙනුවෙන්ම සුවිශේෂී මිලාඩු කිරීම එක්ක ඩීප් ටෙක් සෝලා වතුර මෝටරේ දෙන සූදානමෙන් ඉන්න. දැන් අපේ ගොවි මහතුන්ටත් පුළුවන්කම තියෙන අස්සන සරු කරගන්න පිරිවැය අඩු කරගන්න ඩීප් ටෙක් සෝලා වතුර මෝටරයක් දැම්ම මිලදී ගන්න. නම් එක මතක් කරා නම් කතා කරන් ඩීප් ටෙක් ආයතනයේ සම්බන්ධ කරගන්න 0711711711
0: එවගේම තමයි විජය නිෂ්පාදන කිව්වහම ඉතින් කෑම වේල රස ගන්නව ගන්න වගේම තේ එකක් බොනකොට හොඳ රසට තේ එකක් හදාගෙන බොන්න වාඩ පුළුවන්කම තියෙනවා. විජය තේ අරගන්න. එවගේම කොෆි එකක් හදාගෙන බොනවා නම්
1: විජය කොෆි
0: අරගෙන තියාගන්න. ඉතින් රසට කොෆි එකක් හදාගෙන නිදිමත ගතිය කම්මැලි ගතිය නැති කරගන්න හොඳ කොෆි එකක් හදාගෙන බොන්න පුළුවන්කම තියෙනවා. අම්මෝ ඉතින් මරදීන කම්බලාගෙන ඉන්නේ.
1: එහෙම තමයි මම මෙතන මොකක් හරි කිව්වොත් ගෑවත් ඒත් මොකක් හරි අල්ල ගන්නානේ. ඉතින් මටත් පොඩි chance එකක් ගෙපයි.
0: තාමනා තියෙන විජේ නිෂ්පාදන කිව්වම නිෂ්පාදන පෙළක් තියෙනවා.
1: ඉතින් ආර පුළුවන්කම තියෙන ඕනම කෑමක් කට රසට හදාගන්න ඔයාට අවශ්‍ය කරන කුළුබඩු ඕනම එකක් කෑලි මිරිස් දළුනුද ගම්බිරිස් මේ කියන ඕනම කුළුබඩුවක් ඔයාට පුළුවන් විජය නිෂ්පාදන වලින් මිලදී ගන්න. ආදාන විජය කියලා කිව්වහම විජේ නිෂ්පාදන තත්වයෙන් වගේම ගුණාත්මක බවින් උසස් නියම ප්‍රමිතියේ කුළුබඩු ටික ලැබෙන්නේ අපිට විජය කියන නමින්. ඉතින් ආට පුළුවන්කම තියෙන තිස් වසරක පාරිභෝගික විශ්වාසය දිනාගෙන තියෙන විජය නිෂ්පාදන කැම වේලටත් එකතු කරගන්න.
0: හවස 5යි වෙලාව. ඔයාගේ මැසේජ් එකත් අපිට එවන්න. කවුද ඉන්නේ මැසේජ් කරපු කාට ඉක්මනට මතක් කරමු.
1: නුවන් මැසේජ් එකක් දාලා තියෙනවා රත්මලානෙන් ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා මේ වෙලාවේ. ඒත් එක්කම මොරොන්තුඩුවේ ඉඳන් ශෂික මැසේජ් එකක් දාලා තියෙනවා ලස්සන සින්දුකට මේ වෙලාවේ එකතු කරගන්න කියලා. ඒත් එක්කම චමිලා මැසේජ් එකක් දාලා තියෙනවා හොරණින් ආසන සිද්දුකට මේ වෙලාව එකතු කරගන්න කියලා. ඒත් එක්කම විරකුඩි බේකරි පැත්තේ මැසේජ් එකක් දාලා තියෙනවා ලොකු බොස්සු පොල් පොඩු බොස් වරුඩ ලක්ෂ්මී දනුෂ්ක මදුසංක මේ හැමෝම එකතු කරගන්න කියලා ජය මම තමයි මැසේජ් එක එවලා තියෙන්නේ.
0: යෝ මයිසරා 0703953 0703 අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් එවන්න.
2: යෝ මයිසරා අල්ලා

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. ලක්හඬ. ඊවෙනින් ඩ්‍රයිව්.

0: Mr. Chenal, mañana.
1: ¿Epa?
0: ¿Epa quién, epa?
1: Bayern de Palame. Manapurune.
2: Timira Udalamata, a Dakshan Yak.
3: Hey, Mahatya. Ada Jitta was a me.
4: Oh. You
3: think I give it at the?
4: Ahana took your marpisu.
2: Sati Dinala, Rathri Atai Theatre, IT in Palana.
5: See Nikatani Villa.
6: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමු වරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
7: බැයි වැලියෙන් හෙළිවන මාලිමාවේ දිශානතිය වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සමගින් ඔන් එයා පොලිටික්ස් අද රාත්‍රී 10:30ට
2: හවස 5 විනාඩි 12යි
8: මේ උත්සව සමය රුපියල් 1500ක් කිව අබාන්ස් අඟලහතලේ ස්මාර්ට් ප්‍රෝප වාහනයක් ඉදරගෙන යන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් වූ bayabas.com වෙත පිවිසෙන්න

අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලකට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 190යි සුදු සිරි කිලෝ එකක් රුපියල් 290යි මුංගිට කිලෝ එකක් රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 270යි ලුකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක

0: හවස 5 විනාඩි 12යි වෙලාව. අපි ඔය කඩේකට ගියාට පස්සේ එළවලු ගන්න එහෙම. හා මේ අපි කැමති දෙයක් තියනවා නම්, ඒ කියන්නේ අපි කැමති කන්න කැමති එළවලුවක් තියනවා නම්, අපි ගෙදර තිබුණත් ඒක ගලින් ගෙනහිලා තාම තව ඉතුරු වෙලා තිබුණත්
1: අපි ගන්නවායි.
0: අපිට නිකන් හිතනවා නේද?
1: ඉවර වෙන්න යනවනේ.
0: අපි උදාහරණයක් ගමු වටක්කා.
1: හා

0: ඔය තරම් මට්ටක් මොන එකකටද?
1: බැලුවා. මට තම්බල කන්නද?
0: තම්බල කන්න පුළුවා.
1: ඔව්.
0: එතකොට ඔව් කියන්න ඕන.
1: ආ.
0: තම්බල කන්නද කියලා? තම්බල කන්නද? ඔව්. තම්බල කන්න තමයි. ආ. තම්බල කන එක හරි හොඳයි.
1: ඒක
0: shape වෙන්න පුළුවා.
1: ඔව්.
0: එහෙම වෙන වෙනමල් තියෙනවා අපිට. බැනුන් ඇහි මේ තියෙනෝනේ අර එක එක ක්‍රම
1: ස්ටෙප් බයි ස්ටෙප් අපි ඉස්සරහට යනවා.
0: එක එක ක්‍රම තියෙනවා බැනුන් ඇහි මේ.
1: හා. කියුම් බලන්න එක ක්‍රමයක්.
0: එක ක්‍රමයක් තමයි ඔය කිව්වේ.
1: හා.
0: ගේන්න මේ දැන් gedara තියෙන එළවලු ටිකක් ගේන්න කිව්වම gedara තියෙන එළවලුවක්ම ආයෙ අරගෙන ගිහලා බැනුන් අහනවා. බැනුන් ඇසීමේ අංක දෙක.
1: හරි.
0: දෙක. ගේන්න කියලා යවනවා.
1: හ්ම්.
0: gedarin විජය ලුණු පැකට් එකක් ගේන්න.
1: හරි.
0: කියලා යවනවා.
1: හා.
0: ඒක හැරෙන අනිත් එක ඔක්කොම අරයන්. ඒක ඇරෙන්න
1: තරම් ඉතින්නේ
0: අනිත් දේවල් ඔක්කොම ගෙනියනවා. සමහරවිට ගෙදරින් ගේන්න කියලාත් නැහැ.
1: හරි.
0: හරිද? ගෙදරින් ගේන්න කියපු නැති දේවලුත් වැඩි හොඳට උඹලා කඩ පැකට් එකක් ඒ වගේ දේවල් අනවශ්‍ය දේවල්.
1: හා.
0: ඒව ගේන්න කියලා කියලාත් නැහැ.
1: ඒව
0: අරන් යනවා. ගිහලා එලා දැන් ඔක්කොම බලලා අනේ ඔයා හොඳයි නේද? උඹලා කඩත්
1: ගෙනල්ලා. ඒක කිව්වෙත් නැහැ අනේ.
0: උඹලා කඩත් ගෙනල්ලා අනේ හරි හොඳයි අනේවා. මේ මේ මේ පාම් පිටි වරේලා තිබුණායි. ඒවා බලන්න නේ කල්පනා කරලා ඒවත් ගෙනල්ලා. කියලා එලා මේ ලුණු පැකට් එක විජේ ලුණු පැකට් එකක් ගේන්න කියලා කිව්වා.
1: වැඩේ හරි.
0: විජේ ලුණු පැකට් එක ගෙනා. ආ ආ
1: දැන් දෙන්නකෝ උත්තර.
0: ඒකම ගෙනල්ල නෑ. අනිත් ඔක්කෝම ගෙනල්ලා. දැන් ඉතින් අර ඔක්කෝම හොඳ කුණු කූඩට යන්න වෙන වෙලාවල් වෙනවා.
1: ඔය
0: අංක දෙක බැනුන් ඇසීමේ අංක දෙක.
1: හරි.
0: තව තියෙනවා පස්සේ කියන්න. ඔක්කොම එක සැරේ කියන්න
1: බෑනේ.
0: අද්දගීමින් ඕක කියන්නේ.
1: මතක් කරගන්නත්
0: රයිට්. ඒ වගේම තමයි අපි විචේ නිෂ්පාදන ගැන මතක් කරන වගේම ඩීප් ටෙක් වෝටර් පම්ප් එක මතක් කරන්න ඕන. දැන් විශේෂයෙන්ම හොඳට අවුව පායන කාලෙක වගාබීමට ඕන කරන වතුර ටික විශේෂයෙන්ම පෑවුමත් එක්ක වැස්ස නැති වුණාම අපිට වතුර නැති වුණොත් වගාව සෙත්ත පෝච්චි. ඒ නිසා අපිට වගාව ගොඩදා ගන්න නම් වතුර ටික කුමාරි
1: ගොඩ ගන්න.
0: ඒකට විදුලි බිලට තිත තියලා සූර්ය ශක්තියෙන් පමණක් අපිට ලැබෙන දෙයින් අපි ගේම ගහ ගන්නවා නම් ඔන්න පුළුවන් ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් කරගන්න.
1: ඉතින් අපේ ගොවි මහතුන් වෙනුවෙන්ම සුවිශේෂී උමිලාඩු කිරි බෙක්ක ඩීප් ටෙක් සෝලා වතුර මෝටරේ ඔන්න දෙන්න සූදානම් වෙනවා ඩීප් ටෙක් ආයතනය. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙන අස්වැන්න සරු කරගන්න, පිරවේ අඩු කරගන්න ඩීප් ටෙක් සෝලා වතුර මෝටරයක් දැම්ම බිලදී ගන්න ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න 0711 711 1 0711 711 1 කෝල් එකක් දෙන්න.
0: හවස 5:16 වෙලාව.

0: ITN ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වයෙන් සඳහා විමසන්න 0777-273-454
1: අජීර්ණ තත්ත්වවලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථාරසම් සියලුම ආයුර්වේද සංස්ථා අලවිසල් ආයුර්වේද ඔසුසල් හා සංස්ථා අලෙවි නියෝජිතයන් මගින් පහසු මිලට ලබා ගත හැකිය. ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි. මිල රුපියල් 45 සිට.
2: වාර්තා පිට වාර්තා සම්මේලන කෝටි 8 NLB ධනනිධානයේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත.

0: හවස 5:28 වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: Wow! නියමයිනේ. ලකන ඊවෙනින් ඩ්‍රයිව්.

0: හවස 5:29 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව අද මැසේජ් කියවන්න අපිට
1: අම්මෝ
0: අපි
1: වතුර එකක් ගෙනල්ලාම තියාගත්තා
0: වතුර බේසමකට බහින්න ඕන ගොඩාක් මැසේජ් තියනවාද කියවන්න මේ චාර් වැඩේ පටන් ගමුද මේ නොකිය ගියෝතින් දෙයියනේ අපිට
1: හෙට එන්න බෑ
0: අපිට හෙට එන්න බෑ අනිත් එක අනිත් පැත්තෙන් දැන් අර මේ දවස්වල අකුණු සැරයිනේ
1: ඔව් අකුරුත්වාදී
0: අක්ම හකුණු තියනවා ඒවට අපිට මූණ දෙන්න බෑ රත්තරන් ඒක නිසා ඔගේ මැසේජ් එක කියමුට අගාලිග්මන්ට්
1: මටද රත්තරන් කිව්වේ
0: නෑ අපි අහගෙන ඉන්න ඇති
1: ඔය බලන්නකෝ මරු මේ ලස්සන මැසේජ් එකක් හරිද අනේ චාරු ඔයාගේ හිනාව අපිටත් හිනා යනවා කියලා තියෙනවා චබිත් තමයි හොරා චබිත් තමයි හොරාලු
0: ඒ හිනාවට අපිට හිනා යනවා
1: ඔයාව හිනාගස්සනවලු මට චමිත් හිනාගස්සනවා කියලා දාලා තියෙනවා රත්නපුරෙන් තමරා කුමාර තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ඒකනේ යාට තේරුණා ඒ දෙකම රයිගම ඉදන් සරච්චන්ද ඩයිස් මැසේජ් එකක් දාලා තියෙනවා සින්දුකට එකතු කරගන්න ඔයාව මේ වෙලාවේ ඒ දෙකම ග්ලෝබල් රැපරල් එකේ හැමෝම මේ වෙලාවේ සින්දුකට එකතු කරගන්න ගොඩක් ආදරෙන් ඒ දෙකම අයිබෝවන් සුබම සුබ සන්ධ්‍යාවක් කියලා දාලා තියෙන්නේ අනුරගම අනුලාවති ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා තියෙනවා මහත්තයා පුතාලා දෙන දුවලා දෙන මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා ඒ දෙකම හයි මම ඉන්නවාද කියලා කාලෙකට පස්සේ ඇවිල්ලා ඉන්නේ කවුද මේ තුම්බාගෙන් රුබින තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ උපේක්ෂා නිපුණ රෝහණ මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ එතෙක්ම ඔයාලා දෙන ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා දාලා තියෙනවා තලවතු ගොඩෝ ඉඳන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ අමිල රවීන්ද්‍ර ජනක මේ හැමෝම ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුවට එකතු කරගන්නවා ඒතෙක්ම අපිට සින්දුවක් දෙන්න කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ මහගම ධම්මිකා සමන්ති දමයන්ති ප්‍රීතිකා කුමුදි සමාදි දෙනුවන් මිත්මි හසේනි පමුදු මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඒත් එක්කම බොයගොඩ පැතිනා මැසේජ් එකක් දාලා තිනවා ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා. සුමනා සුසාන්ත ලසන්ත සුජා රුවන්ෂී ජගත් මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඒත් එක්කම ත්‍රිකුණාමලේ පැත්තට ගියොත් ඔය පැත්තෙන් මැසේජ් එකක් දාලා තිනවා ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා. ඊට පස්සේ යනවා කිතුල්ගල පැත්තට. කිතුල්ගලින් අපිත් ඔයාව අහගෙන ඉන්නවා හිරුනි සඳමල් තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. ප්‍රියංගනී දීපානි ඉෂාරා මාෂි මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා.
0: ඒනම් ඉතින් කට්ටිය ඔක්කොම එකතු කරගෙන අපි යන්න හදන්නේ පොඩි ලස්සන මෂප් එකකට. ඒකයි මතක් කරන්න ඕන දැන් අපේ Facebook post එක තියෙනවා.
1: හා
0: අපේ official Facebook page එකේ ලක්කඬ official Facebook page එකට ගියාට පස්සේ
1: ලස්සන මුණක් තියෙනවා.
0: Evening drive post එක තියෙනවා. ඒක බලන්න, comment කරන්න, share කරන්න, like කරන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. අපි හෙට අනිද්ද live එකකුත්
1: එනවා. ඒකටත් බලාගෙන ඉන්න එක.
0: කට්ටිය ready වෙලා ඉන්න. Okay. හරි ඒ කඩිය මතක් කරගෙන අපි යන්න කලින් මතක් කරන්න ඕන තව දෙයක් තියෙනවා.
1: කවද මතක් කරන්නේ?
0: තමයි විශේෂයෙන්ම දැන් මැෂින්ස් කිව්වහම ඩෝවා මැෂින් වලට ලොකු පිළිගැනීමක් ඇවිල්ලා තියෙන්නේ. මේ ඩෝවා මැෂින් හැම එකක්ම අලෙවි කරාට පස්සේ, මේ අලෙවියෙන් පස්සෙත් උන්න හොඳ සර්විස් එකක් දෙන නිසා.
1: අනිවාර්යයෙන්.
0: මේක අතහැරලා දාන්නේ. ඔයා ගන්න හරි අපි නිදහස්. අපි දන්නේ ඕන දෙයක් අපි දුන්නා වැඩේ ඉවරයි. එහෙම නැහැ. ඩෝමා මැෂින් කියන්නේ හැමදාම ඔයාට ලබා දුන්නාට පස්සෙත්, විකුණුවාට පස්සේ, අලෙවි කරාට පස්සෙත් හොඳ සර්විස් එකක් දෙන ආයතනයක්. ඉතින් පහුගිය කාලේ මතකයි දිප්වා මේ විපත වෙච්ච වෙලාවේ යාලා නොවිලේ මැෂින් යාලගේ වී මෝල් හදලා දෙන්න. එතකොට ඒගොල්ලෝ අලෙවි කරපු ඒ මැෂින්ස් නැවත රිපයර් කරලා දෙන්න හොඳ සර්විස් එකක් දුන්නා. ඉතින් ඒ නිසා දැන් ඔබට මිලදී ගන්න පුළුවන් ඇඹරුම් යාන්ත්‍ර තියෙනවා, පොල් තෙල් ඉඳින යාන්ත්‍ර තියෙනවා, ස්ටීම් බට්ටා පුංචි සහල් ව්‍යාපාර කරන අයට,
1: සම්පූර්ණ එලිවේටර් යාන්ත්‍ර විශාල ව්‍යාපාර හිමිකරුවන්ට
0: මේ හැම දෙයක් එක්කම ඔයාලට සම්බන්ධ වෙලා මිලදී ගැනීම කරන්න දුරකථන අංකයක්
1: තියෙනවා.
0: 0176779579 මේ අංකයට කෝල් එකක් දෙන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. ඔයා දන්නවද චාරු?
1: මොකද? මම හැමදේම දන්නවා.
0: හැමදේම දන්නවා කියලා හිතාගෙන ඉන්නවා කියන එකත් ලොකු දෙයක් හැබැයි. එහෙම හිතාගෙන හිටියා ගොඩක් අයට සමහර වෙලාවෙදී.
1: මොකද උනේ?
0: හොම්බෙන් යන්න උනා. හොම්බෙන් යන්න උනා.
1: හරි කියන්නකෝ යා.
0: මෙහෙමයි දැන් මම කියන්න හැදුවේ මේ කාන්තාවකට සහ පිරිමියෙකුට.
1: හරි.
0: වයිෆ්ට සහ හස්බන්ඩ්ට.
1: හරි.
0: මේ දෙන්නටම ගෙදරදී
1: හරි.
0: දෙන්නටම එක දෙයක් කරන්න පුළුවන්.
1: මොකද?
0: ඒක තමයි මේ කියන්න හදන. කන්න වගේ අහන බාන. බාන.
1: කියන්නේ.
0: එක දෙයක් දෙන්නටම, ඒ කියන්නේ කාන්තාවටත් පුළුවන්, පිරිමියටත් ඒ දේ ගෙදරදි කරන්න පුළුවන්. හැබැයි මේ
1: කියන්නේ.
0: එක ගමනක්.
1: කුතුහලේ වැඩි කරන.
0: එක ගමනක් ගියාට පස්සේ
1: හරි.
0: ඒ ගමන ගියාට පස්සේ වෙඩින් එකකට අපි කියමු වෙඩින් එකකට ගියාට පස්සේ මේ දේ කාන්තාවට කරන්න බෑ, පිරිමියට කරන්න පුළුවන්, හස්බන්ඩ්ට කරන්න පුළුවන්, වයිෆ්ට කරන්න බැරි දෙයක් තියෙනවා. දෙන්නටම ගෙදරදි මේ දේ කරන්න පුළුවන්.
1: හරි,
0: වෙඩින් එකකට ගියාට පස්සේ මේක
1: කාන්තාවට
0: කරන්න බෑ,
1: බෑ
0: පිරිමියට කරන්න පුළුවන්.
1: හදෙයනේ, එහෙම දේවලුත් වෙනවද?
0: මොකද්ද මොකද්ද
1: මොකද්ද සින්දු කාලෙම ඊට පස්සේ කියනවා.
0: දැන් කියන්න මොකද්ද? කල්පනා කරලා බලන්න.
1: කාන්තාවට
0: බැහැ, පිරිමියට පුළුවන් වෙඩින් එකකදී කරන්න. ගෙදරදී හැබැයි දෙන්නට මේ දේ කරන්න පුළුවන්.
1: කියවන්නද
0: කියන කරන්න පුළුවන්. ඒක ඕන තර කරන්න පුළුවන්
1: කාන්තාවට
0: බැරි දෙයක් තියෙනවද? ඕ කියවනවා කියන එක කරන්න බැරි.
1: ඒ දැන් එතන කාන්තාවට බැහැලුනේ.
0: වෙඩින් එකකට ගියාට පස්සේ
1: හරි
0: කාන්තාවට කරන්න බෑ, පිරිමියට කරන්න පුළුවන් එකම දේ තමයි මූණ හොදන එක. මේකප් ටික දිය වෙනවනේ.
1: අයියෝ අපි මේකප් ගන්න නෑ නේද? අපිට ඒක පුළුවන්.
0: හවස 5:35 වෙලාව.

0: Lakhanda Radio ITN
1: NLP Hadhana Lankave Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya NLP Hadhana Obat Adama NLP Hadhana Bala Ganna
2: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps අමතන්න 077 777 7374
3: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කියවා අබාන්ස් අඟල 40 ස්මාර්ට් ප්‍රෝ ප්‍රවාහනයක් ඇතර ගෙනියන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අද අබාන්ස් ප්‍රදර්ශනකාරයක් වූ bayabas.com වෙත විසෙන්න

0: Lakanda Radio ITN.
1: Salsa pahai benari hartelis pahai.
0: Lakanda pramurti salsa hai theater balapurutuanda.
2: Sama anugrahaya.
3: POC flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට බැංකු කටයුතු කරගන්න ඔබේ ලයිෆ් එක ෆ්ලෙක්ස් කරගන්න POC flex අදම ඩවුන්ලෝඩ් කරගන්න
4: රුපියල් කෝටි 40ක් හම්බුනොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපර් ටැග් තුනක් ප්‍රථම ටැග් ලක්ෂ 20 ලක්ෂ දෙකේ ටැග් සමග සුපර් අංකයට ටැග් මෙගා පවර්
2: සහයෝගීක අනුග්‍රහය
5: ඔබේ දෙමෝපියන් විශ්වාසයෙන් දඹදිව යවන්න වසර 25ක අභිමානය සමගින් ගැමුණු ට්‍රැවල්ස් 077
6: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: වකුගඩු හානිවලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි 0.71.397.399
1: බණ්ඩාකාර සිදුවීම ගැන විධිමත් පරීක්ෂණ ක්‍රියාත්මක බව ඇමති අනිල් කියයි. මාලදිවයින් ජනපතිගෙන් ජනපති අන්රට ඇගීමක්. 2027 ඇරඹෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අගමැති හෙළි කරයි. වසරේ ප්‍රධානතම උල්කා වර්ෂාව මධ්‍යම රාත්‍රියේ. තමිල්නාඩු පාලනය බාර දෙන්නේ විජේ ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලයි.
0: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්නේ.

0: Lakhanda Radio ITN
1: NLP Hadhana Lankave Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya NLP Hadhana ඔබත් අදම NLP හඳහඩ බලා ගන්න.
2: මුදලාලි
3: අනෝනා
2: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අකිලස් කුඩු ග්‍රැන්ඩිසි කුඩු දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
3: හරිද?
2: මුදලාලි, ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත ඔබ තාමට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ, සරත් නැ, මිරිස් පාටත් නැ.
3: විජේ දාන්න ඔක්කොටම.
2: ඇයි මුදලාලි? නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලකට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 190යි සුදු සිරි කිලෝ එකක් රුපියල් 290යි මුංගිට කිලෝ එකක් රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 279යි ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක

0: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණයේ හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
1: You mind me? Lakanda, evening drive.

0: හවස 5:54 වෙලාව විනින් ඩ්‍රයිවර් හගෙන ඉන්න වෙලාව එන්නේ හැන්ද වෙනවා හවස් වෙනවා වෙලාව යනවා නේද ඒ ඔක්කොමත් එක්ක අපි ගෙදර යන ගමන් ඔයාට වාසනාව ගෙදරට අරගෙන යන්න පුළුවන් නම්
1: කොච්චර දෙයක්ද
0: හෙට උදේ වෙනකොට ඔයා කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙන්න හීනයක් තියෙනවා නං ඒකට යන්න තියෙන ලේසිම පාර තමයි
1: මහජන සම්පත කියලා කිව්වහම 800 වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන් ලොතරැයියේ ප්‍රමුඛයා වගේම ලොතරැයි ලොව රජ කෙරුලා මහජන සම්පත කියලා හැමෝම දන්නවා. ඉතින් රටේ සංවර්ධනය සෞඛ්‍ය අධ්‍යාපනයට මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ගමන් තමයි මේ අවුරුද්දේ පමණක් රුපියල් කෝටිපතියන් අභිහි කරේ මහජන සම්පත විසින්. ඉතින් මොටර රථ හිමිකරුවා රුපියල් ලක්ෂ 25 ජයග්‍රහකින් 300 දෙනෙක් වගේම මේ වර්ෂයේ වෙනකොට 7 සුපෘතියාගලාභියා මහජන සම්පත ලොතරැයියෙන් පමණක් බිහි කරන්නට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් සුපුරුදු පරිදි කෝටි 2ක සුපෘතියාගක් එතකොට ලක්ෂ 25ක ප්‍රථම තාගේ සමගින් ඔයාලට මේ හැමදේම මහජන සම්පත ගත්තොත් එහෙම දිනා ගන්න පුළුවන්කම තියෙනවා. පුංචි රුපියල් 40ක් වියදම් කළා වැඩි වැඩියෙන් මහජන සම්පත ලොතරැයිය මිලදී ගන්න. මේ හැමදේම ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන්.
0: 5:56 වෙලාව මං අර මුලින්ම ඇහුවනේ අර
1: කෝච්චි
0: ගැන. කාන්තා නම් තියෙන කෝච්චිනේ ගොඩක් තියෙන්නේ. ෆීමේල් කෝච්චි ගොඩක් තියෙන්නේ.
1: හරි.
0: මේල්
1: කෝච්චි මොකද්ද
0: කියලා නැහැ. පිරිමි නමක් කියන්නේ පිරිමි කියන අදහස එන කෝච්චියක් මොකද්ද කියලා ඇහුවනේ. නයිට් මේල්.
1: අයියෝ මේල් කියන අදහස එනවනේ පිරිමි කියලා.
0: නයිට් මේල් කියලා තියෙන හැබැයි ඒක ලියන විදිය වෙනස්. මේල් නෙමෙයි.
1: හැබැයි ඉතින් අපි කතා කරනකොට මේල් නේ.
0: කතා කරනකොට මේල්.
1: අපිට ඒක දාලා තියෙනවා එක්කෙනෙක්. JK කණ්ඩාංගර දාලා තියෙනවා හරි උත්තරේ.
0: Thank you. අපිව ඒ විදියට අවබෝධ කරගත්තට.
1: හැමෝටම මෙව්ව බෑ.

0: පහර ලංකාවටම ලක්න පෙරනෝවරු
1: අධ්‍යක්ෂණය ශාම්විජේරත්න
2: මයිති රසන්න යනං අහිංසකයෙක් තමයි මටූගෙන අනුකම්පයි. හැබැයි ඉතින් ඒ අනුකම්පාව භූමිකම්පාවක් කරගන්න මං කැමතිද? මං බැඳිලා නෑනේ. මගේ කෙල්ලුට කසාද බඳලා දෙන්න.
1: පහේ ළමයි.
3: මේ උත්තර දුන්නේ මොකද නංගේ?
4: මේකේ කෙලවරක් තියෙන්න ඕන අක්කේ.
3: ඇයි නංගී? මොකද්ද උනේ? ප්‍රසාල ගීත එකක් හදාගෙන එන්නකෝ. කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා.
1: සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න. පහේ ළමයි.
5: පහේ ළමයි එක්ක පුයා කවුද නංගියේ? කුචු කුචු කුචු කුචු කුචු.
1: විසේකාරේ.
6: අනේ මැනිකේ අනේ මැනිකේ අනේ අහන්න කොටි ඕකනේ කියන්නේ ඉතින් යශෝදරාගෙන් ගුටි කාපු එකට ඉතින් ගෑණියන් ඉනව කියන්නේ ඔන්න ඕකට තමයි ඉතින්.
7: එයනේ. මේ මනුස්සයා මට ගොනා කිව්වා.
8: හිතේ උපන් මාගේ විසේකාරී.
7: මේ අයියා කවුරු හරි ගෑල් ළමෙක් පස්සෙන් යන දැක්කද?
6: ඇත්ත කියපන්. බොරු කියන්න එපා.
9: අපෝ! බොරුව කියන එක මම උපන්තේ කියලා දන්නෙත් නෑ, දැකලත් නෑ, කියන්නෙත් නෑ, කියනෙම ආශ්‍රය කරන්නෙත් නෑ අක්කේ. අක්කේ බොරුව කියලා කියන්නේ එකක් කිව්වට පස්සේ ඒක වහන්න 100ක් විතර කියන වෙන මහා නසරාණි සංකල්පයක්. ඒක නිසා අපි ඇත්ත කතා කරමු.
7: අන්න හරි මල්ලි. ඔයා කියන්න මේ අයව එහෙම කොහෙද හරි දැක්කද?
1: සතිය දින පහේම රාත්‍රී 9ට ITN බලන්න.
10: ලකන්ද Radio ITN.
11: Cool drive Victeta.
10: Lakana. Evening drive.
12: ජීවිත දිනන්න කියලා බලාපොරොත්තුෙන් තමන්ගේ කියලා ව්‍යාපාරයක් තමන්ගේ කියලා දෙයක් ගොඩනගාගෙන ඉස්සරහට යන බලාපොරොත්තු වෙන අයට, ව්‍යවසායකෙක් විදියට අනාගතය ජයගන්න බලාපොරොත්තු වෙන අයට ඔන්න හොඳම මඟ පෙන්වීම දැන් සිදු කරන්න කසාගල ප්ලාන්ටේෂන් සූදානම් වෙමින් ඉන්නවා. ඔයාලට පුළුවන්කම තියෙනවා කසාගල ප්ලාන්ටේෂන් සමගින් නත්වැල් බැඳගෙන හොඳ ව්‍යවසායකෙක් වෙන්න, නියම මඟ පෙන්වීමක් යටතේ හොඳ ව්‍යවසායකෙක් වෙන්න ඔන්න පුළුවන්කම ලැබිලා තියෙනවා දැන්.
13: සරුසර අනාගතයක් පැහැබර හරිත ශ්‍රී ලංකාවක් අසාගල සමූහ ව්‍යාපාරය කියලා කිව්වහම අපේ රටේ කෘෂිකර්මාන්තය හරහා අපනයන ආදායම වැඩි කරමින් වගේම රටේ සංවර්ධනයට දායක වන විශ්වසනීය හිතකාමී දේශීය ව්‍යාපාරයක් කියලා හැමෝම දන්න. ඉතින් ඒ වගේම තමයි අපේ තරුණ පරපුර ව්‍යවසායකන් බවට පත් කරන්නට අවශ්‍ය මඟ පෙන්වීම. ඒ දෙකම කියනවනේ නව විද්‍යාත්මක කෘෂි ආයෝජන අවස්ථා සපයන ගමන් තමයි හෙටට ශක්තිමත් පදනමක් තැනීමේ අරමුණෙන් අසාගල සමූහ ව්‍යාපාරය කටයුතු කරන්නේ. ඉතින් ඔබටත් විශ්වාසයෙන් යුතුව යන්න පුළුවන් ඔබට අවශ්‍ය සේවාව ලබා ගන්න අසාගල සමූහ ව්‍යාපාරයේ වෙතට.
12: විජය නිෂ්පාදන කිව්වහම අපි හැම වෙලේම හැමදාම කියන කතාව තමයි කෘත්‍රිම රසකාරක වර්ණකාරක මේ දේවල් නැතුව කැම වේලක් හදාගන්න විජය නිෂ්පාදන ගෙදර තියෙන්න ඕන කියන කතාව. ඉතින් අපි පුංචි දරුවන්ට වැඩිහිටියන්ට විශේෂයෙන්ම අපි සෞඛ්‍ය ආරක්ෂිතව කැම ටිකක් හදලා දෙන්න හැම වෙලාවෙම කටයුතු කරනවා කියන එක අපි දන්නවා. ඉතින් ගෘහණියක් විදියට තමන්ගේ ගෙදර අයට කැම ටික හදනකොට වසවිස නැති රසකාරක නැති කල්තබා ගැනීම ද්‍රව්‍ය නැති කොටිම කියනනම් කෘත්‍රිම දේවල් නැති කෑම වේලක් හදලා දෙන්න ඕන කියලා හිතන අයට ඔන්න දැන් පුළුවන් විජය නිෂ්පාදන එකතු කරගන්න තමන්ගේ කෑම වේලට.
13: ඉතින් ආරත් පුළුවන් වසර 30ක පාරිභෝග විශ්වාසය දිනාගෙන තියෙන අපේ රසේ රටේ සමර බෙදෙන විජය නිෂ්පාදන ළඟම තියෙන වෙළඳසැලක් වෙන පුළුවන් සුපිරි වෙළඳසැලෙන් වෙන පුළුවන් ලබා ගන්න.
12: සින්දුවක් අහමු අපි, ඊට පස්සේ ආයෙමත් අපි කතා කරනවා.

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකඩීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අවතන්න 011 176 479
1: ITN.
2: හවස 6:19 වෙලාව.

0: Lakhanda Radio ITN.
1: Cool drive, Vikreta.
0: Lakhanda Evening Drive. Taranga Karwan, Hatadinik. Muhuna to Muhuna, Taranga Karana. Lovaktino, Superbeti Finishan.
2: Unfortunately, today, some of you will be going home.
0: ජීවිතේම වෙනස් කළ හැකි.
1: Welcome to Master Chef Sri Lanka.
0: සෑම සෙනසුරාදා සහ ඉන්දා දිනකම රාත්‍රී 8ට Master Chef Sri Lanka.
3: ඉවිනින් ඩ්‍රයිව් එක අපි අදට යන්න වෙලාව ලඟ වෙලා තියෙන්නේ. යන කලින් මතක් කරන්න ඕන, ගෙදර තියෙන මොන වාගේ කෑම වේල රසගන්ව ගන්න විජේ නිෂ්පාදන තේ එකක් බොනවා නම්, කොෆි එකක් බොනවා නම් විජේ නමින් අරගන්න විජේ තේ, විජේ කොෆි, ඒ වගේම වෙනසකට වගේ නූඩල් එකක් හදාගෙන කන්න ඕන කියලා හිතනවා නම් විජේ නූඩල්ස් අරගන්න පුළුවන්කම තියෙනවා. අපි යමු නේද?
4: යමු යමු. එහෙනම් විජේ නූඩල්ස් එකක් එක්ක රැට කාලා ආයෙ හෙටත් හවස 4ට ඉවිනින් ඩ්‍රයිව් අහන්න බලාගෙන ඉන්න. ගිහින් එන්න.
3: ගින්ගනම් සුබ දවසක්. මම චමිත්.
4: මම චාරු.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN. Kanata, Rahata, House, Atharita. Evening Drive with Chant and Chant. Sama Anugrahaya.
1: Rasayenut Ihala, Gunayenut Ihala, Vijaya Tose Mishranaya.
2: Vijaya Products. අපේ රසය රටේ සැමට
1: ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙ කුමන්න අදම අවතන්න 011 6769 579.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
0: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN.

0: настала.
1: භාණ්ඩාගාර සිදුවීම ගැන විධිමත් පරීක්ෂණයක් ක්‍රියාත්මක බව ඇමති අනිල් කියයි. මාලදිවයින් ජනපතිගෙන් ජනපති අන්රට ඇගීමක්. 2027 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අගමැති හෙළි කරයි. මැතිවරණ නීති සමාලෝචනයේට පාර්ලිමේන්තුව විශේෂ කාරක සභාවක්. වියට්නාම ජනපති අනිද්දා දිවයිනට. වසරේ ප්‍රධානතම උල්කා වර්ෂාව අද රාත්‍රියේ. තමිල්නාඩු පාලනය බාර දෙන්නේ විජේ ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලයි. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිවිලේ. මහා භාණ්ඩාගාරයෙන් ඇමරිකා ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය පිළිබඳ හදිසි විවාදයක් පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. ඒ ස්ථාවර නියෝග අනුව විපක්ෂයේ සිදු කළ ඉල්ලීමකට අනුවයි. පසුරු 3:30 සිට පසුරු 5 දක්වා විවාදය පැවැත්වුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහා භාණ්ඩාගාර සිද්ධියේ පරීක්ෂණ පිළිබඳව ආණ්ඩුවෙන් විමසීමක් කළා.
2: මෙම වැරදි ගෙවීම සඳහා වගකිව යුතුයයි දැනට හඳුනාගෙන ඇත්තේ කුමන පියවරවල කුමන නිලධාරින්ද? දැනට මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය කෙබඳුද?
1: සිද්ධිය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඒ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කළ බවයි අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.
3: මේ සම්බන්ධයෙන් වූ පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දුන් අතර එම විමර්ශනයෙන් ලැබුණු තොරතුරු බීවාර්තාවක් මගින් අධිකරණය වෙත දැනටමත් වාර්තා කර ඇත. පාර්ලිමේන්තුව අප්‍රේල් මාස අවසන් සතියේදී රැස් නොවූ නිසා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට අවස්ථාවක් නොමැති විය. එසේ වුවද එම කටයුත්ත සම්බන්ධයෙන් අඛණ්ඩව පරීක්ෂණ පවත්වාගෙන යන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වාර්තා කිරීම මෙන්ම අභ්‍යන්තර කමිටුවක් මගින් පරීක්ෂණයක් කර එම කමිටුවෙන් අනාවරණය වූ තොරතුරු මත නිලධාරීන් 4 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇත. ඒ අනුව කිසිම අයුරකින් මේ කරුණු වාර්තා කිරීම මගහැරීමක් සිදු කර නැත. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට මේක වාර්තා කරනවා 2026 ජනවාරි 9 වෙනිදා. එය ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පිටපත් කරනවා එදිනම. ඊළඟට ඕස්ට්‍රේලියාවේ එක්ස්පෝර්ට් ෆයිනෑන්ස් ආයතනය, ඒ තමයි ණය හිමියා, මුදල් නොලැබූ බව වාර්තා වෙනවා 2026 මාර්තු 23 වෙනිදා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත පැමිණිල්ලක් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් විසින් 2026 මාර්තු 24 සිදු කරනවා. මහබැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයට වාර්තා කිරීම සිදු කරන 2026 අප්‍රියල් 1 වෙනිදා. අධිකරණයට මේ සම්බන්ධයෙන් බී වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම මේ කුමන ගණයේ වරදක්ද යන්න පිළිබඳ තීරණය කිරීමට අදාළ ආයතන විසින් මේ වෙනකිට පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. සාධාරණ පරීක්ෂණ සිදු කිරීමට අමාත්‍යාංශ ලේකම්වරයා තනතුරේ සිටීම බාධාවක් නොවේ. නිලධාරීන් විසින් රාජකාරී පැහැරහැරීම පිළිබඳ පරීක්ෂණ වලින් ලැබෙන තොරතුරු මත අදාළ නිගමනයන් සහ ක්‍රියාමාර්ග ගනු ඇත.
1: මහබැංකු නිලධාරියෙක් සිවිතී නසා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද විපක්ෂ දායක සජිත් ප්‍රේමදාස මහතා විමසීමක් කළා.
4: මේ රංගන නිශාන්ත රාජපක්ෂ මැතිතුමා භාවයට පත්වුණු පුද්ගලයා අපිට ආරංචි එතුමාලු මේ පැමිණිල්ල ඉදිරිපත් කරේ මේ අඩුපාඩු සොයාගෙන. එතුමාගේ මරණය පිළිබඳවත් මොකද විවිධ සැකසංකා ඇති වෙලා තිබෙන බැවින් මේ පාර්ලිමේන්තුවට විධිමත් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම වැදගත් කියන එක මම මේ අවස්ථාවේ යෝජනා කරනවා.
1: ඊට පිළිතුරු ලබා දුන්නේ අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින්.
3: මේ තොරතුරු ඉදිරිපත් කිරීමේදී දැන් අපේ විපක්ෂ නායකතුමා පතු කළා අර සමාජයේ සැකේ බය හදන දැන් මේ අවාසනාවන්ත සිද්ධියක් සිදු වෙලා තියෙනවා, සිවිධි හානි කර ගැනීමක් කියන දැන් වාර්තාවලින් ඔප් වෙලා තියෙනවා. හැබැයි එතුමාලු මේක පරීක්ෂණේ මේ වාර්තාව ගිහින් දුන්නේ කිව්වා මොකද්ද වෙන්නේ? එතකොට පරීක්ෂණේ ගෙනිච්ච කෙනා මැරුවාද කියන සැකේ මතු කරනවා. මම හිතන්නේ මේ ලූ ප්‍රකාශ වගකීමකින් තොර නැති තොරතුරු මත කරුණු ඉදිරිපත් කිරීම ඉතාම ගැටළු සහගතයි. මගේ මේ පිළිතුරෙත් ඉතාම පැහැදිලිව කිව්වා මේ පරීක්ෂණය සඳහා ලිඛිත ඉල්ලීම සිද්ධ කරන්නේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විදියට. අපි දන්නේ නැහැ මොන විදියට කොහෙන් මේ තොරතුරු ගන්නවද මොනවද කියලා. එහෙමනම් කියන්නට ඕනේ අදාළ සෝස් එක මොකක්ද, කාටද පැමිණිල්ල කරේ කියලා. ඉතින් කිසිදු දෙයක් නැහැ. මම මාධ්‍යටත් විශේෂයෙන් අවධානය යොමු කරනවා කිසියම් දෙයක නිශ්චිත තොරතුරු ලබාගෙන කරුණ ඉදිරිපත් කිරීම වඩාත් හොඳයි. එහෙම නැති වුණාම එක පැත්තක සමාජයේ නොමග යවනවා වගේම සමාජයට අහිතකර තත්ත්වයකට උදා වෙනවා.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාද මෙහිදී අදහස් පළ කළා.
2: මේ පාර්ලිමේන්තුවට මුදල්කාරක සභාවට දැනුවත් කරන්න තිබ්බා මේ සිදුවීම. මේ සියලු දෙනා මේකට වක් කියන්න ඕනේ. මේ පිළිබඳව යම් සැකකටයුතු දෙයක් සිදුවෙනවා කියන එක ප්‍රකාශ කරලා තියෙනකොටත් මේක වළක්වා ගන්න නොහැකි වෙලා තියෙනවා. මේක වහ ගැනීම පිළිබඳව පුදුම ඌමනාවක් මේ ආණ්ඩු පක්ෂයට තියෙනවා.
1: මහපාණ්ඩගාරින් ඇමරිකා ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයක් අතරපත් වීමේ සිදුවීම පිළිබඳ මෙවැනි විට විධිමත් පරීක්ෂණ ක්‍රියාත්මක බව අමාත්‍ය හර්ෂණ නානකර මහතා ප්‍රකාශ කළා. ඒ ඇමරිකා ABI සහ ඔස්ට්‍රේලියා ෆෙඩරල් පොලිසියේ සහාය ලබාගෙන ඇති බවද සඳහන් කරමි.
0: කරුණු දක්වනකොට ඇත්තටම කනගාටු වෙනවා. දේශපාලන වාසි සඳහා කොච්චරනම් කරුණු විකෘති කරන්න පුළුවන්ද? බලේ වෙනුවෙන් මලමිනියක් හෝ විකුරන්න පුළුවන් තත්වයකට විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු වැටීම ගැන බරපතල කනගාටුවක් තිබෙනවා. කොයිම අවස්ථාවකත් මේ රජය විසින් ඩොලර් මිලියන 2.5ක් නැති වුණා කියන එක වහන්න යන්නෙත් නැහැ, උමනාවකුත් නැහැ. ඒක උනේ නොසලකිල්ලෙන්ද? ඒක උනේ වංචානික ක්‍රියාවක් කරාද? එහෙනම් කවුද කරේ කියන එක හොයන එකට තමයි මේ විමර්ශනය පවත්වලා තියෙන්නේ. මොකද කවුරු වැරදි කරත් ඒ හොරු හොයාගන්නෙත් අපි, දඬුවම් කරන්න උසාවි ඉදිරිපත් කරන්නේ අපේ ආණ්ඩු කාලය තුලම කියලා ඉස්සලම කියන්නට ඕන. මේගොල්ල කියපු දේ රෙඩ් ෆ්ලැග් අනම්මනම් මුකුත් නැහැ. මේක අනාවරණය වෙන්නේ කවදද? මාර්තු 22 ලිඛිතව පැමිණිලක් යනවා. මාර්තු 24 වෙනිදා දවස් දෙකක් ඇතුළත පැමිණිල කරනවා. එදාම අභ්‍යන්තර විගණනය ආරම්භ කරනවා මාර්තු 24. ඊට පස්සේ මහා බැංකුවේ මූල්‍ය මුද්‍යාංශයට දැනුවත් කරනවා. සර්ට් ආයතනයේ දැනුවත් කරනවා. මේ සියල්ලම අපි කරනකොට මේ සුම්බුන් කෑලි අපිව කරනවා කියලා දන්නේත් නැහැ. මේ වන විට ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලිසිය සමග ඒ අවධාරතා ගිවිස අනුව ඔවුන්ගේ සහාය මේ විමර්ශයට ලැබෙනවා. ඒ වගේම මේ විමර්ශනයේ සමහර කොටස් ඇමරිකාවේ FBI එකෙත් උදව් ඇතුවයි අපි කරගෙන යන්නේ. අපි හැම කාර්යක්ෂම වැඩ කරනකොට මම අහන්න කැමති සුම්බුන් කෑලි වලින්. ඒතර කබ්‍රල්, ග්‍රීක් බොන්න නඩුව, රටට මිලියන ඩොලර් මිලියන 12.6ක් සුම්බුන් කෑලි කොහෙද හිටියේ? කතා කරාද? නෑ, ගෝඨාභයට මහින්දට බය ඇඳගෙන හැංගිලා හිටියා. හැබැයි ඒ ග්‍රීක් බඳු කර දැම්මෙත් අපි. තවම පාර්ලිමේන්තුවට කියන්න අවශ්‍ය නැති විමර්ශන රාශියක් කරනවා. ඒ නඩු ටික පැවරෙනවා මේ අවුරුද්ද අන්තිම වෙනකොට කේන්ද්‍රී ගන්න එපා.
1: මාලදීවින් ජනාධිපති ආචාර්ය මොහමඩ් මොයිසූ මහතා ඇතුළු දූත පිරිස වෙනුවෙන් ජනාධිපති අනුකුමාර දිසානායක මහතා විශේෂ භෝජන සංග්‍රහයක් පවත්වා තිබෙනවා. විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහය පැවැතුනේ ජනාධිපති මන්දිරයේදී. ජනාධිපති මන්දිරයට පැමිණි මාලදීවින් ජනාධිපතිවරයා ඉතා උණුසුම් ලෙස පිළිගත්තේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින්. භෝජන සංග්‍රහයට එක්වමින් මාලදීවින් ජනාධිපතිවරයා කියා සිටියේ මේ හුදෙක් රාජතාන්ත්‍රික සැමරුමක් පමණක් නොවන බවයි. දූපත් රාජ්‍යයන් දෙකක් යා කරන මහා සාගරයක් මෙන් මෘදු සහ ගැඹුරු මිත්‍රත්වයක සැමරුමක් බව මාලදීවින් ජනාධිපතිවරයා කියා සිටියා. එහිදී ජනාධිපති අනුකුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ දෙරට අතර දිගු කාලින සහ දිනෙන් දින වර්ධනය වන සමීප සබඳතා මෙම හමුවෙන් තවත් ශක්තිමත් වූ බවයි. 2027 වසර සඳහා හය ශ්‍රේණී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජාතික මෙහෙයුම් කමිටුවේ ඍජු අධීක්ෂණ යටතේ අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හර්ණි අමරසූරිය ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින්
5: 2027 හයවෙනි වසර ආරම්භ කරන්න සියලුම කටයුතු සූදානම් කරමින් යන්නේ. 2026 ආරම්භ කරපු පළවෙනි වසර දැන් සාර්ථකව කරගෙන යනවා. 2027 දෙවනි දෙක වර්ෂයටත් ආරම්භ කරනවා. ඒ සඳහා ක්‍රියාකාරකම් පොත් ප්‍රින්ට් කරන්න පටන් අරගෙන තියෙන්නේ. 2027 හයවෙනි වසරේ අපි ඒ සියලුම මොඩියුල සමාලෝචනය කරලා විෂයානුකූල කමිටුපත් කරලා ඒක සමාලෝචනය කරලා වෙන්න ඕන වෙනස්කම් සාකච්ඡා කරලා ඒව සියල්ලම දැන් සම්පූර්ණයි. මුද්‍රණය කරන්න මේ මාසය තුල යවන්න නියමිතයි. 6 වසර සඳහා ගුරු පුහුණුවත් ආරම්භ කරනවා ගරු කථානායකතුමනි. ජූනි මාසයේ වෙනකොට ගුරු 6 ශ්‍රේණියේ ගුරු පුහුණුවත් ආරම්භ කරන්න සැලසුම් කරලා තියෙන. ඒ සඳහා මුදල් වෙන් කළා.
1: මේ අතර රජයේ නිලවාස පොරොන්දු පරිදි ආර්ථික ක්‍රියාවලියේ ඍජුව දායකකර ගැනීමක් මිස අවභාවිතයක් සිදු නොවන බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්
6: කථානායකතුමා නිල නිවසේ නැත්තම් ඇයි 7 පත්වීම එතුමාගේ නමින් නිකුත් කරේ? ඉතින් ඒක නිසා මම අහන්න කැමති මේ සම්බන්ධව මොකද්ද පුතුමාලා ගන්න පියවර
5: කියලා. කවුරුවත් පුද්ගලික පරිහරණයට පාවිච්චි කරන්නේ නැහැ මේ වෙලාවේ. නමුත් නිල වශයෙන් රාජකීය රජයට අවශ්‍ය වන වෙලාවට ඒ නිල නිවාස පාවිච්චි කළා තියෙනවා රැස්වීම් වලට. උදාහරණයක් හැටියට ඊයේ රෑ මාලදිවයිනේ ජනාධිපතිවරයාගේ රාත්‍රී භෝජන සංග්‍රහය ජනාධිපති නිල නිවාසේ තමයි අපි ඒක කරේ. ඉතින් ඒ විදිහට අරලිය ගහ මන්දිරයත් පාවිච්චි කරනවා. කථානායකතුමාට නිල උත්සව වලට වැඩසටහන් වලට එතුමත් නිල නිවාස පාවිච්චි කරනවා. ඒක නඩත්තුව සඳහා ඔහු කාර්ය මණ්ඩලයක් පවත්වාගෙන යන ඔබ එතන අනුමත කරලා තියෙන කාර්ය මණ්ඩලයට වඩා අඩු ප්‍රමාණයකින් තමයි ඒක කරගෙන යන්නේ.
1: පළාත් සභා ඡන්ද විමසීම් හැර අනිකුත් මැතිවරණ නීති සමාලෝචනය කර වාර්තා කිරීම සඳහා සමාජිකයින් 12 දෙනෙකුින් සමන්විත පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබෙනවා. කථානායක ජගත් වික්‍රමරත්න මහතා ඒ බව අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
7: මැතිවරණ සම්බන්ධයෙන් වන නීති පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නීති හැර සමාලෝචනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහාත් ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය කිරීම සඳහා ගරු මහාචාර්ය AHMH අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතුව මතු සඳහන් මන්ත්‍රීවරයන් මා විසින් පත් කරන ලද බව පාර්ලිමේන්තුවට දන්වනු කැමැත්තෙමි. ගරු ආචාර්ය උපාලි පන්නිලගේ මහතා, ගරු මුනිර් මුලාෆර් මහතා, නීතිඥ සුනිල් වටගල මහතා, රවි කරුණානායක මහතා, ජේ.සී. අලවතුල මහතා, ගරු හර්ෂණ රාජකරුණා මහතා, කදරවේලු ෂණ්මුගම් කුගදාසන් මහතා, රුවන්තිලක ජයකොඩි මහතා, නීතිඥ තුෂාරි ජයසිංහ මහත්මිය, මයිල්වානගම් ජිගදීසරන් මහතා, චන්දිම හෙට්ටිආරච්චි මහතා.
1: වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති ටෝලා මහතා ලබන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා මිරට සංචාරක නිරත වනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනාවකින්. එහිදී දිරට අතර සහභාගීතාවයේ වර්ධනය කර ගනිමින් ක්ෂේත්‍ර කීපයක් ආවරණය වන පරිදි අවබෝධතා ගිවිසුම් පහකට අත්සන් කිරීමට නියමිතයි. ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමි වුණා. ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර තොරතුරු සහ සංනිවේදන ක්ෂේත්‍රයේ සහභාගීතාවයේ මෙන්ම සංස්කෘතික සහභාගීතාවයේ සම්බන්ධ ගිවිසුම්ද ඒ අතර වනවා. මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට ද්විත්ව පුරවැසි භාවයක් නොමැති බව වගකීමෙන් පවසන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. පරීක්ෂණ මුළුමනින්ම අවසන් වන තෙක් වැරදි ප්‍රවෘත්ති ප්‍රකාශ කිරීමෙන් වළකින් ලෙසයි අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ. නිකරුණේ පුද්ගලයන් චෝදිතීන් බවට පත් කිරීමෙන් ජීවිත පවා අහිමි විය හැකි බවද නලින්ද ජයතිස්ස මහතා කියා සිටියා. ඒ කැබිනට් තින දනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්
8: ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යලෙක් ලෙස කටයුතු කරන අවධියේදී හෝ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ලෙස කටයුතු කරන අවධියේදී ඔහු ද්විත්ව පුරවැසියෙක් නම් ඇත්තටම ඔබට ඔහුට එරෙහිව අධිකර ගන්නත් පුළුවන්. ඒ නිසා ඔහු ද්විත්ව පුරවැසියෙක් නොවේ. මම ඉතාම වක්කීමෙන් කියන්නේ ඔහු මේ තනතුරු දරන කිසිම අවස්ථාවකදී ද්විත්ව පුරවැසියෙක් නොවේ. මුදල් අමාත්‍යංශ විසින්ම හඳුනාගත්ත ක්‍රියාවලියක සිදුවීමක් තමයි මුදල් අමාත්‍යංශ විසින් පරීක්ෂණ කරන්න පටන් ගත්තේ. මුදල් අමාත්‍යංශ විසින්ම තමයි ඒ සම්බන්ධයෙන් අදාළ විසඥභාවයේ සහිත ආයතනවලට සහ පරීක්ෂණ කරන ආයතනවලට පැමිණිලි කරලා තිබෙන්නේ. සමුදල මාත්‍යංශ ලේකම්වරයා ඒවත් වෙන කිසිම බණාවක් නැහැ. කරුණු විකෘති කරලා තමන්ට සමාජ මාධ්‍යවල සහ මාධ්‍යවල වටිනාකමක් ගන්නට කරන මේ මැදිහත් වීමේ ප්‍රතිඵලය මොකද්ද? අපි මේ කලින් ඉඳන් කිය කියා හිටියා මේක සරල කාරණාවක් නෙවෙයි. මේක ඉතාම බරපතලයි. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හරි ඔය කාට හරි ඒගොල්ලන්ට තිබෙන්නේ මාධ්‍යවල මූණ දබා ගැනීම තරගයක්. හැබැයි මේවා සමහර ඒවා ජීවිත සම්බන්ධ ප්‍රශ්න. පරීක්ෂණයක් මුළුමනින්ම අවසන් නොවන තෙක් වැරදි ප්‍රවෘත්ති ප්‍රචාරය කරලා ෆේක් පෝස්ට් හදලා ප්‍රචාරය කරලා දැන් වෙලා තියෙන වැඩේ ඔබ දන්නවා. විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ පැත්තෙන් ඒ පවුල පැත්තෙන් අදාළ ආයතනවලට පැමිණ ලැබෙයි කියලා ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් කරයි කියලා වැරදි ප්‍රවෘත්තියක් ෆේක් පෝස්ට් එකක් දාලා ඒක ෂෙයා කරලා දැඩි කම්පනියක් ඒ පුද්ගලයන්ට ඇති කරලා ඒ පුද්ගලයන් චූදිතයන් බවට පත් කළා පරීක්ෂණයක් නොකර කරන ලද ක්‍රියාදාමයේ අවසාන ප්‍රතිඵලය තමයි ඒ අයගේ ජීවිත නැති වෙන එක. ඒක කරුණාකරලා මම කියන්නේ මේක ඒක මම කිව්වේ මේක නිකන් තොරොම්බල් කරගන්න වැඩක් නෙවෙයි. අපි පරීක්ෂණ කරනවා කවුද මේකට සම්බන්ධ කියලා හොයාගෙන යනවා. ඊට කලින් පරීක්ෂණ පැවැත්වෙන අතරතුරදී තමන්ගේ දේශපාලන අවශ්‍යතාවයන් මත මේ වෙන දේවල් කරන්න එපා කියලා මම කියන්න කැමතියි. ඔබට ආණ්ඩුවට මඩ ගහන්න ඕන නම් ආණ්ඩුවත් එක්ක හැප්පෙන්න. හැබැයි මේ ලදාරින් එක මේ විදිහට කටයුතු කරන්න යන්න එපා. ඒක එයාගේ පවුලට, එයාගේ දරුවන්ට, එයාගේ බිරිඳවරුන්ට, එයාගේ ස්වාම පුරුෂයන්ට සමාජයක ජීවත් වෙන්න තියෙන අවස්ථාවත් නැති කරන එකක් තමයි ඒ කරමින් යන්නේ. පුද්ගලයන්ගේ අනන්‍යතාවය, පුද්ගලයන්ගේ පෞරුෂය, පුද්ගලයන්ගේ පැවැත්ම නොසලකා තමන්ගේ හුදු ඌමනාවට මේ ෆේක් පෝස්ට් හදන සහ ප්‍රචාරය කරන අය සම්බන්ධනොත් මේ වෙලාවේදී තීන්දුවක් ගන්න ඕන. පැමිණිලක් ලැබුණාම ඒකනත් පොලිසිය කටයුතු කරලා ඇස්ති.
1: ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ සේවා නිලධාරී විමල් එස්.කේ. ලියනගම් මහතා රේගු අධ්‍යක්ෂ ජෙනරාල් දුරේට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ඒම තන්ත්‍රයේ සේවය කරන සීවලි අරුකුඩ මහතාගේ සේවා කාලය අදින් අවසන් වීමට නියමිත බැවින් එමින්ම තවත් යෝජනා කිහිපයකටද කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ශ්‍රී ලංකාව සහ රුසියාව අතර දුම්රිය ප්‍රවාහන ක්ෂේත්‍රයේ පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමටත් කැබිනට් අනුමැතිය හිමි වුණා. කැන්දිවල දුම්රිය මාර්ගයේ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් මරදාන සිට අවිස්සාවිල දක්වා අවශ්‍ය ඉඩම් අත්පත් කර ගැනීමේ යෝජනාවක්ද අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. මේ අතර වීසා වෙනත් භෝග සඳහා අවශ්‍ය යූරියා මෙට්‍රික් ටොන් 20,000ක් ජාත්‍යන්තර තරංකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදයේ අනුගමනය කරමින් මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමටද කැබිනට් අනුමැතිය හිමි වුණා. ශ්‍රී ලංකා ජාතික අපනයන සංවර්ධන සැලැස්ම 2026 සිට 2030 දක්වා ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනයේ සහ ප්‍රවර්ධනයේ සඳහා වූ නිල උපාය මාර්ගික රාමුව ලෙස පිළිගැනීමේ යෝජනාවකටද කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ 2030 වන විට වෙළඳ භාණ්ඩ සහ සේවා අපනයනයෙන් අපේක්ෂිත විදේශ විනිමය ඇමරිකා ඩොලර් බිලියන 36ක්. බදු කිවෙන පිරිස කිසිසේත් වැඩි නොවන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළා. සිර 2.5% සමාජ ආරක්ෂණ බද්ද ඉවත් වී ඒ වෙනුවට තනි බද්දක් ගෙවීමට සිදුවන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ඒ කැබිනට් තියෙන දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්
9: ගෙවන්න සිද්ධ වෙන්නේ සමස්ත බදු ප්‍රමාණයේ 25%. කල්නුත් ඒගොල්ලෝ 25%ක් ගෙව්වා. ඒ ගෙව්වේ වැට් එක 18%ත් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද 2.5% හැටියට. මූල්‍ය නොවන ශේෂ්ත්‍රය සඳහා 2.5% සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ඉවත් වෙලා එය තනි බද්දක් හැටියට ගෙවනවා. ඒක තමයි සිදු වෙන්නේ. ඒ නිසා අර වැට් එක 2.5% වැඩි කරා කියන අතරෙම තිබුණු බද්දක් ඉවත් කරා කියලා කිව්වොත් තමයි සාධාරණ. මොකද කිසිවෙක් වැඩිපුර ගෙවන්නේ නැහැ. අතන මෙයාට පහසුවක් වෙන්නේ සාමාන්‍ය මේ බදු දෙකම ගෙවන්න සිදු වුණාම ආයතන වලට එළිය කියලා හුවමාරුවේදී ටිකක් සංකීර්ණ තත්වයක් එනවා. මේ බදු සරල කිරීමේ සහ පහසු කිරීමේ ප්‍රතිපත්තිය අරුත් තමයි අපි මේ කටයුතු කළා තිබෙන්නේ. ඒ නිසා කිසිවෙකුට බදු ගෙවන ප්‍රමාණය වැඩිවීමක් සිදුවන්නේ නැහැ. ඕන්ට තිබුණු සමාජ ආරක්ෂණ බද්ද 2.5% ඉවත් වෙලා ඒ වෙනුවට තනි බද්දක් හැටියට වැට් එක ගෙවන්න සිදුවේ.
1: ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුපාල කමිටුවේ සභාපති ලෙස ඉරාන් වික්‍රමරත්න මහතා පත් කිරීම නිවැරදි තීන්දුවක් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. එමෙන්ම හිටපු සභාපති ශම්මි සිල්වා මහතා සුවදශීලීව තනතුර අත්හැරීම යහපත් ආදර්ශයක් බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
9: ක්‍රිකට් හදන්න ඕන නම් ආගමද ජාතියද ප්‍රදේශයේද මොන උත්තරාතිරමද වෘත්තියද කියන එක නේ වැදගත් වෙන්නේ. ඒ වෙනුවෙන් දක්ෂතාවයේ හැකියාව තිබෙනවා නම් එයාට අවස්ථාව දෙන්නට. මේක දේශපාලනයක් නෑ. ඉතින් ශම්මි සිල්වා මහතුමා එතුමා ඉතාම සුහදශීලීව ඒ තනතුර අත්හැරියා. ඉල්ලාස් වුණා. ඉතින් ඒක මං හිතනවා දීපු හොඳ ආදර්ශයක්. ඉතින් ඒ වගේම තමයි ඉරාන් වික්‍රමරත්න මහතුමා මේක බාරගත්තා. අනිත් අය බාරගත්තා. ඉතින් අපි එයාට වැඩ කරන්න ඉඩ දෙලිමු.
1: ඇනීට තිබූ පුරාවිද්‍යා ස්ථාන ප්‍රතිසංස්කරණ කටයුතු වත්මන් රාජ්‍යයේ යළි ආරම්භ කළ බව බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිතම සුනිල්සෙනවි මහතා ප්‍රකාශ කළා. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයකට එක් වෙමින් අමාත්‍යවරයා උතුරු ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංගණායක අතිපූජ්‍ය කටුකසොට උපරත්න නායක හිමිපාණන් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මේරිලන්ඩ් ජාතන්ත්‍ර බෞද්ධ විහාරස්ථානයේදී මෙම හමුව පැවැත්ුණා. පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කර ගැනීමේ රජයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කටුකසොට උපරතන ස්වාමීන් වහන්සේ අමාත්‍යවරයාගෙන් විමසීමක් කළා. ඒ විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් රටේ පුරාවිද්‍යා ස්ථාන බරපතල තර්ජනයක ලක්ව ඇති බව පෙන්වා දෙමින් එදී අමාත්‍ය හින්දු මුසුනිසෙමි මහතා කියා සිටියේ පුරාවිද්‍යා ස්ථාන ප්‍රතිසංස්කරණ කටයුතු මෙවැනි විට සිදුවන බවයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සංස්කෘතික ත්‍රිකෝණ අරමුදල ඒකාපත්‍ය රෙටිකල දීඝවාපිය නෙළුගල ඇතුළු පුරාවිද්‍යා ස්ථාන ප්‍රතිසංස්කරණය කෙරෙනවා. එෙහිදී අතිපූජ්‍ය කඩුකසුර උපරත්න හිම්පාණන් මහසේ කියා සිටියේ ඉදිරියේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක බෞද්ධ සමුළුව සාර්ථක කර ගැනීම සඳහා රජය ලබා දෙන සහාය පිළිබඳ ජනාධිපතිරයා ප්‍රමුඛ රජයට ප්‍රණාමය පළ කර සිටින බවයි. මේ වසරේ ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් අද රාත්‍රියේ දිස්වන බව අභිවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කතිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා ප්‍රකාශ කළා. අද රාත්‍රියේ සාහිත අලුයම මෙම උල්කාපාත වර්ෂාව දැකගත හැකි බවයි ගිහාන් වීරසේකර මහතා සඳහන් කළේ. ඊට ඇක්වාරිස් දෙසයි මෙම උල්කාපාත වර්ෂාව නම් කර ඇත්තේ. ඒ මුල්කාපත වර්ෂාව කුම්භ තාරකා රාශිය ආශ්‍රිතව දක්නට ලැබීම හේතුවෙන් හෙට අලුයම 1 සිට අලුයම 5 දක්වා කාලය තුල උල්කාපත වර්ෂාව පැහැදිලිව දැක්ගත හැකි බවද ගිහන් විරසේකර මහතා ප්‍රකාශ කළා.
10: මේ උල්කාපත වර්ෂාව බලන්න හොඳම වෙලාව වෙන්නේ සාමාන්‍යයෙන් අලුයම් කාලයේ 4-5 වගේ වෙලාවට. ඒ වෙලාවට අපිට නැගිනේර අහස නිරීක්ෂණය කරන්න පුළුවන් නම් සාමාන්‍යයෙන් පැයකට උල්කාපත 30-50ක් වගේ අතර ප්‍රමාණයක් නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ උල්කාපත වර්ෂාව ඇති වෙන්නේ අපි හොඳින්ම දන්න හැලීකේ වල්ගාතරුවා හින්දා. හැලීකේ වල්ගාතරුව ගමන් කරපු මාර්ගයේ මේ වල්ගාතරුවෙන් ඉවත් වෙච්ච කුඩා දූවිලි කොටස් අයිස් සංසුන් වගේ දේවල් තියෙනවා. මේ මාර්ගය හරහා පෘථිවිය ගමන් කරද්දී මේ කුඩා පාෂාණ කොටස් පෘථිවියේ වායුගෝලයක් සමග ගැටිලා තමයි මේ වගේ උල්කාපත වර්ෂාවක් ඇති වෙන්නේ. මේක බලන්න කිසිම උපකරණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට උදෑසන කාලයේ නැගිනේර අහස නිරීක්ෂණය කරන්න පුළුවන් නම් පියවි ඇසින් මේ උල්කාපත වර්ෂාව පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවන්.
1: රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අප මත මුදාහැර තිබෙනවා. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයයි අප නියම කළේ. ₹500,000 මුදල් ඇප සහ ₹100,000 බැගින් ශරීර ඇප තුනක් මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා. සැකකරුගේ විදේශ ගමන තහනම් කෙරුණා. විදේශ ගමන් බලපත්‍රය අධිකරණ ඉදිරිපත් කරන ලෙසයි නියම කෙරුණේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාපස් මිලදී ගැනීමේදී ඇමරිකා ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගත් බවටයි කපිල චන්ද්‍රසේන මහතාට චෝදනා එල්ලෙමුණේ. නාවලපිටිය හරංගල මාර්ගයේ 35 හන්දියේදී පාසල් වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිසුන් 13 දෙනෙකු තුවාල ලැබුවා. ඕනාවලපිටිය දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ. තුවාල ලැබුණ අතර අවුරුදු 7-10 අතර සිසුවන් 11 දෙනෙකු සිටිනවා. අනෙක් දෙදෙනා සිසුන් බවයි නාවලපිටිය පොලිසිය සඳහන් කළේ. වෑන් රථයේ රියදුරාද තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. නාවලපිටිය කැටුමාලේ සිට හරංගල දක්වා ධාවනයමින් තිබේදී 35 හන්දියේදී පාසල් වෑන් රථයේ මාර්ගෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුර සිදු වුණා. සති දෙකක් තුර තම පක්ෂයේ බහුතරය පෙන්වීමට සූදානම් බව තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ජයග්‍රහණය කළ සුපිරිනළු තලපති විජය ප්‍රකාශ කළා. ඒ ප්‍රාන්ත ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් වෙත ලිපියක් යොමු කරමින් එබැවින් තමිල්නාඩු ප්‍රාන්ත පාලනය තම පාර්ශ්වයට නිල වශයෙන් බාර දෙන ලෙසද ඔහු ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා තිබෙනවා. ඊයේ නිකුත් කළ අවසන් ප්‍රතිඵලයට අනුව තලපති විජේගේ නායකත්වයෙන් යුත් TVK පක්ෂයට ආසන 234න් 108ක බලය හිමි වුණා. ඒ වසර 50ක කාලයක් ද්‍රවිඩ දේශපාලනයේ බලකොටුවක් වූ තමිල්නාඩුවේ DMK සහ AID DMK පක්ෂ ආධිපත්‍යයෙන් මිදී නව මාවතක් ආරම්භ කරමින් මේ අතර තමිල්නාඩු ප්‍රාන්ත බලය සුපිරිනළු විජේට හිමිවීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිද සිය සුබපැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිනුමෙහි සටහනක් තබමින් ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා විදේශීය ක්‍රීඩකින් ලියාපදිංචි කිරීම ලබන සිකුරාදා ආරම්භ කෙරෙනවා. ඔන්ලයින් ක්‍රමයට ලියාපදිංචි සිදු කරන බවයි නිවේදනයන් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. ලබන 18 වන දක්වා විදේශීය ක්‍රීඩකින් ලියාපදිංචි සිදු කරනවා. එළඹෙන ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන ජූලි සහ අගෝස්තු මාසවලදී පැවැත්වීමට නියමිතයි. ඒ කොළඹ පල්ලිකලේ සහ දඹුල්ල කේන්ද්‍ර කර ගනිමින් බණ්ඩාකාර බැඳුම් කර ආයෝජනය පිළිබඳ පැතිර යන අසත්‍ය ප්‍රකාශ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් තරයේ ප්‍රතික්ෂේප කරනවා. 2026 අප්‍රේල් 6 දින මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අයත් රාජ්‍ය ණය කල්පනා කරන කාර්යාලය අප්‍රේල් 9 දින පැවැත්වීම නිමිත බණ්ඩාකාර බැඳුම් කර වෙන්දේසිය ගැන නිවේදනයක් නිකුත් කර තිබුණා. ඒ අනුව වෙන්දේසිය පැවැත්වීමට පෙර ඊට සහභාගී වීමට අවශ්‍ය නිසි අනුමැතිය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සහ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ආයෝජන කමිටුව ලබාගෙන ඇත්තේ. එබැවින් නිල අනුමැතියකින් තොරව තම ආයෝජනය සිදු කර ඇති බවට ඉදිරිපත් කර ඇති චෝදනා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සහ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දැඩිව ප්‍රතික්ෂේප කරනවා. මාධ්‍ය සාකච්ඡාවකදී සහ සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර ඇති පරිදි ආයෝජනය කර ඇත්තේ ₹10,000,000,000 නොව ₹6,000,000,000 පමණක් බව ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සඳහන් කළා. 2030 ජූලි මාස පළමු දිනට කල්පිරීමට නියමිත මහා භාණ්ඩාගාර බැඳුම් කරෙහි ආයෝජනය කර ඇති මුදල රුපියල් බිලියන 2ක්. 2034 වසරේ ජූනි මාස 15 දින කල්පිරීමට නියමිත භාණ්ඩාගාර බැඳුම් කරෙහි රුපියල් බිලියන 3ක් ආයෝජනය කර තිබෙනවා. 2037 ජූලි පළමු දිනට කල්පිරීමට නියමිත මහා භාණ්ඩාගාර බැඳුම් කරෙහි ආයෝජනය කර ඇති මුදල රුපියල් බිලියනයක්. ඒ අනුව ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සහ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සමාගම් අක්‍රමිකතාවක් හෝ පූර්ව සැලසුම් කළ මූල්‍ය අනීතික ක්‍රියාවක් සිදුවන ඇති බවට කරන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ප්‍රධාන විධායක නිලධාරී නලින් සුභසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. භාණ්ඩාගාර සිදුවීම ගැන විධිමත් පරීක්ෂණයක් ක්‍රියාත්මක බව ඇමති අනිල් කියයි. මාලදිවයින් ජනපතිගෙන් ජනපති අනුරට ඇගීමක්. 2027 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අගමැති හෙළි කරයි. මැතිවරණ නීති සමාලෝචනයට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්. වියට්නාම ජනපති අනිද්දා දිවිනට. වසරේ ප්‍රධානතම උල්කා වර්ෂාව අද රාත්‍රියේ. තමිල්නාඩු පාලනය බාර දෙන්නයි විජේ ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලයි. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන් නිමාවට පත්වනවා. යළිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
11: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
12: මොබිටෙල් නම් RG හිස්තරක් ITN S ලෙස ටයිප් කරලා

0: හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: NLP හඬ ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඬ ඔබත් අදම NLP හඬ බලා ගන්න
2: මානවීය ප්‍රේමී

0: රාතියේ දින බලා රාත්‍රී හතට ලක්කනෙන්
1: සඳතිය දාර
2: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමු වරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
3: බැයි වැලියෙන් හෙලිවන මාලිමාවේ දිශානතිය වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සමකින් ඔන් එයා පොලිටික්ස් අද රාත්‍රී 10:30ට.

0: විඳින්න.
1: සඳදිය තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති.
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මයන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමල්ල අදම අවතන්න 011 6769 679.
0: සංගීත රසකාමේ ආදරණීය ඔබට ආයුබෝවන්. සතියක විරාමයකින් පස්සේ අඟහරුවාද සඳතිය දහරෙන් අපේ මුණ ගැහෙන වෙලාව. මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මකම වියමනකින් ඔබේ මත්මතක අවදි කරන්න අදත් අවසරයි අපිට දෙහෝරාවක් ඔබ ළඟ රැඳෙන්න. ගිස්ම රහයක ආදර සාදය අදත් ප්‍රවීණයන් 6 දෙනෙකුගෙන් රසගැන් වෙනවා. මම ඔබ වෙනුවෙන් තෝරගත්ත කාලයකට පස්සේ සුනිල් එදිරිසිංහ ප්‍රවීණ ගායන වේදිකාවන්ගේ ගීත සමුච්චයක්, ඒ වගේම තමයි TM ජයරත්න ස්වරයටත් නිරංජලා සරෝජිනී ස්වරයටත් අදඟහරුවාදා සඳදිය දහරේ ඉඩවෙන් කරන්න හේතුවා. ඒ වගේම කරුණාරත්න දියුල්ගණේශ්වරයෙන් ගැනු ප්‍රේමනීයම ගීත සමුච්චයක්, දීපිකා ප්‍රදර්ශනී පිරිස්වරයෙන් ගැන ප්‍රේමනීයම ගීත සමුච්චයක් සහ ප්‍රියා සූර්යසේන ස්වරයෙන් ගැන ප්‍රේමනීයම ගීත සමුච්චයක් අද පෙළගස්වක දෙන්නවා අඟහරුවාද සඳදිය දහරෙන් ඔබත් එක්ක එකතුව රස විඳින්න. එමනම් සිංහල ස්වභාවිත ගීතේ අරුත්බර බවත්, ප්‍රේමනීය බවත්, රසාලිප්ත බවත්, සංගීතයේ තියෙන මිහිරියාවත් එක්ව විඳින්න ඔබ ආදරෙන් ඔබට ඇරයුම් කරනවා මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මකම වියමන අඟහරුවාද සඳදිය දහරත් එක්ක ඒකාත්මක වෙන්න. රසවතුනි, මේ අදඟහරුවාද සඳදිය දහරේ

1949 දෙසැම්බර් 19 වෙනිදා කොළඹදී උපත ලබන එතුමන් පැටිකිරිගේ සුනිල් ජයප්‍රීති ඉදිරිසිංහ. එහෙම නැත්නම් අපි බොහෝ සෙයින් ආදරය කරන සුනිල් ඉදිරිසිංහ. සුනිල් ඉදිරිසිංහ මහත්මයා ශ්‍රී ලංකේ කලාව තුල සම්භාව්‍ය සංගීතඥයෙකු විදිහට, සම්භාව්‍ය ගායන ශිල්පියෙකු විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. තමන්ගේ සහෝදරය වුණු සතීෂ් චන්ද්‍ර ඉදිරිසිංහ මහත්මයා අධ්‍යක්ෂණය කළ මාතරාච්චි චිත්‍රපටයේට සඳකඩ පහනක කැටයම් උපෙලා කියන ගීතය ගායනා කරමින් ගීත ශ්‍රේෂ්ඨයට ප්‍රවිෂ්ට වුණු සුනිල් ඉදිරිසිංහ මහත්මයා සිය 75 වසක් වූ ජීවන ගමන තුන ශ්‍රී ලංකේ ස්වභාවිත ගීත කලාව වෙනුවෙන් ඉතිරි කළ දෑ බොහෝයි. මේ ඉන් කිහිපයක් පමණයි.

සුනිල් එදිරිසිංහ මහත්මයා මූලික අධ්‍යාපනය හමාර කළාට පස්සේ 1970 මුල් කාලයේදී විශාරද PE නන්දසිරි සංගීත අකඩමියෙන් සංගීතය හදාරනවා. ඊට පස්සේ එතුමන් ඉන්දියාවේ ලක්නෝ විශ්වවිද්‍යාලයට යනවා. ඊට පස්සේ 1975 දී සුනිල් එදිරිසිංහ මහත්මයා ඉන්දියාවේ සංගීතමය කීර්තිමත් මහත්කන්දේ අකඩමියෙන් පළමු පන්තියේ ගෞරව උපාධියක් ලබා ගන්නට සමත් වෙනවා. ඒ අධ්‍යාපන කාර්යයන් අවසන් කළාට පස්සේ තමයි සුනිල් එදිරිසිංහ මහත්මයා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සමගින් එක් වෙන්නේ. ඒ එකතු වෙලා ගුවන් විදුලි සරල ගීතය තුලක් සිය මුද්‍රාව සටහන් කරනවා. ඉන් අනතුරු 1980 දී සුනිල් එදිරිසිංහ මහත්මයාගේ මුල්ම කැසට් පටය චන්ද්‍රමඬල නමින් සහෘද ඔබ සන්තකයට පත් කරනවා. සුනිල් එදිරිසිංහ මහත්මයා ගුවන් විදුලි සරල ගීතය තුලත්, චිත්‍රපට පසුබිම් ගී ගායනය තුලත්, ඒ වගේම වේදිකාව තුලත්, තිරිනාට්‍ය තුලත් එක ලෙස සිය මధుර ස්වරයෙන් සංගීත ඥානයෙන් අනබිබවනීය මෙහෙවරක් කරපු ශිල්පියෙක්. අදත් එතුමයි මෙහෙවර සිංහල ගීතය වෙනුවෙන්, සිංහල ගීතයට ලොබ බඳින ඔබමා වෙනුවෙන්

0: රාත්‍රී 7යි විනාඩි 21යි.
1: වාර්තා පිට වාර්තා සම්මේලන කෝටි 8 NLB ධනනිධානයේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දීමෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහ ධන සම්පත ධනනිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලකට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ 1ක් රුපියල් 199යි සුදු සිරි කිලෝ 1ක් රුපියල් 209යි මුංගිට කිලෝ 1ක් රුපියල් 875යි රතු පරිප්පු කිලෝ 1ක් රුපියල් 279යි ලොකු ලුණු කිලෝ 1ක් රුපියල් 149යි රතු ලුණු කිලෝ 1ක් රුපියල් 320යි අර්ථපල් කිලෝ 1ක් රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක
3: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කිව අබාන්ස් අඟල 40 ස්මාර්ට් ප්‍රෝප වාහනයක් ගෙදර ගෙනියන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් හෝ bayabas.com වෙත පිවිසෙන්න
2: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කලුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනෝම් කරන්න සුරහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011176479
3: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප්ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 777 7374

0: ITN රටට වග කියන රේඩියෝව
1: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක වියමන
2: සඳතිය තහර
3: FM 93.5 ආදරණීය රසවතුනි, අපේ ප්‍රාණ සම ප්‍රේමී රාගස්වර බිඳෙන ලක්කන අගහරුවාදා සඳදිය දහරත් එක්ක අපි සූදානම් වෙන්නේ අද ලක්කන අගහරුවාදා සඳදිය දහරේ මේ ළඟ දිගහැරුම රස බිඳින්න. ඊට කලින් මට මොහොතකට අවසර දෙන්න, මට අනුග්‍රහය එකතු කරන්න, මගෙත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්න අනුග්‍රහක බෞතුන් පිළිබඳවත් සිහිපත් කරන්නට. මට අනුග්‍රහය එකතු කරන්න මගෙත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ අරගෙන ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලය. කෝටිපති සිහින යථාර්ථයක් කරන ගමන් ඔන්න දැන් ඔබේ සන්ඩේ ෆනිඩේ එකේ වැඩි වාසියක් ඔබට අත් කර දෙන්න ධන නිධානයේ ලොතරැයි මාර්තු පළවෙනිදා සිට සෑම ඉරිදා දිනකම විශේෂ කරලා තියෙනවා. ඒ සුපුරුදු මුදල් තෑගිවලට අමතරව ධන නිධානයේ ලොතරැයි පත්වල සන්ඩේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංක පිළිවෙලට ගලපා රුපියල් 10,000 තෑගි රසක් දිනා ගන්න දැන් ඔබට පුළුවන්. ජාතියේ මහදන සම්පත ධන නිධානයේ ඔබත් මිලදීගෙන කෝටිපති සිහිනේ සැබෑ කරගන්න අමතක කරන්න එපා. ජීවිත සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. ඒ වගේම තමයි අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා අංක 1 ඩෝමා විකුණන යන්ත්‍ර ගෙන්වා බෙදා හරින මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ආයතනයේ. දැන් මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් ඩෝමා කළු ඇටිවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදන සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ඔන්න ඔබට ලබා ගන්න පුළුවන්. මෙම යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගැනීමේ හැකියාවත් පහසුකමත් සලසලා තියෙනවා. නම්බර 31 ඇල්හින පාර මහර්ගම තමයි ඔවුන්ගේ ලිපිනේ. 01176795979 තමයි දුරකථන අංකය කතා කරලා ඔන්න ඔබට අවශ්‍ය කරන උපකරණ මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් මිලදී ගන්න පුළුවන්. ඒ පිළිබඳවත් බොහොම ආදරෙන් සිහිපත් කරනවා. හොඳයි, එහෙනම් ගීස්වර හයික ආදර සාදේ ලක්කන ගරුවදා සන්තතිය දහරේ මීළඟ දිගහැරුම ළඟ අපි නම් කරමු.

ගීතයක් ගීතවත්ව අපිට දැනෙන්න නම් හදවත කම්පනය කරන්න නම් සංගීතයේ නිර්මාණයත් පදවැලේ අපූර්වත්වයත් ඒ සම්මිශ්‍රණය තුළ ඊට පණ දෙන මధుර ස්වරයේ ජීවගුණයත් සැබවින්ම වැදගත්. එයත් එහෙම ජීවගුණයෙන් පිරි මధుර ස්වරයකට උරුමකම් කියන ශිල්පියක්. එය නමින් නිරංජලා සරෝජිනී. ප්‍රවීණ ගායන ශිල්පී අපේ වර්ධන බාලසූරියත් වන්නේ ආදරණීය ප්‍රියම්.

නිරංජල සරෝජනි මහත්මය කියලා කියන්න සිංහල ගේතේ මිහිරිම හඬක් හිමි ශිල්පිනියක්. කොහොම නමුත් අභිවර්ධන බාලසූරිය මහත්මයා ජීවනසරිය නිමා කළ දිනේ ඉඳන් මේ දක්වා එක්වදාවත් ගීහඬ අවදි කරලා නැහැ. අපි අදටත් රසවිඳින්නේ අභිවර්ධන බාලසූරිය මැතිවන් ජීවත්ව ඉන්න අවදියේදී ඇය ඇගේ හඬින් ගෙයුණු ගීත. ඒ ගීත මොනතරම් රසවත්ද! ඇය අභිවර්ධන බාලසූරිය මහත්මයාගේ නිග්මයන්ෙන් පස්සෙත් පදවැල්වලට පණ පෙව්වේ නම් මොනතරම් රසවත් ගීත අපිට රසවිඳින්න තිබුණා.

අපි නිරංජලා සරෝජනී සුරේන් ගැන බොහොම රසවත් ගීත සමුච්චයක් අගහරවා සඳුදිය ධාරණිය රසවිඳින්නේ. මිලඟ ගීතය සුවිශේෂී ගීතයක්. මේ ගීතය රචනා කරන්න අපේ රටේ සිටිය සුවිශේෂී ප්‍රතිභාවක් හිමි වුණු ප්‍රවීණ ගීපද රචකාවියක්. ඇය දයාදන් විශ්වහත්මිය. සත්‍ය සිද්ධියක් ඇසුරෙන් රචනා වුණයි කියලා තමයි මේ ගීතයේ ඉතිහාසය හොයාගෙන යද්දී අපිට මුණ ගැහෙන්නේ. දයාදන් විශ්වහත්මිය ජීවිතේ ආදරය, ප්‍රේමය, හිමිවීම, අහිමිවීම, තනිකම මේ සියල්ල උපමා රූපකයන් ඇතුලේ හරි අපූර්වට පෙළගස්වලා තියෙනවා. ටිකක් ඇස් දෙක පියාගෙන සාවධාන වහගෙන ඉන්න ඔබට වැටහෙ ආදරය කළ හිතක්, තනි වුණු හිතක්, හැරගිය හිතක්, ජලි ප්‍රේමයක් පතාගෙන එන සඳ කෙලෙසනම් දෑත්තිකුකොට වැළඳ ගන්නද. මේ හැම ප්‍රේමණී හදවතකම සැඟවුණු රිදුමක්.

0: රාත්‍රී 7:43.
1: පසුම් බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසි නැවුම් වෙනසක් අඩුම විලක් අඩුම පැමිණෙන වෙනස වටහා ගන්න.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: රුපියල් 40 අලුත්ම සම්පතට ආවෝ.
1: ලිඩ රෝගවලින් ආරක්ෂා වීමට ඔබේ නිවසේ තිබිය යුතුම සංස්ථාපේ ආව. ආයුර්වේද සංස්ථා අලවිසල්, ආයුර්වේද ඔසුසල් හා සංස්ථා අලවි නියෝජිතයන් මගින් පහසු මිලට ලබා ගත හැකිය. www.sladc.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව.
2: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ටීවී, රේඩියෝ, ඩිජිටල් එකවර එක මිටට
3: මේ වැලියෙන් හෙළිවන මාලිමාවේ දිශානතිය වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සමගින් ඔන් එයා පොලිටික්ස් අද රාත්‍රී 10:30ට.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
5: ලක්හඬ රේඩියෝ ITN.
6: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක වියමන
7: සඳතිය තහර
8: FM 93.5 FM 93.7 අපි නැවතත් අඟහරුවාදා සඳදිය දහරත් එක්ක. අඟහරුවාදා සඳදිය දහර මේ හමුවීමේ මීළඟට අපි හිතුවා ඔබට රස විඳින්න ඉඩකඩ ලබා දෙන්න කරුණාරත්න දේවුල්ගණී මහත්මයාගේ මధుර ස්වරයෙන් යෑම බොහොම අපූර්ව වූ ගීතයක්.

තිරනෑගල දිස්ත්‍රික්කේ කුඩාම ගම්මානයක් වන දියුන්ගනය කියන ගමේ තමයි මෙතුමන් ජන්මලාභය ලබන්නේ. ඒ හේරත් මුදියන්සේලාගේ කරුණාරත්න කියන නමින්. 1980 එතුමන් රජරට සේවය ගුවන්තුල් නාලිකාවට බඳව ගන්නවා. 1982 එතුමන් රජරට සේවය ගායකෙක් විදිහට තෝරගන්නවා. ඒ ගමනේදී තමයි එතුමන් දියුල්ගනේ කියන කොටස තමන්ගේ නමට එකතු කරගෙන කරුණාරත්න දියුල්ගනේ නමින් සුවහසක් ආදරණීය රසික ප්‍රජාව අතර එතුමන් ජනප්‍රිය වෙන්නේ. එතුමන් ජනප්‍රිය වෙන්න ප්‍රධානතම හේතුව තමයි 1990 එතුමන් නිකුත් කරනවා එතුමන්ගේ පළමු ඇල්බමය. ඒ නම් වෙන්නේ ඇසට අසුවන මායිමේ නමින්. ඒ අතිශයෙන්ම රසිකයින් වෙනද ගන්නවා. ඒ තුළ කරුණාරත්න දියුල්ගනේ කියන ආදරණීය නිහතමානී ගායන ශිල්පිය අපිට හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉන් නොනැවතුණු එතුමන් 1994 දෙවන ඇල්බමේ විදිහට නෙතට උලෙලක් ගීත ඇල්බමේ නිකුත් කරනවා. ඒ තුළ අපි අතිශය රසාලිප්ත ගීතාවලියක් සහෘද රසිකයින්ට තිල්ල වෙනවා. ඒ ගමන් මඟ තුළ අපේ රටේ ලක්ෂ සංඛ්‍යාත රසිකයින්ගේ නොමද ආදරයත් එක්ක ගෞරවයත් එක්ක එතුමන් මේ දක්වා සිංහල ස්වභාවිත ගීතයට මේ මధుර ස්වරයෙන් පළපු

FM 93.5 FM 93.7 අපි නැවතත් අඟහරුවාදා සඳදිය දහරත් එක්ක ප්‍රාණ සමු ප්‍රේමයේ රාගස්වර බිඳුමින් ඔබේ මත්මතක අවදි කරන්න ප්‍රවීණයන් 6 දෙනෙකුගේ ගීත පෙළ ගැස්මක් අපි ඔබ ළඟට අරගෙන එනවා අඟහරුවාද දවසේ නේද? මේ තමයි අද ඔබ වෙනුවෙන් තෝරාගත්ත මීළඟ දිගහැර.

1944 අප්‍රේල් 13 වෙනිදා දොඩංගොඩදී උපත ලබන ඔහු නමින් TM චෛරා. වයිලින් වාදනයට උපන් හපංකම් දැක්වූ ඔහු පසු කලෙක ගුරුවරයෙක් විදිහට සිය උගත් සංගීත ඥානය අනාගත පරපුර වෙනුවෙන් තිළිණ කරන්න ආචාර්යවරයෙක් විදිහට කටයුතු කරන්න පටන් ගන්නවා. ඉන් නොනැවති ගුවන් විදුලියට බද්ධ වෙන TM චෛරත් මහත්මයා ගුවන්විදුලි සරල ගීතයේ තුලත් චිත්‍රපට පසුබිම්ගේ ගායනය තුලත් නාට්‍ය ගීතයේ තුලත් සෑම ආකෘතියකම ගීතවලට සිය මధుර හඬින් චේවීකතු කරනවා. අද අගහරුවාදා සඳුදිය දහරේ මේ දිගහැරුවා ප්‍රවීණ ගායන ශිල්පී TM චෛරත් නමින්.

ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් සහ මලීදේ විද්‍යාලයෙන් උසස් අධ්‍යාපන ලැබන ටීඑම් ජයරත්න මහත්මයා යොවුන් අවදියේදීම වයලින් වාදනයට බොහෝ සෙයින් ඇලුම් කරනවා. සහය පිළිබඳ ගැඹුරු හැදෑරීමක් කරනවා. කොහොම නමුත් 1966 දී ටීඑම් ජයරත්න මහත්මයාට රාජකීය හේවා විතරණ මහාවිද්‍යාලයේ සංගීත ගුරුවරයෙක් විදිහට සේවය කරන්න පත්වීමක් ලැබෙනවා. ඒ අනුව හේවා විතරණ මහාවිද්‍යාලයේ සංගීතය උගන්වන අතරතුර ටීම් ජයරත්න මහත්මයාට ගුවන්විදුලි සංස්ථාවේ ජනහා පර්යේෂණ අංශයේ ප්‍රධානියා වන CJS කුලතිලක මහත්මයා මුණ ගැහෙනවා. ඒ මුණ ගැහිමත් එක්ක තමයි ටීම් ජයරත්න මහත්මයා ගායන ශිල්පියෙක් විදිහට සිය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය සටහන් කරන්නේ. මොකද CJS කුලතිලක මහත්මයා ටීම් ජයරත්න මහත්මයාට හැරයුම් කරනවා එකල ගුවන්විදුලියේ තිබුණා ඔය ජන සංගීතය පිළිබඳව පර්යේෂණ වැඩසටහන. ඒ පර්යේෂණ වැඩසටහන් සඳහා නිර්මාණය කළ නිර්මාණයන් ගායනා කරන්න ටීඑම් ජයරත්න මහත්මයාට ආරාධනා කරන සහ අවස්ථාව දෙනවා. ඒ අනුව ටීඑම් ජයරත්න මහත්මයාත් එකල ගුවන්විදුලියේ තිබුණු ඒ පර්යේෂණ වැඩසටහනක් වූ ගාන තෙල් සඳුන් වැඩසටහනට ගායකෙක් විදිහට සම්බන්ධ වෙනවා. ඒ අනුව තමයි 1970 දී ටීඑම් ජයරත්න මහත්මයා සිය පළමු ගීතය පටිගත කරන්න ගුවන්විදුලියේ.

0: රාත්‍රී 8යි විනාඩි 20යි.
1: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කව අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ඉදරගෙන යන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් කො biobas.com වෙත පිවිසෙන්න.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 199යි සුදු සිර කිලෝ එකක් රුපියල් 209යි මුංගිට කිලෝ එකක් රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 279යි ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක
4: සොන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ් A new green life.
5: Sri Lankaya apima rate hondama te dallaka rasaya gunaya den obadat.
6: Sihin hedathi nirogimat lassana sirurakata Vijaya Green Tea.
5: Prabodhamat jeevithayakata Vijaya Black Tea.
6: Obage jeevitha kalayat eku karana Vijaya Green Tea bag saha Black Tea bag.
5: Novinaswana rasavatma rasaya.
6: Vijaya Green Tea saha Black Tea.
5: Vijaya Products. Apima rasaya

0: අපේ සැමට
1: වාර්තාපිට වාර්තා තමන කෝටි අටේ එන්.එල්.බී. තනට තහනේ ලොතරැයිය රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහතාන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: මෙඋත්සව සමය රුපියල් 1500ක්වා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ඇදගෙන යන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අතුම අබාන්ස් ප්‍රදර්ශනාකාරියක් හෝ bayabas.com වෙත පිවිසෙන්න.
3: පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපිරිතින් සුපිරි වාසී නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන වෙනස වටහා ගන්න.

0: ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමු වරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
1: බැයි වැලියෙන් හෙළිවන මාලිමාවේ දිශානතිය වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සමගින් ඔන් එයා පොලිටික්ස් අද රාත්‍රී 10:30ට.

FM 93.5 FM 93.7 ආදරණීය රසවතුනි, අපේ ප්‍රාණ සම ප්‍රේමී රාගස්වර බිඳෙන ලක්කන අගහරුවාදා සඳදිය දහරත් එක්ක අපි සූදානම් වෙන්නේ අද ලක්කන අගහරුවාදා සඳදිය දහරේ මේළඟ දිගහැරුම රස බිඳෙන්න. ඊට කලින් මට මොහොතකට අවසර දෙන්න, මට අනුග්‍රහය එකතු කරන්න, මගෙත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්න අනුග්‍රහක බවතුන් පිළිබඳවත් සිහිපත් කරන්නට. මට අනුග්‍රහය එකතු කරන්න, මගෙත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ අරගෙන ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලය. කෝටිපති සිහින යථාර්ථයක් කරන ගමන් ඔන්න දැන් ඔබේ සන්දේ ෆනිදේ එකේ වැඩි වාසියක් ඔබට අත්කර දෙන්න ධන නිධානයේ ලොතරැය මාර්තු පළවෙනිදා සිට සෑම ඉරිදා දිනකම විශේෂ කරලා තියෙනවා. ඒ සුපුරුදු මුදල් තෑගිවලට අමතරව ධන නිධානයේ ලොතරැයි පත්වල සන්දේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංක පිළිවෙලට ගලපා රුපියල් 10,000 තෑගි රසක් දිනා ගන්න දැන් ඔබට පුළුවන්. ජාතියේ මහදන සම්පත ධන නිධානයේ ඔබත් මිලදීගෙන කෝටිපති සිහිනේ සැබෑ කරගන්න අමතක කරන්න එපා. ජීවිත සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. ඒ වගේම තමයි අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා අංක 1 ඩෝමා විකුණ්‍යන්ත්‍ර ගෙන්වා බෙදා හරින මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ආයතනයේ. දැන් මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් ඩෝමා කළු ඇටිවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදන සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් ඇටින් ඔන්න ඔබට ලබා ගන්න පුළුවන්. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගැනීමේ හැකියාවත් පහසුකමත් සලසලා තියෙනවා. නම්බර 31 ඇල්හින පාර මාර්ගම තමයි ඔවුන්ගේ ලිපිනේ 01176795979 තමයි දුරකථන අංකය කතා කරලා ඔන්න ඔබට අවශ්‍ය කරන උපකරණ මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් මිලදී ගන්න පුළුවන්. මේ පිළිබඳවත් බොහොම ආදරෙන් සිහිපත් කරනවා. හොඳයි, එහෙනම් ගීස්වර හයක ආදර සාදේ ලක්කන ගරුවදා සන්තතිය දහරේ මීළඟ දිගහැරීමේදී අපි නවතී

අගහරුවාදා සඳදිය දහරේ මෙ දිගහැරුම විශාරද දීපිකා ප්‍රදර්ශනි පිරිස් නමින් වයසවුරුදු 10දී ගුවන්විදුලියේ හඳමාමා වැඩසටහනට ගීත ගායනා කරන්න වරම් ලබන විශාරද දීපිකා ප්‍රදර්ශනි පිරිස් මහත්මිය 1985දී විජේ ධර්මාශ්‍රී විසින් අධ්‍යක්ෂණය කරපු භාග්‍ය රූපවාහිනී කතාමාලාවට ආජුතපරලාහිලා ගීත ගායනා කරමින් තමයි ගීත ශ්‍රේෂ්ඨයට ප්‍රවිෂ්ට වෙන්නේ. ඒ තමයි ඇගේ ගායන දිවි හැරවුම් ලක්ෂය කියලා කිව්වොත් නිවැරදි. එතනින් ආරම්භ කරන ගායන දිවි විශාරද දීපිකා ප්‍රදර්ශන පිරිස් මහත්මිය සිංහල ස්වභාවිත ගීතේ ප්‍රගමණය වෙනුවෙන් නිර්ලෝභීව දායාද කරනවා. එනිසයි අදටත් අපිට විඳින්නට පුළුවන් රසාලිත් අරුත්බර ගීතාවලියක් ඇගේ හඬින් ඉතිරි වෙනවා.

අගහරුවාදා සඳදිය දහරේ මෙ දිගහැරුම විශාරද දීපිකා ප්‍රදර්ශන පිරිස් නමින් විශාරද දීපිකා ප්‍රදර්ශන පිරිස් මහත්මිය ගුවන්දුන සරල ගීතය තුළත් චිත්‍රපට පසුබිම්ගේ ගායනය තුළත් නාට්‍ය ගීතය තුළත් සිංහල ගීතේ රසය වෑහෙන යම් තැනක් වේද ඒ සෑම තැන්හිම ඇගේ ගීහලින් රසවත් කළා. ඉන් නොනැවතුණු ඇය ඇය කැලණි විශ්වවිද්‍යාලයෙන් කොළඹ විශ්වවිද්‍යාලයෙන් සංගීතය පිළිබඳව ගායනය පිළිබඳව හදාලදී අනාගත පරපුරට දායාද කරන්න ගුරුවරියක් විදිහටත් ඇය කටයුතු කළා. ඒ පිළිබඳවත් මතක් කරන්න ඕන. විශාරද දීපිකා ප්‍රදර්ශන පිරිස් මහත්මිය සිය ගීහඬෙන් සංගීත ඥානයෙන් කළ මෙහෙවරයන් වෙනුවෙන් අවස්ථා ගණනාවකදී ඇය සම්මානයෙන් පෙදුම් ලබනවා. ඒ තමයි ගායන ශිල්පිනියකට, කලාකරුවෙකුට, සංගීතඥයෙකුට තමන්ගේ ජීවිතේ ලබන්න පුළුවන් වටිනාම දායාදය, වටිනාම සම්පත නේද? තමන්ගේ ජීවිතේ මුහුණ දෙන වටිනාම මොහොත. ඉතින් ඒ අවස්ථාවත් විශාරද දීපිකා ප්‍රදර්ශන පිරිස් මහත්මියට

ආදරණීය සහෝදර රසවතුනි, FM 93.5 FM 93.7 ඔබ ලක්කන ගහරුවාදා සඳදිය ධාරත් එක්ක. අද අගහරුවාදා සඳදිය ධාරේ අවසන් දිග හැරුම තමයි.

ඔහු මැදවල ලියනගේ දොන් සරච්චන්ද්‍ර ප්‍රියදර්ශී සූර්යසේන ලියනගේ. 1952 ඔක්තෝබර් 27 වෙනිදා මෙලොව එළිය දකිනකොට එලෙසින් නම් ලබන ඔහු 1972 ජාතික ගුවන්විදුලියේ ඒ ශ්‍රේණියේ ගායකයෙක් වුණාට පස්සේ ප්‍රියා සූර්යසේන නමින් නම වෙනස් කරගත්තා. ඒකට හේතු තිබුණා. කොහොම නමුත් ප්‍රියා සූර්යසේන මහත්මයා 1952 ඔක්තෝබර් 27 වෙනිදා පුත්තලමේදී උපත ලබලා අවුරුදු 72ක ජීවන ගමන නිමා කරනවා 2024 December 24. ප්‍රියා සූර්යසේන මහත්මගේ ප්‍රථම ගුවන්විදුලියේ ගීතය වෙන්නේ අඳුර අඳුර මගේ කියන ගීතය. ඒ ගීතයෙන් ගායන දිවි ආරම්භ කරන ප්‍රියා සූර්යසේන මහත්මයා ඉන් අනතුරුව වසාලිප්ත ගීත රසකට සිය මధుර ස්වරය එකතු කරනවා. අද අඟහරුවාදා සඳ දියදහරේ මේ දිගහැරුම ඔහු නමින්.

එමනම් ඔබ සීරුත නාටම සුභ වාසනාවන්ත ප්‍රේමණීය රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් අවසරයි සමුගන්න. මෙතෙක් කළ බොහොම ආදරෙන් ඔබත් එක්ක මේ ගීතවල රසය බෙදාගත් මම දසුන් වසන්ත ප්‍රාර්ථනා කරන ඔබට සුභ වාසනාවන්ත ප්‍රේමණීය රාත්‍රියක් මුණගැහෙමු. ලබන

0: සන්තතිය තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 දන නිදාන ලොතරැය 100,000 ප්‍රථම ත්‍යාග 200,000 වෙලා රුපියල් ලක්ෂය 3,000,000,100,000 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 දන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලාංකේය විශ්වාස දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

0: අහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව. ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමු වරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
1: මේ වැලියෙන් හෙළිවන මාලිමාවේ දිශානතිය වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සමකින් ඔන් එයා පොලිටික්ස් අද රාත්‍රී 10:30ට.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම්මන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
3: ලඛන මොනින් ඒසලු
4: කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.

0: ලක්කඩ YouTube channel එක දැන්ම subscribe කරන්න.
1: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක ක්‍රියමන
2: සඳතේ තහර
3: සබ්බේ

0: සුබ දවසක්.
1: අලුත් වෙලා,
0: පහසු වෙලා,
1: පැඩි පැඩි වෙලා,
0: අංක එකයි ලග්න එකයි
1: සියයක්ම ඔබ යකේ,
0: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ,
0: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ, අංක තුනට
0: 50000,
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
0: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
2: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
3: අයිබෝවන් රාධිකා, අප්‍රේල් මාසේ 28 වෙනිදා ඉඳන් අද මැයි මාසේ 5 වෙනිදා හරියටම සතියක්. මේ සතිය ඇතුළත විතරක් NLB අපි සුපිරි කෝටිපති වාසනාවන්තීන් 3 දෙනෙක්ම බිහි කළා. ඊට ළඟම උදාහරණය ඊයේ දවසේ මහජන සම්පතෙන් මේ අවුරුද්දට බිහි වුණු 7 වෙනි සුපිරි ත්‍යාගලාභියා. ඒ අනුව 2026 වසරේ මේ වන විට විතරක් NLB අපි සුපිරි ත්‍යාගලාභීන් 17 දෙනෙක්ම බිහි කළා තියෙනවා. ඒ සතුටත් එක්ක අද දවසේ ඔබවත් වාසනාවන්තයෙක් කරන්න වාසනාවේ සුබ අඩහෝරාව NLB ජාතික ජයවර්ණය අපි ආරම්භ කරනවා. එහෙමනම් දැන් මතක් කරන්නම් NLB ජාතික ජයවර්ණයේ පරිගණක නිල වාර්තාව. අද දවසේ අපිට ලබා දෙනවා චමින්ද පුෂ්පකුමාර මහතා. මේ හඳුන්වා දෙන්නේ අද අපේ අධීක්ෂණ මණ්ඩලය. ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණක අධිකාරී HGT දිල්හානි මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MASH පෙරේරා මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමින්ද බමුණුආරච්චි මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී NP රණවීර මහතා අද දවසේ අපිත් සමගින් එකතු වෙනවා. ලොතරැයි වර්ග 8ක වාසනාවේ ගමන අපි දැන් ආරම්භ කරනවා NLB ජයෙන්. හාරසිය 48 වෙනි වතාවට අදත් ඔබේ අතට සල්ලි වෙනුවෙන් අපි ආරම්භ කරනවා NLB ජය දිනුමැදීම. එහෙමනම් දැන් යොමු වෙමු දිනුමැදීමට. අද ඔබට වාසනාව ගේන ඉංග්‍රීසි අක්ෂරයත් අංක 4ත් අපි දැන් තෝරගන්නවා. අද NLB ජය ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය Q ජයග්‍රාහී අංක 0229. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන NLB ජයලොතරැයියෙන් අපි 2026 වසරට රුපියල් 105 ජයග්‍රහකින් 156 දෙනෙක් එක්ක රුපියල් 50,000 ජයග්‍රහකින් 4,017 දෙනෙක් බිහි කළා. බොහොම ස්තුතියි. දැන් බලමු අද වාසනාවේ තොරතුරු.
4: Today's selected English letter is Q and the winning numbers are 0229.
3: අද NLB ජයතුලින් රුපියල් 105 ජයග්‍රහකින් 2 දෙනෙක් අපි බිහි කරනවා. වාසනාවන්තව තොරතුරුපත් අලෙවි කරනවා දීපිකා දිල්රුක්ෂි කොළඹ කොච්චි කඩේ, රංජිත් ගාමිණී කඩවත. ඒ වගේමයි රුපියල් 50,000 ජයග්‍රහකින් 35 දෙනෙකුත් අපි බිහි කරනවා. ඒ අනුව අද දවසේ NLB ජයතුලින් වාසනාවන්තයින් 74,929 දෙනෙකු අතරේ රුපියල් 68,75,480 මුදලක් අපි බෙදා දුන්නා. තව තවත් තෑගි වැඩි වුණු නියත ධනයෝග හඳහන අදත් ඔබේ හඳහනත් එක්ක වාසනාව ගලපනවා 1489 වෙනි වතාවට. ලග්න සංකේත 12ක් අතරින් අද ඔබට වාසනාව උදා කරන ලග්න සංකේතය අපි දැන් තෝරගන්නවා. අද ජයග්‍රාහී ලග්න සංකේතය කටක. මීළඟට අපි තෝරගන්නේ හඳහනෙන් ඔබට වාසනාව උදා කරන ජයග්‍රාහී අංක 4. මුල්ම ජයග්‍රාහී අංකය අංක 15. මීළඟට ඔබට වාසනාව ගේනවා අංක 19. මීළඟ ජයග්‍රාහී අංකය අංක 1. හඳහනේ අවසන් ජයග්‍රාහී අංකය අංක 58. අපේ රටේ ශක්තිය රණවිරුවන්. ඔවුන් රැකගැනීම වෙනුවෙන් පිහිටවූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට විතරක් සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙක් එක්ක රුපියල් 110 ප්‍රථම ත්‍යාගලාභීන් 82 දෙනෙක් බිහි කරලා තියෙනවා. බොහොම ස්තුතියි. බලමු අද හඳහනේ වාසනාව ගැන.
4: Today selected zodiac sign is Cancer and the winning numbers are 15, 19, 1 and number 58.
3: අද හඳහනෙන් රුපියල් 110ක ප්‍රථම ත්‍යාගලාභී බිහි වෙනවා. වාසනාවන්ත ලොතරැයිපත අලෙවි කරනවා තුඩුගල NLB අලෙවි නියෝජිත නන්දනී පද්මලතා මහත්මිය. ඒ අනුව අද දවසේ හඳහනේ සමස්ත වාසනාවන්තීන් 139,552 අතරේ රුපියල් 94,027,920 මුදලක් අපි බෙදා දුන්නා. හෙට හඳහනෙන් ඔබ දිනා ගන්න ඔබේ සුපිරි තෑගි වටිනාකම රුපියල් 34,025,370. සතියක් පුරාවට ඔබට වාසනාව ගේන සත්දිනම ජයනියත ගොවිසත අදත් වාසනාව උදා කරනවා 4,422 වෙනි වතාවට. එහෙමනම් දැන් අපි යමු වෙනවා දිනුමැදීමට. අද ගොවිසතෙන් ඔබට වාසනාව උදා කරන ඉංග්‍රීසි අක්ෂරයයි මේ තෝරගන්නේ. අද ජයග්‍රහි ඉංග්‍රිසි අක්ෂරය N. මීළඟට අපි තෝරගන්නේ ඔබට වාසනාව උදා කරන ජයග්‍රහි අංක 4. මුල්ම ජයග්‍රහි අංකය අංක 8. මීළඟ ජයග්‍රහි අංකය අංක 19. මීළඟ ජයග්‍රහි අංකය අංක 39. දැන් අපි තෝරගන්නේ ගොවිසෙතෙන් ඔබට වාසනාව උදා කරන අවසන් ජයග්‍රහි අංකය. බලන්න ඔබේ උත්තරයි පත්වල සඳහන් වෙනවද කියලා අංක 80. කෘෂිකර්මාන්තයේ නගා සිටුවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදල දායකත්වය ලබා දෙන ගොවිසෙතලුතරයෙන් මේ අවුරුද්දට සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් එක්ක රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 38 දෙනෙක් අපි බිහි කළා. බොහොම ස්තුතියි. දැන් බලමු අද ගොවිසෙතේ වාසනාව ගැන.
4: Today's selected English letter is N and the winning numbers are 8, 19, 39 and number 80.
3: ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහ අංක 3 ගලපා ගැනීමෙන් රුපියල් 250,000 තෑගි ඔබට දිනන්න පුළුවන් ගොවිසෙතෙන් විතරයි. අදේ විදිහට වාසනාවන්තින් 5 දෙනෙක් බිහි වෙනවා. උතරයිපත් අලවි කරනවා JS ලක්මාලි වස්කඩුව, ප්‍රියංගනී ප්‍රනාන්දු වාද්දුව, YAW කුමාර සූර්යවැව, G ක්‍රිෂ්ණ කුමාර් කිලිනොච්චිය, P ප්‍රදීපන් මඩකලපුව. එයන්වද ගොවිසිතේ සමස්ත වාසනාවන්තීන් 1,26,029 දෙනෙකු අතරේ රුපියල් 88,78,560ක මුදලක් අපි බෙදා දුන්නා.
4: හෙට ගොවිසිතක් මිලදී ගන්න ඔබ දිනා ගන්න සුපිරි තෑග්ග රුපියල් 6,46,6312.
3: ගන්න මොන ටිකට් එක සුබ දවසක් දැන් ඔබේ අතේ තියෙනවා. සුබ දවසක් දැන් අලුත් වෙලා පහසු වෙලා තෑගි වැඩි වෙලා. සුබ ලග්නයත් එක්ක ජයග්‍රහී අංක 3 ගලපා ගැනීමෙන් ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ රුපියල් ලක්ෂ 5 තෑගි දිනා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ජයග්‍රහී අංක 3ට රුපියල් 50,000 තෑගි එක්ක ප්‍රවර්තන ත්‍යාගාංකය ගලපා ගැනීමෙන් රුපියල් 25,000 තෑගිත් සෙසු මුදල් තෑගිත් දැන් ඔබට දිනා ගන්න පුළුවන් කියලා ඔබ හොඳින්ම දන්නවා. හොඳයි, එහෙමනම් දැන් ආරම්භ කරමු. දවස සුබයි, සිහින දිනයි, සුබ දවසක්. 296 වෙනි දිනුමැදිනේ වාරය. සුබ දවසක් සුබ ලග්න සංකේතයයි අපි මුලින්ම තෝරගන්නේ. අද ඔබේ සුබ ලග්නය කටක. ඔබට වාසනාව උදා කරන ජයග්‍රහී සුබ අංක 3යි දැන් අපි තෝරගන්නේ. මුල්ම සුබ අංකය අංක 42. මීළඟ සුබ අංකය අංක 59. අවසන් සුබ අංකය අංක 32. ප්‍රවර්තන ත්‍යාග අංකයයි දැන් අපි තෝරගන්නේ. අද ජයග්‍රහී ප්‍රවර්තන ත්‍යාග අංකය 4996. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන සුබ දවසක් ලුතරයෙන් රුපියල් ලක්ෂ 5ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකින් 157 දෙනෙක් මේ 2026 වසරට අපි බිහි කළ තියෙනවා. අද දවසේ වාසනාව ගැනයි දැන් අපි ඔබට කියන්නේ. බොහොම ස්තුතියි.
4: Today's selected zodiac sign is Cancer and the winning numbers are 42, 59 and number 32.
3: අද සුබ දවසක් ලුතරයෙන් රුපියල් ලක්ෂ 5ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් දිනාගත් ජයග්‍රහකෙක් බිහි වෙනවා. වාසනාවන්ත උත්තරයිපත අලවි කරනවා ගල්ගමුව අලවි නියෝජිත TMS බණ්ඩාර මැණිකේ. ඒ වගේමයි රුපියල් 50,000 ජයග්‍රහකින් 7 දෙනෙකුත් අපි බිහි කරනවා. ප්‍රවර්තන ත්‍යාගාංකය ගලපා ගැනීමෙන් රුපියල් 25,000 ජයග්‍රහකින් 42 දෙනෙකුත් අද අපි බිහි කරනවා. එය අනුව අද සුබ දවසක් තුළින් සමස්ත වාසනාවන්තීන් 111,431 දෙනෙකු අතරේ රුපියල් 96,89,560ක මුදලක් අපි බෙදා දුන්නා. තෑගි වැඩි, වාසි වැඩි, තවත් ලොතරැයි වර්ග 4කින් ඔබට වාසනාව උදා කරන්න දැන් සූදානමින් ඉන්නවා ජානක සමගින් වෘෂාන්ත ප්‍රියා.
4: මීළඟට මෙගා පවර්.
5: මෙගා පවර් සුපිරි තෑගි දෙවන්තයි නිසකයි. එදා රුපියල් කෝටි 23ක්, මෙදා රුපියල් කෝටි 47ක්, සුදනම් වෙන්න රුපියල් කෝටි 25කට වැඩි දෙවන්තම මෙගා සුපිරි තෑගයක් ඔබේම කරගන්නට. ඔව්, ඔබේ හිතේ තිබෙනවා සිහින ගොඩක්. ඒ සිහින සැබෑ කර දෙන්න තමයි NLB අපි හැමදාමත් උත්සාහ කරන්නේ. ඉතින් අපි දැන් ඔබට ලබා දෙන්නට සූදානම් මෙගා පවර් බ්‍රෑන්ඩ් සුපිරි තෑගයට මෙන්න මේ වගේ නවීනතම මෝටර රථයක්. සුපිරි ත්‍යාග තුනක් එක්ක ඔබේ හින සැබෑ කරන්නට අපි සූදානම් වෙන්නේ මෙගා පවර් 2528 වන ජයග්‍රහී දිනුම් බාරේ. ඔබව දිනවන ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයයි අපි දැන් තෝරගන්නේ. ඔව්, අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය L. දැන් අපි තෝරාගන්නේ ඔබට වාසනාවගෙන එන අද දවසේ සුපිරි අංකය. මෙන්න අද සුපිරි අංකය අංක 22. අද ඔබේ මෙගා සිහිනය සැබෑ වෙන දවස. දැන් අපි තෝරගන්නවා අද දිනුම් බාරේ ඔබ සිහින සැබෑ කර දෙන වාසනාවන්ත ජයාංක. මෙන්න පළමු ජයාංකය අංක 65. එළබෙන්නේ දෙවන ජයාංකයේ විදිහට අංක 64. මෙන්න අද තුන්වන ජයාංකය ලැබුණ අංක 25. සුපිරි ත්‍යාගයේ දිනා දෙන තීරණාත්මක අවසන් ජයාංකය අංක 19. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පොබ ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 3 දෙනෙක් සමගින් 20 ලක්ෂපති වාසනාවන්තයින් 29 දෙනෙක් NLB අපි රටට බිහි කර තිබෙනවා. අද ඔබ කොයි විදිහටද මෙගා වාසනාව දිනාගන්නේ? බොහොම ස්තුතියි.
6: Today's English letter is L, super number is 22 and the winning numbers are 65, 64, 25 and 19.
5: අද දිනම් බාරෙන් 20 ලක්ෂපති වාසනාවන්තයෙක් රටට බිහි වෙනවා. ජයග්‍රහී ලොතරැයි පතාල විකරන්නේ අල විනියෝජිත BAS ප්‍රියදර්ශනී ගල්පාත. ඒ වගේම රුපියල් ලක්ෂ 2 බැගින් ත්‍යාග 5ක් ඔබ අද දවසේදී දිනාගෙන තිබෙනවා. මෙන්න මේ අල විනියෝජිත වරුන් තමයි ජයග්‍රහී ලොතරැයි පතාල විකර තිබෙන්නේ. KW සරත් පුත්තලම, G ක්‍රිෂ්ණ කුමාර් කිලිනොච්චිය, ලීලානි අල්විස් යන්දම්පලාව, චන්දිම රාජරත්න බටුවන්දර, සුසිල් ප්‍රේමලාල් ගනේ මුල්ල. අද දිනම් බාරෙන් සමස්ත ජයග්‍රහයකින් 1,25,610 දෙනෙක් අතර රුපියල් 1,243,201 ත්‍යාග මුදලක් මේ දැන් අපි ඔබ අතරේ බෙදා දුන්නා. ඔව්, නිසැකවම දිනන්නට හැකි දැවන්තම සුපිරි ත්‍යාග ඔබට ලබා දෙන විශ්වාසය අඛණ්ඩව තහවුරු කළ මෙගා පව හෙට මෙගා සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 25,43,56,932යි. පවර් සුපිරි ත්‍යාගයට රුපියල් කෝටියක්, ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයටත් නවීනතම මෝටර රථයක්. ඔබේ ජීවිත කතාව වෙනස් කරන ජාතියේ මහා ධන සම්පත ධන නිධානය 2210 වන දිනුම් මැදීමට යන්නයි මේ සූදානම. දැන් ගන්න ධන නිධානයේ ලොතරැයිපත් වාසනාවන්ත ඔබ අතට. ධන නිධානයේ අද දිනුම් බාරේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය තෝරගන්නටයි මේ සූදානම. අද ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය Z. මේ සූදානම අද නිධානයේ දොරගුළු විවර කරන්නටයි. මෙන්න අද පළමු ජයාංකය අංක 77. මෙන්න දැන් ලැබුණා දෙවන ජයාංකයක් අංක 76. මේ ලැබෙන්නේ තුන්වන ජයාංකයේ විදිහට අංක 62. තීරණාත්මක අවසන් ජයාංකය අංක 9. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයියෙන් 2026 වසරට 20 ලක්ෂපතියන් 18 දෙනෙක් සමගින් 2 ලක්ෂපති වාසනාවන්තින් 266 දෙනෙක් අපි බිහි කළා. අද ඔබට කොහොමද වාසනාව ලැබුණේ?
6: Today's English letter is EZ and the winning numbers are 77, 76, 62 and 9.
5: අද ධනනිධානය දිනුම් බාරෙන් 20 ලක්ෂපති වාසනාවන්තයෙක් රටට බිඳිනවා. ජයග්‍රහී ලොතරැයිපත අල්ලවි කර තිබෙන්නේ කිරිඳිවැල අල විනියෝජිත LHA සුමනසිරි. ඒ වගේම රුපියල් ලක්ෂ 2 බැගින් ත්‍යාග 3ක් ඔබ අද දවසේදී දිනාගෙන තිබෙනවා. ජයග්‍රහී ලොතරැයිපත අල්ලවි කරන්නේ මෙන්න මේ අල්ලවි නියෝජිත වරුන්. විතානගේ චන්ද්‍රදාස හේයන්තොඩ, P ප්‍රදීපන් මඩකල්පුව, SDS ඒකනායක මිනුවන්ගොඩ. අද දිනුම් බාරෙන් සමස්ත ජයග්‍රහයකින් 95,564 දෙනෙක් අතරේ රුපියල් 78,76,680ක මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. ඔව්, කෙටිම කලක් තුල කෝටි 13ක්, කෝටි 9ක්, කෝටි 8ක් විදියට දැවැන්තම සුපිරි ත්‍යාග ඔබට ලබා දුන් ධන නිධානයේ හෙට ඔබ දිනන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 11,91,55,349යි. 136ක දැවැන්ත මුදලක්. රටටම කෝටිපති වරම් හිමි කර දුන් ලොතරැයිලොව රජ කිරුළ මහජන සම්පත 6,180 වන දිනුම් මැදීමයි මේ දැන් අපි ආරම්භ කරන්නේ. දැන් අපි යමු මහජන සම්පත ඔබේම දිනුම් මැදීමට. දැන් අපේ තෝරගන්න සූදානම් වෙන්නේ අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයක්, වාසනාවන්ත ජයාංක 6ක්, ඊයේ සුපිරි ත්‍යාගලාභියෙක් අපි බිහි කළ අනුරාධපුරයේ තලාව ප්‍රදේශයෙන් අද වාසනාවන්තයා වෙන්නේ ඔබද. අද ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය V ජය අංක පිළිවෙලින් 8,3,3,2,2,5. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 7 දෙනෙක් සමගින් 25,134 දෙනෙක් අපි රටට බිහි කර තිබෙනවා. අද මහජන සම්පතෙන් ලැබෙන වාසනාව ගැන මුළු රටටම කියන්නටයි මේ සූදානම්. බොහොම ස්තුතියි.
6: Today's English letter is V and the winning numbers are 8, 3, 3, 2, 2 and 5.
5: අද දිනුම් බාරෙන් රුපියල් ලක්ෂ 25 බැගින් වාසනාවන්තින් 2 දෙනෙක් ජයග්‍රහණය කර තිබෙනවා. ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කරන්නේ මෙන්න මේ අලෙවි නියෝජිත වරුන්. ස්වර්ණ කුමාර හිඟුරාණ, TF ඩේන් කොටිකාවත්ත. ඒ වගේම රුපියල් ලක්ෂය බැගින් ත්‍යාග 21කට ඔබ අද හිමිකම් කියා තිබෙනවා. මෙන්න මේ NLB අලෙවි නියෝජිත වරුන් තමයි ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කර තිබෙන්නේ. සුසන්ත ගුණසේන මාතලේ, SLM සුසන්ත මාතර, P චන්ද්‍රකාන්ති කොට්ටාව, WS කල්යනදාස අම්බලන්තොට, P වීරකෝන් කතරගම විතානගේ, චන්ද්‍රදාස හේයන්තොඩ, UG සම්පත් උඩුගම රංගන ආර්යදාස නාරම්මල වාසනාවන්තින් 2 දෙනෙක්, සෝමලතා ජයතිලක පිළිමතලාව, බන්දුල කුමාර නුගවෙල, අශෝක රාජකරුණා කැප්පෙටිපොළ, WBS මාපා දුල්ගොල්ල කීර්ති රත්නායක කැකිරාව AAS අමරසිංහ නොච්චාගම ටී සකේජන් චංකානේ GM සරත් කුමාර දංකොටුව සම්පත් ගුණරත්න දෙල්කොඩ රංජිත් ගාමිණි කඩවත KGS ජයතිලක යටියන්තොට උපුල් කුමාර ජයනන්ද කොල්ලු පිටිය අද දින බාරෙන් සමස්ත ජයග්‍රාහකින් 261226 දෙනෙක් අතර රුපියල් 2,36,86,480ක දැවැන්ත ත්‍යාග මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. ඔව් දිනක ජය නියත ඔබේ කෝටිපති සිහින සබෑ කරන හෙට මහජන සම්පත සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 2,00,000. අද වියදමට අද සම්පතේ ජයග්‍රාහී නිල ප්‍රතිඵලය බවට පත්වන්නේ අද මහජන සම්පත දිනුම් භාරයෙන් තෝරා ගන්නා ලද ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරයත් අවසාන ජය අංක 4ත්. 755 වන අද සම්පත ජයග්‍රාහී දිනුම් භාරයේ ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය V ජය අංක 3225. Today winning English letter is V, winning numbers are 3225. අද දිනුම් භාරයෙන් රුපියල් 250,000 බැගින් ජයග්‍රාහකින් දෙදෙනෙක් පිහිපලා තිබෙනවා. ජයග්‍රාහකයින් බිහි කර තිබෙන්නේ මෙන්න මෙයාල විනියෝජිතවරුන් ලයිනල් ජයතිස්ස අඹගස්තෝව එස් මදන් කල්මුණේ. එවැගේම රුපියල් 50,000 බැගින් වාසනාවන්තින් 49 දෙනෙකුත් අද දවසේදී බිහි වෙලා සිටිනවා. අද දිනුම් භාරය තුලදී අපිට හැකියාව ලැබුණා රුපියල් 1,14,91,240ක දැවැන්ත ත්‍යාග මුදලක් ඔබට ලබා දෙන්නට. ඔව් අද ලොතරැයි දිනුම් භාර රටක් තුලදී අපිට හැකියාව ලැබුණා දිවයින පුරාම වාසනාවන්තින් 9,59,707 දෙනෙක් අතර රුපියල් 8,81,69,120ක දැවැන්ත ත්‍යාග මුදලක් බෙදා දෙන්නට. ඒ විදිහට වාසනාව ඔබ සතු කළා. අදට අපි ඔබේ නිවසින් සමු ගන්නවා. හෙටත් හමු වෙන බලාපොරොත්තු වෙන්න. එතෙක් ඔබේ මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
6: වාසනාවේ ආශිර්වාදය NLD.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN. Taranga Karwan, Hatadinik, Mohuna to Mohuna, Taranga Karana, Luwakdino, Supabeti Finishan.
1: Unfortunately, today, some of you will be going home.
2: Welcome to MasterChef Sri Lanka.
3: Sam Sinswada saha inda dinakama ratri 8ta MasterChef Sri Lanka.
4: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max FM 93.5 FM 93.7 La Khanda Radio ITN
5: අව සූදානම් රාත්‍රී 10යි 30 වෙනකොට ඔන්නේ ආ පොලිටික්ස් සමග ඔබව ස්වාධීන රූපවාහිනී සමගාමී විකාශයක් ලෙසින් සම්බන්ධ කරන්නට
6: අයිබවන් සුපුරුදු ලෙස අඟහරුවාදා රාත්‍රී 10:30ට ඔබ එක්වන්නේ ඔන් එයා පොලිටික්ස් සමග. ඉතින් අද මැයි මාසේ 5 වැනිදා මැයි පළමුවැනිදායින් ජාත්‍යන්තර කම්කරු දිනෙන් පසු තමයි අද අප හමුවන්නේ. ඉතින් ඒ නිසාම විශේෂ ආරාධිතෙක් අප අද වැඩසටහනට කැඳවා ගත්තා. ඒ තමයි වැවිලි සහ ප්‍රජා ජනිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත් මහතා. අයිබවන් කියලා පිළිගන්නවා අයිබවන් වැඩසටහන අයිබවන්. ඉතින් අදවසේදී අපේ වැඩසටහනේ මාතෘකාව මැයි රැලියෙන් හෙළිවන මාලිමාවේ දිශානතිය ඔබ පූර්ව ප්‍රචාරක පටහරහා දකින්නට ඇති. ඉතින් අපි වැඩසටහන එතනින්ම ආරම්භ කළොත් හොඳයි කියලා හිතනවා. මාලිමාව මැයි දවසේදී රැලියවල ජන රජයට ජන බලයක් ඉල්ලා සිටියා. ජන බලයක් ඉල්ලා සිටියා. හිතුව ජන බලය ලැබුණාද පුතුමාලට?
7: එකක් ජන බලයක් ඇතුවනේ රජයක් පිටව ගත්තේ.
6: ඇයි මේ ආයි ජන බලයක් ඉල්ලුවේ?
7: ජන රජයේ රකින්න ජන බලය. ඉතින් දැන් මොකද
6: හොඳට පැහැදිලි කරන්න පුළුවන් මොකද්ද?
7: ඔව් එකක් දැන් මෙහෙමනේ දැන් විරුද්ධ සුළුසුළු කණ්ඩායම් යම් යම් මතවාද හදන්න පටන් ගත්තනේ. එතකොට ඒ කට්ටිය පෙන්වෙන්නේ නිකම් මේ රජයට ජනතා බලයක් නැහැ කියන මත දැම්මා. ඒක ඉතින් රටක් පිළිගත්තේ නැහැ. නමුත් ඉතින් අපි මේ දිනේ මේ රටේ ජනතාවගේ ආණ්ඩුවක් අපි හදලා තියෙනවා. ඒක ආරක්ෂා කරන්න ජනතාව අපිත් එක්ක හොඳින්ම බද්ධ වෙලා ඉන්නවා කියන කාරණයට ජනතාවටත් හැඟීමක් රටටත් පෙනීමක් හදන අරමුණු කරගෙන තමයි අපි මේ තේමාව දැම්මේ. ඉතින් මම හිතනවා මේ ඒක හොඳින්ම සාර්ථක වුණා කියලා.
6: තේමාව සාර්ථක
7: මෙහෙම ඉතින් අපි ඉතිහාසෙ නම් ඇත්තම ගත්තොත් මේ රටේ ගත්තත් ලෝකේ ගත්තත් කම්කරුව වෙනුවෙන් තියෙන දිනේනේ ජාත්‍යන්තර කම්කරු දිනේ. ඒක සමරන්න සුද්ධ වූ අයිතිය තියෙන්නේ මේ රටේ හරි ලෝකේ හරි වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් දෙන අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින පක්ෂ අයිතිවාසිකම් ලබා දෙන ආණ්ඩුවට පමණයි. ඉතින් ඒ අර්ථයෙන් ගත්තම ඉතින් මේ රටේ සුද්ධ වූ අයිතියක් මේ රටේ වැඩ කරන ජනතාව වෙනුවෙන් ඒ දිනේ සමරන්න තියෙන දේශපාලන ව්‍යාපාරය අපි
6: හොඳයි. දැන් මේ වැඩේ තියන්නේ ඉස්සෙල්ලා 21ක් රැලි 20ක් ඔබතුමාලා සංවිධානය කළා මාලිමා වේදිකාවේ. දැන් ඊට කලින් එල්ල කරපු චෝදනාව තමයි මේ වගේ 21ක් තියන්න බැරි වෙයි. ඇයි ඔබතුමාලා කොළඹට මේ ජනතාව ඒකරාශී කරගන්න බැරි සැනක පෙන්වන්න බැරි වෙයි කියලා? දැන් මොකක්ද ඔබත් මේ සංවිධාන කටයුතු වල හිටපු කෙනෙක් හොඳ ආකාරයෙන් දැන් මොකක්ද ඔබට දෙන්න තියෙන
7: පිළිතුර? මම හිතනවා දැන් අපි එක මේ දිනේ පවත්තලම් පෙන්වමු. දැන් විපක්ෂයේ නගපු චෝදනානේ තිබුණේ. ඒතර විපක්ෂය මෙහෙම ඉතින් මම හිතනවා මේ රටේ බුද්ධිමත් ජනතාවට තියෙන විපක්ෂයේ ওই නගන චෝදනා දිගටම අර බිඳ වැටිමින් ඉන්නේ. එයාලගේ කඩලු කඩාගෙන වැටෙනවනේ. දැන් ඔය මැතිවරණ කාලේ දැන් ගත්තොත් දැන් අපි අවුරුද්දයි මාස 6ක් නෙමෙයි ආණ්ඩුව අරගෙන. අපි බලය ගන්න එනකොට ඉඳන් නගපු චෝදනා මම නිතර නිතර කියන්න කැමති නැහැ. ඉතින් අපි ඕන තරම් කියලා තියෙනවා නේද?
6: හැමදාම චෝදනා.
7: චෝදනා චෝදනා එනකොට මේ එකක් දිනන්න බෑ කිව්වා. 100%යි කිව්වා. කොහොමද දිනන්නේ කියලා ඇහුවා. දිනනවා වගේ දැනෙනකොට කිව්වා මේ දිනුවොත් ඉවරයි කිව්වා. ලේ විලක් වෙයි කිව්වා. ආගම් ගැන කිව්වා. ජාතිවාදය ගැන කිව්වා. දේපල අත්පත් කරගනි කිව්වා. ජාත්‍යන්තරේ නැති වෙයි කිව්වා. ඒ වගේව තමයි මේ දිනේ දක්වාම එකක් ආවේ. ඉතින් ඔක නවතින්නේ නැහැ විපක්ෂයෙන්. එදිනෙදා වේල රැක ගන්න මොන හරි කරන්න එපැයි. ඉස්සරහටත් විද චෝදනා නගයි. ඉතින් අර දෙවන්තම චෝදනාවක් හැටියට ගන්න පුළුවන් අපි මේ දින ආසන්න වෙනකොට රටේ මතයක් හදන්න මහන්සි ගත්තා. මාලිමාවට ඡන්දේ දීපු කෙනෙක් හොයා ගන්න බෑ. මිනිස්සු මේකට නැහැ. ඉතින් අපි එකක් අපි මේ දින 21ක් ප්‍රාදේශීය වශයෙන් එක්කම තියන්න කොළඹත් කේන්ද්‍ර කරා. සතියන්න තීන්දු කරේ ඇත්තටම මේ පවතින මේ බලශක්ති අර්බුදයක් කල්පනා කරලා ජනතාව කොළඹට ගේන එකේ අපහසුයක් තියෙනවා. බියද මේ පැත්තෙන් තෙල් වල ප්‍රශ්නයක් තියෙන ඉතින් අපිත් ඒ ආදර්ශයක් දෙන්න බැහැ ආණ්ඩුවක් හැටියට. ඉතින් එකක් මේකෙන් පේනවා. මේ දින 21ක් කරන එකයි අපි වෙනදා මේ දින එකක් කරන එකයි මන්නම් මෙහෙම. එකක් කරනකොට පක්ෂ සියලු ශක්තිය එක තැනකනේ පේන්නේ. එක සංවිධාන හැකියාව. ඉතින් එකයි පුළුවන්. දැන් මේකට උතුරේ යාපනය, වවුනියා, ත්‍රිංකෝ, මඩකලපු, අම්පාර, නුවරඑළි මේ හැමතැනම දැන් කරානේ 21ක් කරන්නේ. එතකොට එකක් පෙන්වුම් කරනවා. එහෙනම් මේ පක්ෂයට දැවැන්ත නායකත්වයක් තියෙනවා. ප්‍රාදේශීය වශයෙන් මේවා කරන්න ශක්තියක් තියෙනවා. ඒක පෙන්වනවා. ඒ වගේම දැන් අපි හිතමු කොළඹ එකක් කරා නම් කියන්න පුළුවන් මේ කොළඹ ආසන්න ටික ආවේ. ආ යාපනෙත් මිනිස්සු ඉන්නවා. ආ වවුනියාවෙත් මිනිස්සු ඉන්නවා. ආ ත්‍රිකුණාමලෙත් මේකත් එක මිනිස්සු ඉන්නවා. ඉතින් දැන් කාටවත් කියන්න බෑනේ. එන්න දැන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ගෙනාවා. මේකේ වාර්තා ටිකක් තිබ්බා අපි ඈ.
6: මොනවද?
7: වාර්තා ටිකක් මේ දිනේ. මම විශ්වාස කරන විදිහට ලංකාවේ එකම පක්ෂයක්, එක පක්ෂයක් එක දිනයක් තුල මේ දින රැලි පෙළපාලි 21ක් තබපු පක්ෂය අපි. හරි. වැඩිම ජනතාවක් කැඳවපු පක්ෂය අපි. හරි. මම දන්නේ ලෝක මට්ටමත් එක්ක සැලකනකොට යම් විදිහට වார்த்தාවක් විය හැකි කියලා මට හිතෙනවා. ඉතින් අපි එහෙම එකක් කළා. ඉන්න වார்த்தා සහගත මේ දිනයක් විශිෂ්ට ලෙස දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි කරා වැඩ කරන ජනතාව එකතු කරගෙන.
6: දැන් මේ ජනතාව වේ සල්ලි දීලා පත් පැකට් දීලා එහෙම නෙමෙයිද?
7: එහෙනම් ඉතින් ඔක ඉතිහාසයට කියන්න බෑ. අපි ඔය ගෝල් පේස් එක මේ පුරවලා තියෙනවානේ ඔය 100%ට 3 හිටපු ගාලෙත් එනං. හරි. එහෙනම් මෙහෙම බත් පැකට් දෙන කණ්ඩායම් ගැන මේ ශරීරෙත් එලිදර වුණානේ. ඉතින් මේ මේ දිනත් එක්කම සමග ජන බල වේගයේ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාරගේ ලිපියක් ගියා දැක්කද? ලිපිය තිබුණා. ඔය ඒක ලිපියක් සංසරණය වුණා. මම දැක්ක ලිපිය තියෙනවා. මේ මේ මෙවර මේ දිනේට එන අයට දිරි දීමනා දෛනික දීමනා ගෙවීමට හැකියාවක් මේ මොහොතේ නැහැ. හරි. ඔවුන්ට සංග්‍රහ කටයුතු කරන්න වියදම් කරගන්න හැකියාවක් නැහැ. එහෙනම් ඒක අපි පසුව තමයි ලබා දෙන්නේ සෙනෙක ගේන්න. හදිසි අවශ්‍යතාවයක් තියෙනවා කවුද අර මරික්කාරනේ. මයිති මරික්කාර මන්ත්‍රීතුමාගේ අංකෙන් දාලා එයාට අමතලා කීයක් හරි ඉල්ල ගන්න වගේ කතාවක් තිබ්බා. ඒකෙන් එලිදරව් වෙනවා ඒ කට්ටියම ඇයි දින කරන ක්‍රමය. ඒතකොට එයාලා හිතනවා මේ පක්ෂෙත් එහෙම කරන්න කියලා. මේක එහෙම නැහැ. හරි. මේ රටේ ජනතාව වැඩ කරන ජනතාව ස්වේච්ඡාවෙන් හැංගීමෙන් මේ මැයි දිනට එන්නේ. ඒක සංවිධානාත්මකයි. ඒවා මේ මේ දිනේ තේමාව අර්ථ ගන්නන විදිහට අපි සැලසුම් කරනවා. ඉතින් සියල්ල කරනවා. ඉතින් ජනතා ශක්තිය තියෙන තැනක, ජනතා ආශිර්වාදයේ තියෙන තැනක එහෙම කරන්න පුළුවන්. සමහරුන්ට මේක කරගන්න බෑ. ඒකයි තත්ත්වය.
6: දැන් ඔබ වාර්තා තියද්දී ඇතම් පක්ෂවලට මේ රැලියක්වත් තියාගන්න බැරි වුණා ලංකාවේ.
7: මුලින්ම
6: ආණ්ඩුවක් පිට උපක්ෂ 3-2 ගත්ත පක්ෂ පොදු ජන පෙරමුණ.
7: ඒකත් වාර්තාවක්.
6: මොකද හිතෙන්නේ උන්ට වෙච්ච
7: දේ? ඒකත් වාර්තාවක්. දැන් ලංකාවේ දෙවන්ත කියපු පක්ෂ මෙරට ඔබ කිව්වා වගේ දැන් ආණ්ඩු පිහිටවපු එක්සත් ජාතික පක්ෂය. ඊට පස්සේ රාජපක්ෂලගේ පක්ෂවලට මේ දිනයක් කරන්න බැරි තත්ත්වයට වැටලානේ තියෙන්නේ. එතකොට ඒක සාධාරණීකරණය කරන්න ඉදින් කියන කතාවත් හොඳයි මම හිතේ නේද? මොකද දැන් මේටි ඉස්සරත් පොයේ යෙදිච්ච අවස්ථා තියෙනවා ඉතිහාසෙ. ඉතින් නමුත් ඔය මේ දින කරලා තියෙනවනේ. ඉතින් ආගමික වතාවත් වලට අපිත් මුල් තැන දෙන කණ්ඩායම් වලට ඒ අවස්ථාව හදලා දුන්නා. ඒ වගේම ජාත්‍යන්තර දිනයක් පස්තර දාන්න බෑනේ. එඳ අපි කම්කරු දිනේ සමරුවා. ඉතින් මම හිතනවා මෙහෙම ඉතින් අර මේ මියදුනාමත් පින්පමනුවන් පින්කම් කරනවානේ. ඉතින් අවසංගමන් යන පක්ෂේ ඉතින් වගේ පිනක් දහමක් එදාට කරගත්ත එකේ ප්‍රශ්නයක් නෑ කියලා මට හිතෙනවා. ඉතින් බැරිකම් වහගන්න ඕවා කියලා දේවල් කරනවානේ. ඉතින් එහෙම දෙයක් නේ. ඉතින් ඒ වගේ එයාලා ඒ තත්ත්වයට වැටුණා සමහරුන්ට. සමහරු මේක කරන්න ගිහිල්ලා අර නිකන් සාමාන්‍ය සමාජ වචන කිව්වොත් අනාගත්තේවා නැති කරගත්තේවා. මේ දිනේ බලනකොට ඉතින් අපි තුන් දැන් සමගි ජන බලවේගයේ මේ දිනේ ඉතින් හොඳයි. කම්කරුව කියන්නේ ජව සම්පන්න කෙනා. ඉතින් ආ හොඳට පුටුවල වාඩි කළා. හට් බට් ගාවා. මේ දිනයක් කරා. ඉතින් නායකතුමා කතා කරනකොට පොලිමේ යනවා. එතකොට දැන් අනිකුත් නායකෝ මේක වහගන්න එක එක කතා කරනවා. එක්කෙනෙක් එක කතාවක් කියනවා. තව කෙනෙක් කතාවක් කියනවා. ඉතින් රූපේ දැක්ක ගමන් ඉතින් ගියාට කමක් නැහැ කියනවා. ඈතට ස්පීකර් දාලා තියෙන්නේ කියනවා. ඒක ඇහෙනවා කියනවා. ඉතින් ඔයගේ කතන්දර කියනවා. ඉතින් මේ ඔක්කොගෙන් පේනවා ඒ ගෙනල්ල තියෙන මිනිසුන්ට එක්ක හැංගීමක් නෑ. ඉතින් අර සමහරට මුදලට එන කෙනාට හැංගීමක් නෑනේ. ඉතින් හැබැයි අපි කියන අපි රටේ ජනතාව දන්නවා. ඉතින් මේ දිනයක් පිළිවෙලට කරනවා. අපේ ජනතාව එන කට්ටිය බොහොම හැංගීමෙන් මේකට සම්බන්ධ වෙනවා. මේ දිනේ ඉවරුණාට පස්සෙත් අපි හොඳටම අපේ ප්‍රතිපත්ති සැලසුම් වලට අනුව පිරිසිදු කරලා ඔක්කොම කරලා අවසන් කරලා දෙනවා. ඉතින් මේ මම හිතනවා ආදර්ශමත් මේ දින 21ක් කරා මේ රටේ කම්කරු ජනතාවට අයිතිවාසිකම් ලබා දීපු ආණ්ඩුවක් අපි අනිත් එක. ඒ පැත්තෙන් ගත්තම හිතනවා බොහොම සාර්ථකයි. ඉතින් එකක් මේ දිනෙන් එකක් ගම්ම්‍ය වුණා. ජාතික ජන බලවේගයේ බලය ගත්තට වඩා ශක්තියක් දැන් තියෙනවා අපිට. ඒලා අපි බලය ගන්නකොට තිබුණට වැඩි ශක්තියක් අපි පෙන්වලා තියෙනවා. අනිත් පැත්තෙන් අර කණ්ඩායම් පෙන්වලා තියෙනවා විපක්ෂයක් හැටියට වෙනදට වැඩි ඊටාම දුර්වලයි. දියාරුයි. බෑ කියනක පෙන්වලා තියෙනවා. ඉතින් ඒක රටේ ටිකක් මට හිතෙනවා මේ මැයි දිනේ කියන එක කම්කරු දිනේ කියන අර්ථයෙන් ගන්නකොට එක පැත්තක් තියෙනවා. වගේම එක් එක් දේශපාලන පක්ෂවල තියෙන මට්ටම් පෙන්වගත්තා. හරි ඒ මට්ටම පෙන්වුවා. ඉතින් ඒක මම හිතනවා හරි වැදගත් මේ රටේ ජනතාවට ඒක ගැඹුරට කියව ගත්තොත් ඒ ඔක්කොම තේරුම් ගන්න පුළුවන් අවස්ථාවක්.
8: දැන් ඔබ කිව්වා ආකාරයට ඔබට කරන චෝදනාව තමයි මොනවද කරේ කියන හරි වැඩ කරන ජනතාව වෙනුවෙන් මොනවද කරේ කියලා ඇහුවොත් මොකක්ද එන්නේ?
7: මම මේ නුවරඑළියේ මේ මැයි දිනේ මගේ කතාව ආරම්භ කරනකොට මම කිව්වා මෙහෙම. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ප්‍රථම විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයන් අවසරයි කියලා. මං එහෙම කිව්වේ අපේ රටේ ජනාධිපතිලා හිටියා තමයි. ඒ ජනාධිපතිලා ප්‍රජාතන්ත්‍රවාදීද? ඒ ජනාධිපතිලා සමාජවාදීද? ඒ රජයන් ජනරජද? ජනතාව හදපු ආණ්ඩු උනත් අන්තිමට කියලා ඒවා ජනතාවගේ ආණ්ඩුනේ නැහැ. දැන් අපි හිතමු ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කියලා. උදාහරණකම ප්‍රථම විධායක ජනාධිපති ඉදන් මං ගන්න. 80 ජූලි වර්ජනයේදී දිනක වැටුප රුපියල් 10කින් වැඩි කරන්න කියපු 80 ජූලි වර්ජකයන්ට මොකද කරේ? ඩොට්ට දැම්මා. සමහරු බෙල්ලේ වැල දාගත්තා. වහකෑව රස්සා නැති වෙලා. එතකොට ඒක ප්‍රජාතන්ත්‍රවාදීද? එයාලට මේ දින සමරන්න අයිතියක් තියනවද? සජිත් මහත්තයාට රනිල්ලාට අයිතියක් තියනවද? කම්කරුවන්ගේ අයිතිවාසිකම් නැති කර විතරනේ කම්කරුවන් කනත්තර දක්වපු. ඒ පැත්තෙන් ගත්තම් ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ජාතිවාදීයි ස්තුවා. මොන සමාජවාදී ලක්ෂණද තිබුණේ? අනිත් අයටත් මං කියන්නේ මේ අනු ජනාධිපතිතුමාගේ මෙහාට මං හැමෝගෙන් ප්‍රශ්න කරන අඩු වැඩි වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී බිඳ වැට්ටුවා. සමාජවාදී ලක්ෂණ තිබුණේ නැහැ. ජනතාවගේ රජයක් උනේ නැහැ. ජනතාව පත් කරලා අන්තිමේට කියලා ජනතාවගේ රජය නෙවෙයි. දැන් ඔබ මගෙන් ඇහුවේ අපි මොනවද කරේ කියලානේ.
8: ඊට කලින් මීළඟ විධායක ජනාධිපතිවරු ගැනත් මේ මෛරලියේදී දිනේදී ප්‍රකාශන පත්‍ර බයක දැක්කත්
7: දහවන විධායක ජනාධිපති ඒවා මම හිතනවා මේ රටට විහිළු. එයාලට පොඩි තෘප්තියක් තියෙන්න පුළුවන්. ඉතින් ඔතන තමයි ඔය ඔච්චරයි ඔය තෘප්තිය ඔතනින් විතරයි. ජනාධිපති ඔටුන ඉතින් ප්‍රාර්ථනා කරන කට්ටිය ඉතින් ඔටුන කුණුදා කානු දිගේ එයාලගේ ඔළුවට වැටෙන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ ඔය වගේ රැලියකවත් විධායක ජනාධිපති කියලා තෘප්තියක් ගන්න එක අපිට ප්‍රශ්නයක් නැහැ. ඉතින් ජනාධිපති කවුද කියලා තීන්දුව කරන්නේ මේ රටේ ජනතාව. හරි. ඉතින් මේ රටේ සිහින කණ්ඩායම ඉන්නවා. ඉතින් ඒක ඉතින් අපිට ඒක ප්‍රශ්නයක් නෙවෙයි.
8: මොනවද කරේ
7: කියන එක. දැන් අපි ඇවිල්ලා දැන් අවුරුද්දයි මාස 6යි. දැන් ඔබ කම්කරු දිනෙන් මහපු හින්දා මම කිව්වොත් දැන් මේ රටේ කම්කරු අයිතිවාසිකම් දිනාගත්තේ අපේ කාලේට පෙර කාලේ කියමුකෝ. දැන් අපිත් කම්කරු වෙනුනේ ඒ කාලේ පාට බහැවු මිනිස්සුනි උද්ඝෝෂණ කරා, වෘත්ති සමිති හදුවා, වැඩ වර්ජන කරා, හම් කරා. ඉතින් මේ රටේ පාලකයෝ මම අර සාධාරණ නෑ කිව්වේ මේකට කම්කරු දිනයක් සමරන්න අයිතියක් නෑ කියලා මම කතාවක් කරන්නේ. කම්කරු ඉතිහාසයේ අයිතිවාසිකම් දිනාගත්තේ කොහොමද? වැටුපක් වැඩි කරගත්තේ කොහොමද? තනතුර ආරක්ෂා කරගත්තේ කොහොමද? උසස් සීමක් කරගත්තේ කොහොමද? ඔක්කොම කරේ පාලකෝ බන්දේ සීතල දුන්නේ නෑ. ඒවා පාර්ට බැලලා උද්ඝෝෂණය කරා. උද්ඝෝෂණ වලට කොහොමද සැලකුවේ කාලේ ආණ්ඩු? ප්‍රජාතන්ත්‍රවාදී විදියට ඔලු පැලුවා, කඳුළු ගෑස් ගැහුවා, බැටන් ප්‍රහාර දුන්නා, හිරේ විලංගුවේ දැම්මා, සමහරු මරලා දැම්මා. අපි අවුරුද්දේ මාස 6ක් ගෙවලා තියෙනවා. මෙරටේ කම්කරු ඒ වගේ පාරවලට එහෙම බැස්සේ නැහැ, පෙළුනේ නැහැ. ඉතින් අර දේශපාලන පිල්ලි කීපයක් පොඩි පොඩි සිද්ධි වුණා කියන්න පුළුවන් මේ. නමුත් සමස්ත කම්කරු එහෙම මොකුත් ප්‍රශ්නෙකට ආවේ නැහැ. ඒ විතරක් නෙවෙයි කම්කරුන්ට දැන් අපි ගත්තොත් දැන් එකක් අපි ඓතිහාසික වැටුප් වැඩි කිරීම කරානේ. ඉතින් ඒක වැඩි කිරීමත් මෙහෙම සලකන්න ඕනේ. අපේ රටේ ආර්ථික වශයෙන් බිඳ වැටිච්ච රටක් නේ අපි බාරගත්තේ. තාමත් අපි ණය ගෙවන්නේ නැහැ. හැබැයි අපි මේ රටේ ජනතාවගේ ප්‍රශ්න වලට ප්‍රමුඛතාවය දුන්නා. එඳ අපි රාජ්‍ය සේවකගේ වැටුප මම හිතනවා මේ රටේ රාජ්‍ය සේවක දන්නවා, මේ රටේ ජනතාව දන්නවා, කවදාවත් නොවිරු ලෙස වැටුප වැඩි කරලා දුන්නා. ඒක අර දීමනාවක් හැටියට එල්ලුවේ නැහැ. මූලික වැටුපට එකතු කරලා දුන්නා. ඉතින් රාජ්‍ය සේවක තෘප්තිමත්, අමාර්ථ ආර්ථික තත්ත්වයක් තියෙන අතර එහෙම කරේ. අනිත් එතකොට දැන් මෙහෙම දැන් ඉස්සර පාලකයෝ කරේ ඕක නෙවෙයි. කම්කරුවා කෑ ගහලා ඉල්ලලා කඳුළු ගෑස් කහලා එක එක්කෙනෙක් දෙන්නේ මැරුණාට පස්සේ පොඩි ගාණක් දෙන්න. හැබැයි මේ සැරේ මේ ආණ්ඩුවේ වෙනස අර ජන රජයක් කියලා මං කිව්වේ. අපි ආවිල්ලා මොකද කරේ? අපේ වරප්‍රසාදේ එකෙන් එක කපලා. දැන් ජනාධිපතිතුමාව දීපු ආදර්ශයන් ගන්නකො. දැන් ජනාධිපතිතුමාට ජනාධිපති මන්දිර තිබ්බා. ඒ මන්දිර 14ක් විතර තියෙන වගේ වැඩි හරි අයින් කරානේ. ඒවා ආර්ථික කටයුතු වලට දෙන දැන් සල්සුන් කරගෙන අපි හැම යනවා. දැන් ওই කොළඹ ජනාධිපති මන්දිරේ නුවර එකයි අපි තියාගන්න එක ටිකක් අත්‍යවශ්‍ය මේ රාජ්‍ය කරගෙන යනකොට ඒ දෙක තියන් යනවා. අනිත් ඒවා අතහැරියා. දැන් ඇමතිවරු අපි ගන්න. අපේ ඇමති මන්දිර අතහැරියා. අපි අතාරිනවා ඉතුරුකු ඒ වයින් කොටසක් ජනතාවට දෙනවා. ඉතින් ජනතාවාදී ආණ්ඩුවක් නෙවෙයිද ජන රජයක් නෙවෙයිද? අර ආණ්ඩු අනිත් පැත්ත. දැන් අපි ගන්නකො දැන් මේ අවුරුද්දේ මාස 6ට දැන් අපි ගෙනාවු නීති හැදුවා කෙනෙක් ගන්නකො. මේ රටේ තිබ්බා විශ්‍රාමික ජනාධිපතිනට වරප්‍රසාද දෙන පනතක්. ඒ කට්ටිය පනත් හදලා ජනතා ඡන්දෙන් ඇවිල්ලා ජනතා බදු මුදල් Tamanට බෙදා ගන්න පනත් හැදුවා. ඒකත් තමයි විශ්‍රාමික ජනාධිපතිනට වරප්‍රසාද පනත. අපි ඇවිල්ලා මොකද කරේ? ඒ පනත අවලංගු කර තුනෙන් දෙකක් පාවිච්චි කළා. දැන් කරාද නැද්ද කියලා නෑ හුවේ කරපම කියන්නේ. දැන් ඒ කට්ටිය ජනතා ඡන්දෙන් ඇවිල්ලා ජන රජයක් කියලා හදාගෙන ටික කාලයක් යනකොට ඒ කට්ටිය පනතක් සම්මත කළා තිබුණා ඉතිහාසයේ. විශ්‍රාමික මන්ත්‍රීවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියලා වැටුපක් දෙන්න. අපි ආවිල්ලා මොකද කරේ? මේ අවුරුද්දේ මාස 6ට ඒ පනත තුනෙන් දෙකේ බලය පාවිච්චි කරලා අහෝසි කළා දුන්නා. ඉතින් ජන රජයක් නේ. අපි කරපු වැඩ මම මේ කියන්නේ. එතකොට දැන් මේ රටේ දැන් අපි රාජ්‍ය සේවකයන් ඉස්සර වැටුප් වැඩි කරනකොට රට පෙළෙනවානේ. රටේ ජනතාව ටිකක් පීඩාවක් වෙනවානේ. ආණ්ඩුව විතරක් නෙවෙයි. රෝවල් වහනවා, පාසල් වහනවා, ඈ වත්තේ කම්කරුවෝ දළු කඩන එක නවත්තනවා, ෆැක්ටරි දුවන්නේ නැහැ. ඉතින් එහෙම නෙගරේ. දැන් අපි කොහොමද කරේ? මෙසේ දැන් වතු කම්කරුවෝගේ වැටුප ගන්නකෝ. වත්කම් කරවගේ වැටුප මේ ජන රජයක් කියලා අපි පෙන්නන්නේ. කිසි කෙනෙක් වත්තේ දළු කඩන එක නවත්තන්න දුන්නේ නැහැ. ෆැක්ටරි මේ නැවතුනේ නැහැ. ඒ කට්ටිය මේ රාජ්‍ය සේකාරී වත්කම් කරුවාරි අපි ආපු ගමන් වැටුප් වැඩි කරේ කියලා හිතුවෙත් නැහැ මං හිතන්නේ. අපි අපි මොකද කරේ? ලංකා ඉතිහාසයේ වැඩිම වත්කම් කරු වැටුප් වැඩි කරා. දෛනිකව වැඩි කරා රුපියල් 400ක්. මම ওই වැලිමඩ ගිය වෙලාවක වත්තක පඩිය දෙන දවසක යනකොට දැන් ඇවිල්ලා පොලිමේ වැටුප් ගන්නවා. මං ඒ අම්මට කීයක් හම්බුණාද? ඉතින් යා පෙන්නු හම් වෙන ගාන. එයාට 12000ක් වැඩි වෙලා මේ ගිය මාසේ වැටුප 12000ක් වැඩි වෙනවා. ඉතින් දවසට 400 ගානේ උඩරිම දින ගාන වැඩි
8: නේ. වැඩි කරපු වෙලාවේ එල්ල කරපු චෝදනාවක් තමයි මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අමතර බරක් වෙනවා. දැන් මේ තත්ත්වෙන් නිරීක්ෂණය වෙලා තියෙනවා.
7: ඔව් දැන් ඒ කට්ටිය මං කියවර දෛනික බොරුනේ කියන්නේ. දිනට පවතින බොරු කියනවා. ඒ එක බොරුවක් තමයි ඕක. මේක ගෙවන්නේ නැහැ කිව්වා. මේක කරන්නේ නැහැ කිව්වා. මේක බොරුවක් කිව්වා. ඔහොම කිව්වා. දැන් අපි ජනවාරි මාසේ දැන් වතුකම් කරුවට ගෙවනවානේ. රුපියල් මිලියන් 5000ක් රජෙන් දැම්මා. ලංකා ඉතිහාසෙ දැන් තොණ්ඩමුණලා හිටියා, දිගම්බරණලා හිටියා, ඔක්කොම හිටියානේ. ඉතින් ඒ වතුකරේ ජනතාව නියෝජනය කරලා ආපු නායකයන්ට කරන්න බැරි වෙච්ච වැඩ මේ ආණ්ඩු කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ කරනවානේ. ඇයි රනිල්ට බැරි වුනේ? ඇයි රාජපක්ෂලාට බැරි වුනේ? ඉතින් දැන් අපි රජේනුත් මිලියන 5000ක් දාලා වතු සමාගම් වලටත් අපි කියලා එයාලා 200ක් දානවා එක්කෙනෙකුට දවසට දෛනික දිරිදීමනාව අපි 200ක් දානවා දවසට 400 ගානේ දාලා දැන් අපි මිලියන 5000ක් මේ අවුරුද්දට වෙන් කරලා තියෙනවා. ඉතින් වතුකම් කරුවට වැඩි කරා. ඉතින් අපි කරපු වැඩේ නෑ කියන්න බෑ. ඉතින් ඒ විදිහට දැන් අපි ගත්තොත් දැන් අපේ මේ රටේ දුගී දුප්පත් ජනතාව යම් සංවාදයක් තියෙන අස්සසුම නුසුදුසුයක් ගන්නවා කියලා. නමුත් තියෙන නිර්ණායක ඇතුළේ ඉන්නේ කරන්නේ. ඉතින් අස්සසුම අපි ආපු ගමන් වැඩි කරා. ඉතින් මේ බලශක්ති අර්බුදේ විලා ඒව වැඩි කරලා දුන්නා. එහෙම දුන්නානේ. දැන් දිට්ට ආවා. ජනතාවට සෑහෙන හානියක් වුණා. අපි මේ ඔක්කොම කරන්න 5000 කට අච්චු ගැහුවෙත් නැහැනේ. ලෝකෙන් ණය ගත්තෙත් නැහැනේ. රටෙන් ණය ගත්තෙත් නැහැනේ. ඉතින් ආදායම සපේ උපේ ගත්තා. ඒවා අපි ජනතාවට අපි බෙදුවා. මං කිව්වේ අපි ආදර්ශයක් දැම්මා. අපි දැන් සුඛෝපභෝගී වාහන ගන්නකො. දැන් මගේ අමාත්‍යංශේ වාහන 28ක් සුඛෝපභෝගී. පෙන්දේශයට දැම්මා. ජනාධිපතිතුමා දැම්මා. අනිත් අමාත්‍යංශ දැම්මා. අර කට්ටිය බලයට ආවනම් වැරදිලාවත් මේ රටේ අනුර කුමාර දිසානායක සහෝදර ජනාධිපති නොවුනා නම් මාලිමා ආණ්ඩුවක් නොතිබුණා නම් මම මේ රටේ ජනතාවෙන් අහනවා රාජ්‍ය සේවක ඔහොම වැටුප් වැඩි වෙයිද? වතුකම් කරු වැටුප් ඔහොම වැඩි වෙයිද? අස්සසුම ඔහොම වැඩි වෙයිද? බලශක්ති අර්බුදයක් ආපු වෙලාවේ ඔය තෙල් මේ එතන කෝටි 10000ක් සහන දෙන්න දැම්මා. ඒ 10000 දායිද? දික්කා වෙලදී කෝටි 50000ක් දැම්මා. ඒක දායිද? මං අහනවා ජන අපේ කෙනෙක් ජනාධිපති නොවුනා නම් ඔය ජනාධිපති මන්දිර අතාරීද? ඇමතිවරු ඔය 25ට අඩුවෙන් ඉඳීද? ඇමති මන්දිර අතාරීද? සුඛෝපභෝගී වාහන අතාරීද? හොරකම නවත්තයිද? ප්‍රශ්න ගොඩක් නේ තියෙන්නේ. එඳ කරාද කියලා අහන. ඉතින් කරන එක අනිත් පැත්ත ගාමත් හොයා ගන්න පුළුවන්.
8: කරාද කියන ප්‍රශ්නේට පිළිතුර.
7: හොඳයි.
8: ඔබ එවැනි පිළිතුර ගණනාවක් දුන්නට ඔබ සහ ඔබේ කණ්ඩායම කරපු දේවල් හැබැයි චෝදනා ගණනාවක් ආණ්ඩුවට විටින් විට එල්ල වෙනවා. ඔබ හිතනවාද මේ චෝදනා පිටපස ජනතාව සිටිනවාද නැත්නම් මේ චෝදනා පැවරණ ආකාරය සම්බන්ධයෙන් මොකක්ද අදහස? සාමාන්‍ය වසරකට පස්සේ ආණ්ඩුවක බලය හීන වෙනව එවැනි හීන වීමකට ලක් කරලා තියෙනවද?
7: නෑ මං හිතන්නේ මෙහෙම. දැන් ඉස්සර ආණ්ඩුවයි අපේ ආණ්ඩුවේ සංසන්දනය කරොත් හරියට විග්‍රහ කරගත්තොත් ඒක මැතිවරණකින් තමයි ඉදිරියට හොඳට මනින්න පුළුවන් ඉන්නේ. අපේ විශ්වාසයේ අපි බලය ගත්ත මොහොතට වැඩිය යම් ශක්තියක් අත්පත් කරන් තියෙනවා කියලා. දැන් කෙනෙකුට කියන්න පුළුවන් මෙහෙම බලය ගත්ත මොහොතේ ආවල් හිටපු කෙනා දැන් ආවල අතරා වෙනවා. ආවල ඈත් වෙනවා වගේ කියන්නේ. එහෙම සිද්ධි නැතුව නෙවෙයි. ඒවා ඉතිහාසයේ දේශපාලනේ දනුත් දේශපාලනේ තියෙනවා. හැබැයි දැන් මෙහෙම ගන්නකොට දැන් අපිට බලය දෙන මොහොතේ සමහරු දුන්නේ නැහැ විපක්ෂ නගපු සමහර බොරු ඇත්ත කියලා හිතලා. දැන් ඒක බොරුවක් වුණා මේ මිනිස්සුගේ කැමැත්තක් අපට එන එකක් නැද්ද? දැන් තර්කයක් ගමු. අපි ආවම ලේ විලක් වෙනවා කියලා. ඉතින් උනේ නැහැනේ. එතකොට දැන් මේ මිනිස්සු බලනවා. දැන් මේ ආණ්ඩුව එහෙම එකක් නෙවෙයි නේ.
8: පෙරහැර නතර වෙනවා බුද්ධාගම.
7: පෙරහැර නවත්. පෙරහැර ලස්සනට කරනකොට.
8: මම කියපු දේවල් කිව්වේ.
7: දලදා දැක්ම තියෙනකොට සාම්පාගමන් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා වැඩම කරනකොට සියලු ආගම් වලට ඉඩකඩ හැදෙනකොට ජාතිවාදී හැදුනේ ජාත්‍යන්තරේ නෑ කිව්වා. ඉතින් ඡන්ද ගොඩක් නැති වෙන්නේ නැති නේද හිතලා සමාල්ලාට අපිට. ඉතින් දැන් එතකොට ඒයට තීරණකොට අර මෙහෙන් ටික දෙනෙක් සමහර දැන් මෙහෙමනේ දැන් ආණ්ඩුවක් ආවම සමහරට සහයෝගී දීපුව අය අතර ඉන්නේ නැති මෙහෙම පෞද්ගලික බලාපොරොත්තු තිබුණු කට්ටිය ඉන්නේ නැති. එහෙම ටිකක් ඈත් වෙනවා. හරි. සමහරලාට එක එක පොරොන්දු දීපු අයත් ඉන්න ඇතිනේ අපිට මෙහෙම කරලා දෙන්න පුළුවන් මෙහෙම කියලා. එතකොට ඒක කරගන්න බැරි වුණොත් ගමේ සමහරට පොදු වැඩක් ඉක්මනට කරගන්න බැරි වෙනවා. හිත තමනාපයක් ඇති. ඒකට අපෙන් ගිහිල්ලාම කියලා අපි හිතන්නේ නැහැ. ටික ඈතට ගිහිල්ලා ඒවා අපහු මේ පිළිසකර කරගන්න පුළුවන්. එහෙම යනකොට මේ පැත්තෙන් ගොඩාක් එනවා. ආන්නේ ගොඩ මේ මෙසේ මේ දිනෙක ඔබට පේන්න ඕන. අපිට එහෙම ආවෙ නැත්තම් කොහොමද උම කරන්නේ? තිරිත්‍රි යන සෙනගේ එහෙනම් අපි හිතයට වැඩි ශක්තිමත් වෙලා. දැන් ඉස්සර ආණ්ඩු වල තිබුණේ එහෙම නෙවෙයි. ආණ්ඩුවක් යනකොට ටික ටික දුර ඉන්න කට්ටිය අයින් වෙලා දුර්වල වෙනවා. දැන් දුර්වල වෙන්නේ කවුද දන්නවද? දැන් අපි ආණ්ඩු කරන්නේ හරහා. දැන් දුර්වල වෙන්නේ විපක්ෂේ. වෙනද ආණ්ඩුව වැටෙනවා විපක්ෂ නැගිටිනවා. දැන් මොකද වෙන්නේ? ආණ්ඩුව ටික ටික ස්ථිර වෙනවා නැගිටිනවා විපක්ෂ ටික ටික වැටෙනවා. සුම්බුන් අංශු මාත්‍ර විපක්ෂ වෙනවා දැන් ඒවා. ඒ තත්ත්වයට වෙනස් වෙමින් යනවා.
8: විටින් විට මතුවෙන කාරණා තමයි ඔබේ පක්ෂය දෙකඩ වෙන්න පුළුවන් මාලිමාව සහ ජනතා විමුක්ති පෙරමුණ දෙකඩ වෙන්න පුළුවන් එවැනි අර්බුදයක් තියෙනවා පක්ෂය තුළ.
7: ඔව් දෙකඩ තුන්ට හතර පහට හයට හතර කැඩිලා නැති විපක්ෂණ.
8: ඔබේ පක්ෂය
7: කියන්නේ මේක මම කියන්නේ තව ශක්තිමත් වෙනවා කියලා. දැන් මෙහෙම. දැන් අද දවසේ අපි කරන සමාජයට ටිකක් අවිශ්වාසයක්. දැන් අපි ළඟට ආපු කට්ටිය ටිකක් දුරස් වෙච්ච කෙනෙක් ඉන්නව නේද? ඒ කට්ටිය අපි කියන්නේ තව ඉස්සරහදී අපි ගාවට ආපහු ඉන්නවා. එන්නේ කොහොමද දැන් අපි මෙහෙම අපි ආණ්ඩුව ගත්ත ගමන් අපිට මෙහෙම අභියෝගයක් තිබුණා. ආණ්ඩුව ගත්ත ගමන් සමහරු හිතුවා ටක්ටක් ගාලා හුටි ගන්නලා. හරි. විශ්වකර්ම වැඩ කරයි විප්ලවීය විදිහට මේ විදිහට වෙයි කියලා සමහර දේවල් හිතුවා. හරි. ඒ විප්ලවීය තත්ත්වෙනුත් තියෙනවා. මේ වගේ තත්ත්වයන් ඇතුළේ වෙනස් තත්ත්වයන් තියෙනවා. ඒක මම හිතනවා අපේ ගැඹුරු දේශපාලනේ තියෙන කට්ටිය තේරුම් ගන්නේ කියලා. ඉතින් අපි මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමු ඇතුළේ බලය අරගෙන මුල් අවස්ථාවේ කට්ටිය හිතපු වේගෙම අඩු වුණා සමහරු. හැබැයි ටික දවසක් යනකොට දැන් සමහර අය අපිට කිව්වා හෙමීට හරි අපි හිතුව පැත්තට යනවනේ. දැන් යන විදිය හොඳයිනේ. එහෙනම් දැන් සමහරට දැනට කෙනෙකුට එහෙම අවිශ්වාසයක් පොඩි කලකිරීමක් වගේ සුළු කණ්ඩායම් වලට තියෙන පුළුවන්. ඒ කට්ටිය මම කියනවා දැන් එහෙම මුල් අවස්ථාවේ හිටපටි දැන් ආපහු ඇවිල්ලා දැන් තව කට්ටියක් ඉස්සරහට එනවා. තව දුරටත් අවිශ්වාස කට්ටිය මේ පැත්තට එනවා. එහෙනම් විපක්ෂයට තේරුම් ගන්න ඕනේ ඉතින් මේක කැබලි කරන්න බෑ. මේක තව දුරටත් ශක්තිමත් කරනවා. ඉතින් මේකේ නුසුදුසු කණ්ඩායම් ඉන්නවනම් ගැලවි පිසිවලත් යයි. එහෙම වෙයි. එහෙනම් අපි දකින්නේ මේ රටේ ජනතා බලයක් මහා පෙරමුණක් මහා ව්‍යාපාරයක් හැටියට ජාතික ජන බලවේග වේගෙන් ශක්තිමත් වෙමින් තමයි ඉස්සරහට
8: යන්නේ. දැන් ඔබට එළවෙන චෝදනා වලට මේ අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කිරීම මේවා ගොඩක් බලපාලා තියෙනවා. ඒක නම මොකද්ද ඔබේ අදහස?
7: මට
8: ඔබට ඇතුළු ඔබේ පක්ෂයයට ආණ්ඩු වැයට විරුද්ධ ඒ වගේම විවිධ සිතින් අලලා අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කිරීම විටින් විට දක්නට ලැබෙනවා. මේවට ප්‍රතිචාර ලබා දීමේ ගැටලුවක් තිබෙනවා නැත්නම් ඔබලා ඔහි බලා සිටනවාද කියලා හෙව්වා.
7: එහෙම. දැන් මම හිතනවා දේශපාලනේ නම් ඒ කට්ටියට අපේ ප්‍රතිපත්ති විවේචනය අපේ වැඩපිළිවෙල විවේචනය අපි ගන්න ක්‍රියාමාර්ගවල තියෙන දුර්වලකම් විවේචනය ඒවා හොඳයි. නමුත් මේ සමහර ඒවා ගත්තම මේ පුජ්‍යලවාදී ඉතින් අර සාමාන්‍ය ගම්කෙට මඩ අවලාද සිල්ලර් විවේචන ඒ වගේ වෙනකොට අපි වට වැඩි බර තියන්නේ නැහැ අතට. ඉතින් අත්‍යවශ්‍යමයි නම් කෙනෙක් ඇහුවොත් ඒවට උත්තර දෙන ස්වභාවයක් තියෙනවා. නිකන් අපිට අපෙන් ජනතාව බලාපොරොත්තු වෙන්නේ සිස්ටම් එකේ චේන්ජ් එකක් නේ. ඉතින් පරණ සිස්ටම් එකේ ගති ලක්ෂණ පාර්ලිමේන්තුවේ පේනවා. පාර්ලිමේන්තුවේ උදෑසන තමයි හොඟක් පේන්නේ. පරණ ක්‍රමේ ඒ ලක්ෂණ පේනවා. ඉතින් මෙන්න මෙහෙම එකක් තියෙනවා. දැන් අපි ආවේ ක්‍රමයක වෙනසක් කරන්නනේ, සිස්ටම් එක වෙනස් කරන්න. එතකොට අර මං ඉස්සලා කිව්වේ කෙනෙක් ඉක්මනට වෙනස් කරන්න බලාපොරොත්තු වෙන. එහෙම වෙනස් කරන්න අමාරු. අමාරු වෙන්නේ හේතුව මේක. අපිට ඇත්තට පරණම පාරෙම යනවා නම් හරි ලේසි. අවුරුදු 76ක් ආපු පාර තියෙන්නේ. ඒ පාර හැදිලානේ තියෙන්නේ. හරි සැප විඳගෙන, වරප්‍රසාද භුක්ති විඳගෙන, හොරකම් වංචා කරමින් ඔය නිලධාරිත් හුරු වෙච්ච ක්‍රමයේ හරි ලේසි යන්නේ. හැබැයි වරප්‍රසාද අත්හරිමින්, ඒවා කප්පාදු කරමින්, සමහර වංචා දූෂණ හිල්ගුල් වහමින්, ඒවා එකතු කරගනිමින්, මේවා ජනතාවට බෙදමින් නව සමාජයක් නිර්මාණය කරමින් යන ගමන දුෂ්කරයි. එහෙනම් දැන් මේ කාලේ මෙන්න මෙහෙම ලක්ෂණ පේනවා අපි. මොකක්ද දන්නවද? අපි මේ ගමන යනකොට පරණාර දූෂිත ක්‍රමයේ ලක්ෂණත් තාම තියෙනවා මේකේ. ඒ වගේම අලුත්ින් උපදින සමාජයේ ලක්ෂණත් පෙන්වුම් කරනවා. මේක යනකොට යනකොට මොකක්ද දන්නවද? දූෂිත පරණ සමාජ ක්‍රමයේ ලක්ෂණ අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අලුත්ෙන් උපදින අර හොඳ සමාජ ක්‍රමයේ ලක්ෂණ වැඩි වෙගෙන වැඩි වෙගෙන යනවා. ඉතින් ඔක සමහරුන්ට ටිකක් එකපාරට තේරුම් ගන්න බෑ. එහෙනම් අපි මේ බාරගත්තේ බොහොම අර්බුදකාරී රටක් ඔබ දන්නවා. අපි බාරගත්තේ අර්බුදයක් තියාගන්නේ. එහෙමක අර්බුදයට මූණ දීගෙන එනකොට ඔය 76 අවුරුද්දෙන් ආපු නැති ප්‍රශ්න අපිට ආවනේ මේ ආණ්ඩුවට.
8: නොතන්ට ආවහම.
7: ඔව්.
8: අර්බුදයක් තිබ්බේ නෑ. රනින් මේ අර්බුදේ ඉවර කළා තමයි ඔබට බාර දුන්නේ. එල්ල කරන චෝතනාවක්. මොකද්ද
7: ඒක?
8: අපි විරාමයකට නත අවශ්‍යයි. ඊට කලින් අවසාන වශයෙන්
7: ඒක විපක්ෂය කියන කතාවනේ. විපක්ෂය කියන රනිල් හරි ෂෝක් එකකට මේක කරලා තිබ්බනම් මිනිස්සු දෙන්නේ රනිල්ට. අපත් නැති වෙන රනිල් ගෙදර යව්වේ කරපු ඉඳද්ද? හරි. එනයි කට්ටි හොඳටම කරලා තිබ්බනම් රාජපක්ෂට දෙන්නේ නැහැ. හොඳටම කරන්නේ සජිත්ට දෙන්නේ නැහැ. කරපු හොඳට තමයි අපට දුන්නේ. එයාලා කරපු හොඳ දැකලා තමයි ජනතාව අපට දුන්නේ. කරන්න පුළුවන් හොරකම් ජඩකම් ඔක්කොම කරලා රට හැම පැත්තෙම අගාධයට යවලා තිබ්බට පස්සේ ජනතාව තීන්දුව කරා මෙයාලට කරන්න බෑ, මෙයාලයි මේක විනාශ කරේ. එඳ සමහරු ඇත්තම දුන්නේ මේ අපි කරයිමි කියන විශ්වාසය නෙවෙයි, අර දෙකම නුසුදුසු ඉඳා මෙයාලට දීලා බලමු කියන කණ්ඩායමකුත් හිටියා. ඒකයි අපට දුන්නේ. එඳ ඒ කට්ටිය අර වගේ චෝදනා ගන්න පුළුවන්. එඳ මම කියන්න ආවේ විශාල අර්බුද ප්‍රමාණයක් එක බාරගත්තේ. එක ආර්ථික අර්බුදෙ විතරක් නෙවෙයි, මේ රටේ ජාතිවාදයේ හිසෝසෝල ජාතිවාදී අවස්සන කල්ලි කණ්ඩායම් රට පුරා ඉන්නවා. ආගම්වාදී අවස්සන කට්ටි රට පුරා ඉන්නවා. කුඩු වසංගතය මේ පරිදියට අපේ රටේ ඈත ගම් කෙලවර දක්වා කුඩු වසංගතය ගිහිල්ලා ආයුධත් එක්ක සෙල්ලම් දාන පාතාලයක් දේශපාලනයට ගැට ගැහිලා හොරකම් වංචා දූෂණ ඒ පැත්තෙන් මේ වගේ අර හැම පැත්තෙම අර්බුද කුණු වෙච්ච එකක් අපි බාරගන්නකොට අර්බුද ගොඩක් තමයි. ඉතින් ඒවා මං කිව්වා එක දවසෙන් දෙකෙන් කරන්න බෑ. මේක ඩිංග ඩිංග ලියහගෙන ලියහගෙන එනකොට අවුරුදු 76 නොතිබුණු ප්‍රශ්න තව දෙකකට අපි මුණ දීලා තියෙනවා. මේ අවුරුදු එක හමාර ඇතුළත දැන් දිට්ටසුලි කුණාටුව ගන්නකො ලංකා ඉතිහාසයේ මෙවැනි ස්වභාවික ආපදාවක් තියෙනවා දා අවුරුදු 76 ඇතුළත. මේක බරපතලම ආපදාවක්. ඩොලර් බිලියන් 4.2කට ඇස්තමේන්තු කරලා ලෝක බැංකුව මේ ආපදාවේ තරම්, ඒ කියන්නේ භෞතික සම්පත්වල හානි. ඊළඟට ගන්නකො දැන් මේ ඇතිවෙච්ච යුද තත්ත්වය, පළවෙනි ලෝක යුද්ධය, දෙවෙනි ලෝක යුද්ධය නොවුණත් මේක, තුන්වෙනි ලෝක යුද්ධය නොවුණත් එතනින් පස්සේ මේ ලෝකයේ ඇතිවෙච්ච දෙවැන්ත මාර්බුදී අපිට වඩා බලසම්පන්න රටවල්, අපිට වඩා ආර්ථිකයෙන් සවිශක්තිමත් රටවල් මේක කළමනාකරණය කරගන්න අමාරුවල මේට වැඩිය අපහසුතාවට පත් වෙලා. දැන් මං අහනවා මේ රටේ ජනතාවගෙන් මහා ස්වභාවික ආපදාව, දිට්ට ආපදාව හොඳින් කළමනාකරණය කරගත්තද නැද්ද කෙටි කාලයක් තුළ? මේ ආපු මහා බලශක්ති අර්බුදයේ ගල්ෆ් කලාපයේ ඇතිවෙච්ච යුදමය තත්ත්වය, ඉරානය, ඇමරිකාව, ඊශ්‍රායල් ඈඳුණු යුද්ධය ලෝකෙටම බලපෑම් කරනකොට රටක් හැටියට අපි මේක කළමනාකරණය කරගෙන නැද්ද? ඉතින් ඒ කළමනාකරණ හැකියාව මේ දේශපාලන ව්‍යාපාරයට ආණ්ඩුවට තිබුණානේ. එනිසා ඒ වගේ බරපතල ගැටලුත් කළමනාකරණය කරගත්තනම් මේ අංශු මාත්‍ර විපක්ෂයේ ඇති කරන ගැටලු ගැන එච්චර බය වෙන්න එපා. ඒ වගේම එච්චර බය වෙන දෙයක්
8: නෑ. හොඳයි, අපි විරාමයකට යමුයි. සෝදානවන්නේ අදවසේදී ඔන්න පොලිටික්ස් සමගින් එක්වන්නේ වැවිලි සහ ප්‍රජා ජනිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා. විරාමයෙන් අනතුරුව එතුමාගේ අමාත්‍යංශය දෙසට යමුන්ට බලාපොරොත්තු වෙනවා. රදී සිටින ITN ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශන සමග පිළිවිරාමයෙන් පසු ඇතමි.

0: දරුවන් 60 දෙනෙක් මුහුණට මුහුණ තරඟ කරන ලොවක් දින සුපවේදී පිරිසක්.
1: Unfortunately, today some of you will be going home.
0: ඔබේ මුළු ජීවිතේම වෙනස් කළ හැකි.
2: Welcome to MasterChef Sri Lanka.
0: Sam Sinswada saha Imdadinakama ratri 8ට. MasterChef Sri Lanka.
3: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති.
0: අපි FM නාමයෙන් කතා කරයි. FM 93.7 ලකන රේඩියෝ ITN.
4: පස්කම මාතේ සමන්ත විද්‍යාරත්න මහතා මෛත්‍රීන් පසු තත්ත්වය ගැන තමයි අපි සාකච්ඡා කරමින් සිටි. අපි ඔබතුමාගේ අමාත්‍යංශයේ දෙසට යොමු වුණොත් වැවිලි සහ ප්‍රජා යටතට පහසුකම් ප්‍රධාන වශයෙන් විෂයන් දෙකක් අපි වැවිලි කැලට මුලින් ආවොත් මැද පෙරදිග යුදමේ තත්ත්වය ගැන ඔබතුමා සඳහන් කරමින් සිටියා. විශේෂයෙන් ලංකාවේ අපනයනවලට බලපෑමක් එල්ල වෙනවා ඍජුවම. විශේෂයෙන් තේ වැවිලි තුළ තිබෙන තේ අපනයනයට බලපෑමක් එල්ල වෙනවා. කොහොමද වල වැම ගණනය කළ තියෙන්නේ? මොනවද අරන් විකල්ප ක්‍රියාමාර්ග?
5: තේවලට ඇත්තම ගත්තොත් ඔය මුලින් ඔය සමාජයේ සමහරු කිව්වා මේකට බලපෑමක් වෙයි, කැටලු ටිකක් එයි කියලා. ඒක ඇත්තන ගත්තොත් අපි රජයක් හැටියටත් විශේෂයෙන් අපනයනකරුව හැටියටත් ඒක දැන් සැලකිය ලෙස කළමනාකරණය කරගෙන තියෙනවා. සාමාන්‍ය තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. කොටිම කිව්වොත් අපිට දැන් මේ මැද පෙරදිග යුද්ධය ආරම්භ වුණේ පෙබරවාරි 28 වගේ දවසකින්නේ. එතකොට අපේ තේවෙන්දේශයේ ඊළඟ සතියේ තේවෙන්දේශයේදී දැන් සාමාන්‍යයෙන්
4: කියන්නේ ඒ වෙලාවේ ආපු දෙයක් තමයි මේ තේ කර්මාන්තේ ඉවරයි කියලා හැම එකක් වෙන්නේ
5: නැහැ. මේ දෙයක් නැහැ. අපි තිබුණට වැඩි තැනකට ගෙනල්ලා තියෙනවා. ඒකට මම ස්තුතිවන්ත වෙනවා එකක් අපේ අපනයන කරුවන්ට. විශේෂයෙන් ඔවුන් මේ වෙළඳපොළ අඛණ්ඩව තියාගන්න අදාළ කාර්යභාරය කරලා තියෙනවා. එකක් අපේ ටී බෝඩ් එක නැත්නම් තේ මණ්ඩලය ඒ සඳහා සැලසුම් කෙරෙව්වා අපි. එකක් දැන් මාර්තු මුල වෙනකොට අපේ තේවෙන්දේශයකදී යුද්ධෙම් ටිකක් එනවා කියන එකත් එකම ලෝකේ. තේවෙන්දේශයේදී සාමාන්‍ය ඉදිරිපත් කරන තේ ඔක්කොම විකිණෙන්නේ නැහැ. සාමාන්‍ය තත්ත්වයක් තුළ වුණා. ඒක සාමාන්‍යයෙන් 100ට ටිකක් 14න් 15 වගේ බොහෝ වෙලාවට ඉතුරු වෙනවා යුද තත්ත්වයක් නැතුව. හැබැයි අපිට මාර්තු මුලදී වුණා වෙන්දේශයට ගෙනාපු තේ වලින් එක මොහොතක විතරක් 119ක් ඉතුරු වුණා. අන්න ඒකත් එක්ක ප්‍රශ්නයක් මෙන් සමාජයේ ගියා. දැන් තේ විකුණ ගන්න බැරි වෙයි. එහෙම වුණොත් කොහමද කුඩා තේ වතු ගොවියට දළු ටිකට මොකද වෙන්නේ? ෆැක්ටරි මොකද වෙන්නේ? විකුණ ගන්න බැරි වුණොත් කියලා. අපි වේගෙන් ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් සාකච්ඡා තිබා. අපි අමාත්‍යංශයක් හැටියට සාකච්ඡා තියලා අපි සමහර තීන්දුව తీරන ප්‍රමාණයක් ගත්තා. ඊට පස්සේ දැන් ගත්තම ඇත්තම ගත්තොත් 100ට 14ක් නේ මං කිව්වේ සාමාන්‍ය වෙන්දේශිරෙනවා සාමාන්‍ය කාලෙත් ඉතුරු වෙනවා කියලා 14ට 15. දැන් පෙරහිදා අපි බලනකොට ඒක 100ට 9ට 15 තියෙනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍ය පරිදි තේ විකිණෙනවා. දැන් ගිය සතියේ උඩින් සතියේ අපේ තේ කිලෝ එකක් සාමාන්‍ය මට්ටමින් ගත්තොත් රුපියල් 1174ට වගේ ගියා තේ වෙන්දේසී. මේකයි මේ ආසන්න මේකේ බැලුවම ඒක 1280ට ගිහින් තියෙනවා. ඒකට වැඩිවීමක් නේ තියෙන්නේ. තේවට ලැබෙන මිල වැඩි වෙලා තියෙනවා. ඒ හින්දා මේක අපි වෙළඳපොලේ අකණ්ඩව තේ සපෙමින් ඉන්නවා. දැන් මේක ආහාරයක් නේ. දැන් අපේ රටේ තේ එක කියන්නේ මිනිස්සුන්ට දෛනික අවශ්‍යතාවකට මට කන්න නැතුව තේ බොන කට්ටියක් ඉන්නවනේ. ඒ වගේ ලෝකේ ඉතින් මේ ආහාරය
4: අවශ්‍යතාවම් බැරියත්
5: ඉන්නවා. අය ඉන්නවා. ඉතින් තේ එක බොනවා. එහෙනම් අපි විවිධ ක්‍රම සකස් කරගෙන තියෙනවා ලෝකයට අවශ්‍ය තේ සපයන්න. එහෙනම් ඒවට විකල්පත් අපි හොයලා තියෙනවා.
4: යවහන කියන ප්‍රශ්නේ දැන් මොන වුණත් ඉදිරියට තවත් ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් කියලා අපි හිතමුකෝ. එහෙම නොවෙනවා නම් හොඳයි. එහෙම බලාපොරොත්තු වෙනවා ඇති. නමුත් නොවෙනවා නම් හොඳයි. නමුත් එහෙම වුණොත් විකල්ප වෙළඳපොළ පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවද?
5: ඔව්, අපි එකක් විකල්ප වෙළඳපොළත් හොයලා තියෙනවා. මොකක් හරි එහෙම විකල්ප වෙළඳපොළ කියන එක පාට් හොයාගන්න බැරුණොත් අපි විකල්ප ක්‍රියාමාර්ගත් මෙහෙන් සලසුම් කරලා තියෙනවා. ඒ වුණා දැන් තේ කියන එක අපිට යම් කාලයක් තියාගන්න පුළුවන් නිමිතේ ටික. එහෙම වුණොත් අපි ගබඩා කරලා තියාගන්න. එතකොට ඒ තියාගන්නකොට දැන් ඒ අලවි වුණොත් මේ දළු හිමියා දක්වා මුදල් යවන්න පුළුවන් ඉන්නේ. බැරි වුණොත් අපි මුදල් අමාත්‍යංශයත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා යම් සහනයක් දෙන්න පුළුවන්. ටී බෝඩ් එක හැටියට අපි සාකච්ඡා කරලා තියෙනවා. එතනත් අර මුදල් තියෙනවා යම් සහනයක් දෙන්න පුළුවන්. මොකද ගොවියට නොදී බෑනේ මේක පවත්තන් යන්න. ඒක ඒක පැත්තක විකල්පයක්. අනිත් පැත්තෙන් අපි නව වෙළඳ පොළවල් හොයාගන්න බැහැව වගේ සාකච්ඡා කරලා තියෙනවා. ලෝකේ තේ වලට හොඳ ඉල්ලුමක් කියලා තියෙනවා. අනිත් එක දැන් මේම හිතන්න ඕනේ නෑනේ මෙහෙම. දැන් ලංකාවේ තේ වලට තමයි විකුණ ගන්න බැරි මාර ප්‍රශ්න කියලා එකක් නෑනේ. දැන් අපි ලෝකේ ගත්තම තේවල හතරවෙනි මට්ටමේ ඉන්න රටක්. ඉස්සර එකට හිටියා දැන් හතරට වැටිලා. අපිට ඉස්සරහින් චීනය, කෙන්යා, ඉන්දියාව වයින්නවා. එතකොට ඉතින් කෙන්‍යාවටත් මේ ප්‍රශ්නය ඇවිල්ලා තියෙනවා. කෙන්‍යාවේ තේ ටික විකුණ ගන්න ගියාම ප්‍රශ්නේ, ඉන්දියාව විකුණ ගන්න ගියාම ප්‍රශ්නේ, ලංකාවටත් යම් ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි සිලෝන් ටී කියන නාමයක් කියලා එකක් තියෙනවානේ. ඒකේ ඉල්ලුම බිඳ වට්ටන්න බෑ. ඉතින් ඒ රහට හොරු වෙච්ච කෙනා ඒ තේම හොයනවා. ඉතින් ඒකින්ද අපි ලෝකේ නව වෙළඳ පොළවලුත් මේ දවස්වල අධ්‍යයනය කරනවා. අපේ තේ සම්බන්ධයෙන් ප්‍රචාරාත්මක වැට්ටියක් අපි යනවා. ඉතින්ද තේ කර්මාන්තේ නිලෙන් අයට අපි කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. තේ වලට සමහර කල දශාව නරකයි ආරෙ මේ කියලා විපක්ෂ කට්ටියත් මේ මතු කරන්න මහන්සි ගන්නවනේ, බිය හදන්න මහන්සි ගන්නවනේ, කිසි දෙයක් බය වෙන්න ඕනේ නැහැ. අපි වට අදාළ සැලසුම් කරලා තියෙනවා. තේ වෙළඳ පොළ සාමාන්‍ය තත්ත්ව විදි සාමාන්‍ය මට්ටමින් දැන් තේ අලෙවි වෙනවා. සහොඳ මිලකුත් ලැබෙමින් තියෙනවා.
4: අපිට එකට යන්න බැරි වේද? ඒ හතරට අපි
5: එකට කෙසේ වෙතත් අපි මෙහෙම සැලසුමක් හදලා තියෙනවා. දැන් අපේ
4: පරිමාවත් එක්ක සමානව
5: අපේ භූමියේ තියෙන මට්ටමත් එක්ක හිතන්න ඕනේ. එකක් අපි සැලසුම් කරලා තියෙනවා. දැන් අපේ අපි තේ කර්මාන්තය ගේන්න ඕන තැනක් අපි හදලා තියෙනවා. දැන් කර්මාන්ත අමාත්‍යාංශය හැටියට ඒකට සැලසුම් කරලා තියෙනවා. 2030 වෙනකොට ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන් 36ට ගේන්න ඕනේ. අපි ගිය අවුරුද්දේ හිටියේ ඩොලර් බිලියන් 17.2. ඒතකොට ඒක 36ට ගේනවා කියන්නේ ලොකු වැඩක් නේ. ඒතකොට ඒකෙන් පංගුවක් අපිට බාර දීලා තියෙනවා. දැන් තේවල ගත්තොත් අපි දැන් 2000 ගත්තොත් 24 අපි තේ ආදායම තිබුණේ ඩොලර් මිලියන් වලින් ගත්තොත් 1436 ඩොලර් මිලියන් 2024 1436. අපි අමාත්‍යංශයේ අපිට පුළුවන් වුණා අපි බාර ගන්නකොට 1436 තිබිච්ච එක නගා සිටවන්න මේ 2025 ඩොලර් මිලියන 1507ට අපි ගෙනාවා. 1436 නේද 1507 ගෙනාවා. 2024 අපි නිමිතේ කිලෝ හදලා තිබුණේ කිලෝ වලින් කිව්වොත් මිලියන් 262යි. මිලියන් 262 අපි තව මිලියන් 2කින් වැඩි කරා. ඒ කියන්නේ නිමිතේ කිලෝ ලක්ෂ 20ක් අපි වැඩි කරා ගිය අවුරුද්දේ. يعني නිෂ්පාදනයත් වැඩි කරා, අපනයන ආදායමත් වර්ධනය කරා. එතකොට දැන් අපේ සැලැස්ම තියෙන්නේ ওই ગાණ වර්ධනය කරන්න නෙමෙයි. 2030 වෙනකොට දැන් ඕනේ නේ දැන් අර ජාතික ඉලක්කයට යන්න. එතන අපි බලාපොරොත්තු වෙනවා ඩොලර් බිලියන් 2.5කට ගේන 2030. ඩොලර් බිලියන් 2.5කට ගේන. දැන් ඉන්නේ 1500.
4: ඔතා
5: බිලියන් එකක් විතර වැඩි කරන්න ඕනේ. ඒක ගේන නම් නිමි තේ කොළ ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. ඒක අපි ප්ලෑන් කරලා තියෙනවා නිමි තේ කිලෝ මිලියන 400ට ගේන්න ඕනේ රට. එතකොට දැන් තේ මේ කොළ කිලෝ ප්‍රමාණයෙන් විතරක් බෑ. මේකේ ගුණාත්මක භාවය වැඩි කරන්න ඕනේ. ප්‍රමාණාත්මක වැඩි කරනවා වගේම ගුණාත්මක භාවය වැඩි කරන්න ඕනේ. අගේ එකතු කිරීම කරන්න ඕනේ.
4: මොකද අගේ එකතු කිරීම ඔබ බලයට එන්න කලින් මාලිමාවෙන් කතා වෙච්ච දෙයක්. මේ අගේ එකතු කිරීමේ ක්‍රියාවලිය කොහොමද තේ කර්මාන්තයත් එක්ක?
5: තේ කර්මාන්තය අගේ එකතු කිරීම තියෙනවා. අපි හිතනවා තව ටික දවසකින් අපිට තේ වයින් එක ලෝකෙට හඳුන්වලා දෙන්න පුළුවන් වෙයි කියලා. සිලෝන් ටී තේ වයින් එක. දැන් ඒක පරීක්ෂණ කටයුතු කොහොම අවසන් අධීරේ තියෙන්නේ. තේ වයින් එක එනවා. ඉතින් තවත් විදිහට තියෙනවා. දැන් ගත්තොත් ඔන්ලයින් ප්‍රමහරත් අපේ අත් කර්මාන්තයක් මාසිකින් තේ නිෂ්පාදනයට යම් තත්ත්වයක් ලෝකෙ රටේ හැදිලා තියෙනවා. නවීන දැන් අපි දැන් ලෝකේ තේ කර්මාන්තය දෙස බලලා අපිව සැලසුම් කරනවා. ඉන්දවෙන් තේ ඇවිල්ලා ඉස්සර තේ කොළ ටික දාලානේ තේ කහට ටික හදාගන්නේ. දැන් ඒක පැකට් එකක් ඇතුළට දානවා. තව විදිහට එනවා. තේකේ බීම් එක හැටියට එනවා. දැන් අපි ඔය සමහර පෞද්ගලික ආයතනත් එක්කත් සම්බන්ධ වෙලා තේ කර්මාන්තේ ප්‍රවර්ධනය කරන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන මම අර කියන්න ආවේ කිලෝ ප්‍රමාණයෙන් විතරක් නෙවෙයි, අගේ එකතු කිරීම තුළ සිලෝන් ටී එකේ වර්ධනයක් ඇති කරගන්න. දැන් අපි තව මාසෙක ඉඳන් ආරම්භ කරනවා සිලෝන් ටී විලේජ් කියලා තේ ගම්මාන 500ක් ලංකාවේ ආරම්භ කරනවා. කුඩා තේවතු ගොවියෝ ශක්තිමත් කරන්න. දැන් ලෝකේ නම තියෙන සිලෝන් ටීනේ. ඉතින් දැන් සමහර අපිට පේනවා දැන් මේ තේ රස බලපු කට්ටිය ලංකාවේ තේ කර්මාන්තේ බලන්න එනවා. එතකොට මේ මිනිස්සු කැමති ගමට ඇවිල්ලා සංචාරක ව්‍යාපාරයත් එක්ක මේක බද්ධ කරන දලු කඩන්න පුළුවන්. දලු ටික අමරන ගමේ පොඩි මැෂින් වලට අරන් යන්න පුළුවන්. ගමේම තැනක තේවත් ඉඳන්ම තේ එකක් රස විඳින්න පුළුවන්. ඒ කර්මාන්තයත් එක්ක විවිධ ක්‍රියාකාරකම් හදන්න පුළුවන් අපිට. ඉතින් අපි සිලෝන් ටී විලේජ් 500 ළඟදී ආරම්භ කරනවා. ඒවා සෞම්පකාර ගම්මානත් බවට පත් කරනවා. සෞම්පකාර කියන්නේ අපිට අවශ්‍යයි දැන් අපි ප්‍රජාශක්ති ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වෙලා මේක කරන්න. මොකද දිලිඳු කම තුරන් කරන්න එපයි. කුඩා තේවතු ගොවියා ශක්තිමත් කරන්න සැලසුම් කරනවා. ඉතින් අන්න ඒක අනුව අපි බලනවා අපේ රටේ ජාතික ආර්ථිකයට ලොකු ශක්තියක් දෙන තැනට මේක ගේන්න සැලසුම් කරලා තියෙනවා. ඉතින් දැන් අපි තිබුණට වැඩි තැනකට වර්ධනය කරමින් ඉන්නේ. දැන් අපි ගත්තොත් පෞගේ කාලෙ මේ තේ කර්මාන්ත එකක් ඇද වැටෙන්න බලපෑවා පොහොර ප්‍රශ්නේ.
4: ඔව් මං ඊළඟ අහන්න හදපු ප්‍රශ්නේ ඔබෙන් දැන් මේ මැද පෙරදිග තත්ත්වයක් එක්ක පොහොර හිඟයක් මතුවේ කියලා මතුවෙන්න පුළුවන්. මොන තරන්තින ක්‍රියාමාර්ග පොහොරහිඟයකින්න පුළුවන් මේක තේ කර්මාන්තයේ ඍජුවම බලපාන දෙයක් පහුගිය කාලේ වැරදි තීරණ නිසා බලපෑමලක් වුණා ඔබට තන්ට එන්න
5: පුළුවන් දැන් එතනින් පටන් ගත්තොත් දැන් මේ තේ කර්මාන්තය ඇතුළු සියලු සමස්ත කුසි කර්මාන්තේ බිඳ වැටුණා ගත්ත වැරදි අමනෝඥ තීන්දුවකින්ද හරි එක පාට දඩම් බඩම් ගාලා මේ කාබනික කුසි කර්මාන්තේ රටගෙන යන්න බෑනේ එහෙම මේ රටේ පාලකයෝයි පාලකයෝ වටා එක්කහුවෙච්ච සමහර කල්ලි කණ්ඩායම් විසින් අරන් ගියා ඒකෙන් මේ රටේ ජාතික ආර්ථිකයේ බලපෑවා මේ රටේ ගොවියන්ට එක බලපෑවා මේ රටේ ආහාර සුරක්ෂිතතාවයට බලපෑවා ඒවත් බලපෑවා එතත් තේ කර්මාන්තය ඇතුළු බොඩක් පසුබෑමට ලක් වුණා ඉතින් අපි බලයට ඇවිල්ලා දැන් අපි තීන්දුව කරා තේ වලට අදාළ පොහොර සානාදරය රුපියල් මිලියන් 2000ක් අපි වෙන් කරා තේ මණ්ඩලෙ බෙංගල අපි QR කෝඩ් එකක් දුන්නා ගිය අවුරුදු 2025 ඔක්තෝබර් මාසේ QR කෝඩ් එක මගින් තේ ගොයට තේ පොහොර ලබා දෙන්න තීන්දුව කරා දැන් ඕකටත් විපක්ෂ සමහරු මේකට බෙන්න මත හදන්න මහන්සි ගත්තා QR කෝඩ් එක එන්න පෙර පොහොර දුන්නේ ගොවියගේ සල්ලි අතට එකතු කරගෙන ගොවියට පොහොර ගිහින් දෙනවා ගොවියත් කොටසක් දානවා රජයත් කොටසක් දානවා එහෙම කරලා 2024 අපි පොහොර දීලා තිබ්බේ ගොවියෝ 84,000කට අපි මේ QR කෝඩ් එක හරහා ගොවියෝ 190,000කට ආසන්න ප්‍රමාණයකට QR කෝඩ් එක හරහා පොහොර දීලා තියෙනවා අපි මෙට්‍රික් ටොන් 25,000ක් දෙන්න සලසුම් කරලා තියෙනවා දැන් මෙට්‍රික් ටොන් 22,000 පැනලා දීලා තියෙනවා අර සල්ලි එකතු කරලා දීපු කාලේ දීලා තියෙන මෙට්‍රික් ටොන් 13,000යි එතකොට අපි ප්‍රමාණය වැඩි කරා දැන් 22,000ට ගොවිය ප්‍රමාණය 84,000 ඉඳන් වැඩි කරා 190,000ට එතකොට QR කෝඩ් එක සම්බන්ධ සමහර මතු කරන එකටත් මම කිව්වේ ඉතින් දීලා තියෙනවා දැන් ඊළාට ඔබ අහපු ප්‍රශ්නේ තියෙනද මේ මැද පෙරදිග යුද තත්ත්වයක් එක්ක මේ පොහොර මිලි ඉහළ යයි එතකොට තේ වලට බලපායිද අනිත් වලට බලපායිද කියලා අපි ඒකට තීන්දුවක් ගත්තානේ දැන් මේ මැද පෙරදිග යුද තත්ත්වයක් එක්ක පීඩාවට පත් වෙන ජනතාවට සහන දෙන්න මම ඉස්සල්ලා කිව්වා රුපියල් කෝටි 10,000ක් වෙන් කරා ඒ 10,000න් තේ ගොවියට අපි තීන්දුව කරා මිලියන 2500ක් දැන් වෙන් කරලා තිනවා ආපහු තේ පොහොර වලට කියන දැන් අපි රජයෙන් ඇත්තටම දුන්නේ අවුරුද්දකට එක පොහොර වටයයි ගොවියට දෙන්නේ එක පොහොර වටයකට සහනාධාර දුන්නේ මම අර කිව්වේ මිලියන 2000ක් දුන්නා කියලා ඒකෙදි මිලියන 2000න් කරේ එක පොහොර මිටියකට සාමාන්‍යයෙන් අපි දාන ගාන රුපියල් 4,000යි ඉතුරු ගාන ගොවිය දාන්න ඕනේ දැන් මේ මේ අර ඔබ කියන පොහොර මිල වැඩි වෙනවා කියලා දැන් අපි දාන ගාන 5,000 කරා විතරක් නෙමෙයි මේ අවුරුද්දට එක වටයයිනේ ඉස්සර දුන්නේ අවුරුද්දට එකපාරයිනේ පොහොර දුන්නේ දැන් මේ සැරේ වට දෙකක් වෙනවා ඇයි අර මිලියන 2000න් 4,000 සහනාධාර QR කෝඩ් එක මං කියපු එක දීලා තියෙන්නේ දැන් මේ අවුරුද්ද අවසන් වෙනකොට තව අපි මිලියන 2500ක් තේ ගොවියට මේ අවුරුද්දට විතරක් මේ අර්බුදයට මුහුණ දීපු වෙලාවේ අපි මේක දෙනවා මොකද අපි අර ජාතික ඉලක්කයට යන්නත් එපැයි ගොවියා අධෛර්යමත් වෙන්න දෙන්නත් බෑ පොහොර මිල යම් වැඩිවීමක් වෙන්න පුළුවන් මේ අර්බුදය හැමුවේ ඒකට සහනයක් දෙන්න දෙනවා එතකොට අපි මේ අවුරුද්දේ තේ ගොවියට පොහොර සහනාධාරයේ වශයෙන් වෙන් කරලා තියෙනවා මුණින් මිලියන 2000යි අමතර එකක් හැටියට මේ සැරේ තව මිලියන 2500යි. එහෙනම් මේ අර්බුදයට අපි කළා. ඒ වගේම අර්බුදයට පිළියම් යොදලා තිනවා. ඒ වගේම වී ගොවියටත් ඒ සහනාධාර දීලා තිනවා. අනිකුත් ගොවීන්ට දෙන එක පොහොර සහනාධාරේ. ඒකත් වැඩි කරානේ අපි. ඒකත් අපි වැඩි කළා දීලා තිනවා. එහෙනම් පොහොර සම්බන්ධයෙන් ගොවිය පීඩාවටපත් නොවෙන්න රජයක් හැටියට දී හැකි මම හිතන ජනතාව තීරුම් ගනි. උපරිම සාධාරණයක් මේ මොහොතේ හැටියට රටේ ආර්ථික හැටියට ලබා දීලා තිනවා.
4: දෙමෙතේ තනට ආවොත් අපර දීමනාව ලබා දෙද්දී වතු කම්කරුවන් දීමනාව ලබා දෙද්දී එල්ල කරපු චෝදනාවක් තමයි මේ කුඩා තේ වතු හිමියන් මේ නිසා කඩාවැටෙන්න පුළුවන් කියලා. එවැනි තත්ත්වයක් නිරීක්ෂණය කළා තියෙනවද? එවැනක් මතු වෙනවනම් මොනවද තරම් තියෙන පේවර කියලා?
5: නෑ. ඒක මේ ඔය සමහර කණ්ඩායම් නගන චෝදනාවක් ඒක නිවැරදි නෑ.
4: නිවැරදි නෑ.
5: නිවැරදි නෑ. මොකද දැන් වතු කම්කරුව කාගාව දින්න වැඩි හරියක්. මහා පරිමාණ වතු වලනේ ඉන්නේ. දැන් කුඩා තේ වතු වල වතුකම් කරුව නැතුවම කියලා මම කියන්නේ නැහැ සමහරට ඒකට කුලියට අරන් දළු ටික ගන්නවා පොහොර ටික දානවා ඇති. දැන් අපේ රටේ නීති රීති වලට අනුවනේ අපිට යම් සහනයක් ලබා දෙන්න පුළුවන් ඉන්නේ. දැන් මීට පෙර වතුකම් කරුව වැටුප් වැඩි කරේ කාගේද? දැන් පරණ පහුගිය රජයන් වල වතුකම් කරුව වැටුප් වැඩි කරනකොට මේ කුඩා තේ වතු ගොවිය ගාව ඉන්න කම්කරුව වගේ වැටුප් වැඩි කරේ නැහැ. ඒක එක පැත්තකින් තියෙනවා මෙහෙම. දැන් කම්කරු අමාත්‍යංශත් එක්ක බද්ධ වෙලා ETF EPF ගෙවන කම්කරුව වගේ ඒව තමයි ඉතිහාසෙ වැඩි කරේ. අපි මේ වැඩි කරලා තියෙනෙත් එහෙම. එතකොට දැන් වතු සමාගමුත් 200ක් දානවනේ. ඒ එතකොට අර්ථසාධක කර්මුදල් ගෙවන වතු සමාගමුත් 200ක් දාන එකට ආණ්ඩුවෙන් දානවා. ඉතින් ඉස්සර වතු කම්කරුවක වැටුප් වැඩි වුණේ සාමූහික ගිවිසුම් වලින්. එතකොට ඒ වැඩි වෙච්ච කොටසක් ඉන්නන කම්කරුව කියලා. ඒ කොටස තමයි මේ වැඩි කරේ. එහෙනම් පෙර පරිදි කරා. එතකොට කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මේ රජයේ සහන දුන්නා මේ වතු කම්කරුවට වතු සමාගම් වලට වැඩ කරන කම්කරුවට දුන්නා. හැබැයි කුඩා තේ වතු ගොවියට සැලකුවේ නැහැ කියලා. ඉතින් මම අර ඉස්සර සැලකපු විදිය කිව්වේ. දැන් වතු සමාගම් වලට අපි පොහොර සහනාධාරය දෙන්නේ නැහැ නේ. මේ මිලියන 2000 වෙන් කරේ කාටද? කුඩා තේ වතු ගොවියන්ට. දැන් ඊට අමතරව දැන් මේ අරුබුදි හමුවේ මිලියන 2500ක් දුන්නේ කාටද? වතු සමාගම් වලටද? නැ කුඩා තේ වතු ගොවියන්ට. ඉතින් සහන දෙනවා. එතකොට අපි තේ ගම්මාන 500 කියන්නේ කාටද? වතු සමාගම් වලට නෙවෙයි. ඒ තේ ගම්මාන 500 කියන්නේ මේ රටේ කුඩා තේ වතු වලින් 100ට 50කට ආසන්න ප්‍රමාණයක් ආවරණය වෙනවා ගම්මාන 500 හදනකොට. 50කට ආසන්න ප්‍රමාණයක් ආවරණය වෙනවා. එතකොට කුඩා තේ වතු ගොවියන්ටනේ. එහෙනම් අපි දැන් ඇත්තම ගත්තොත් අනිත් පැත්තෙන් මම හිතනවා මේ රටේ ජනතාව සාධාරණ ලෙස හිතයි කියලා මම හිතනවා. මේ රටේ මලේගම් ප්‍රජාවට තමයි ඔය වතු කම්කරුවෝ වැඩි හරියක් ඉන්නේ අයනේ. මලේගම් ප්‍රජාව 100ට මම හිතනවා 98%ක්ම ඉන්නේ මලේගම් ජනතාව. වතු කම්කරුවෝ වැඩි නේ. ඒ අයට වෙච්ච ඓතිහාසික මේ ප්‍රශ්න ටිකක් තියෙනවානේ. ඔවුන්ට කියලා ඉඩමක් නැහැ. ඔවුන්ට කියලා නිවසක් නැහැ. ඔවුන්ට කියලා ලිපිනයක් නැහැ. ඔවුන්ට කියලා විශ්‍රාම වැටුපක් නැහැ. රටේ වැඩිම මන්දපෝෂණය තියෙන්නේ කොතනද? රටේ වැඩිම රක්තහීනතාවය තියෙන්නේ කොතෙන්ද? සමාජ පසුබිම් ගන්න. ඉතින් මේ මිනිස්සුන්ට ඓතිහාසික වැරද්දක් කරලා තියෙනවා. වසර 200ක් වෙනවා මේ කට්ටිය ඇවිල්ලා. එතකොට දැන් මේ මිනිස්සු අපේ රටට දක්වපු දායකත්වත් අනිත් පැත්තෙන් හිතන්න. දැන් මම ඉස්සලා කිව්වා ගිය අවුරුද්දේ 2025 අපේ තේ අපනයන ආදායම ඩොලර් මිලියන් 1507යි. අපි බිලියන් එකමාරයි කියමුකෝ. හත පැත්තකට දාලා. අපි සාපේක්ෂව නිකන් හිතමු අවුරුදු 200ක් මේ මිනිස්සු දළු කඩලා මහන්සියලා තේ හිටවලා ගල් වැටි දාලා කූඩෙල්ලෝ කාලා අවුවට වැස්සට දෙමිලා බඹරු ඇනලා ලයිම් කාමරේ හිර වෙලා පවුල් ඔහොම ඉඳලා බිලියන් එකමාර ගානේම අවුරුදු 200ක් එව්වා කියලා නිකමට උපකල්පනය කරමු. එතකොට කීයක්ද? ඩොලර් රෝලින් ගත්තොත් ඩොලර් බිලියන් 300ක් වෙලා තියෙනවා. අපිට මේ ණය ගෙවා ගන්නත් තියෙන කීයද? එතකොට මේ විදිහට රටක් දුවන්න එතකොට විදේශ විනිමය සපයපු මිනිස්සුන්ට ඓතිහාසිකව වෙච්ච අඩුපාඩු ටිකක් තියෙනවා. එතකොට අවුරුදු 76ක් ආණ්ඩු කරපු මිනිස්සු ඒ මිනිස්සුගේ ඓතිහාසිකන් තාම හරියට දීලා නැහැනේ. ඉතින් අපි හැටන් ප්‍රකාශයේ නිකුත් කරේ අනුර දිසානායක සහෝදරයා ජනාධිපති වෙන්න පෙර ආතුව 2023 වසර 200ක් පිරීම නිමිත්තෙන් හැටන් වලදී ඓතිහාසික ප්‍රකාශයක් නිකුත් කරා. ඒකට අපි කියන්නේ හැටන් ප්‍රකාශය. ඒ ප්‍රකාශයේ තියෙන්නේ මලේගම් ප්‍රජාවට වෙච්ච අසාධාරණයට අපි බලයක් ගත්ත දවස සාධාරණීෂ්ඨ කරනවා කියලා. අපි ඒ අනුව යමින් අපේ ප්‍රතිපත්ති අපි ජනතාවට ජනවරමක් දුන්නේ ඒ ජනතාව මේ රටේ ජනතාවය ඉෂ්ට කරන්න. අපි ඒකට අනුව ඔවුන්ගේ ඓතිහාසික වැටුප් වැඩි කිරීමක් සිද්ධ කරා. එතකොට ඒ වගේ අසාධාරණ ලක් වෙච්ච ජනතාවට එම සාධාරණ කිෂ්ට කරනවා මම හිතනවා සිංහල දෙමළ ભેදයකින් තොරව මුස්ලිම් ભેදයකින් තොරව ජනතාව මේක සාධාරණයි කියලා තේරුම් ගන්න. ඉතින් විපක්ෂයට මේක තේරෙන්නේ නැහැ. විපක්ෂ මේක දින එකට විරුද්ධ මතකද ගියා. අල්ලස් දූෂණයකට ගියා. නඩු දාන්න ගියා.
4: ආර්ථික කඩාවැටේ
5: කිව්වා. ওই කවිරත්න ඕන්ලයි මතකද ගියා. බාර දුන්නා. පාර්ලිමේන්තුවේ නාමල්ලා කිව්වා. ඔක දෙන්න බෑ නීති විරෝධී කිව්වා. ඔක දෙන්නේ නැහැ කිව්වා. තොණ්ඩමල්ලා දිගම්බරලා කිව්වා බොරු කරන්න එපා කිව්වා. දැන් දෙනකොට කියන කතා ඉදින් මොනා කරන්නද ඉතින් නේද? මම විතරක් ජනසාවේ ඇත්ත සත්‍ය තියෙන
4: වෙලාවේ කීප දෙයක් තමයි කුඩා තේවතු හිමියන් අදායරටපත් වේ උන් කඩා වැටේ කියන කාරණා එහෙම දෙයක් වෙලා නැහැ.
5: එහෙම වෙලා නැහැ. කුඩා තේවතු ගොවියා ශක්තිමත් කරන ගන්න ක්‍රියාමාර්ග මම දැන් කිව්වා.
4: හොඳයි. එක පැත්තකින් ඒ දේ වෙද්දී අනිත් පැත්තෙන් ඒ දේ වෙනවා. අපි තේ වලින් පොල් වලට ආවොත් පොල් මිලෙන්න විශාල මුදලක් අය වැයෙන් වෙන් වුණා. මොනවද අරන් තියෙන ක්‍රියාමාර්ග පොල් වගාව සතහ. තේ පොල්
5: දෙවිනේ. ඔව් පොල්. දැන් අපි ඇත්ත ගත්තොත් මම අර ඉස්සලා කිව්වේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න මේ අපනයන ආදායම් වැඩි කරන්න සරසුමක් තියෙනවා ඩොලර් බිලියන 36ට 2030 කියලා. අපිට දීලා තියෙන පංගුව මෙහෙම. පොල් වලින් 2030 වෙනකොට ගේන්න ඕනේ ඩොලර් බිලියන 1.5 පොල් වල ආදායම ගේන්න ඕනේ
4: 2030
5: වෙනකොට. එතකොට අපි බාර ගන්නකොට 2024 පොල් අපනයන ආදායම තිබ්බේ ඩොලර් මිලියන 855ට තිබුණ එක අපි 2025 වැඩි කරා ගිය අවුරුද්දේ ඩොලර් මිලියන 1222ට අපනයන ආදායම් වැඩි කරා. ඔය දැන් අපේ අමාත්‍යංශයට අයිති
4: අක්කරද එච්චර වැඩි කරේ කියලා මම හිතුවා.
5: ඒක මම කියන්න තමයි සූදානම්. දැන් පොල් වලට වෙනම ඇමතිලක් හිටියන්නේ. මේ ඇමතිවරු
4: වෙලෙ එක බෙදලා තිබ්බ.
5: අපේ අමාත්‍යංශයේ

0: යටිතල පහසුකම් වෙනම හිටියා, වැවිලි හිටියා, ඔහොමනේ තිබුණේ මේවා. එතකොට කොහොම නමුත් දැන් ඔය පොල් ආද කර්මාන්තේ වැටෙන්න බලපෑවා. ඒත් ඒ කාලේ පාලකයෝ ගත්ත තීන්දුව తీරන දැන් මගේ අමාත්‍යංශයට තියෙන හලාවත වැවිලි සමාගම, හලාවත වැවිලි සමාගම අක්‍ර දාස් ගානක් තියෙනවා. අවුරුදු අපි එනකොට පහකින් පෝර දාලා නැහැ උදාස් ගානට. ඉතින් රටේ ජනතාව පෝර දැම්මෙත් නැහැ අර පෝර ප්‍රශ්නෙත් එක්ක. පෝර මිල ගණන් ගියා, පෝර නැති වුණා. හරි. ඉතින් ඒකත් එක්ක ඉතින් දැන් අපි සාමාන්‍ය අපි පොල් පරිශන ආයතනයේ ඇස්තමේන්තු කරලා තියෙනවා අපේ රටේ වාර්ෂිකව පොල් වලින් ගන්න පුළුවන් අස්වැන්න ගෙඩි මිලියන 3000ක්. ගෙඩි මිලියන 3000ක් ගන්න පුළුවන්. ඉතින් දැන් පහුගිය අවුරුද්දේ තාම 2024 ත් 3000 නෑ, ගිය අවුරුද්දේ 3000 නෑ. 3000 නෑ. හැබැයි අපි ගිය අවුරුද්දේ මෙරටේ පොල් ගොවියට අක්කර 5ට අඩුවයිට ඉස්සලා දුන්නා. ඊට පස්සේ දැන් 50ට අඩුවයිට දෙනවා. අපි රුසියාවත් එක්ක සාකච්ඡා කළා MOP පොහොර. ඒකේ MOP පොහොර තනියම දාන්න බෑ පොල් වලට. ඒක කවලම් කරන්න පොල් පොහොර හදන්න ඉපසන් මේ මිශ්‍රණය හදන්න ඕනේ. අපිට MOP පොහොර හම්බුණා මෙට්‍රික් ටොන් 56000ක් හම්බුණා රුසියාවෙන් නොමිලි ගෙන ගත්තා. ඒකෙන් භාගයක් දුන්නා කෘෂිකර්ම අමාත්‍යාංශයට කැබිනට් තීන්දුවක් කරන්න. ඉතුරු භාගය දුන්නා අපිට පොල් වලට. අපි ඒක මිශ්‍රණය කරලා අක්කර 5ට අඩුවයට සහනාධාර ක්‍රමයට දුන්නා. අර MOP පොහොර වලට අය කරන්නේ නැහැ, ඉතුරු ටිකට අය කරා. දැන් අපි අක්කර 50ට අඩුවයටත් ඒවා දෙනවා. ඊට පස්සේ මේ අවුරුද්දේ අපිට පොල් වලට ඇවිල්ලා තියෙනවා මිලියන් 2500ක්. කවදාවත් දුන්නේ නැහැ නේ මෙසරේ දුන්නා. පොල් වලට පොහොර දාන්න තෙතමන ආරක්ෂණයට පස් සංරක්ෂණයට මිලියන 2500ක් මේ 2026 බජට් එකෙන් දාලා තියෙනවා. ඉතින් දැන් මෙන්න මේ වගේ සාත්තු සප්පායම් කරාම ඉතින් දැන් ඔබට උනත් සාත්තු කරොත් ඔබ නිරෝගිමත් වෙයි. ඔබට හරියට කන්න බොන්න නැති වුණොත් ඔබ මන්ද පෝෂණ ලක් වෙයි, ලෙඩ වෙයි. ඉතින් පොල් ගහත් තේ ගහත් හැම ගහත් එහෙම තමයි. අපිට මේ නිෂ්පාදන ආහාර නිෂ්පාදනය සඳහා අපි වගා කරනවා නම් ගහටත් සලකන්න ඕනේ. ගහට සලකුවොත් ගහ සලකයි. ඉතින් පොහොර නැතුණාම අස්සන්න අඩු වෙනවා. ඉතින් දැන් අපි ඒකේ ප්‍රතිඵලයක් හැටියට යම් වර්ධනයක් පොල් වල ආරම්භ තියෙනවා. ඉතින් අපනයන කරුවන්ටත් අපේ පොල් කර්මාන්ත කරුවන්ටත් මම ස්තුතිවන්ත වෙනවා. ඒකට තාක්ෂණය ගෙනාවා, ලෝකේ නව වෙළඳ පොළවල් හොයාගත්තා. අපි අගේ එකතු කිරීම කරා. ඒ තුල පොල් අපනයන ආදෑම මම කිව්වා ඩොලර් මිලියන 855 එක තිබිච්ච එක අපි ගෙනාවා මේ 1222ට. දැන් මම යටතේ තියෙන මම කිව්වා හලාවත වැලි සමාගම. හලාවත වැවිලි සමාගම 2024 ලාභ ලැබුවේ මිලියන 219. ඒ කට්ටි කාලේ ලාභයක් තිබුණා මිලියන 219. මේ 2025 අවුරුද්දේ අපි එක බදු පෙර ලාභය ගෙනාවා රුපියල් මිලියන 650කට ගෙනාවා. 219 අපි 650කට ගෙනාවා හලාවත වැවිලි සමාගම. දැන් අපි ලාභ ලැබුවම අපිට සමාගම් නේ අපි ඇතුලේ තියෙන්නේ. අපිට ඒවා මේ ඒක සේවකයන්ට දෙන්න පුළුවන් දීමන හැටියට 120ක් සේවකයන්ට ලාභෙන් දෙන්න පුළුවන්. දැන් මේ අවුරුද්දට ඉස්සෙල්ලා මම හලාවත ගියා. හලාවත වැලි සමාගමට ගිහිල්ලා ලාභාංශ බෙදුවා. ගිය අවුරුද්දේ අපි හලාවත වැලි සමාගම කියන 2024 අර කට්ටේ කාලේ බෙදලා තිබුණේ මිලියන 30යි. මිලියන 30යි සේවකයන්ට බෙදලා තිබේ. මේ අවුරුද්දේ අපි 2000
1: සමන සේවකයෝ කොච්චරක් ඉන්නවද?
0: සේවකයෝ ඉන්නවා 550ක් විතර. ඉන්න. එතකොට මිලියන 30යි බෙදලා තිබුණේ. මේ අවුරුද්දේ කියන්නේ 2025 ලාභය බෙදුවේ මේ පහුගිය අවුරුද්දටනේ. 2025 කින්. එයාලා මිලියන 30යි බෙදලා තිබුණේ. අපි මේ සැරේ මිලියන 137ක් බෙදුවා. ඔය සාමාන්‍ය සේවකයට මේ සැරේ අපි චෙක් පත දෙනකොට මම ඔයාට කියන්නේ
1: බෝනස් එක.
0: බෝනස් එක. අඩුම කෙනාට හම්බුණා 176000ක් හම්බුණා. ටිකක් ඉහළ මට්ටමේ දේශක මම ඔයාට කියක් තියනවාද? මට 115000ක් නම් තියෙනවා මේ බෝනස් එක මේ දීමනාව. හැබැයි ඉතින් බදු අඩු වුණාම මට ටිකක් අඩු වෙලා තියෙනවා. 109000 ගත්ත කට්ටිය ඉන්නවා. ඒ මං කිව්වේ මේ හලාවත වැලි සමාගම. අපිට තමයි තියෙන්නේ කුරුණෑගල වැවිලි සමාගම. කුරුණෑගල වැවිලි සමාගම ඒක අක්‍ර දාස් ගණක් එක තියෙනවා. පොල් කජු ගොඩක් තියෙනවා. ඒකේ අපි ලාභාංශ 2024 බෙදලා තිබුණේ මිලියන 70ක්. මිලියන 70යි. අපි මේ පහුගිය සිංහල අලුත් අවුරුද්දේ බෙදුවා මිලියන 140ක් බෙදුවා. ඒ කියන්නේ මේ අපසතුව තියෙන දැන් මේ ආයතන ලාභ ලබන මට්ටමට අපි ගෙනමින් තියෙනවා. ඉතින් ඒක තමයි දැන් බැහැවි අර පොල් කර්මාන්තේ කොහොමද මෙච්චර ලාභ ලැබුවේ කියලා. ඉතින් අපි ගා තියෙන වැවිලි සමාගම අපි ලාභ ලබනවා. පෞද්ගලිකංශෙත් සැලකිලි ලාභයක් ලබනවා. ඉතින් පොල් මිල ටිකක් ඉහළ ගියා. අපි පොල් කර්මාන්තේ නගා සිටවන දැන් අපි උතුරු පොල් ත්‍රිකෝණය. දැන් ගිය සැරේ ජනාධිපතිතුමා පුදුගිරිප්පු ගියේ. ඊළා අපි ජාත්‍යන්තර පොල් දිනේ සැප්තැම්බර් 2 ඒ පුදුගිරිප්පු වල සමරුවේ අක්‍ර 16000ක් ගිය අවුරුද්දේ මේ උතුරු පොල් වගාව අලුතෙන් වගා අලුත් කර්මාන්ත කරු බිහි කරන වගා කරනවා. මිලියන 500ක් දැම්ම 2025. මේ අවුරුද්දේ මිලියන 600ක් දාලා තියෙන උතුරු පොල් ත්‍රිකෝණයට. අපිට පොල් පැල තියෙනවා මිලියන 2.56ක් මේ වෙනකොට. පොල් පැල තවන්න වල තියෙනවා ප්‍රමිතිගත පොල් පැල. අපි මේ අවුරුද්දේ ගෙවතු වගාවට පොල් පැල 105ක් බෙදලා අනිත්

0: මේ ප්‍රදේශවල පොල්වගා කරනවා. අපි බලාපොරොත්තු වෙන මහ පරිමාණ දැන් පොල් ත්‍රිකෝණයක් තියෙනවානේ අපිට, කුරුණෑගල ගම්පහ ඔය මේ හලාවත යාවෙච්ච ත්‍රිකෝණය. දැන් සමහර මහ පරිමාණ වතු ටිකක් මේ අකර්මණ්‍ය වෙච්ච ඒවා, දුර්වල වෙච්ච ඒවා තියෙනවා. ඒකට හේතුව සේවක ප්‍රශ්න, නඩත්තු කරගන්න බෑ සත්ව හානි, පොල්වලට ආපු රෝග, ඉතින් සමහර කට්ටිය අතහැරලා අතරින් දෙන්න බෑනේ. අපේ ජාතික ආර්ථික හරි ඉලක්කයට යන්න එපයි ආර්ථික නගස්සට. අපි මේ අවුරුද්දේ ඒකට විශාල මුදලක් වෙන් කරලා
1: වතු වෙන්දේසි කරනවා.
0: වෙන්දේසිකරණ එක අපි යම් පාලනයක් කරමින් ඉන්නවා. අපිට කැබලි කිරීම මණ්ඩලයේ තියෙන තපේ අමාත්‍යංශයටදී පොල්වතු එහෙම කැබලි කරන්න දෙන්නේ නැහැ. ඒක නීතියෙම තියෙනවා, කැබලි කරන්න අමාරුයි. ඉතින් අත්‍යවශ්‍යම දේවල් වලට සමහර ඒවාට අපි ඒක ඩිරෙක්ට් බෝඩ් එකක් තියෙනවා තීන්දුව ගන්නවා. කොහොමවත් මම කියන්න ආවේ දැන් ওই මහා පරිමාණ මේ පොල්වතු සමහර ඒවා දුර්වල ලෙස තියෙනවානේ. ඒක දුර්වල වෙන්න දෙන්න බෑ. අපි දැන් රජියත් මැදිහත්වල උදව් කරලා මේ මහා පරිමාණ වතු පුනරුත්ථාපන වැඩසටහන පටන් ගන්න තියෙනවා. අපි මේ අවුරුද්දේ සැලසුම් කරලා තියෙනවා අක්කර 450,000 විතර පුනරුත්ථාපන වැඩසටහනක් අපි ගේනවා. එතන මේ පොල් ශේෂ්ඨේ නගා සිටින වැඩපිළිලක් තියෙනවා. දැන් අපි සති දෙකේ දෙකේ මෙහොන් යවනවා. දැන් ඔය සුදුමැස්ස ලොකු ප්‍රශ්නයක් අපේ රටේ. එහෙනම් අපි අස්සන් නඩු දැන් අපි ගත්තොත් දැන් ලෝකේ පොල් නිෂ්පාදනයෙන් ගත්තොත් අපි සැලකිත මට්ටමක ඉදිරියේ ඉන්න ලෝකෙත් එන මුත්ත ඉන්න තියක් සෑහෙන ප්‍රශ්නේ. පස්සෙන් ඉන්නේ දැන් මැලේසියා, පිලිපීන් වගේ අපිට ඉස්සරහින් ඉන්නවා. දැන් මැලේසියා වගේ රටක් ගත්තොත් එක පොල් ගහකින් වාර්ෂික අස්සන් ගෙඩි 120ක් වගේ ගන්නවා සාමාන්‍ය මට්ටම. දැන් ඉන්දියාවේ සමහර ප්‍රාන්තවල ගත්තම ගෙඩි 80ක් වගේ ගන්නවා. පොල් පරේෂණ ආයතනය කියන විදිහට ලංකාවේ තියෙන ගෙඩි 45යි 55යි වාර්ෂික අස්සන්. ඒ ගානට නම් අපිට අර ඉලක්කයට යන්න බෑ. දැන් මම කිව්වේ 2030 වෙනකොට අපි ඩොලර් බිලියන් 1.5ක් පොල් වලින් ගේන්න හදනවා කියලා. ඩොලර් බිලියන් 1.5ක් ගේන්න ඕනේ. 1.5ක් ගේන්න අපි සැලසුම් කරලා තියෙනවා. 1.5ක් ගේන නම් කර්මාන්තවලට විශාල වශයෙන් පොල් අවශ්‍යයි. එහෙනම් අපි සැලසුම තමයි ගෙඩි මිලියන 4200ක් ඕනේ 2030 වෙනකොට. ගෙඩි මිලියන 4200යි. දැන් ඉන්නේ අපි 3000ට යටි. ඒතකොට 4200ක් ගේන්න නම් මම අර ඉස්සෙල්ලා ගහට සලකන්න ඕනේ කියලා. පොර ටික දාන්න ඕනේ. තෙතමන ආරක්ෂණය කරන්න ඕනේ. අර ලොකු වතු පුනරුත්ථාපනය කරන්න ඕනේ. මොකද අද පොල් හිටෙව්වා කියලා 2030 කඩන්න බෑ. තියෙන ගහ කරන්න ඕනේ. ඉතින් අපේ සැලැස්මක් තියෙනවා 2030 වෙනකොට අපේ ගහක සාමාන්‍ය අස්වැන්න ගෙඩි 80 දක්වා ගේන්න ඕනේ කියලා. දැන් තියෙන 45යි 55යිනේ. 80 දක්වා ගේන්න නම් ගහට පෝෂණය දෙන්න ඕනේ. ගහට ජල සම්පාදනය කරන්න ඕනේ. ගහට පොහොර ටික වට්ටන්න ඕනේ. රෝග මර්ධනය කරන්න ඕනේ. ගොවියා උනන්දු කරන්න ඕනේ. ඒවට තමයි දැන් මං කී කවදාවත් නැතුව මේ රජයේ විසින් අපි මිලියන 2500ක් දැම්මා කියලා පොල්වලට දාලා මිතින් කරගෙන යනවා. අපි මෙසරේ තැඹිලි ගම්මාන 75ක් ගේනවා. තැඹිලි ගම්මාන 75ක් රටේ ස්ථාපිත කරන්න සූදානම් කරලා තියෙනවා. දැන් මූලික කටයුතු ගොඩක් කරලා තියෙන්නේ. අපි බලාපොරොත්තු ඒකත් අපනයනේ සූදානම් කරන්න බලාපොරොත්තු.
1: දැනටමත් සිදු වෙනවා අපනයන.
0: දැනටත් අව හොඳ අපනයන කරුවෝ ඉන්නවා ලෝකේ. විශේෂයෙන්ම දැන් ඒ තැඹිලි වල ප්‍රශ්නයක් තියෙනවා. අරාබියට තමයි ටිකක් ලොකු මාකට් එකක් තැඹිලි වලට තියෙන්නේ. ඉතින් අපි වෙන විකල්ප තැනුත් වෙලඳ පොළ හොයන්න මහන්සි කරනවා. තැඹිලි වලට අපි රට ගේනවා. මොකද අපි දිලිඳු දුප්පත්කම තුරන් කිරීමත් අවශ්‍යයිනේ. ඉතින් ගම්මාන වශයෙන් තෝරලා අපි තැඹිලි අපනයන කරුවොත් එක්ක සාකච්ඡා කීපයක් අපි නිලධාරි යොදවලා සාකච්ඡා කරා. ඔවුන්ගේ අවශ්‍යතාවය කොහොමද, මොන වර්ගයේ දේවල් ඕනි සාකච්ඡා කරා. ඉතින් සැලසුම් කරලා තියෙනවා. සැලසුමක් තියෙනවා.
1: හොඳයි. තේ, පොල්, රබර් දැන් ඇත්තටම ප්‍රායෝගික තැනකද තියෙන්නේ වැවිලි ආර්ථිකය තුළ? ඔබතුමා මොකද හිතන්නේ?
0: රබර් වල යම් ප්‍රශ්නයක් තියෙනවා අපිට. රබර් වල යම් ප්‍රශ්නයක් තියෙනවා. රබර් කර්මාන්තේ යම් පුංචි පසුබැසීමක් තියෙනවා.
1: විශේෂ විකල්ප ඇවිල්ලා තියෙනවා. නවීන තාක්ෂණ
0: ඇවිල්ලා තියෙනවා. මෙහෙම දැන් රබර් වලට බලපාන විශේෂ රෝග ටිකක් තියෙනවා. තෙත් කලාප දැන් එකක් තෙත් කලාප වහින දින ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. එතකොට කිරි අස්සන්න ගන්න තියෙන දින ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒක අපි වැසි ආවරණ යොදවනවා. හැබැයි අපි දැන් රබර් එකේ තීන්දුව කරලා තියෙනවා. දැන් එක පැත්තක මොකක් හරි අසාර්ථක වෙනවා, තව පැත්ත සාර්ථක වෙන පුළුවන් රබර් පරීක්ෂණ ආයතනයේ තෝරගෙන තියෙනවා. දැන් මොන රාගල වගේ පැති, අම්පාර වගේ පැති, මහවැලි කලාප වගේ පැති වලට රබර් ගෙනියන්න පුළුවන්. දැන් පහුගිය කාලේ මොන රාගල රබර් සෑහෙන ව්‍යාප්ත වුණා. බඩල් කුඹුර මොන රාගල, බිබිල මැදගම් වගේ පැත්තට රබර් ව්‍යාප්ත වුණා. අම්පාර පැත්තට ගෙනියන්න ඒ ප්‍රති වල අර කිරි අස්සන්න ගන්න පුළුවන් දින ප්‍රමාණය වැඩි. දැන් කළුතර කෑගල්ල වගේ පැත්ත ගත්තම දින ප්‍රමාණය අඩු වෙලා රෝගේ උස්සන්න වෙලා. ඉතින් අර වගේ පැති වල ඒ තත්ත්වය ටිකක් වෙනස්. එහෙනම් අපි දැන් රබර් වල සැලසුම් කරලා තියෙනවා මේ අලුත් ප්‍රදේශ වලට, මේ රබර් පරීක්ෂණ ආයතනයේ නිර්දේශ කරන ප්‍රදේශ වලට රබර් ගෙනියන්න, සා රෝග මර්ධනයට පීවර ගන්න. එතකොට ඔය වැඩි කිරි අස්සන්නක් ගන්න මේ සූදානම් කරන්න අර පොල් වගේම. දැන් සමහර අය මේ කිරි කැපුම් කරුවන්ගේ අඩුපාඩු නිසා මේ ශ්‍රමයේ ප්‍රශ්න ටිකක් තියෙනවානේ. ඒ නිසා සමහර කට්ටිය මේ අතහැරලා තියෙනවා, මේ වතු පිටින් අතහැරලා. අපි ඒකටත් අර පොල් වගේම රබර් වතු පුනරුත්ථාපන වැඩසටහනක් ගෙනියනවා. දැන් පෞද්ගලිකයි වතු උනත් අපිත් මැදි අත්තල රජියත් මැදි අත්තල කටට උදව් පදව් කරලා කිරි කැපුම් කරුව පුහුණු කරලා අලුත් අය මේව කරලා අපි එයාලට පොඩි ඒ කිරි කැපුම් කරුව අපි පොල් කඩන කෙනා කියමුකෝ. ඒ කටට යම් රක්ෂණ ආවරණයක් ලබා දෙන්න පුළුවන්ද? ඔවුන්ට යම් විශ්‍රාම වැටුප් ක්‍රමයකට මොන යම් හෝ ගෙනියන්න පුළුවන්ද? ඒවා සාකච්ඡා කරමින් තියෙනවා අපි අමාත්‍යංශ මට්ටමින්. එතකොට ඒ ශ්‍රමිකයා ආරක්ෂා කරලා දෙන්න එපේ. ඒ මට්ටමින් මේ රබර් කර්මාන්ත ඉදිරි පියවරක් යනවා. මොකද රබර් ගත්තම එක විශේෂත්වයක් තමයි මේ හැම කර්මාන්තේට රබර් අදාළයි. ඒක අගේ එකතු කිරීම වල විශාල අගේ එකතු කිරීම ප්‍රමාණයක් කරන්න පුළුවන් රබර් එළ. එහෙනම් අපි බලාපොරොත්තු වෙන ඒ කර්මාන්තෙත් අපේ බලාපොරොත්තු 2030 වෙනකොට බිලියන් 2කට ගේන්න. රබර් අපනයන ආදායම් බිලියන් 2කට ගේන්න. දැන් අපි ඉන්නේ බිලියන් 1කට ආසන්නව ඉන්නේ. ඒක බිලියන් 2කට ගේන්න ඕනේ. ඒකට ටිකක් ලොකු මහන්සියක් ගන්න ඕනේ. ඉතින් ඒකට අපි ශේෂ්ත්‍රින කට්ටියකුත් යම් යම් උපදෙස් අරගනිමින් කටයුතු කරමින් ඉන්නවා.
1: රබර් අතාරින්නෙත් නැහැ.
0: අතාරින්නත්.
1: තේ පොල් රබර් ගම්මිරිස්. මේ දවස්වල ජනප්‍රිය මාතෘකාවක්.
0: ගම්මිරිස් මට මගේ අමාත්‍යංශයයි
1: නෑ. නමුත් ගම්මිරිස් සගාවත් එක්ක. ඇත්තටම ගම්මිරිස් සක්‍රියකෙන් කීයක්ද ගන්න පුළුවන්ද පුතුමා දන්නව ඇති. ඉතින් වගා කරන නිසා. කොච්චර ආදමක් ගන්නවද?
0: ඔකට හොඳම එක තමයි ගම්මිරිස් ප්‍රශ්නේ.
1: මේ වගේ සාකච්ඡාවක් නිසා වෙනත්
0: තැනකට යමු. ගම්මිරිස් සක්‍රිය මම ගන්න කියනට වඩා හොඳයි සුළු අපනයන භෝග දෙපාර්තමේන්තුවෙන් මේක අපනයන භෝග දෙපාර්තමේන්තුවෙන් යවනවා. මම මේ සිද්ධිය එන හින්දා මම ටිකක් දත් ඇහුවා. මම මේ වීඩියෝ වැඩසටහනක් බැලුවා. මම ඒකත් ඔන්න මෙතන තියෙන දීලා යන්නයි පොඩ්ඩක් පුළුවන් නම් මේකට අමුණලම දාන්න කට්ටිය බලන්න. මේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක
1: විශ්වාසයෙන් ආවා. ඒක නෑ අහයි කියලා
0: ඇහුවොත් කියලා දැන් සමහරු මම ඇත්තටම ඒකට උත්තර දෙන්නේ ගියේ නෑ. වැරදිලාවක් දැන් මේ සමාජ මාධ්‍ය තියෙන ඔබතුමලා අහනවනේ. මේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් ඉන්නවා මේ සාන්තසෙනිවිරත්න කියලා. එතුමිය මම දැක්කා වීඩියෝ එකක් කරලා තියෙනවා මේ සිද්ධිය නෙවෙයි නියක් ඉස්සර කරපු එකක් වෙන්න ඕනේ ගම්මිරිස් වගාව සම්බන්ධයෙන්. ඇය කියන විදිහට ගම්මිරිස් අක්කරයකින් සාමාන්‍යයෙන් ටිකක් හොඳට වගා කරලා පොහොර ටික දාලා මේ අතු කප්පාදු කරලා පවත්තගෙන ගියොත් වාර්ෂිකව වියලි ගම්මිරිස් කිලෝ 1500ක් ගන්න පුළුවන්. අක්කරේකින් දැන් පහුගිය දවස්වල දැන් අපේ වත්තේ ගම්මිරිස් තියෙනවානේ. අපි දැන් එක වටේක වික්කා බිබිලට වික්කේ රුපියල් 2100යි වියලි ගම්මිරිස් කිලෝ එක. එක වෙලාවක අපි වික්කා 1980ට. අපි 2000 ආසන්නේ තියමුකෝ. ඒතර 1500
1: ආසන්න වශයෙන් 2000යි කියලා.
0: 2000යි කියමුකෝ. හරි. එතකොට ටිකක් හොඳ මට්ටමින් නඩත්තු කරපු වත්තක 1500ක් කිලෝ ආවොත් 2000න් වැඩි කරා. 130යි. ඉතින් මගේ වත්කම් බැරකම් ප්‍රකාශය දාලා තියෙනවා. ගම්මිරිස් කතාවක් නැහැ. වත්කම් බැරකම් ප්‍රකාශය දාලා තියෙනවා. මේක හවුල් ඉඩමක්. අපේ සහෝදරියෝ 3 දෙනයි මාය අතර හවුල් ඉඩමක්. එතකොට මේක බෙදපු නැති හින්දා ඉඩමේම වටිනාකම දැම්මා. මේකේ මේ වගාවෙන් ලැබෙන ආදායම 121යි කියලා. ඉතින් මම අර මේ මාධ්‍ය වැඩසටහන ගිහිල්ලා පැහැදිලි වුණා මොනවාද වගාව කියලා. ඇහුවා මං කිව්වා ගම්මිරිස් තේක. ඉතින් තේක ටික අගට කියන්නේ අග කෑල්ල කපලා ගම්මිරිස් වලට හදලා තියෙනවා.
1: ගම්මිරිස් විතරක්
0: නෙවෙයි. ගම්මිරිස් විතරක් නෙවෙයි ගම්මිරිස් සක්කරේ කහමාර.
1: ගම්මිරිස් යවුවා නම් හොඳයි.
0: ගම්මිරිස් සක්කරේ කහමාරක් විතර තියෙනවා කියලා මං කිව්වා. තේක තියෙනවා. දැන් මේ අවුරුද්දෙත් අපේ වත්තේ තේක ගස් 200කට වැඩිය විකුණන සූදානම් කරලා තියෙනවා. මේ සැරේ ගම්මිරිස් සස්තන ටික හොඳයි වගේ.
1: හොඳයි. ඔබේ අපි විරාම ගන්න තමයි. අපි වත්කම් බැරගම් ප්‍රකාශයත් එක්ක කවුරු හරි ඒ ගැන පසුව චෝදනා කරන්න අල්ලස් සෝදූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් පැමිණිලා කියන ඉදිරිපත් වුණාද ඒක පසුව?
0: තාම මම දැනුවත් පැමිණිලා නැහැ. ඔය මාධ්‍ය ඇතුළේ විතරයි පොඩි පොඩි ගැහිලි ගැහිලි තියෙන්නේ. ඉතින් මම කියනවා දැන් ওই ගම්මිරිස් කතාව හරියට විශ්වාස කරන්න බැරි කට්ටිය ඉන්නවා නම් මේ එකක් දැන් මේ රටේ ජනතාවට බොරු සපයන්නත් බෑනේ. දැන් මම අර ඉස්සලා කිව්වේ මේ රටේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියනවා නම් ගම්මිරිස් අස්සන්න මෙච්චර ගන්න පුළුවන් කියලා. දැන් එතුමේ කියන්නේ 1500. සාමාන්‍යයෙන් කියන්නේ 1000 අක්කරෙකින් කිලෝ 1200ත් 1800ත් අතර ගන්න පුළුවන් කියලා හොඳින් නඩත්තු කරපු.
1: තවත් වැඩි.
0: තවත් වැඩි. නමුත් එයාගේ ගාන සාමාන්‍ය මට්ටම 1500. ඉතින් අක්කරෙකින්නේ. එහෙනම් මේ රටේ ඇත්තටම සුළු අපනයන බෝගලට හොඳ තැනක් තියෙනවා. ඒක හැල්ලු කරන්න දෙන්න බෑ. ඒක නොදැන සමහරු ඉතින් ඔය කවි ගී ලියනවා. ඒකට ඉතින් අපිට කරන්න දෙයක් නෑ. ඉතින් මම ඔබ ඇහුවේ මගේ වත්කම් බැරකම් ප්‍රකාශය සම්බන්ධයි. ඉතින් කාට හරි සැකයක් සංකාවක් තියෙනවා මේ එයාලා කියපුවා නෙවෙයි නෙමෙයි.
1: ගම්පිස් වගාව ගැන සැකනම්?
0: ඔව් නෑ. දැන් මේ අපි කියපුවා අරන් අපිටම නෙමෙයි කියන්නේ. හරි. දැන් ලාල්කාන්ත සෝදරය මොන හරි කොන ලාල්කාන්ත සෝදරනේ වත්කම් බැරකම් ප්‍රකාශය දැම්මේ. මෙයා මමනේ දැම්මේ. ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් මේ අවුරුද්දකට වැඩිනේ දාලා. ඉතින් යන්නකෝ මේ රටේ ඔය කවි ගීලීලියයි නැතුව අල්ලස් දූෂණයකට යන්නකෝ. එතකොට අපි ආවිල්ලා මේ පෙන්නන්නකෝ. ඇවික්කේ කොහටද කින්ද මන්ද පෙන්නන්නකෝ. දැන් ඔය මම කිව්වනේ ගියක් හැදුවා කියලා කතාව.
1: මේක ගැන පැහැදිලි කිරීමක් කරලා තිබ්බා.
0: ඔව් ඔව්
1: ඔව්. මේ ආදායම ගන්න ඔබ නෙමෙයි මමගේ කටයුත්තක් වෙනුවෙන් වෙන් කරනවා
0: කියලා. ඉතින් මහා ගෙදර. මහගෙදර හැදුවනි. දැන් ඒකටත් ඔය මම දැන් මේ ඇමති කෙනෙක් වෙන්නේ ඉස්සල්ලා ඔය ගිය අවුරුද්දේ මේ 2020 චාන්දෙන් ඉස්සල්ලා මම කිසිම දේශපාලන තනතුරක් නැහැ. මම පක්ෂ දේශපාලනය කරා. ඉතින් ඔය ගේ හදලා ගමේ කට්ටිය දන්නවා, ඒ ප්‍රදේශ කට්ටිය දන්නවා. මේ ඇමතිකම ගන්න, මේ මන්ත්‍රීකම් ගන්න පෙරයි ඔය ගේ හදලා ඉවරුනේ. 100ට දැන් 98ක් විතර වැඩි ඉවරයි. තව ටිකක් තියෙනවා. ඉතිරි ගම්මේස් ටික විකුණලා තේක ටික විකුණලා හදලා දෙන්න ඕනේ. ඉතින් මේ එහෙම කරේ. ඉතින් දැන් කෙනෙකුට සැක සංකාවක් තියෙනවනේ දාන්න. හරි. ඉතින් මේවා දාන්න පුළුවන්. ඉතින් වත්කම් හංගලා නැහැ. ඉතින් දැන් අපිට ඔහොම කියනවා. දැන් එතකොට දැන් සමහරු තාවර වත්කම් බැරකම් හිටපු ජනාධිපති රාජපක්ෂලවත් දීලත් නැහැ නේ තාම. ඒකට එන්නේත් නැහැ. දීපුවත් බාගෙටලුනේ දීලා තියෙන්නේ. ඉතින් එහෙමනේ. එහෙනම් අපේ දේශපාලන ව්‍යාපාරේ අපි ඔක්කොම අපිට තියෙන වත්කමක් ඉලිදරව් කරලා තියෙනවා. දැන් අනිත් එක මෙහෙමනේ. දැන් අපි හිටපු තැනම ඉන්නව නම් අපි වැරදි. කවුරුත් මහන්සි ගන්නවට හිටපු තැනට ඉස්සරහට රටක් ඉස්සරහට එන්න ඕනේ, පුජ්‍යල හැටි ඉස්සරහට එන්න ඕනේ. ඉතින් අපේ ළමාවදී ඉතින් අපි අමාරුවෙන් හිටු මේ
1: විපක්ෂය ඇතුළේ කෙනෙක් ඉස්සරහට නේද බාධාවක් නැද්ද?
0: නැහැනේ. අපි කිසි වැට කටුළු බැඳලා නැහැනේ. දේශපාලන පැත්තෙන් ඉතින් හැකියාව දක්ෂතාවයේ කැපවීම තියෙන කෙනාට ඉස්සරහට යන්න පුළුවන්. අනිත් එක දැන් මෙහෙමනේ. අපේ දේශපාලන ව්‍යාපාරය අපි ගුණාංග පෙන්නලා තියෙනවා. දැන් ඔබ දන්නේ අපි වගේ කට්ටිය. මේ පක්ෂයේ අපටත් වඩා නියම් පැරැන්නු ජ්‍යෙෂ්ඨයෝ මේ පක්ෂේ තාම පූර්ණ කාලීන වැඩ කරනවා. බිම් මට්ටම. එයාලා පිටට පේන්නේ නැහැ. පිටට පේන්නේ අපි ටිකක් අන්ද සෝදලා අපි කණ්ඩායමක් පේන්නේ. අපිට වඩා වැඩ කරපු මිනිස්සු සෑහෙන බිම් මට්ටමේ තාම මේ රටක් ගොඩනැගීම වෙනු සෑහෙන කැපකිරීම කරනවා. හරි. පේන්නේ නැති විශාල පිරිසක් ඉන්නවා. ඒ වගේම දැන් එහෙම තනතුරු තානාන්තර වලට pore කරනවා නම් මේ වගේ අලුත් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට එන්න බෑනේ. දැන් මේ ඇවිල්ලා ඉන්න ඔක්කොම මේ ජයිපේ කට්ටිය නෙවෙයිනේ. අපි අපේ මේ පක්ෂයට පුළුවන්කම තියෙනවා. මම හිතන අනිත් පක්ෂවල නම් මේ ගහමරා ගන්නවනේ. තනතුරු තානාන්තර කාඩ් එක ගන්න, മന്ത്രി දුරේ ගන්න. එහෙම නෑනේ. හරි. දැන් අලුත් පිරිස් කොච්චර පාර්ලිමේන්තුවට ගෙනල්ලා තියෙනවද? මට හිතෙනවා රටේ ජනතාව තේරුම් ගන්න පුළුවන්. රටක් හදන්න නම් එහෙම මිනිසුන්ට දොර ඇරලා දෙන හැකියාව තියෙන කෙනාට දොර ඇරලා තියෙන දේශපාලන ව්‍යාපාරයක් තියෙනවා නම් මම හිතනවා රටේ ජනතාවට තෝරගන්න තියෙන එකම දේශපාලන ව්‍යාපාරය මෙතන විතරයි. අලුත් මිනිසුන්ට තැන් දුන්නා. දැන් අලුත් තත්ත්වයන් වලට රටගෙන ගොඩනගමින් තියෙනවා. ඔවුන්ගේ අලුත් දැනුම එකට එකතු වෙලා තියෙනවා. එහෙම කියලා අපේ පවරණ කවුරුත් අතහැරලා නැහැ. ඒකට කැපි මේ බිම් මට්ටමේ වැඩ කරනවා. ඉතින් එහෙම දේශපාලන ව්‍යාපාර නැහැ. දැන් අපි දන්නවා ඇයි ඔය පක්ෂ කැඩුනේ සමහරේ කට්ටිය. ඔය නායකම් බෙදා ගන්න බැරුව. ඇයි සජිත් සනිල් දෙකට කැඩුනේ? ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ওই දෙකට තුනට කැඩුනේ. ඉතින් එහෙම යාළගේ පක්ෂ කඩා ගන්න මිසුළු පුළුවන් ද රටක් හදන්න. එතකොට ඔබට අහන්න පුළුවන් අපේ පක්ෂිනුත් කැඩුනා නේද කියලා වගේ වත් උන්න.
1: මම දැක නිදහස් පක්ෂය කියලා උන්ට දෙත් එකක් දෙන්න සල්ලි නැහැ කියලා ඔබටත් එහෙම වෙලා නැහැලා තියෙනවා.
0: ඉතින් මෙහෙමනේ රටත් බංකොලොත් කරලා පක්ෂෙත් බංකොලොත් කරලා. ඒකෙන් පේන්නේ රටත් බංකොලොත් කරලා පක්ෂෙත් බංකොලොත් කරලා නෙවෙයි. අපි රටත් ශක්තිමත් කරලා පක්ෂෙත් ශක්තිමත් කරලා තියෙනවා. පක්ෂෙත් තවදුරටත් ශක්තිමත් කරනවා, රටත් ශක්තිමත් කරනවා. හැබැයි මේ රටේ ජනතා දේපළ සතයක් අයථා විදිහට භාවිතා වෙන්න දෙ තියන්නේ නැහැ, වංචා දූෂණ වෙන්න දෙ තියන්නේ නැහැ.
1: හොඳයි, අපි විරාමයකට යෑමට අවශ්‍යයි. ඒකේ විරාමයකට යෑමට ඇසු දනවන්නේ ගැටලුවක් තියෙනවා නම් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න, උදල් ඕන නම් ගම්මිරිස්සවන්න,
0: තේක්ක වවන්න, සාධාරණෙන් උපයන්න නේද? දැන් අසාධාරණෙන් උපයලා නැහැනේ අපි. දැන් ගම්මිරිස්ස වගා කරපිට ගහන්නේ. හැබැයි දැන් එයාලගේ අර දැන් සමහර ගෙවල් දොරවල් අතහැරියානේ. මල්වාණිගේ, කතරගමගේ, රාජපක්ෂලාගේ ඔට අයිතිකාරෝ නැහැ. අපේ ගෙට අයිතිකාරොත් ඉන්නවා, අපි උපයපු හැටිත් තියෙනවා. එහෙනම් අපි මේවා කීවේ. ඉතින් අපි මේ වංචා දූෂණ කරලා නැහැ. ඉතින් කෙනෙකුට පුළුවන් ඒවා කරන්න. කියන්න ඕන නම් ගිහලා කියන්න.
1: හොඳයි. හොඳයි. අපේ විරාමයකට වුණා සුදනවන්නේ කටේ විරාමයකට මොනවා රදී සිරින්න ITL ලක්කට සහපගේ ඩිජිටල් ප්‍රවේශය සමග විරාම ගන්න තුරු යලිත් හමුවෙමු.
2: From the channel that shaped generations. The stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. FM 93.5. FM 93.7. Lakhana. Radio ITN.

0: ප්‍රෝග්‍රාමෙන් අනතුරුව ඔබ යලිත් එක්වන්නේ On Air Politics. සමග දවසේදී අපගේ සාකච්ඡාවට එක්වන්නේ වැවලි සහ ප්‍රජා ජනිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා. අපි වැවලි ක්ෂේත්‍රය ගැන කතා බහ කරා, රටේ තොරතුරු ගැන කතා බහ කරා, ප්‍රජා ජනිතල පහසුකම් ඔබේ අමාත්‍යංශ තවස් කොටසකට ආවොත් මලයග මහනිච්චි මම නිවැරදි මොකක්ද ඒ ව්‍යාපෘති?
1: අපි විශේෂයෙන්ම දැන් අර මං ඉස්සලා කිව්වා අපේ මලේගම් ප්‍රජාව කඳු කරේ ඉන්න අය.
0: මේ නම හරියට කිව්වොතයි
1: මලේග මහලිච්චි.
0: මලේග
1: කඳු කරේ සතුට.
0: කඳු කරේ සතුට.
1: ඔව් දැන් අපි පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නේ. කඳු කරේ මිනිසුන්ට සතුටක් අවශ්‍යයි. ඒ මිනිසුන්ට දැන් කාගෙත් දැන් ඔබෙත් මේ රටේ බොහෝ පුරවැසියන්ගෙත් තියෙන මේ ජීවිතේ නිකන් ප්‍රධාන මේ සිහින ගත්තොත් තමන්ට කියලා ඉඩම, තමන්ට කියලා ගියා, තමන්ට කියලා රස්සාවක්.
0: ඒකටනම් ඒක සිහිනයක්.
1: ඒක යාලට අවුරුදු 200ක් වෙනකන් සිහිනයක්. සුදු අධිරාජ්‍යවාදීන් විසින් හදපු බැරක් වගේ වෙච්ච ලයිම් වල පුංචි කාමරවල
0: රොටියක් පුච්චන් කාලා.
1: රොටියක් පුච්චන් කාලා. ඊටාම දුක්පර ජීවිතයක් ගත කරන්නේ. එතකොට මේ මිනිස්සුන්ටත් ආසාවක් නැති තමන්ට කියලා ගියක්, තමන්ට කියලා ඉඩමක්, ඒ සතුට අහිමි කරපු යුගයක් තිබුණේ. ඉතින් අපි කල්පනා කරා ඒ ජනතාවට කඳුකරේ මිනිසුන්ට සතුටක් දෙන්නේ හැම තමයි මලේ මහලිච්චි නම නිර්මාණය වුණේ. මගේ මතකයේ හරිනම් මාචාර්ය බිමල් ස්වාමිනන්දන් මහත්තයා තමයි ඔය නම තියුයි. එතකොට අපි ඒ ව්‍යාපෘති කරගෙන යනවා. එතකොට ඒකේ කීපයක් කරනවා. එකක් අපි ප්ලේන් ශ්‍රී ලංකා ව්‍යාපෘති යටතේ ගිය අවුරුද්දේ පෞද්ගලික අංශයත් සහයෝගය මත රාජ්‍යයත් මැදිහත් වෙලා අපි දිරාපත් වෙච්ච ලයිම් දැන් ඔක්කොම ලයිම් නිවාස ගත්තොත් 3000කට ආසන්න ප්‍රමාණය පිළිසකර කරලා ආඩුපාඩු හදලා වහලා වහලා තීන්ත ටික දාලා සමහර තැපැල් ලිපිණයක් නැහැ නේ, අර තැපැල් ලිපින දීලා උප්පැන්න නැති කට්ටියට උප්පැන්න හදලා හැඳුනුම්පත් නැති කට්ටියට හැඳුනුම්පත් හදලා අපි ව්‍යාපෘතියක් කරා නිවාස 3000ක් විතර. ඒ අතරේ අපි දැන් එකක් මම ස්තුතිවන්ත වෙනවා ඉන්දියාවට. ඉන්දියානු රජයේ ආධාරය යටතේ ඉන්දියානු රජෙන් මේ කඳුකරේ ජනතාවට නිවාස හදලා දෙන්න නිවාස 10000ක ව්‍යාපෘතියක් යමින් තිබෙනවා. ඒක වසර ගණනාවක් යන එකක්. ඒ නිවාස 10000යි ව්‍යාපෘතියේ යටතේ අපි ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයත් බණ්ඩාරවලට ගෙන්නලා විශේෂයෙන්ම ලයිම් කාමරවල ඉන්න පවුල් 2026කට හිමිකමක් දුන්නා. ඒ හිමිකම තමයි පර්චස් 1000ක ඉඩමක් දෙන්නම් ඔයාලට ඉස්සරහට, ඒක ගියක් හදලා දෙන්න. ඒකට ඉන්දියාවෙන් දෙනවා ගේ හදා ගන්න 128ක්. අපේ රටේ භාණ්ඩාගාරයෙන් අපි දානවා තව 104ක්. එතකොට 132ක්. අපේ 104 දාන්නේ යටිතල පහසුකම් දෙන්න. විදුලිය, ජලය, මාර්ගය වගේ හදලා දෙනවා. එතකොට ඒට අමතරව ලංකාවෙන් දානවා වටිනා පර්චස් 1000ක ඉඩමක් දෙනවා. අන්න එහෙම කළා අපි ඉන්දියානු රාජ්‍යත් එක්ක කවලා ගෙවල් 2026ක් අපි ජනතාවට ලබා දෙන සහතිකේ දුන්නා. දැන් මේ වෙනකොට ඊඩම් ටික වෙන් කරලා මුල් ගල් තබමින් නිවාස හදමින් අපි යනවා. එක වැඩසටහනක්. එතකොට දැන් මේ දිට්ටාවට පස්සේ තව අපිට නිවාස 500ක් ඉන්දියානු මේ රජෙන් වෙනමත් ලැබුණා. මේ අර්ධා 10 යටතෙන් ඒකත් කරනවා. තව නිවාස ප්‍රමාණයක් අපි ගන්නවා. ඊළඟට දැන් අපේ අමාත්‍යංශෙන් කරනවා යටිතල පහසුකම් අමාත්‍යංශෙන් මේ ආපදාවට පත් වෙච්ච නිවාස නායම් වලට ගොදුරු වෙලා තියෙන ලයිම් වල නිවාස අයට නිවාස හදා දෙන වැඩපිළිවෙලක් යනවා. එතකොට දැන් මේවා ඇත්තට පහුගිය කාලේ හරියට කෙරුන්නේ නැහැ. අපේ රජෙන් වලට පෙරුම් නොකරුණා කියන නේ මං කියන්නේ නිවර්දිව කෙරුන්නේ. දැන් සමහර අය හදපු ඒ කාලේ හදපු ගෙවල් කීපයක් අපි බැලුවා. ගිහිලා බලනකොට ලයිම් ඉන්න මිනිසුන්ට නෙමෙයි ගෙවල් දීලා තියෙන්නේ අර පෞද්ගලික කාර්ය මණ්ඩල වලට දීලා. කොළඹ කට්ටියට දීලා, ඥාතින්ට දීලා, දේශපාලඥයන්ගේ.
0: උන් ඒක කුලියට දීලා.
1: ඒවා මේ මිනිස්සු කුලියට දීලා. හරි අර පරණ ලයිම් මේ ඉන්නවා. ඉතින්
0: ලයිම් හිටපු වෙන ආයි කුලිය.
1: එකම පවුලේ දෙන්න තුන් දෙනාට නම් දාලා ගෙවල් අරන්. හැබැයි අපි සහතික කරලා කියනවා අපි 2026ක් ජනාධිපතිතුමාගේ සුරතින් දුන්නානේ. ඒ සියලු දෙනාම ලයිම්. එක්ක දැඩි නායම් අවධානමි, එක්ක වත්තේ වැඩ කරන කම්කරුවි, එක්ක දැවමත් ලයිමේ ඉන්න අසරණ මිනිස්සුන්ට අපි ගෙවල් 2026ක් දීලා තියෙනවා. මං කිය ඉන්දියානු ක්‍රමයේනේ. මං කියන්නේ ඊට අමතරව අපි රජෙන් කරනවා කියලා. දැන් මේ අවුරුද්දේ අපි අපේ මාණ්ඩුවෙන් සල්ලි දාලා ගෙවල් 392ක් හදමින් ඉන්නවා. දැන් ඒක එකක් මම ඔබට කිව්වොත් දැන් අපේ දිස්ත්‍රික්කේ මම උදාහරණයක් ගන්නම්. මේ අපේ ඔය හල්දුම්මුල්ල ප්‍රාදේශීය කොට්ටාසේ පූනාගල කියලා කොටසක් තියෙනවා. ඒක කබරගල කියලා ලයිමක් තිබුණා. ওই ලයිම 2023 නායකයා ලයිමම ගලෝගෙන ගියාට පස්සේ දැන් නවත්තන්න තැනක් හොයන්න ඉප කඳුරක් දාන්න දැන්. ඊට පස්සේ වහලා තිබුණු දිරාපත් වෙච්ච තේ ෆැක්ටරියක් සුද්ධ කරලා නිලධාරී ඒ කාලේ මොකද කරේ? අර ෆැක්ටරියේ මේ පවුල් 50ක් පදිංචි කරා. අදටත් ඒ පවුල් 50 එතන ඉන්නේ. 2023 මේ 26 නේ.
0: අවුරුදු 2023 ඉඳන්
1: 23 උනේ. එතකොට දැන් ඒ මිනිස්සුන්ට පෙර ආණ්ඩු අවුරුදු දෙකක් එකට ආණ්ඩු කරා. හැබැයි මේ මිනිස්සුන්ට ඉඩම දුන්නේත් නැහැ, ගේ හදලා දුන්නේත් නැහැ. ඉතින් දැන් ඔබේ ජීවිත කාලේ මම දන්නේ නැහැ කොච්චර ගත කරාද කියලා. සාමාන්‍යයෙන් රටේ 60ක් 70ක් කියමුකෝ. ඉතින් අවුරුදු 60 70ක් ඉන්න මිනිහෙක්ගේ අවුරුදු 3ක් 5ක් කඳවුරක පවුල් 50ක් එකට ඉන්නකොට ඒ මිනිසුන්ට කොයි වගේ තත්ත්වයක් ඇති වෙනවද? ඒ මිනිසුන්ට ගෙවල් හදලා දුන්නේ නැතුණාට ඔය තිබුණු ආණ්ඩු එයාලගේ ගෙවල් ගිනි ගහගෙන හරි ගිනි තියලා හරි ඒවට වන්දි කෝටි ගාණෙන් ගත්තා. හැබැයි අර මිනිස්සුන්ගේ ගේ නායකයා ආපදාවකින් අවුරුදු දෙකකට වැඩිය කට්ටිය කඳුරේ තිව්වා. ඒගේ හදන්න උනන්දුුනේ නැහැ. අරකට ඉක්මනට කෝටි ගණන් ගත්තා. අපි මේ අන්රකුමා දිසානායක සහෝදරයාගේ රජයේ අපි බලයටපත් වුණාම ගිය 2025 මාර්තු 15 අපි ඒ කියපු පවුල් 50ට මුල්ගල් තියලා ඒ ගෙවල් දැන් මනාලේ සාදලා 95%කට වැඩි කරා. ලස්සන ගෙවල් 50ක් හදලා තියෙන්නේ. මම ස්තුතිවන්ත වෙනවා අපේ හමුදාවට, යුද හමුදාවට. ඔවුන් තමයි ශ්‍රමදායකත්වයේ දෙන ගෙවල් 50 හදලා තියෙන මනරම් විදියට හදලා අපි බලාපොරොත්තු වෙනවා මේ ලබන මාසෙ වගේ ඒක ඒ පවුල් 50ට දෙන්න. මම මේ ළඟදී ගිහිල්ලා ගිය දැන් සති එකහමාරකටදී මුල්ගල් තිබ්බ බණ්ඩාරවල නාය බැද්දි. පවුල් 11කට ගෙවල් හදන්න මුල්ගල් තිබ්බා. ඒ මුල්ගල් තියලා මම ආපහු පූනාගල කොටසෙම මල්වන් කොටසේ තව ගෙවල් 23කට මුල්ගල් තිව්වා. මං නිලධාරිත් එක්ක සාකච්ඡා කරා. මේ පවුල් 11ට මුල්ගල් තිවනේ නාය බැද්දේ, තව පවුල් 23කට මුල්ගල් තිවනේ මල්වන් කොටසේ. ඒ පවුල් ගාන ස්ථාන දෙකේම පවුල් වලට සහතිකයක් නිකුත් කරලා තියෙනවා NBRI එකෙන්. ඒ කියන්නේ ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් 2014. මොකද වාර්තාව නිකුත් කළ වහාම ලයිමින් ඉවත් වෙන්නේ අදිනායාම් අවදානම් අයින් වෙන්න කියලා. ඉතින් කොහෙද යන්නේ? අර අදිනායාම් අවදානමේ ලයිමේ තාම ඉන්නේ. යන්න තැනක් නැහැ. කොලයක් දීලා තිනවා යන්න කියලා. ඉඩමක් නැහැ. වත්කමක් නැහැ. ගියක් හදාගත්තේ නැහැ. ওই සිද්ධිය වුණා ඔබට මතකයි නම් 2014 මීරිය බැද්දේ නායකයා කියලා මතකද? 34ක් වැළලුණා. ලයිමක් ගියා. එතකොට මම පළාත් සභා මන්ත්‍රීව 2014. එතකොට මම නිලධාරීන් ඇහුවා මේක නායනකම් ඔයාලා මොකද කරේ? ඇයි මේක හොයාගත්තේ නැත්තේ කියලා. එතකොට ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් කිව්වා අපි මන්ත්‍රීතුමා මේක 2007 තමයි කිව්වේ අදිනායම් අවදානමේ යවන්න කියලා. අපේ වැඩේ අපි හොයලා කිව්වා ගෙවලා නැහැ. 2007 සහතිකේ දීලා තියෙනවා නාය යනවා අයින් වෙන්න කියලා. 2014 නාය ගියා, 34ක් මේද ගියා. ඉතින් දැන් මේ මම කියලා නාය බැද්දේ මේ 2026 මුල්ගල තිව්වේ 2014 සහතිකයක් දීලා තියෙනවා අදිනායම් අවදානම. හොඳට වාසනාවකට තාම නායි ගියේ නැහැ. එතකොට මං අහන්නේ මේ රටේ පාලකයෝ ඒ සහතික තියාගෙන ඇයි ඒක හදුවේ නැත්තේ? මල්වන් කොටසේ ගෙවල් 23ක් හදුවේ නැත්තේ ඇයි? ඔය මම ගානනේ කිව්වේ. අපේ බදුල දිස්ත්‍රික්කේ දැනට තියෙනවා අපි එන්න පෙරාතු ආණ්ඩු විසින් ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් අදිනායම් අවදානමේ තියෙන නිවාස කීයක් තියෙනවද දන්නවද? බදුල දිස්ත්‍රික්කේ තියෙනවා 3998 අදිනායම් අවදානමේ තියෙන. අපි ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරලා
2: මේ සියල්ලම ඉවත් කළ යුතුයි.
1: දැන් මේ ඉක්මනට ගෙවල් හදලා දෙන්න. නමුත් මම හිතනවා ඒක දවසෙන් දෙකෙන් අවුරුද්දෙන් දෙකෙන් කරන්න අමාරු. ඉඩම් ප්‍රශ්නේ බරපතලයි. මුදල් ප්‍රශ්නේ හිර වෙන. නමුත් මේ තියෙන දුෂ්කරතාවය ඇතුළේ ආර මොනාද කරේ කියලා හෙවන්නේ අපි ඉස්සල්ලාම ප්‍රශ්නේ. අපි තීන්දුවක් ගත්ත මේ පහුගිය ආයවැයේදී ජනාධිපතිතුමා මුදල් ඇමතිතුමරයාට තීන්දුවක් ගත්තා. මේ දිට්ටවලට පෙර මේ අදිනායම් අවදානමට ලක්විච්ච සියලු පවුල් වලට ගේ හදාගන්න ලක්ෂ 25ක් දෙමු කියලා. දිට්ටවට පෙර අයට. එතකොට අර 3098ක් මං 3998ක් ඉන්නවා කිව්වනේ. එයාට දැන් අපි ලක්ෂ 25 ගානේ සූදානම් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ලක්ෂ 5ක් දෙන්නේ ඉඩම ගන්න, ලක්ෂ 20ක් දෙන්නේ ගියක් හදා ගන්න. කවදද එහෙම දුන්නේ? මං අහනවා අර ඉතිහාසයේ පාලකයන්ගේ ජනතාවයි මං අහනවා. ඒ කාරණේ. එතකොට දැන් ওই විදියට ප්‍රශ්නයක් මේ වැවිලි කරේ තියෙනවා. දැන් ඊට පස්සේ දැන් මේ දිට්ට එකත් එක ගත්තොත් දිට්ටවලදී සැලකිය යුතු ප්‍රමාණයක් මේ මධ්‍යම කඳුකරේ නායයාමට ලක් වුණා ওই ලයින් මුලින්මයි. එතකොට දිට්ටවලට අපි තීන්දු ගන්නකොට අපිට සිද්ධ වුණා රජයක් හැට තීන්දු ගන්න පවතින නීතිත් එක්කනේ ඉස්සලම ලේසියෙන් ගන්න පුළුවන්. එතකොට කරා කවදාවත් ඉතිහාසෙ නැති විදියට දිට්ටවලට සහන දුන්නනේ මිනිස්සුන්ට. ගේ සුද්ධ කරගන්න 25,000. මුළු තැන්ගේ උපකරණ ගන්න 50,000. පාසල් දරුවන්ට 25,000. වගාහානි වලට සත්ත්ව පාලන ඉනහාන වලට එයාලට දුන්නා. ව්‍යාපාර කර්මාන්ත කරුවන්ට දුන්නා. අර්ධහානි වලට දුන්නා, පූර්ණ හානි වලට දුන්නා. පූර්ණ හානි නිවාසයකට 150,000 දුන්න ගේ හදාගන්න. කවදද එහෙම දුන්නේ? දීලා නැහැ. ඒතර අපි පළවෙනි වතාවට එහෙම කරා. ඒ කරනකොට අපිට පූර්ණ හානි කියන වර්ගයට ගත්තේ පූර්ණ හානියට පත් වෙච්ච කෙනාගේ තමන්ගේම ගේ නම්. තමන්ගේ ඉඩමේ තමන්ගේ ගේ හානි වුණා නම් එයාට 50,000 කිමි, 150,000 කිමි. හැබැයි එක ලයිම කෙනාට හිමි වෙන්නේ නැහැ. ඇයි? ඒක එයාගේ ගේ නෙවෙයි. එයාගේ ඊටම නෙවෙයි. එහෙනම් එයාට දෙන්න බෑ. අපි සමාගම් වලට දෙන්නත් බෑ. එහෙනම් එයාට හිමි වුන්නේ නැහැ. හැබැයි අපි දැන් පහුගිය අප්‍රේල් මාසේ තීන්දුවක් ගත්තා. ලයිමගේ එයාගේ නොඋනත් ඒ ඊඩම එයාගේ නොඋනත් මලේගම් මහලිච් ඒ මිෂන්ටත් කඳුකරට සතුටක් අවශ්‍යයි. ඒ මිෂන්ටත් අපි තීන්දුවක් ගත්තා. කැබිනට් තීන්දුවක් ගත්තා. ලයිම ඉන්න කෙනාගේ ගේ දිට්වා නිසා පූර්ණ හානි වුණා නම් එයාගේ ඉඩම නොඋනත් එයාගේ නිවස නොඋනත් එයාටත් ලක්ෂ 50 දෙනවා කියලා. ඒ අනුව දැන් දිට්වා හානියට පත් වෙච්ච ලයිම් වල ඉන්න අයටත් පූර්ණ හානියට අපි ලක්ෂ 50 දෙනවා. එයාට ඉඩමක් දෙනවා. ඉඩමක් දීලා ලක්ෂ 50ක ගේත් හදලා දෙනවා. එතන මේ රටේ වැඩ කරන ජනතාවට මම අර ඔබ මේ දිනෙන් ඇහුවේ වැඩ කරන ජනතාවට කරන්න පුළුවන් උපරිම දේවල් කරලා තියෙනවා. ජනතාවගේ රජයක් නේද කියලා වනේ. ජනතාවගේ රජයක්.
0: හොඳයි. ඒ තමයි කඳුකරේ සතුට. කාලයේ වේගෙන් ගත වෙන නිසා උමාවයට ආවොත් උමාවය ඔබ නිතරම පොත් අතේ තියාගෙන නිතරම කතා කරපු මාතෘකාවක් නැතිවරණ පෙර කියලා කිව්වොත් නැමැතිවරණෙන් පසු මොකක් තත්ත්වය උමාවේ තත්ත්වය ඔබ බලයට ආවයන් පසු ඒ ජනතාවට මොකද්ද දීලා තියෙන විසතුම කියලා ඔබෙන් මම ඇහුවොත්
1: එකක් මම
0: පොඩි මාසමකත් සාකච්ඡාවක් සිදු කරා උමාවය ගැන නම් විශේෂයෙන්
1: මට මතකයි උමාවය සම්බන්ධයෙන් පොඩි මේ උත්තරයක් දීගෙන මම ආවොත් දැන් මේ උමාවය සම්බන්ධයෙන් අපි අර විරුද්ධ වෙනකොට සමහර විට හේතු රහිතව විරුද්ධ වෙනවා අනිත් හැම දෙයකටම විරුද්ධ වෙනවා කියලා ඒ වගේ කියනවා දැන් දැනටත් සමහරු නොදැන කමට සමච්චල් කරනා ඉන්නවා
0: ඔබ උදාහරණයක් ගන්නවා සමහර දැනටත්
1: එතකොට දැන් උමාවයකට මං කියන එක පැත්තක දාන්න උමාවයකින් හානි වෙනකොට අපි පරිසර යුක්ති කේන්ද්‍රයේ හේමන්ත් විතානගේ මාත්‍රට මම ස්තුතිවන්ත වෙනවා ඔවුනුත් සම්බන්ධ කරගෙන අපි නඩුවක් දැම්මා ශ්‍රේෂ්ඨ අධිකරණය 48 වතාවක් අපි කණ්ඩායම් කොළඹ ආවා මේ මිනිස්සුන්ට වෙච්ච හානිය කියලා. එතකොට රජයේ පාර්ශවයෙන් ඇවිල්ලා අධිකරණයට කරුණු දක්වන්න ඕනේ. හානියේ තරම කියන්න ඕනේ. අපි කියනවා මෙච්චරයි කියලා. එතකොට මේ රජයේ දක්වපු සංඛ්‍යාලේඛන කියන්නේ. හරි. හානියට පත් වෙච්ච බලපෑමට පත් වෙච්ච නිවාස ප්‍රමාණය 13000 පැන්න. හිඳී ගිය ලිම් ප්‍රමාණය, වැව් ප්‍රමාණය, කඳුරු ප්‍රමාණය, දිය කඳුරු ප්‍රමාණය 7000 පැන්න අධිකරණයට කිව්වාවිල්ලා. හරි. ගොවිතැන් බත් කරගන්න බැරි වෙච්ච පුරන් වෙච්ච ඉඩම් ප්‍රමාණය කුඹුරුසා ගොඩ ඉඩම් ප්‍රමාණය අක්කර 15000 පැන්න. එහෙනම් අපි හේතු රහිතව කරන්න කියන්න බෑනේ. ඒව ඔක්කොම රජය පිළිගත්ත නිසා අපිත් කරුණු දක්වපු නිසා ඔය තිබුණු ආණ්ඩු දුන්නේ නෑ උමාවේ හානි වෙච්ච මිනිසුන්ට. අපි නඩු කියලා ගත්තා. අරගල කරලා ගත්තා. හරි. එහෙම ගත්තා බිලියන් ගණන් මිනිසුන්ට වන්දි ආරම්භ දුන්නා. බිලියන් ගණන්. හැබැයි ආණ්ඩුවෙන් ඉලෑටයක් ගන්නවා කියන කාලේ ගන්නේ දැන් යාළගේ වැරද්දක් නෑ කියලා පෙන්නන යාළම නඩු කියලා ගත්තා ඒත් මේ කට්ටිය විවිධ උපක්‍රම කරලා සැලකිය යුතු පිරිසකට සාහන ලබා දුන්නේ නෑ එඳ අරගල කරපු කණ්ඩායමක් හැටියට පීඩාවට පත් වෙච්ච මිනිසුන් නොසලකා ඉන්න බෑනේ බලය ගත්ත අපිට එදා සටන් කරලා වගේ දැන් සටන් කරන්න දෙයක් නෑනේ දැන් තියෙන අසාධාරණයක් උන තැනට සලකන්නේ එඳ බලය අරන් ඇවිල්ලා අපි ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කළා ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් උත්තර දෙන්න එතුමාක ජනාධිපති වෙන ඉස්සලා ඔය හානි බලන්න කී කෙනෙක් නේ එඳ තීන්දුවක් අරන් අපි කැබිනට් තීන්දුවක් ගත්තා උමාවයේ මේ බහුකාර්ය උමාවයේ ව්‍යාපෘතියෙන් හානියට පත් වෙච්ච ජනතාවට සහන නොලැබී තීනින කොටසක් ඉන්නවා නම් ඔවුන්ට සහන සලසන්න විශේෂ කැබිනට් අනුකමිටුවක් දැම්මා ඒකේ සභාපතිතුමා අපේ ලාල් කාන්ත ඇමතිතුමා මමත් සාමාජිකෙක් අපේ විදුලි බලය ඇමතිතුමා මුදල් අපේ කම්කරු ඇමතිතුමා සාමාජික පරිසර ඇමතිතුමාලා දාලා හැදුවා ඒ කමිටුව දැන් අපි වාර ගානක් රැස් වුණා ඒ කමිටුවේ තීන්දුව පරිදි නිලධාරි කමිටුවක් ගැහුවා. දැන් නිලධාරි කමිටුව අපේ දිස්ත්‍රික් ලේකම්තුමාගේ මූලිකත්වයෙන් පහුගිය කාලේ නම් පොඩ්ඩක් ප්‍රශ්නත් එක්ක නිලධාරි ප්‍රශ්නක ග්‍රැස්සුන්නේ. ග්‍රැස්සුන්නේ. දැන් මෑතක අලුත් දිස්ත්‍රික් ලේකම්තුමා වටගානක් රැස්සලා ජනතාවෙන් ආපු පැමිණිලි මහිතේ 4-5000ක් තියෙනවා. එකින් එක විභාග කරමින් එයාලට සාහන සපයන්න මහන්සි ගන්නවා. අපි මේ අප්‍රේල් මාසේ කැබිනට් තීන්දුවක් ගත්තා. මෙතන ඉන්නවා 276 දෙනෙක්. ඔය 2008 ආරම්භ කරපු ව්‍යාපෘතියක් නෙමේ මේක. ඔය පොහුල්පොළ ජලාශය කියලා එක ජලාශයක් තියෙනවා. වැලිමඩ ඌව පරණග මාස දෙකට මැදිව. ඊළඟට තියෙනවා ඩයරබා ජලාශය කියලා ජලාශයක්. ඒක හාලියල බණ්ඩාරවල ආසන දෙකට මැදිව තියෙනවා. ඔය ජලාශ දෙකට ඉඩම් අහිමි වෙච්ච පිරිසක් ඉන්නවා විශාල පිරිසක්. ඔයින් 276 දෙනෙක් ඉන්නවා. ඒ අයට ඉඩම් දුන්නා ඒ කාලේ ආණ්ඩුව මොන්රාගල හඳපානාගලින්. ඒ ඉඩම් වලට එහෙ ගියාම මේ වැලිමඩ හාලියල මිනිස්සු ඒ බලහොට ඒවා එහෙ මිනිස්සු භුක්ති විඳිනවා. ඒ මිනිස්සු කැමතිුන්නේ නැහැ මේ මිනිසුන්ට දෙන්න. සමහරව ඝන කැලෑ අලි ඉන්නවා
0: අලි
1: වන සංරක්ෂණේ පේරණ
0: ගල පානාගල් කියවගම මතක් වෙන අලි
1: ඔව් ඊට පස්සේ මේ මිනිස්සු මේවා අතෑරලා ආපුවා 2008 ඉඳන් තිබුණු ඉඩමක් නැහැ දීපු ඉඩමක් නැහැ මිනිස්සු අතරමං කරලා තිබුණා ඔය ආණ්ඩු අපි කැබිනට් තීන්දුවක් කරන් ඒ 276 දෙනාට අර හඳ පානාගල දීපු ඉඩම් රජයේ තක්සේරු කරලා ඒ ඉඩමට ලක්ෂ 12ක් වටිනාකමට අර 276 දෙනාට දැන් 112 ගාණි, එක්කෙනාට 112 ගාණි දෙන්න තීන්දුව කරා. මේ 12 වෙනිදා අපි බඩුල්ලේදී ඒ 112 ගාණේ 276 කැමැති වෙච්ච අයට ඒක ගන්න අපි දෙනවා. 112 ගාණේ දෙන්න. කෙනෙක් ඒ 112 ගන්න අකමැති නම් දැන් නිරවුල් කරපු ඉඩම් ටිකක් අපි ආණ්ඩුවෙන් වෙන් කරා වැළවයි. දැන් ඉඩම් කට්ටිය 110ක් එහෙ තියෙනවා. කෙනෙකුට 112 පා කියනවා නම් අන්න නිරවුල් කරපු ඉඩම් කට්ටිය 110ක් තියෙනවා. එතෙන් ඉඩම දෙනවා. මේ ප්‍රශ්න විසඳමින් යන්නේ. ඒ කට්ටිය ප්‍රශ්න ඇති කළා. අපි ප්‍රශ්න විසඳමින් යනවා. එඳ වෙනස් ගමන් මගක් ඈ.
0: හොඳයි. මේ ජනතාවගේ ජීවිත තවදුරටත් අනාරක්ෂිත වෙන්න පුළුවන්. ඒ ගැන මොකක්ද ඉබ කල දෙන අවධානය විශේෂයෙන් දැන් අලිත්
1: උමාවේ. ඔව් දැන් එකක් මෙහෙම.
0: දැන් අපිට ආයාමයේ අවධානම් තිබෙන්න පුළුවන්.
1: තියෙනවා. දැන් ඔය දික්ප්‍රයිගෙත් සැලකිය යුතු මේ ප්‍රශ්නයක් වුණා. දැන් මෙහෙමනේ රෙද්දක් ඉරුණොත් මහලා හදා ගන්න පුළුවන්. හැබැයි පොළව පිපුරුවොත් දැන් මේ උමග යනවනේ අඩි 1000 යටි. ඒ පිපුරුම් වලින් ඇර ලින් හිදුනේ. ඒ පිපුරුම් වලින් ගෙවල් පිපුරුවේ. එතකොට එහෙම පිපුරුවක් මැදෙම කඳු කරේ අපි කියන්නේ හදවතනේ මේ රටේ. ඒක අපි කිව්වා ওই ව්‍යාපෘතිය කරනකොට. පේල් වෙච්ච පරිසර අධ්‍යන වාර්තාවක් මතක කළා. ඒ අපි කියපු එක අපි ගුණයකට සතුටක් නැහැ. දැන් ඒ වගේ දැන් ඇහැට පේනේවට වන්දි ගෙවන්න පුළුවන් රුපියල් 7 වලින්. මහ පොළොට වන්දි ගෙවන්න බෑනේ. එහෙනම් අපි අර කැබිනට් අනුකමිටුවේ දැම්මා එකක්. දාලා තීන්දුවක් අරන් තියෙනවා. මේ උමාඔය ව්‍යාපෘති නිසා වෙච්ච පරිසර හානිය වෙනම තක්සේරු කරලා අධ්‍යනය කරලා ඒවට යම් පිළිසකර කරන තීන්දුව తీරන ගන්න පරිසර අමාත්‍යාංශයට බාර දෙලා තියෙනවා. ඉන්දේ වටි ඉස්සරහට පිළියම් ගන්න වෙයි. ඒවා සුදුපටු ඒවා නෙවෙයි. සමහරවක් කරන්න අමාරු වෙයි. නමුත් තීන්දුව తీරන ආරම්භය.
0: හොඳයි. අපේ කාලය ගත කරලා තියෙන්නේ අපි වැඩසටහන අවසන් කරන්නට අවසාන වශයෙන් ඔබට ජනතාවට දෙන්න තියෙන පණිවිඩය කුමක්ද?
1: ඔව් ජනතාවට අපිට කියන්න තියෙන මෙහෙම. ඔබට අපි වෙච්ච පොරොන්දුවක් තියෙනවා. අපි මේ රටේ ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තියෙනවා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නේ. ඒකේ ඉස්පිල්ලක් පාපිල්ලක් දක්වා අපි වග කියනවා. හරි. මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන තැනට අපි ක්‍රමානුකූලව රට ගේනවා. ඒකට හැබැයි ඉවසීම සහ සහය අපිට අවශ්‍යයි. එහෙනම් දැන් මෙහෙම විපක්ෂයේ මේ කලබල වෙන හේතු කීපයක් මම පැහැදිලි කරන්න කැමැතියි. විපක්ෂයට කලබල වෙන්න හේතුව අපි කලබලයක් නැතුව මේ රට ගොඩනගාගෙන යාම. එයාලට දන්නවා දැන් අපි මේ රටේ ස්ථාවරත්වයක් හදලා තියෙන එක පැත්තකින්. දේශපාලන පක්ෂයක් හැටියට අපි ස්ථාවර වෙනවා. එයාලට ඕනේ ස්ථාවර වෙන්න පෙර අස්ථාවර කරන්න ඕනේ මේ ආණ්ඩුව. ඒකට මහන්සියක් ගන්නවා. මේ රටේ සාමාන්‍ය ජනතාවට වැඩි යාලා දන්නවා මොනවද දන්නේ. යාලා කරපු හොරකම් වංචා දූෂණ කුඩු ගෙනාවුවද පාතාල වැඩ ඔක්කොම යාලා දන්නවා. යාලා දැන් ඒ වගේම එකක් දන්නවා. දැන් නීති හරියට ක්‍රියාත්මක වෙනවා කියලා. අලුත් අධිකරණ විවෘත වෙනවා කියලා දන්නවා. දිනපතා නඩු ඇහෙන්න පටන් ගන්නවා කියලා දන්නවා. ඔබට බය නැති වෙයි ඔබ වංචා නොකරපු නිසා. ඔබ අපරාධ නොකරපු නිසා. හැබැයි මම මේ රටේ ජනතාවෙන් අහනවා. අපි මේ නීතියේ ක්‍රියාත්මකට ඔබ සතුටෙන් ඉන්නවා. හැබැයි වංචා කරපු එකට කොච්චර අමාරුවක් ඇද්ද? බියක් ඇද්ද? අපරාධ කරපු එකට කොච්චර බියක් ඇද්ද? ප්‍රගීත් එක්නලිගොඩගේ නඩුව දැන් ආපහු පටන් ගන්නකොට ඒකට සම්බන්ධ වෙච්ච කෙනාට කොච්චර බියක් ඇද්ද? එයා බස් ගනුදෙනුව කරපු කෙනාට කොච්චර බියක් ඇද්ද? එහෙනම් ඒ කට්ටිය භීතියටපත් වෙලා ඒ කට්ටිය කෝපයටපත් වෙලා ජනතාව මුලා කරමින් විවිධ දේවල් කරමින් මේ රටේ ජනතාව තියෙන විශ්වාසය බිඳවට්ටන්න උත්සාහ ගන්නවා. මම ඔබට කියන්න කැමතියි. මම මුලදී කිව්වා පරණ පාර යන එක හරි ලේසි. අලුත් පාරක් නිර්මාණය කරගෙන දුෂ්කරතාවයන් ප්‍රශ්න ගොඩාක් තිබුණු රටක් බාරගෙන යනකොටත් විශාල අභියෝග ප්‍රමාණයකට මුහුණ දෙමින් ඉදිරියට යනවා කියන එක ටිකක් අභියෝගාත්මකයි අපහසුයි. නමුත් අපි මේ කන්ද නගිනවා. මේ රට අපි කියපු තැනට ගේනවා. පොහසත් රටක් ලස්සන ජීවිතයක් දක්වා ගේනවා. මේක ජනතාවගේ රජයක්. ඉඳ ඔබේ රජයක් මේ පත් කරලා තියෙන්නේ. අපි මේකේ පෞද්ගලික සුඛ විහරණේ බලාපොරොත්තු වෙන ආවේ නෑ. ඉඳ අපි ඔබට කියනවා මේ තත්ත්වයන් තේරුම් අරන් ශක්තියක් දෙන්න, ධෛර්යයක් දෙන්න, ඔබේ දුව දරුවන් වෙනුවෙන් රටක් ගොඩනගන්න අපත් සමග අත්වල බැඳගෙන ඉදිරි ගමන යන්න එන්න කියලා ආරාධනා
0: කරනවා. බොහොම ස්තුතියි ඔබතුමාට අපගේ ආරාධනා පිළිගත්තා. ඉතින් අද දවසේදී අපගේ සාකච්ඡාවට එක් වූයේ වැවලි සහ ප්‍රජා ජනතල පහසුකම් අමාත්‍ය සමන්ත විදරත්න මහතා. ඔබතුමාට බොහොම ස්තුතියි. වගේම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා.
1: රාත්‍රියක්.
0: ඉතින් ITN ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශන ඔස්සේ අපහ එක් වූ ඔබටත් සුබ රාත්‍රිය ප්‍රාර්ථනා කරනවා. ලබන සතියේ අඟහරුවාදා රාත්‍රී 10:00 ට මෙවන් වූ වැඩසටහනකින් හමු වෙමු. සුබ රාත්‍රියක්.

සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්ත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුදුදහම්ඥා චතරයට හසු කරමින් පවත්වන ලද මේ දේශනා විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දිවි දේවතාවුන් වහන්සේලාගේ ඇලෙන්ම මෙල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි. මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරදුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරි සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලා

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

නිරෝගී බව උදෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

සබාදහමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිවයයිද

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවය සේම සෝබා දහමේ ස්වභාවයයි, යථා ස්වභාවයයි, යථාර්ථයයි.

ඒ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම් නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ,

ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයේයි.

ඇයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: අජාත්‍යන්තර සූත්‍ර දේශනාව දේශිකානන් වහන්සේ ගම්පොළ මීතලාව කුහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණ්‍ය කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්වීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභෝපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යන මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න. නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවි.

මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිදාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිදාන පිරිත ශ්‍රවණය කරන්නේ

චරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොළ මිදලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණ්‍යත්.

අනුභවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර ගිනි බිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින්

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළි. වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

සැදැහැවතුනි, අපි මෙතැන්සිට ලක්හඬ ශ්‍රී සම්බුද්ධ රාජ වන්දනා සමග එකතු වෙමු.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සංසුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සංසුන්, ඉතාම සංසුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා. මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරෙන් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න.

ආසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් තරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලි තලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලෝ පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

භික්ෂුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමේන්ද ඔබ සැමට සිතක් සාන්තිය

සනසන හෙයින්ද පැමිණෙන අනතුරු වළක්වාලන හෙයින්ද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත්

ත්‍රිවිධරත්නේ ආශිර්වාදයෙන්ම වේවා. අද වන විට අප රටත් මුළු ලෝකයක් වෙලා පැතිරෙන රෝබියෙන් සියල් සත මුදවා ගනුවස් උතුම් බුද්ධ රත්නේත් ධම්ම රත්නේත් සංඝ රත්නේත් යන ත්‍රිවිධ රත්නේ ආශිර්වාදය සපත කිරීම ලක්හඬ විශ්ව අදිෂ්ඨාන ආශිර්වාද පූජාවයි මේ. මේ විශ්ව අදිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලයෙන් සියලු ලෝභය දුරු වී සියල් සත වෙත යහපතම වේවා. මේ විශ්ව අදිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලය සියල් සත වෙත විහිදේවා, පැතිරේවා. ත්‍රිවිධ රත්නේ ආශිර්වාද බලයෙන් සියල් සත සුවපත්ම වේවා.

ලක්හඬ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ ඵලයෙන් සියලු රෝගිය දුරු වී සියල් සත වෙත යහපතම වේවා, නිරෝගී සුවය වේවා. ඒ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ ඵලය සියල් සත වෙතම විහිදේවා, පැතිරේවා. සියලු දෙනා නිදුක් වේවා.

0: ලකනාගෙන ඉන්න වෙලාව 4:56.
1: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
2: ලකනා මොනින් ඒ සල්ලි.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නෙහි අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සත්වයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරයේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය

බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

ඒ සීවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේ නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පානදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සර්වඥ විශාරද පූජ්‍ය මීගස්වැවේ සෝමරතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.